ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

අවදත් අලුත් කාගෙත් නෙත්. බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

0: කවදත් අලුත් කාගෙත් නෙත්. මේ පින් බරව දැසන ඔබේසිත් අවදි කරන්නේ.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
2: අලුත් තැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Hadunwa Dina. Rhino Premier Roofing Sheet. Fetty Mr. Sandhal. Dahatunai Anuhaya Amatana.
4: Wake up. Satutu Hormones. Alpha Studio.
2: Davasatamona Karana Vitamins. Alpha Studio.
4: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
2: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
5: Good morning.
4: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live
0: මේ පින් බර උදැසන ඔබේසිත අවදි කරන්නේ
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
0: කවදත් අලුත් කාගෙත් net.

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට
1: ප්‍රේමවන්ත දරුවෙනි. අප සමිධානන් වහන්සේ අපේ ගුරුවරයාණන් වහන්සේ. උන්වහන්සේ අපට සත්‍ය වූ පාර පෙන්නනවා. උන්වහන්සේ කියනවා මාර්ගයද සත්‍යයද ජීවනයද මම වෙමි. උන්වහන්සේ මාර්ගයයි, උන්වහන්සේ සත්‍යයයි, උන්වහන්සේ ජීවනයයි. මා මගින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙයි. පියාණන් වහන්සේයි අපේ විශ්වාසයේ අන්තිම කොන, දෙවතාත්තා, සර්ව බලධාරී දෙවි සමිධානන් වහන්සේ. උන්වහන්සේ සමග ඒකාත්මික වීමේ මාවත පාර අපට පෙන්වනු ලබන්නේ අප සමිධානන් වහන්සේ. උන්වහන්සේ සත්‍යයයි, උන්වහන්සේ මාර්ගයයි, උන්වහන්සේ ජීවනයයි. උන්වහන්සේ සත්‍ය වන්නේ උන්වහන්සේ සත්‍ය වන්සා. උන්වහන්සේ මාර්ගය වන්නේ උන්වහන්සේ මාර්ගය නිසා. ඇයි අපි එහෙම කියන්නේ? උන්වහන්සේ කියනවා මෙහෙම, ඔබට ලෝකේ බොහෝ දුක් ගැහැට ඇත. ඒත් කලබල නොවන්න. ඒ සියල්ල මව අභිභවා ජයගත්තෙමි. මාගේ කුඩාර ලැබිය නොවන්න ඔබ කිසි කලෙක අනාථ වීමට මම ඉඩ නොදෙමි. උන්වහන්සේගේ අපරිමිත ප්‍රේමය එකී මාර්ගය ඔබට පෙන්වනු ලැබීමයි. මගේ ආදරණීය දරුවෙනි, උන්වහන්සේව අදහා ලෝකේ ඇති මේ අබල දුබල සියලු ගති වලින් මිදෙනු පිණිස ඔබ උන්වහන්සේව අනුශාර කරන්න. ඒ භාග්‍ය ඔබට ලැබේවා. සමිධානන් වහන්සේ ඔබ සමග වේවා. ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබ සීල් දිනාටම ආයිබෝවන්. අස්සලාමු අලේකුම්. ශුද්ධ කුර්ආනයේ අල්ලා දෙවියන් වහන්සේ පැවසුවා යහපත් සාරවත් පසක දෙවියන්ගේ කැමැත්තෙන් යහපත් ශාක පිට වෙනවා. ඒ වගේම අයහපත් පසකින් යහපත් නැති පසකින් සාරවත් නැති පසකින් ගස්කොලන් එන එක ඉතාමත් අඩුවෙන් තමා එන්නේ කියා අල්ලා දෙවියන් වහන්සේ පවසනවා. මේ වගේ තමා අපි අපගේ දුවා දරුවන්ට යහපත් පරිසරයක් ලබා දුන්න. අපේ ගෙදර පරිසරය, අපගේ පාසලේ පරිසරය, අපගේ නගරයේ, අපගේ ක්‍රීඩාංගණයේ යහපත් පරිසරයක් තිබුණොත්, යහපත් දේ ලබා දුන්නොත් ඒ ළමයි අපගේ දුවා දරුවන් යහපත් අය බවට පත් වෙනවා. ඒ වගේම ඔවුන්ට අපි ලබා දී තිබෙනා වූ පරිසරය යහපත් නැත්නම්, සාරවත් නැත්නම් ඔවුන්ට ලැබෙන්නේ අයහපත් දේ නම්, සාරවත් නැති පසක් නම් එමගින් දරුවන් නරක පැත්තට යොමු වන්නට පුළුවන්. එනිසා අපි සෑම කෙනෙක්ම වග බලා ගත යුතුයි අපගේ දුවා දරුවන්ට, සහෝදර සහෝදරයන්ට සාරවත් පසක් මෙන් අපගේ පරිසරය යහපත් කර දෙන්නට ඕන. ඒ සහපත් පරිසරය මගින් යහපත් දේ ඔවුන් ලබා ගනි. එමගින් ඔවුන් යහපත් පුද්ගලයන් බවට පත්වේ. අපගේ සමාජය යහපත් සමාජයක් බවට පත්වේ. එමගින් රටේ ජීවත් වෙන සෑම කෙනෙක්ම යහපත් වේ. එනිසා අල්ලා දෙවියන් වහන්සේ අපගේ දුවා දරුවන්ට යහපත් පරිසරයක් ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්. හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: Carle Hansa.
1: ලෝකේ ලස්සනම දේවල් අපිට ඇස්වලින් දකින්න බෑ. ඒව දැනෙන්න ඕනේ අපේ හදවතටමයි. ඉතින් අදත් අන්න ඒ වගේ දවසක්. ඔයාගේ අවට කොච්චර දුකක් තිබ්බත්, කොච්චර දුක් වෙන්න දේවල් තිබ්බත්, ඔයාට පුළුවන් නම් ඒක ඇතුළේ චූටිම හරි සතුටක් හොයාගන්න. මං හිතන්නේ අද දවස ඔයා ලස්සනටම ගෙවනවාමයි. Good morning.
2: Good morning. Good morning.
1: මම වන්දර ගන්න පුළුවන්ද? චුට්ටක් විතර අපහසුයි. මොකද අර මිහිරිම කටහඬ නෑනේ.
2: ඒකනේ ඒකනේ අනේ. උදේ 6යි විනාඩි 7යි වෙලාව. බදාත දවස ජූලි පළමු වෙනිදා 2026 7:01 කැලැන්ඩර් එක දිහා හොඳට බලන්න. ෆෝන් එක අරගෙන බලන්න අද දවස දිහා හොඳට. අපි සාමාන්‍යයෙන් දැන් කැලැන්ඩර් එක පාවිච්චි කරන අඩුයිනේ. ෆෝන් එකේ ටග් ගාලා දේ ටික බලාගන්න. හොඳට බලන්න, හොඳට බලන්න. 7 මාසේ ජූලි මාසේ ජූලි පළමු වෙනිදා ඊයේ ඉඳලා කිව්වා අද අලුතින් පටන් ගන්න මේ මාසේ ලස්සනම වෙන්න ඕනේ, සුබ වෙන්න ඕනේ. ඒකට ලෙහන්සර හැම විටම අපි කියනවා වගේ කලින් මාසේ අපිට ලැබුණ දේවල්. ජූනි මාසේ මම හොඳට කාලා බීලා හිටියා. බඩගින්නක් දැනුනේම නැහැ මට. බොහොම ස්තුතියි ඒකට. ආහාර ජීර්ණ පද්ධතියට සනීපයි නේද? ආදාලින් කියලා චුට්ටක් අහන්න. ඊළඟට මං හොඳට වතුර බිව්වා. මට වතුර තිබා හොඳට දැනුන. මං වතුර හොඳට බිව්වා. ගොඩක් ස්තුතියි ඒකට. මම මේ කියන්නේ සරල දේවල් ටිකක්. එතන ඉඳලා ජූනි මාසේ කලින් මාසේ ඔයාට ලැබුණ හැම දෙයකටම ස්තුතිවන්ත වෙලා අද දවස ඔයා පටන් ගන්නම, අද මේ මාසේ පටන් ගන්න බලන්න එහෙම කරලා ඔයාට හරියන්නේ නැද්ද කියලා මමයි ලෙහන්සයි එක කරලා තියෙනවා නේද?
1: අනිවාර්යයෙන්ම. දැන් ඔයා ඒක ඔයාට පුළුවන් මේ මාසේ අන්තිම බලන්න. දැන් ඔයා කසුණියකි අද දවසර කිව විදිහට ගිය මාසේ හැම දෙයකටම ස්තුතිවන්ත වෙලා පටන් ගත්තම මේ මාසේ ඔයාට හරියනු උතුරන්න.
2: ඔව්. අපි මෙහෙම කළා. ජූනි මාසයේ පුරාවටම ඔයාට ලැබුණ ආදායම ඒක සමහර විට රුපියල් 10ක් 20ක් වෙන්න පුළුවන් ලෙහන්සා. ඔයාගේ මේ ලාභය රුපියලක් රුපියල් 2ක් වෙන්න පුළුවන්. ඒ ආදායමට ආස්තුති වෙන්න ජූනි මාසයේ පුරාවටම ඔයාට මුණ ගැහෙන මිනිස්සුන්ට, ඔයාට හම්බ වුණ අයට ස්තුතිවන්ත වෙන්න, ආදරේ කියලා හිතෙන් කියන්න, ජීවිතයට ස්තුතිවන්ත වෙන්න හැමදේම වෙනුවෙන් සබා දහමට, සබා දහම ඔයාව රැකගත්තාට ස්තුතිවන්ත වෙන්නම ඕනේ. මේ දේවල් එක්ක මේ මාසය පටන් අරගෙන බලන්න. ඉතින් මේ හැම දෙයක් එක්කම සුබ වෙනවාමයි නැද්ද?
1: අනිවාර්යයෙන්ම සුබ වෙන්නම ඕනේ.
2: දැන් මගේ කටහඬ වෙනස් වෙලා කියලා නේ ලෙහන්ස කිව්වේ. මම ඒකට හේතු දැන් පොඩක් දවස් ගානක් තිස්සේ කියාගෙන එනවනේ. දැන් මෙහෙමයි ලෙහන්සා, ඒක කියන්න ඕන. දැන් පෞද්ගලිකව මට ඇතුළු ගොඩක් අයට එහෙම තියෙනවා. අපිට ගොඩාක් දවස් තිස්සේ මිනිස්සු මුණ ගැහෙනවා. විශේෂයෙන්ම මට දරුවෝ, ගුරුවරු, එතකොට ලෙක්චර්ස්ලා, ප්‍රොෆෙසර්ස්ලා ගොඩාක් මුණ ගැහෙනවා. දැන් පහුගිය සතියේ 2-3 මට වැඩිපුරම ඉස්කෝලවලට යන්න වුණා මේ ඕලෙවල් රිසල්ට් එක. එහෙම ඉතින් එහෙම ගියාම අපි අර අතපය දිග ඇරලා කිසිම දෙයක් හිතන්නේ නැතුව හිත පුරාවටම, ඇඟ පුරාවටම හැම දෙයක්ම කරගන්නවානේ කරනවානේ නේද? ඉතින් අපි පරිස්සම් වෙන්න ඕන. මම මේ කියන උත්සාහ කරන්නේ පොදු තැන්වලට යනකොට, මිනිස්සු අතරට යනකොට, ඔයා වැඩ කරනකොට අනේ පුළුවන් නම් මාස්ක් එකක් පාවිච්චි කරන්න. මමත් පුළුවන් හැම තැන්වලම මෙහෙම කරා. හැබැයි ඉතින් එහෙම තමයි, අපි සමහර වෙලාවට විවේක ගන්න ඕන, වෙලාවට විවේක ගන්න ඕන නේද? මෙහෙම තමයි ඉතින් ඒ දේවල් වලට මුහුණ දෙමින් යමු. වරදින්නේ නැහැ.
1: ඒකනේ අනි, ජීවිතේ කියන්නේ කසුණියක් එහෙම තමයි. දැන් කසුණියක් හැමදාම සතුටින් ඉන්නේ. දැන් බලන්න කසුණියක් අද සුට්ටක් කසුණීපුණත් අපිට බෙදන්නේ පොසිටිව් දේවල්. සතුටමයි බෙදන්නේ. ඉතින් එහෙම කසුණියක්ට මට විශ්වාසයි මම ඇතුළු අපි වහන් ඉන්න හැමෝම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා.
2: බොහොම ස්තුතියි. ඔයාටත් එහෙම තමයි ප්‍රාර්ථනා කරන්නේ. අනේ ඉතින් කැස්සක්වත් හෙම්බිරිස්සාවක් හැදෙන්න එපා. දන්න උදේ දඩිබිඩිය වැඩ කරන ගමන් නේ ඉන්නේ. කුස්සියේ පැත්තේ නේද තාම. හැබැයි සුවඳයිනේ. මොනාද උදේ ටිව්වේ? මොනාද උදේ ටු යන්නේ? චූටි දෝනි නැගිට්ටද? පුතාණ්ඩියන් නැගිට්ටද? දැන් නැගිටවන ගම නැගිටින්න දොර අරිනව හයියෙන් අර බොරුවට. සද්ද දාන්න රොදෙට නැගිටවන්න ඕනේ හින්දා අම්මල තාත්තල නේද? ඉතින් එහෙම තමයි. අපි හැම තිස්සම හැම දෙයක්ම ලස්සනට කරගෙන යමු. ජය වේවා, සුබ වේවා.
0: මුල

0: Bet FM Alpha Studio with Kasuni and Lehansa.
1: නැතෙම ඇල්ෆා ස්ටුඩියෝ උදේ 6 විනාඩි 14යි වෙලාව. බර්ත්ඩේ විෂස් කියන්න ඕනේ. ඒ නිසා ඉක්මනටම මේ පැත්තට එවන්නකෝ. උදේ 6යි මාරට විතර අපි බර්ත්ඩේ කේක් එක කපමුනේ. සුබ නැගතින් අද මේ පළමුවෙනිද බලමු. කවුද බර්ත්ඩේ කේක් එකට එන්නේ කියලා. දැන් ලෙහන්සා ඔයාටත් මම අර කලින් දවසකත් කියලා තියෙනවා මේ උඩුහිත යටිහිත ගැන.
2: ආ
1: ඔව්. එයා ඔයාට එහෙම දැනෙලා තියෙනවද උඩුහිත යටිහිත කියලා එහෙම වෙනම දැනෙලා තියෙනවද?
2: ඇත්තටම කිව්වත් කසුනියකි එහෙම දැනෙලා තියෙනවා සමහර වෙලාවට. මම මේ උඩු හිතින් හිතනවා නෑ මට ඕනේ නෑ කවුදනේ ඕව ගණන් ගන්න කියලා. හැබැයි පොඩ්ඩක් වෙලා යද්දී මෙන්න මට දුක හිතෙනවා. ඒ කියන්නේ උඩු හිතින් මං තනි කරම බොරුවක් කරලා තියෙන්නේ. යටි හිතට මෙන්න බොලේ රිදිලා
1: බලන් ගියාම බොලේ උඩු හිත තනි කරම බොරුවක්ද බොලේ? දැන් මෙහෙමයි උඩු හිත කියන්නේ අර ඔක කිව්වොත් එහෙම කන්ෂන්ස් මයින්ඩ් කියලානේ කියන්නේ. එතකොට දැන් මේ මොහොතේ අපි සිහියෙන් අවධානයෙන් ක්‍රියාශීලීව යොමු කරන සිතුවිලි ටිකක් ගැඹුරින් කිව්වොත් එහෙම අපි අර ටග් ගාලා ෂණික තීරණ ෂණික ක්‍රියා ඒව ඇත්තටම උඩු හිත. අපි සාමාන්‍යයෙන් අපිට උඩු හිතේ ක්‍රියාව එහෙම ඔටෝ සිද්ධ වෙනවා. ඒක හරියට මේ හුස්ම ගන්නවා වගේ. අපි දැන් හිතලා උඩට හුස්මක් ගන්නවා දැන් ඔන්න පහලට දානවා කියලා අපි නිතරම එහෙම කරන්නේ නැහැනේ. අපි භාවනා කරනකොට එහෙම කරනවා. හැබැයි එහෙම හුස්මට එහෙම කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි උඩු හිතේ ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ මේ ඕකෙදී වැදගත්ම දෙයක් තියෙනවා සවිඥානික ක්‍රියාකාරීත්වය. උඩු හිතේදී හරි පොඩ්ඩක් මේක ගැන හිතලා බලන්න. සමහර තැන්වල ටිකක් අමාරුයි කියලා හිතේ ඔයාට. හැබැයි මම ටිකක් අමාරුවෙන්ම හිතන්න කියලා කියනවා. මොකද අපිට මේ දේවල් ජීවත් වෙනකොට ඕන හින්දා ඔයාට දැනෙන පෙනෙන අපිට ඇහෙන ෂණික අවබෝධය උඩු හිතින් සිද්ධ වෙනවා. හරි. එතකොට ඊළඟට අපි ඕක එහාට ගිහිල්ලා බැලුවොත් අපිට එකපාර හිතන්න පුළුවන් ප්‍රමාණය ටිකක් සීමිතයි උඩු හිතේදී. ඒ කියන්නේ එකපාර අපිට හිතන්න පුළුවන් ප්‍රමාණය සීමිතයිනේ. අපි හිතුවට නෑ මම අරකත් හිතුවා මේකත් හිතුවා කියලා ඔයා ඇනලයිස් කරලා බලන්න එකපාර අපිට හිතන්න පුළුවන් ප්‍රමාණය හරි සීමිතයි. ඊළඟට අපි තීරණ ගන්න එක උඩු හිතෙන්දී. ඒක මෙහෙම කියමුකෝ සදාචාරාත්මකව සමාජීය වටිනාකමක් එක්ක අපි සමහර අවසන් තීරණයකට එන්නේ උඩු හිතින් වෙන්න පුළුවන්. ඒක ක්ෂණිකව වෙන්නත් පුළුවන්. හැබැයි ඕක තව ටිකක් එහාට ගිහම තමයි ලෙහන්සා ඕකට යටිහිතට බලපාන්නේ. හරි. යටිහිතේ ගොඩාක් ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අර උඩුහිත වගේ නොවේ යටිහිත හරි දඟයි කියලා කියන්නේ ඒකනේ. සමහර වෙලාවට අර ලෙහන්ස කිව්වා වගේ අපි උඩුහිතෙන් හිතෙනවා අපිට ඒක ඕනේ. හැබැයි ඕනේ නැහැ. අපි ඕන නැහැ කියලා හිතනවා. හැබැයි අපිට ඕනේ. ඒක තමයි ඇත්තම දේ. ඉතින් යටිහිතේදී ඕකෙදි වෙන්නේ සබ්කොන්ෂස් කියලා අපි කියනවා. ඍජු අවධානයෙන් බැහැරට ගෙහෙල්ලා අපේ හැසිරීම් හැඟීම් එදිනදා අපි ගන්න තීරණ වලට ගොඩක් ලොකු බලපෑමක් කරන මනසේ තියෙන සැඟවුණු ගැඹුරුම කොටස තමයි යටිහිත කියලා කියන්නේ. ඒක තොරතුරු ගබඩා කරගන්නවා. යටිහිත එයා කරනවා අපි උපන් දා ඉඳලා. ගොඩක් ඕක ගැහෙන අයට හරි ලේසි. අහවල් දිනේ අහවල් තැනදී අහවල් වෙලාවෙදි කිව්වා කියලා. එයා කියනවා යටිහිත එයාට හරි ලේසි ඒව තියාගන්න. පිරිමින්ටත් ඒක එහෙම තමයි. හැබැයි එයා ඒක වෙනස් විදිහට කරන්නේ. උපන්දා ඉඳලා තොරතුරු අත්දැකීම් මතකය හැඟීම් මේ හැමදේම යටිහිතේ තැම්පත් වෙලා තියෙනවා ලෙහන්සා. ඊළඟට ස්වයංක්‍රීයව ක්‍රියාව පාලනය කරගන්න අපි හිතමු හෘද ස්පන්දනය ස්වශනය මං අර කිව්වා වගේ හුස්ම ගන්න එක ආහාර ජීර්ණය මේ දේවල් ක්‍රියා පාලනය කරන්න යටිහිත තමයි එකතු වෙන්නේ. පුරුදු චර්යා ඒක ගත්තොත් අපි සාමාන්‍යයෙන් ඩ්‍රයිව් කරන එක දැන් මේ වෙලාවට ගොඩක් අය කරනවා. ඊළඟට ඇවිදින එක අපි උදේට බ්‍රෂ් කරන එක ඒව අපිට පුරුදු. ඒව යටිහිතේ තැම්පත් වෙලා තියෙනවා. මේ වගේ ගොඩක් දේවල්. ඉතින් මම මේ කියන්න උත්සාහ කරන්නේ ලෙහන්සා උඩුහිතයි යටිහිතයි ගැන ඔයා අද දවසේ පොඩ්ඩක් විනාඩි 5ක් අරගෙන හිතලා බලන්න. මොකද අද අලුත් මාසයක් අපි පටන් ගන්නෙ. ඉස්කෝලේ යන චුටි පැටියා පොඩ්ඩක් හිතලා බලන්න. යටිහිතින් ඔයාට කවුද වෙන්න ඕනේ? කවුරුද වෙන්න ඕනේ? ડોක්ටර් කෙනෙක්ද? ඉංජිනේර කෙනෙක්ද? ටීච කෙනෙක්ද, එම නැත්තම් ප්‍රසන්ට කෙනෙක්ද, මීඩියා මාධ්‍ය ජීවිතයට දාට එන්න ඕන, එහෙම නැත්තම් ඔයාට යන්න ඕන මැනේජ්මන්ට් සයිඩ් එකටද? ඔන්න හිතන්න, යට හිතට දීලා බලන්න මොකක්ද යාට තියෙන උවමනාව. ඊළඟට අපි ඕක වැඩිහිටියෙක් දක්වා ආවොත් එහෙම, ඇත්තටම ඔයාගේ දරුවා කොතෙන්ටද යන්න ඕනේ, ඔයාට කොතෙන්ටද යන්න ඕනේ හිතලා බලන්න. උඩු හිතින් අපි සමහර දේවල් රවට්ටගෙන ඉන්නේ, යටිහිත ඒක දන්නේ නැහැ. යටිහිතට බොරු කරන්න එපා, ඇත්තම කරන්න. එතකොට ඔයාට හැම දෙයක්ම ලස්සනටම ජය ගන්න පුළුවන්. එහෙම නේද ලෑන්සා?
2: අනිවාර්යෙන්ම.

0: Alpha Studio with Kasumi and Lehansa.
1: Brought to you by
2: SIBC International Buddhist College Navathama Shakava Homagama Devi Vrtakare SIBC Piliandala Avisavella Homagama Bibila Bindua Hattakai Atasianuata Bindua Atasianuata
3: Kasuniaki Kasuniaki Uduhitai Yatihitai Gana Vidyatmaka Side Deka Kiwani Itin Matahituna අර දැන් කසුනියකි මගෙන් ප්‍රශ්නයක් ඇහුවනේ මේ ඔයාට මෙහෙම වෙනසක් දැනෙලා තියෙනවද කියලා. ඉතින් ඇත්තටම එහෙම කියද්දි මට මතක් වුණා අපි ඔකට කියන මම ඒක ඉන්ටර්කනෙක්ට් කළා කියන්නම්. දැන් කසුනියකි අපේ හිතට දැනෙන ලස්සන හැඟීම් තියෙනවනේ බැඳීම් ගැන. එතකොට ඔය ජීවිතේ එක එක දේවල් ගැන අපේ හිතට එක එක හැඟීම් දැනෙනවා. ඉතින් ජීවිතය කියන්නේත් හරියට දුම්රියක් වගේනේ. ගොඩාක් කට්ටිය එක එක ස්ටේෂන් වලින් ඇතුළට එනවා. ඒ වගේම තමයි සමහරු තවත් ස්ටේෂන් වලින් බැහැලා යනවා. ඒ වගේ තමයි අපේ ජීවිතේට එන මිනිස්සු. ඉතින් ඔය බැඳීම් ගැන කතා කරද්දී ඇත්තටම බැඳීම් හරි පුදුමාකාරයි. සමහර වෙලාවට අපි අවුරුදු 10ක් 15ක් තිස්සේ ආශ්‍රය කරන කෙනෙක්ට කියන්න බැරි ගොඩක් දේවල් එක තප්පරයකදී අපිට මුණ ගැහෙන අලුත් යාළුවෙක්ට කියන්න පුළුවන් වෙනවා වෙන්න පුළුවන්. ඒක අර අපිට මේ සිංහල සාහිත්‍යයේදී උගන්වනවා කසුනියක්කි. ආදරය කියන්නේ එතකොට බැඳීම් කියන්නේ තර්කානුකූලව පන්ති මට්ටමින් බෙදන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ආදරයට ලොජික් එකක් නැහැ. ඉතින් බැඳීම් වලටත් ලොජික් එකක් නැහැ. මෙන්න මේ වෙලාවේ මේ තැන හරියටම මෙතන මෙහෙම සිද්ධ වෙන්න ඕනේ කියලා ලොජික් එකක් නැහැ. ඉතින් ඔයාට එක තප්පරයකදී හම්බ වෙන මිනිස්සෙක් ඔයාගේ ජීවිතේට ගොඩාක් දැනෙනවා වෙන්න පුළුවන් අවුරුදු ගණනාවක් තිස්සේ ඔයා දන්න කෙනෙක්ට වඩා වැඩියෙන්. ඉතින් සමහර වෙලාවට අපි ගාව ගොඩාක් කට්ටිය ඉන්නකම් අපිට දැනෙන්නේ අනේ මෙයා අපේ ජීවිතේට කොච්චර වැදගත්ද කියලා. හිතන්නකෝ ඔයාට උදේම එනවා good morning කියලා මැසේජ් එකක්.
4: Very good morning.
3: ඉතින් දැන් ওই මැසේජ් එක හැමදාම එද්දි මෙයාත් good morning කියනවා මත් ඔයාටත් good morning එහෙම.
4: සමහර වෙන්න. Morning morning. ඉතින් එහෙම නැද්ද?
3: බොස් ලයින් එකේ වාරෙන් මත් දැකලා තිර මං ඔව් නේද කියලා කමක් නැහැ කියලා යනවා ඉතින්. කොහොම හරි මේ දැන් ඔය good morning කියලා එක දැන් කියනවා. හරි මෙයාත් කියනවා මත් කියනවා. දැන් ඔහොම ගිහින් එක දවසක් හරි නොකියුවම තමයි තේරෙන්නේ අනේ මම මෙයාට කොච්චර බැඳිලාද තාම මේ good morning message එක නැහෙනේ එහෙම කියලා. ඉතින් අර කසුනියක් කිව්වා වගේ තමයි උඩු සිත දන්නේ නැහැ දෙයියනේ.

0: වුණාට පස්සේ ඔයා කොච්චර ප්‍රශස්ති ගීත කිව්වටත් වැඩක් නැහැ. හැබැයි අර කසුනියක් අපින් නැති වෙනවනේ, ඒක සාමාන්‍ය දෙයක්නේ, ලෝකේ ධර්මතාවය. ඉතින් මේ ඔය නැති වුණාට පස්සේ අපිට දුක් වෙන දෙයක් නැහැ. තියෙන කාලේ අපි හරිම වටිනාකම දුන්නා නම්.
1: හරියටම හරි. ඉතින් ඔයාගේ යටිහිත බලගන්නවන්න කැමතිද? යටිහිත බලගන් වුවොත් එහෙම අපිට කරන්න බැරි දෙයක් නෑ ලෙහන්සා. ඒකට මම මේක කියන්න ඕන, ඔයා ඒක කිව්ව හින්දා මට ටග්ගාල එක කියන්න ඕනකම තියෙන්නේ. සොයන් යෝජනා දෙන්නකෝ, මට පුළුවන්. මම නිරෝගී පුද්ගලයෙක්. මට අද ලොකු ධනස්කන්ධයක් ලැබෙනවා. අද මගේ ආදායම හරිම සශ්‍රීකයි. අද මගේ තේකොළ පැකට් ටික මම හිතනවට වැඩිය හොඳට විකිනෙනවා. ධනාත්මක වැකි ඔයා කියලා බලන්න උදේම. හැමදාකම කියන්න, හැම තිස්සෙම කියන්න. ඔයා ඔෆිස් එකට ගියාම, ඉන්න තැනට ගියාම ඒක කියලා බලන්න. ඊළඟට අර මනෝරූපණේ කියන එක අහලා ඇති, විසුවලයිසේෂන් කියලා කියන්නේ ලෙහන්ස. ඔයාට ළඟා කරගන්න කැමති ඉලක්කය දැනටම ඉටු වෙලා තියෙනවා කියලා ඔයා මනසින් හිතන්න ඕනේ. ඉමජිනේෂන් එක දෙන්න ඕන. හරිද? මම මේ සමහර ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්නේ තවත් ඒක පැහැදිලි වෙන්න. ඊළඟට අපිට අන්තිමම මට්ටමට යන්න පුළුවන් භාවනා කරන්න පුළුවන් ලෙහන්සා. විනාඩියක් දෙකක් භාවනා කළ බලන්න, මනසට නිශ්ශබ්ද වීම උගන්නල බලන්න කොච්චර දෙයක්ද කියලා. එතකොට ඔයාගේ ඉලක්කවලට ඒක විභාගෙ වෙන්න පුළුවන්, ඉස්කෝලේ කරන වැඩ ටික වෙන්න පුළුවන්, දවස තිස්සේ මේ අපි වැඩිහිටියෝ විදිහට කරන වැඩ වෙන්න පුළුවන්. යට හිතට දීලා බලන්න අර ලෙහන්සා කියෝ වගේ කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා. ඔයා දන්නවද, මම මේ එන්නේ දැන් ලස්සනම තැනකට. පොතක් තියෙනවා කියවලා බලන්න, ජෝසෙෆ් මර්ෆි කියලා ඩොක්ටර්, එයා මනෝවිද්‍යාඥයෙක්, ඩොක්ටර් ජෝසෙෆ් මර්ෆි. එයාගේ පොතක් තියෙනවා ද පවර් ඔෆ් යුවර් සබ්කොන්ෂස් මයින්ඩ් කියලා. හරි. ලීලානන්ද ගමාචි, මම පෞද්ගලිකව එතුමා ජීවත් වෙලා ඉන්න කාලේ ඇසුරු කළා තියෙනවා. ලීලානන්ද ගමාචි මහත්මයාගේ යටිහිත කියලා පොතක් තියෙනවා. අන්න ඒකෙත් මේකේ විස්තරේ ලොකුවටම තියෙනවා. කියවල බලන්න. ඉතින් පොත් කියලා කියන්නේ මාර බැඳීමක්. ඔයාගේ ජීවිතයට බැඳෙන්න ඕන දෙයක් පොත් කියන්නේ. ඒ නිසා ඔයා බැඳිලම යන්න ඕන තැනක් තමයි මහනුවර පොත් දැක්ම කියලා කියන්නේ. නේද?
0: ඔව් අනි, ඔයාලා එන්නකෝ, අපිත් බලන් ඉන්නවා ඔයාලා එනක.
1: අපිට දැන් බලන් ඉඳලා බෙල්ලක් චුට්ටක් රිදෙනවා. ඉතින් එන්න. ගොඩක් අය දැන් මේ දවස්වල එනවා. 29 වෙනිදා වැඩේ පටන් ගත්තේ. පිරිලා ඉතිරිලා යනවා කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේ ශ්‍රී ලංකා පුත් ප්‍රකාශකීන්ගේ සංගමයේ 19 වෙනි වරට සංවිධානය කරන්නේ. ලස්සන විශේෂාංග එතන ගොඩක් තියෙනවා. මම දැක්ක පළමුවෙනි දවසේ සංක එහෙම ගිහින් ඉන්නවා. සංක දිනෙත් අපේ යාළුවෝ. ඉතින් සංක අයියා මම දැක්ක ලස්සන වැඩක් කරලා තියෙනවා එතන ගිහිල්ලා සින්දු කියලා එහෙම කැන්ඩි සිටි සෙන්ටර් එකේ. ඉතින් පොත් ගන්න ගම මේ වගේ විශේෂාංග එක එකතු වෙන පුළුවන්. ඊළඟට වට්ටම් එක පොත් ගන්න පුළුවන්. ඒ ලස්සන මිහිරියාව විඳින්න පුළුවන් මහනුවර. යන්නකෝ යන්නකෝ, එන්නකෝ එන්නකෝ මහනුවර කන්ද උඩරට පොත් දැක්මට.

0: FM Anupaha, FM Anuhadrai Dashuma Ada, Net FM.
1: බොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාකාව හෝමාගම දේවී වෘත කරේ. SIBC පිළියන්දල අවිසාවෙල්ල හෝමාගම බිබිල 071 898 898.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
3: ඕකේ සිහිල් කුමාර කැටිලි කන්ද කරන්දෙනි ඇදක්කල මෙච්චන කරන් පස්සුවන් කාට් එක දැමිච්චරවා. ඊට පස්සේ පරික්ෂණ පවත්වනකොට තමයි වේදන කත්තේ වැය බ්ලොක් කැප් කියනවා කියලා. පස්සේ ආරංචියක් ආවෙද මහත්තයා ගැන සේවනක ගිහිල්ලා බලනකොට කිහිලි මහත්තයා නාඩේ පරීක්ෂා කරලා ගිහුවා. ඒ පරීක්ෂණේ තියෙන විදිහටම වැය 4ක් බ්ලොක් වෙලා තින්නේ. බෙහෙත් වාර 6ක් දැක්වම මාස 3ක් ගියා. අද දැන් හොඳටම හොඳයි.
2: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
4: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න.
2: අලුත් තැන කාටම මෙල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි

0: සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරන විශේෂඥයා.
1: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 73 36.
2: FM 95 FM 94.8 Net FM Alpha Studio with Kasuni and Lehansa.
3: Brought to you by
4: SIBC International Buddhist College Nawathama Shakawa Homagama Devi Vrutakare SIBC Piliyandala Avissavella Homagama Bibila 071 898 898.
2: Net FM Alpha Studio with Kasuni and Lehansa.

0: කපමු කපමු. බර්ත්ඩේ කේක් එක කපමු.
1: දැන් අද කසුනියකිට කසුනියකිගේ මූඩ් එක යනු ඕන ඕව ඕන ෆ්ලේවර් එක මොකද්ද?
0: මට ඕනේ අද ස්ට්‍රෝබෙරි.
1: එච්චරද?
0: නැති දෙන ඕනේ එකක් ඉතින් එහෙම චීස් චීස් චීස් කේක්.
1: ඉතින් ඔන්න අද පළවෙනියටම උපන්දිනය සමරනවා අම්පාර බණ්ඩාරනායක බාලිකා ජාතික පාසලේ 5B ශ්‍රේණියේ ඉගෙන ගන්න DD ජනනී ශ්‍රී නර්තනා එයාගේ 10 බර්ත්ඩේ එක අද. MD යාපා මහාවිද්‍යාලයේ 9 වසර ඉගෙන ගන්න අදිෂා හිමහන්සිගේ බර්ත්ඩේ එකත් අද. ඇලියගොඩ මධ්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න සිතුම් රජින්ද අද 13 බර්ත්ඩේ එක සමරනවා. ඊට පස්සේ අද 10 උපන්දිනය සමරන අවිතු ඉන්දුවරු මගේ පුතාට සුපම සුබ උපන්දිනයක් කියලා අම්මයි තාත්තයි අක්කයි විශ් කරනවා. ඒ වගේම තමයි කසුනියක් කිය අපේ පැංචි ඉන්නවනේ. පැංචිගේ නැන්දගේ බර්ත්ඩේ එක අනුෂා ජයරත්න ඒ නැන්දගේ බර්ත්ඩේ එකත් අද.
2: හානේ එහෙනම් අපිට කේක් එකක් ඕනේ මයිගුණන්ගේ.
1: මේ ඔන්න දැන් කියන එකට තමයි කේක් එකක් විශේෂයෙන්ම ඕනේ. අද පැංචිගේ අම්මගේ බර්ත්ඩේ එක.
2: ආනේ
1: චේතනා දිල් හරි ඒ නැන්දටත් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
2: අනේ ෂෝක් නේද ඔන්න අපි කලබල පැංචයි කලබල පැංචි ආදරෙන් මතක් කර ඒගොල්ලන්ගේ පැංචිගේ නැන්දයි පැංචගේ අම්මයි. ඒ කියන්නේ අද අපිට කේක් ගොඩායි. හරි තව මොකද? හරි එහෙනම් කේක් එක කොච්චරයි ඉන්නේ නේද?
1: නෑ අනේ තව එකක් තියෙනවානේ.
2: ඒකනේ මම බලන් හිටියාගේ මූණ තියා.
1: අද අපේ අම්මගේ 44 උපන්දිනේ මේ සුබ පැතුම එකතු කරන්නේ අම්පාරින් ඔමායා.
2: ඉතින් ඉතින් අමතක කරන්න එපා මේ මාසේ පළමු වෙනි දවස. Come on, come on.

0: සමහර විට ඔයා පයින් වෙන්න ඕනේ. සමහර විට ඔයා බස් එකෙන් වෙන්න ඕනේ. සමහර විට ඔයා කෝච්චියෙන් වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ස්කූල් වෑන් එකේ වෙන්න ඕන. එහෙමත් නැත්නම් ස්කූල් බස් එකේ වෙන්න ඕනේ. තව
1: එහෙමත් නැත්නම් ගෙදරට වෙලා ඉන්න ඕනේ.
0: එහෙමත් නැත්නම් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් වෙන්න ඕන. ඔය කොහොම කොතන හිටියත් මේ වෙහෙසෙන්නේ ජීවත් වෙන්න නේද අපි? අපි හැමෝම සතුටින් ඉන්නනේ ඉන්න ටික කාලේ හරි. ඉතින් ඒ ටික කාලේ ලස්සනට මේමු මේ ලස්සනම මාසේ ලස්සනම වෙන්න ඕනේ.
2: Let the FM Alpha Studio with Kosani and Lehansa.
3: Finishing වහලක් ලෙස කලර ෆ්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලරක් තමයි.
4: අලුතැන කාටම මෙල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සත්සමුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
2: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
3: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nadun Vadina. Rhino Premier Roofing Sheet. Fetty Mistress and Hal. Dahatunai Anuhaya Amatana.
5: කැස්සයි ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
5: මාරයිනේ.
7: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
8: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
9: Let FM Alpha Studio with Kasani and Lehansa.
3: Right, Henang. Come on, kena thamai kena thein, neda. මාමතක කරන්න නම් එපා. මේ මාසෙ මුල්ම දවස කියලා අද දවසම හිතේ තියාගන්න ඕන දෙයක් ඒක.
10: ඔය චුට්ටක් හරි ඩිමෝටිවේටි වුණොත් මතක තියාගන්න අපි දැන් මේ ඉන්නේ පළවෙනි දවසේ කියලා.
3: පළවෙනි දවසේ තින් චොර කරගන්න එපා හොඳේ. දැන් මෙහෙමයි, අර මේ අපි ඊයේ ඉස්කෝල ගැන ටිකක් වැඩිපුර කතා කරපු දවසක් නේ ලෙහන්ස නේද? ඉතින් දැන් ඉස්කෝල කියලා කිව්වහම අපේ රටේ ඉස්කෝල ලස්සන දේවල් කොච්චර කරනවද? ඒ අතරේ අපි අම්මල තාත්තලා දරුවෝ විශේෂයෙන්ම ඉස්කෝලවලට යමනකොට ගොඩක් දේවල් හිතනවනේ. ඉතින් දැන් ලෝකයේ තිනන් අපිට ගොඩක් දේවල් ඕන වෙනවා. යතර ඉංග්‍රීසි දැනුම කියලා කියන්නේ අංක එකටම තියෙන දෙයක්. මව භාෂාවත් එක්කම අපි හොඳට ඉංග්‍රීෂ් ප්‍රගුණ කරන්නත් ඕන. ඒ නිසාම මේ ඉංග්‍රීසි වටපිටාව බෞද්ධ වටිනාකම් ඊළඟට යහපත් ගුණ ධර්ම මේ හැම දෙයක් එක්කම ගොඩනැගුණු හරි ලස්සන ඉස්කෝලයක් තමයි SIBC ඉන්ටර්නැෂනල් බුද්දිස්ට් කොලේජ් කියලා කියන්නේ. ඉතින් ඔයාගේ දරුවාත් මේ ඉස්කෝලෙට යවුවොත් එහෙම ලස්සන අත්දැකීම් ගොඩක් එකතු කරගෙන ජීවිතේ ලස්සන කරගන්න පුළුවන්. කතා කරලා බලන්න 0718-898-898ට. ඉතින් ඔයාටත් ඕන ජීවිතේ ලස්සන කරගන්න. අද එහෙම දවසක්, මේ මාසෙ එහෙම මාසයක්. මම කසනේ.
10: මම ලෙහන්සා.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නියඳ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: ආයුබෝවන් අද 2026 ජූලි පළමුවනදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය
7: සිරස්තල තවමත් බදු නොගෙවන පිරිස ගැන අනාවරණයක් ඩෙංගු පාලනය කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය අලුත් වැඩක චරිතා රකිතගේ සිද්ධිය ගැන විජේදාස රාජපක්ෂ පළමු වරට කතා කරයි තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සරණගින් පෙත්සම් හතරක් ශ්‍රේෂ්ඨාධිකරණය ට්‍රම්ප්ට ටොක්කක් එන කිස් එකකුත් දෙයි
0: Net News The truth people trust
7: හරක්කටාගෙන් අල්ලස්ගත බව කියන සිද්ධියට අත්අඩංගුවට ගත් චරිත් අබේසිංහ හිටපු ඇමති විජේදාස රාජපක්ෂගේ පුතා රකිත රාජපක්ෂතුළු සැකකරුවන් තිදෙනා දැන් ඉන්නේ බන්ධනාගාරේ ඔවුන් ගැන එක එක අය තවමත් එක එක කතා කියනවා. ඒ ඇතුළු දවස උණුසුම් කළ ප්‍රවෘත්ති පෙළ මෙතෙන් සිට.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: බදු දැලට හසු නොවී 40%ක පමණ පිරිසක් තවමත් සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර මහතා පැවසුවේ එමගින් රටට අහිමිවන මුදල පිළිබඳ තක්සේරුවක් පවා නොමැති බවයි.
8: අපි හිතන්නේ 40%ක විතර ප්‍රමාණයක් මේ කැප්ෂන් වෙන කොටසක් තියෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට. ඒක මුදලක් හැටියට දැන් අපි ගණනය කරලා නැහැ.
9: අවුරුදු 18 වැඩි සියලුම පුද්ගලයන් ඉටින් අංකය ලබා ගැනීම අනිවාර්ය කරලා තිබුණා. දැන් මෙන්න මේ ක්‍රමවේදියත් එක්ක ඔබතුමාලට හඳුනා ගැනීමකට හැකියාවක් ලැබුණද බදු ගෙවිය යුතු ප්‍රමාණයක් බදු නොගෙවියා ඉන්නවා කියන සාධකය ඔබලවාට
8: ටින් අංකය අනිවාර්ය කරා 2024 ජනවාරි පළවෙනිදා ඉඳලා. එතකොට මිලියන 13කට ආසන්න ප්‍රමාණයක් ටින් අංක දෙපාර්තමේන්තුව නිකුත් කරලා තියෙනවා. ඒත් එක්කම බදු ලිපිකණු සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවලා වැඩි වෙලා තියෙනවා මේ වෙනකොට.
5: දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කැඳ වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. රට තුල සීග්‍රයෙන් නිහළ යන ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව විශේෂ ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා. ඩෙංගු රෝග ව්‍යාප්තියට අදාළ ඕනෑම තොරතුරක් පැමිණිල්ලක් හෝ අවශ්‍ය දැනුවත් කිරීමක් කඩිනමින් යොමු කිරීම සඳහායි මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක වන්නේ. ඒ අනුව මහජනතා වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක්ද හඳුන්වා දී තිබෙනවා. එම දුරකථන අංකය වන්නේ 0117-96-63-66. මෙන්න එම දුරකථන අංකය නැවතත්. 0117-96-63-66. ඩෙංගු රෝගය සහ එහි පාලන කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට මෙන්ම තමන්ගේ ප්‍රදේශවල ඩෙංගු බෝවන ස්ථාන පවතින්නේ නම් ඒ පිළිබඳව පැමිණිලි කිරීමට මෙම දුරකථන අංකය භාවිත කරන ලෙසයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ වන විට දිවයිනෙන් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 54,189ක්. ඩෙංගු මරණ 31ක්ද වාර්තාවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.
10: Kanin Konin Asunu Kata. Kanin Konin Asunu Kata.
11: පහුගිය සතියේ වැඩිම කතාව රකිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට ගැනීම. ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ පළමුවරට කතා කරලා තියෙනවා. විජේදාස රාජපක්ෂ කියන්නේ නීතිඥ රකිත රාජපක්ෂගේ තාත්තා. දැන් විජේදාසට සමීප පිරිසක් එක්ක තමයි මේ කට්ටිය කතා කරලා තියෙන්නේ. පුතාගෙන යන ඔය වොයිස් කාඩ් එකේ කතා ඔක්කොම gossip නේ. ඔවගේ ඇත්ත ටික දවසකින් එළිවේ. එහෙමයි විජේදාස කතාව පටන් අරන් තියෙන්නේ. අනික මම ආණ්ඩුවට යනවා කියලා කතාවකුත් ගැනව. ඔව් ඔක්කොම බොරු. කොහමද ඔක ඩුබායි වලින් අරන් ආවේ? එතනත් ප්‍රශ්නයක් තියෙනවා. අනික ඩුබායි වල ඔක්කොම කාඩ්ස් බැංකුව වලින් තමයි ගනුදෙනු කරන්නේ. ඔච්චර මුදලක් සංසරණය වෙන්නේවා කියලා මම නම් අහලා නැහැ. මේක මේ රටේ ලෝකේ දැන් තියෙන ප්‍රශ්න යට ගහන්න ආණ්ඩුව කරපු වැඩක් කියලා තමයි මට නම් හිතෙන්නේ. විජේදාස එහෙමයි කතා පටන් අරන් ඉන්නේ. එතකොට එතන හිටපු කෙනෙක් අහලා තිනවා දැන් රකිතයි චරිතුයි කොහෙද ඉන්නේ මේ සාමාන්‍ය තැනක මොකද බඳන තත්ත්වය කියලා. එතකොට විජේදාස කියලා තියන්නේ රකිතයි චරිතුයි සාමාන්‍ය විදිහට සාමාන්‍ය රිමන්ඩ් එකේ තමයි ඉන්නේ. මම දන්න විදිහට නම් කිසිම සාක්ෂියක් තාම ඉදිරිපත් කරලා නැහැ පරීක්ෂණ කණ්ඩායම්. බලමුකෝ මොකද වෙන්නේ කියලා. මොනවා වුණත් රකිත වෙනුවෙන් නම් නීතිචෝර 150ක් විතර පෙනෙන්න ලෑස්ති. ඉතින් පුතා හින්දා මට පෙනෙන්න හැබැයි අනිත් අය හැමෝම වැඩේට සම්බන්ධ වෙලා ඉන්නවා. අනික ඔය යන වොයිස් කට් එක වුණත් කෑලි හතරක් පහක් එකතු කරලා එකට හදපු එකක්. මට තියෙන තොරතුරු අනුව ඔක මේ මැලේසියාවේදී හදුවා කියලා තමයි වාර්තා වෙන්නේ කියලා විජේදාස එතන හිටපු කට්ටියට කිව්වා කියලා තමයි අපිට වාර්තා වුණේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති ජනාධිපති ලේකම් ධූරයේ අද වැඩ බාර ගන්න නියමිතව හිටියක් කියලා තමයි මීට කලින් වාර්තා වුණේ. හැබැයි ඒක අද සිද්ධ වෙන්නේ නැහැ. ඒක කල් ගිහිලා කියලා තමයි වාර්තා වන්නේ. ඒත් මේ වෙද්දි ප්‍රභාත් චන්ද්‍රකීර්ති ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී හැටියට කටයුතු කරනවා. විශේෂයෙන්ම ප්‍රභාත් චන්ද්‍රකීර්ති ජනාධිපති ලේකම් හැටියට පත් වුණාට පස්සේ වර්තමාන ජනාධිපති ලේකම්වරයාව ඇමරිකානු තානාපතිවරයා හැටියට යවන්න තමයි ලෑස්ති වෙලා හිටියේ. මේ වෙද්දි ඇමරිකානු තානාපතිවරයා හැටියට ඉන්නේ මහින්ද සමරසිංහ. ඔහුට වෙනත් තනතුරක් උපදේශක තනතුරක් කොහොමක හෝ දෙන්න තමයි සැලසුම් කරලා තිබෙන්නේ. හැබැයි දේශපාලන වේදිකාවේ තිරේ පිටුපසින් වාර්තා වෙන විදිහට මහින්ද සමරසිංහ දැනට ඇමරිකාව තානාපතිවරයා ඔහු කැමැත්තෙන් ඉන්නවලු ජිනීවා වලට යන්නේ. ඒ විතරක් නෙමෙයි. ඒ අතරතුරේදී වත්මන් ජනාධිපති ලේකම්වරයා ඇමරිකාවට නොයා ඔහුත් කැමැත්තෙන් ඉන්නවලු ජිනීවා වලට යන්නේ. ඉතින් කාවද ජිනීවා වලට යවන්නේ? කාවදටද උපදෙස් තනතුරක් දෙන්නේ? ওই සම්බන්ධයෙන් තිබෙන්නා වූ තත්වයන් නිසා ජනාධිපති ලේකම් ධූරයේ තනතුරු මාරු වීම ටික දවසකට කල් යනවා කියලා තමයි කියන්නේ. හැබැයි කට්ටිය නම් කියන්නේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති තමයි ජනාධිපති ලේකම් විදිහට හොඳම. මොකද ඔහු රාජ්‍ය සේවයේ සෑහෙන කාලයක් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම දැනටත් ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී හැටියට ජනාධිපතිවරයාත් එක්ක හැම වැඩකටම සම්බන්ධ වෙන හින්දා කියලා කට්ටිය කියලා තිනෝ. මාචාර්ය ආශිමාර සිංහ යාළුත් එක්ක ඇඩ වෙච්ච දේවල් ගැන පහුගිය දවස්වල කතා කරලා තිනවා. අන්තිමට යා කියලා තිනවා බලන්නකෝ මට විරුද්ධව බොරුවට කටහරපු ඔක්කොටම සබාධමෙන් දඩුවම් උත්තර හම්බුණා නේද කියලා. යලිත් මොන ගැසෙමු කණින් කොණින් ඇසුණු කතා සමග මම තරංග රුක්ෂාන් ජයසේකර.
10: කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.
12: දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වීමෙන් අනතුරුව තමන්ට නියම කරනු ලැබූ බරපතල වැඩ සහිත වසර 16ක සිරදඬුවම හා දඩමුදල් වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන්න ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා විසින් අභියාචනාධිකරණයට ඇපැල් පෙත්සම් 4ක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම අභියාචනා පෙත්සම් අභියාචනාධිකරණයට යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත බහර දී ඇත්තේ නීතිඥ රංජන් ද සිල්වා මහතා මාර්ගයෙන්. 2006 වසරේ සංවර්ධන ලෝතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට ඒවා ලබා ගැනීම තුළින් රජයට පාඩු සිදු කළ බවට චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණයේ හමුවේ නඩු 4ක් ගොනු කර තිබුණා. එම නඩු විභාග කිරීමෙන් අනතුරුව විත්තිකාර සරණ ගුණවර්ධන මහතා එම චෝදනාවලට වරදකරු කෙරුණු අතර ඔහුට එක් නඩුවකට බරපතල වැඩ සහිත වසර 4 බැගින් සිරදඬුවම් නියම කෙරුණා. ඒ අනුව නඩු 4 සඳහා ඔහුට බරපතල වැඩ සහිත වසර 16ක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට රුපියල් ලක්ෂ 18ක දඩයක්ද නියම කරනු ලැබුවා. අමරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලතල තවදුරටත් පුළුල් කරමින් ඔහුගේ ප්‍රධාන දේශපාලන තීන්දු කිහිපයක් නිෂේධනය කරමින් අමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමරිකානු භූමිය තුළ උපත ලබන සැමට එරට පුරවැසිභාවයේ හිමිවීමේ උපත් අයිතියෙන් පුරවැසිභාවය ලෙස දීර්ඝකාලයක් පැවති නීතිමය මූලධර්මය අහෝසි කිරීමට ජනාධීපතිවරයා ගත් උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂේධනය කර ඇති බවයි. විනිසුරුවරුන් නවදෙනෙකුගෙන් යොත් විනිසුරු මඩුල්ලේ බහුතර කැමැත්තෙන් මෙම තීන්දුව ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මෙම අධිකරණ තීන්දුව පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මෙය රටට අවාසනාවන්ත තත්ත්වයක් බවයි. මේ අතර ජනාධිපතිවරයා ලැබූ මෙම ඓතිහාසික පරාජය මැදේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතරය විසින් ජනාධිපතිවරයාගේ විධායක බලතල පෙර නොවූවිරු ලෙස පුළුල් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව ස්වාධීන රාජ්‍ය නියාමන ආයතනවල සාමාජිකයන් ප්‍රතිපත්තිමය මතභේද හේතුවෙන් ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය පැවරණු ඇති. මීට අමතරව මෙවර මැතිවරණ නීති සම්බන්ධයෙන්ද ට්‍රම්ප් පාර්ශ්වයට වාසිදායක තීන්දු කිහිපයක් ලැබී ඇති අතර දේශපාලන පක්ෂවල මැතිවරණ වියදම් සීමා ලිහිල් කිරීමටත් සුළුතර ජාතීන්ට වාසිසහගත ලෙස සකස් කර තිබූ ඡන්ද කොට්ටාෂ සීමා නිර්ණයන් අහෝසි කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය පියවරගෙන තිබෙනවා. නීති විශාරදයන් පවසන්නේ ඇතැම් ප්‍රතිපත්තිමය කරුණුවලදී ට්‍රම්ප් පරාජය ලැබුවද සමස්තයක් ලෙස මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මගින් ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයෙකුට හිමි වූ පුළුල්තම විධායක බලතල ව්‍යුහය ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පැවරී ඇති බවයි. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. ඉතික් පැන් පැ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
13: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 011-2-863-363 076-716-1872
14: FM 95 FM 94.8 net FM.
15: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
16: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
17: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
18: උදැසන 6:58.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Good morning. Velavu de hatai dan.
2: Net FM. I'll go down.
3: Brought to you by
4: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
5: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක ලංකාවේ එක
7: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322
8: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න nexus app එකේ QR එක scan කරන්න spin කරන්න හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න kills එන්න spin කරන්න win කරන්න
9: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
10: රසට ගුණට උයන්න. පිටේ 3-5.
11: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112 200 200.
12: ඇන්කර් උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
13: Rhino roofing within Hadunwaden. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet. Vetivistra Sandha 1396 Amatan.
14: Shalala

0: Good morning. Velav deha thai vinadi pahai. Good morning, Achi. Good morning.
1: Good morning. Good morning.
2: Bender ready vinadi adda poda calling avilla wage engi
0: poda calling. Eka
2: thama.
0: Adha me calling apita dunna. Bara dunna me. Eka.
2: Anne. Then me dawasala me lokem avadane yom vela tiyenne. Eka patten samudra sandiyakata anith patten football match walata.
1: Oh.
2: Then loka kusalana hatara parak දිනාගත්ත මං හිතන්නේ ජර්මනිය
1: එලි
2: නේද
1: කාත්තකට
2: ගහුවේ මේ මැච් එක
1: පැරගුවෙක්
2: පැරගුවෙක්
1: පැරගුවේ ජාතික නිවාඩු දිනයක් කරලා තියෙනවා
2: ඔව් නිවාඩු දින මේ ෆයිනල් ගහලත් නෙමෙයි
1: ඔව් ජර්මනිය එලියට දාපු සතුටට එහෙම තමයි ෆුට්බෝල් කියන්නේ උන්මාදයක්
2: කියලා උන්මාදයක් කියලා තියන්නේ මේ දැන් ඔය මේ ජර්මනියට ජර්මනියයි ප්‍රංශෙයි මේ වෙන් වෙන්නේ රයින් නදියන්නේ පැරණි ප්‍රංශයට කිව්වේ ෆුට්බෝල් වලට දැන් අද පාවිච්චි කරන නමක් ගෝල් දේශය කියන මතක් කරනවට
1: කාටුන් නෑ මතක් කරනවනේ
2: ඒ කියන්නේ වෙනම ගෝල් දේශය ගැන කියන්න කොහොම හරි මේ ජර්මනියට හරියට ගෝල් ටික ගහගන්න බැරුව ජර්මනිය පරාජයට පත් වුණා දැන් ඔය යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර කටයුතු ගැන කියනකොට දැන් අනිත් රටවල අගමැතිවරු ඒවා මේවා කියනවනේ හැබැයි ජර්මන් රාජ්‍ය නායකයෙක් කියනකොට අගමැති හරි ජනාධිපති කියන වචනේ පාවිච්චි කරන්නේ
0: නැහැ
2: කවුරුත් ඉතල නැහැ නේද ඇයි ජර්මන් ජර්මනියට විතරක් චාන්සලර් කියලා කියන්නේ මේ එතකොට ජර්මනි ජනාධිපතිවරයෙක් නැද්ද ඇත්තටම ජර්මනියට ජනාධිපතිවරයෙක් ඉන්නවා ඔහු අර ඉන්දියාවේ ජනාධිපති වගේ
1: නාමික
2: ජනාධිපතිවරයෙක් දැන් මේ චාන්සලර් කියන එක ආවේ කොහොමද දැන් ඒක හොයමුකෝ මේක උනේ ජර්මනියේ ඇත්තටම ජර්මනිය කියලා 1800 වෙනකොට ඇත්තටම රටක් තිබුණ නැහැ ඉන්දියාව වගේ තමයි හරියට බැලුවොත් ඉන්දියාව කියලා රටක් තිබුණ නැහැ ඔව් ඒ කියන්නේ මහරජාවරු පාලනය කරන එක එක ප්‍රාන්ත වගේ මහරජාවරුන්ගේ කලාප තිබුණේ ඊට පස්සේ බ්‍රිතාන්‍යෝ නිදහස දෙන්න සූදානම් වෙනකොට තමයි මේ මහරජාවරුන්ගේ සමහර මහරජාවරු ඒකට ආවේ නැහැ ඒක මහරජාවරු මම කාශ්මීරේ මහරජාද කොහෙද මගහැරියේ බඩේ අමාරු මේ ඉතින් කොහොම හරි අවසානයේදී මේ ඉන්දියාව කියන රට හැදුනා දැන් මෝඩි මහත්තයා ඉන්දියාව කියන නම අයින් කළා ඒක භාරතය කියලා හදාගෙන යනවා
1: අඛණ්ඩ භාරත්
2: කියලා ඒකේ වෙන ඒ උගුල්වල ඒ අපට තියෙන රටවල් මේ වැඩියෙන්ම ඒ උගුල්ට හවු වෙන්නේ ෆෝන් එකෙන් ඒක අපි අනන්තවත් කියලා
1: තියෙනවානේ
2: ඔව් දැන් අපි බලමුකෝ ජර්මනියට චාන්සලර්වරයෙක් ආවේ කොහොමද කියලා ඇත්තටම චාන්සලර්වරයෙක් කියලා කියන්නේ මේ අධිකරණය සහ නිකන් මේ නායකයා කියන අදහස ජර්මන් භාෂාවෙන් දැන් ඔය රයින් ගඟට එහා පැත්තේ තිබිච්ච ප්‍රංශය ඇතුළු ප්‍රදේශයට කිව්වේ ගෝල් දේශය කියලා මේ පැත්තේ තිබිච්ච කෑල්ලට අතීතයේදී කිව්වේ ජර්මේනියාව කියලා ජර්මේනියාව කියලා මේක මේ ඔය ජර්මන් බස කතා කරන උදවිය ඔය ජර්මේනියාව සහ ඊට අවට විවිධ රජවරු විසින් පාලනය කරපු ප්‍රදේශවල හිටියා. උදාහරණයක් ඩෙන්මාර්කේ සෙට් එකක් හිටියා. ඕස්ට්‍රියාවේ සෙට් එකක් හිටියා. අදටත් ඉන්නවා. ඉතින් එහෙම එහෙම අවට රටවල් වල මේ කට්ටිය හිටියා. මේ කාලේ ජර්මනිය කියන කෑල්ලට ආවා ඔටෝ ෆෝන් බිස්මාර්ක් කියලා චාන්සලර්වරයෙක් 1867ත් 1871ත්. එතකොට මේ සුද්ධ තමයි පාලනය කරන්න ලංකාවේ. මේ ඉතින් 1871 දී උතුරු ජර්මානු සංගමය නෝත් ජර්මන් කියලා මේ එක්තරා සංගමයක් මේ බිස්මාර්ක් විසින්
1: බිහි කරා.
2: මේක බිහි කරන එක ඔහු කිව්වා දැන් මේකට මූලික වශයෙන්ම හිට්ලර් පාවිච්චි කරපු ගුණ්ඩුවම තමයි එක්තරා ආකාරයකට බිස්මාර්ක් පාවිච්චි කරේ. ඒ තමයි ජාතිවාදයේ ඇවිස්සුව. ජාතිවාදයේ මොකක්ද දන්නවද? ජර්මන් බස කතා කරන ඔක්කොමලා එකට ඉන්න ඕනේ. හරිද? එකට ඉන්න ඕනේ කියන මේ කන්සෙප්ට් එක පැල කරලා මෙයා දැන් ජර්මන් බස කතා කරන සෙට් එකක් ඉන්නවනේ ඕස්ට්‍රියාවෙත්. ඕස්ට්‍රියාවට කිව්වා මේ අපි දෙකොල්ලෝ එකතු වෙලා ඩෙන්මාර්කයට එරෙහිව යුද්ධ කරලා ඩෙන්මාර්කේ අයිති කරගෙන කොටසක් ඔයාටත් දෙන්නම් කොටසක් මමත් ගන්නම්
1: කියලා.
2: හරිද? කොහොම හරි මේ දෙගොල්ලෝ එකතු වෙලා ඩෙන්මාර්ක් එක ආක්‍රමණය කළා. ආක්‍රමණය කළා කැලි දෙක බෙදාගත්තා.
1: ඔව්.
2: බෙදාගත්තේ කොහොමද දන්නවද? දැන් මේ බම්බල පිටියනේ.
0: ඔව්.
2: දැන් අපි ඩෙන්මාර්ක් එකෙන් අල්ලගන්නේ කොල්ලු පිටිය.
1: හරිද?
2: මේ ඒ කියන්නේ කොල්ලු පිටිය සහ එතනින් එහා පැත්ත හිතන්නකෝ ආයේ ගෝල් ෆේස් එක කියලා.
1: ඔව්.
2: ඒ පැත්ත කියලා.
0: හා.
2: දැන් ප්‍රංශයට අල්ලපු කැල්ල ප්‍රංශය විසින් ගත්තා. හරිද? ඔව්. මේ ඔස්ට්‍රියාවට ආයිති කැල්ල දුන්නේ ඒගොල්ලන්ගේ තැන ඉඳලා සෑහෙන්න දුරින්. ඒ කියන්නේ හිතන්නකෝ මහර්ගම හරියෙන් තමයි දුන්නේ.
1: මායිම් වෙලා නැහැ.
2: මායිම් වෙලා නැහැ. ඔස්ට්‍රියාව තියෙනවා, ජර්මනිය මැද්ද තියෙනවා, ඊළඟට අර අල්ලගත්ත කැලලක්
1: තියෙනවා.
2: ඉතින් මේක බිස්මාර්ක්ගේ මාර ගැටයක්. හරිද? අවසානයේදී මේ කෙසේ හෝ දැන් ඔස්ට්‍රියාවේ රජතුමාට අර කැලල පාලනය කරන්න මේ හරහා යන්න ඕනේ. අවසානයේදී මේ දෙගොල්ලෝ අතර බිස්මාර්ක් නොහොද නොක්කඩුවක් ඇති කරා. මේ දෙගොල්ලෝ දැන් හැමදාම රණ්ඩු වෙනවා. අවසානයේදී බිස්මාර්ක් නංගෝ මේක හරියන්නේ නැහැ. මේ ඕගොල්ලෝ හැමදාම රණ්ඩු වෙනවා කියලා ඔස්ට්‍රියාවත් ආක්‍රමණය කළා. ඔස්ට්‍රියාවත් ජර්මනියට
1: ඇඳගත්තා.
2: ඉතින් අවසානයේදී මේ වර්තමාන ජර්මනියට බොහෝ දුරට සමාන ජර්මන් බස කතා කරන මිනිස්සු එකතු වෙච්ච ඉතරාකාරයකට සංගමයක් මේ බිස්මාර්ක් විසින් බිහි කරනු ලැබුවා මේ 1871 දී. ඉතින් ওই විදිහට තමයි මේ ජර්මනිය ජනාධිපතිවරයෙක් නැතුව චාන්සලර්වරයෙක් හැටියට ඒ දිගින් දිගටම ඒක ආවා 1939 දී. ඊට පස්සේ හිට්ලර් බලයට එනවා. හැබැයි හිට්ලර් කරන්නේ වෙනම නමක් ඒ තනතුරට දීලා චාන්සලර්වරයා සහ ජනාධිපතිවරයා කියන තනතුරු දෙකම මේ ඔහු අරගෙන නායකයා කියන ජර්මන් නමින් එන උද්ෘතය යොදාගෙන
0: ඔහුත්
2: කරන්නේ තනිකර ජර්මන් ජාතිකවාදය. ජාතිකවාදය නෙවෙයි, ඇත්තම
1: ජාතිවාදය.
2: ඇත්තම ජාතිකවාදය පිළිබඳ ඇත්තම හරියට බැලුවොත් ප්‍රශ්නයක් තියෙනවා. පේන්න තියෙන ජාතිකවාදය තමයි.
1: හැබැයි තියෙන
2: ජාතිවාදය නේ. ඒක තමයි හොඳටම ජර්මනිය තමයි ඒකට ගන්න පුළුවන් හොඳම මේ උදාහරණේ.
1: අර අපි වගේ තමයි.
2: අපි
1: මේ ශ්‍රී ලාංකිකයි කියව අපි කැමති නැහැ හැමෝම ශ්‍රී ලාංකිකය කරගන්න.
2: ඔව් කැමති නැහැ. ඉතින් කෙසේ හෝ මේ ඔන්න ඔය විදිහට තමයි 1800 ගණන් වෙනකොට ස්වාධීන රාජ්‍ය 39ක් විදිහට තිබිච්ච කලාපයම ජර්මනිය දැන් අද ජර්මනිය වෙලා තියෙන්නේ. ඉතින් අර එක කෑල්ලක හිටිය චාන්සලර්වරයා බිස්මාර්ක් ඊළඟට ඔක්කොම කෑලි එකතු කරගෙන අවසානයේදී ඔය ඔක්කොම එකතු කරගත්තා. හැබැයි අපි දන්නවා දෙවලුක උද්දෙන් පස්සේ
0: ආය
2: ඩෙන්මාර්ක් වෙනම නිදහස් වුණා, ඔස්ට්‍රියාව වෙනම නිදහස් වුණා, ජර්මනිය දෙකට බෙදුණා. බටහිර ජර්මනිය සහ නැගෙනහිර ජර්මනිය කියලා. ඊළඟට අර ස්කෝපියන් සංගීත කණ්ඩායම නේද, වින්ඩ් ඔෆ් චේන්ජ් අපිට අහන්න පුළුවන් ඒක දන්න බෑ තියනවාද කියලා. මේ ගීතය ගායලා අර තාප්පෙ බිඳලා ඊට පස්සේ ආයේ බර්ලින් තාප්පෙ බිඳලා අවසානයේදී ජර්මනිය මේ එක සින්දුවක් කියලා ඉවරනකොට තාප්පෙ සුන්නත් දුලි වෙලා ගියා. ඇත්තටම මේ ඒ තාප්පෙ බිඳිනවා කියලා ඒ වැඩේ වෙච්ච එක දැනගෙන හිටිය ස්කෝපියන් සංගීත කණ්ඩායමයි තව කීප දෙනෙකුයි විතරයි. ඉතින් ඒ බලන්න සින්දුවකට උනත් කරන්න පුළුවන් මේ දේ නේද? තාප්ප බිඳ හැරලා. හැබැයි ඉතින් ඒ වෙන්න ඕනේ වාස්තවික
1: தত্ত্বය
2: ඒ පරිසරයේ ගොඩනගිලා තිබ්බා. දැන් තවදුරටත් අපිට වෙන් වෙලා ඉන්න බෑ කියන තැනට ඇවිල්ලා තිබ්බනේ. ඉතින් ඒකින් තමයි ඒ ඔක්කොම එකයි බිඳුනේ. නැත්තම් කෙනිකන් ගිහිල්ලා කවුරුහත් සින්දු කිව්වා කියලා තාප්ප බිඳින්න යන්නේ. මේ කෙසේ හෝ අවසානයේදී ඔන්න ඔහොම තමයි ජර්මන් අනිත් රටවල් ඔක්කොටම අගමැතිවරු ජනාධිපතිවරු ලැබෙනකොට ජර්මනියට විතරක් චාන්සලර්වරයෙක් ලැබුණේ. දැන් දැනගත්ත නේද කතාව?
0: දැන් දැනගත්තා.
2: බිස්මාර්ක්ගේ ගැටේ තමයි තාමත් ජර්මනිය දුවන්නේ. ඉතින් අපි ජර්මනිය දෙවල් ලෝක යුද්ධෙන් පස්සේ මේ අපි කිව්වා මතක ඇති දැන් දෙවල් ලෝක යුද්ධෙන් ලොකු විනාශයක් ලෝකයට ජර්මනිය හරහා සිද්ධ වුණානේ. මේ හැබැයි අනිත් රටවල් ඔක්කොම යුද්ධෙන් පස්සේ ජපානය ඇතුළු සියලුම දෙනා නැගිටිනකොට ජර්මනිය නැගිට්ටේ නැහැ. ඉතින් ඒ එතකොට හිටපු චාන්සලර්වරයා සියලුම බුද්ධිමතුන් ගෙනල්ලා ඉවර වෙලා මේ හොයලා බැලුවා ඇයි අපිට බැරි කියලා. මේ එතකොට එතන හිටපු ආගමික නායකයෙක් කිව්වා ලෝකයට අපේ අතින් ගොඩාක් වැරදි වෙලා තියෙනවා විශේෂයෙන් දරුවන් ලදරුවන් විශාල ප්‍රමාණයක් අපේ අතින් මිය ගිහිල්ලා තියෙනවා ලෝකේ අපේ අපි පටන් ගත්ත යුද්ධෙ හින්දා හැබැයි අපි තාම ලෝකෙන් සාමය ගත්ත මොකද ලෝකය
1: ලෝකෙන්
2: සමාව ලෝකෙන් සමාව අපි ඉල්ලුවේ නෑ අපි රටක් හැටියට ලෝකෙන් සමාව ඉල්ලන්න ඕනේ කියලා අපි දන්නවා මනස්ථාපනයේ සතිය කියලා ජර්මනිය මුළු සතියක් පුරා ලෝකෙන් සමාව ඉල්ලුවා එදා ඉඳන් තමයි ජර්මනිය ආයේ නැකිට්ට කියලා ලෝක ඉතිහාසෙ ලියවිලා තියෙනවා

0: අපෙකින්
1: පහසුව සැලසයි සුහදව සැලකයි LB රන් අය
2: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
4: Cowen Gate හතරෙහි අඩංගු ඉහළ vitamin D පෝෂණය සහ vitamin A, C, යකඩ, protein සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මව්වරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනो රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනो ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනो රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනो ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 1322
2: SLT Mobitel fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel fiber
7: wow ඇංකටින් එකක්?
8: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංකටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
9: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන්ම අමතන්න 0112200200.
2: SLT Mobitel fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
10: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.

0: ඔබේ 7යි විනාඩි 25යි අල්ගොටාව මේ වෙලාව දැන් මේ අටි ලස්සනට ඕ කිව්වානේ එතකොට අර කියන්න ආස හිතෙනවා කොමාරි මෙමෙ ගෙවල් දොරවල් පැත්තේ මන් දන්නවට ඩිග්‍රී එකක් කරන්න පුළුවන් තරමට මේ ප්‍රෝග්‍රෑම් එක ඉවරෙද්දි මට දැනුම එනවා
1: ඉදිකිරීම් ශේෂ්ත්‍රේ වාට
2: නෑ මෙහෙමයි කොහොමත් මේ කවුරු හරි පළවෙනි ගේ හදනව නේද විශේෂයෙන් ඔය බාස්සුන් නෑලට එහෙම කොන්ත්‍රාත් දීලා හදනව නේද ඒගොල්ලෝ ඇත්තටම දැන් සාමාන්‍ය වර්ග අඩියක් හදන්න මම හිතන්නේ ලංකාවේ රුපියල් 6000 කණක් 7000ක් විතර යනවා සාමාන්‍ය ගේකට ඒ කියන්නේ බාත්รูම් ෆිටින්ග්ස් නැතුව මේ වෙනකොට සාමාන්‍යයෙන් ඕක තමයි තියෙන ගාන ඔය ගානට තව මේ අර මොනවාද හිඩන්
0: කෝස්ට්
2: චාර්ජස් වගේක් ඇඩ් වෙලා තියෙනවා.
1: ඔව්.
2: මොකක්ද දන්නවද? ගෙවල් හදනවා පිළිබඳ කෝස්ට් ෆී එක. ඇත්තට පළවෙනි ගේ හදනකොට ඒ අපෙන් සල්ලි ගන්න ඒගොල්ලෝ ඒ කෝස්ට් ෆී එකටත් එක්ක. ඒ කියන්නේ ගෙයක් හැදීම පිළිබඳව අම්මා නියම දෙවෙනි ගේ හදනකොට එච්චර
1: අපි දන්නවා.
2: අපි දන්නවනේ. පළවෙනි එකේදී ඒ කොන්ත්‍රාත් කරුවෝ සහ අනිත් අය කෙලින්ම අපේ ඒ කෝස්ට් ෆී එකටත් එක්ක තමයි ආය
0: කරන්නේ.
2: ඒ කියන්නේ කවදාවත් ඒගොල්ලෝ දෙන ගානට හදලා ඉවර වෙන්නේ
1: නැහැ. වෙන්නේ
0: නැහැ නේ.
2: ඒ ලස්සන වචනයක් කියනවා මේ මෙච්චරක් යනවා. හැබැයි මෙච්චරක් විතර අතේ තියාගෙන ඉතින් මෙච්චරක් යනවනම් ආය අතේ
1: තියාගන්න ඕනේ
2: නැහැ. ඒ කෝස්ට් ෆී එක තමයි ඒව කියන්නේ.
0: ඒකෙන්ද
2: ඉතින් ඔය මොකක්වත් නැහැ නේ හදපු තැනකින් ෆර්නිචර් එක්කම මේ ගන්න තියනවනම් ගේවල නේ.
1: අනිවාර්යයෙන්ම දැන් එහෙම ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපි දැන් ඉස්සෙල්ලා ඒකට කලින් කතා කරන්න ඕනේ
0: ගැත්තේ.
1: හිතන්න මේ දැන් ඔය ගෙවල් හදන්න ගියාට පස්සේ ගෙදර වහලා කියලා කියන්නේ ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් නේ.
2: ඔව් සමහර අය වහලා ගහනවන්නේ.
1: ඔව් වහලා ගහනවනේ. අන්න ඒකයි. එහෙම ප්‍රශ්න නිසා වහලා ගහන්න ගියාට පස්සේ ප්‍රශ්න ගොඩයි.
0: ඔව්. ඉතින් වහලා ගහනවා කියන්නේ අර නිකන් වෙලාවල් බලලා අර එහෙම එකක් නේද? ලොකු ප්‍රොජෙක්ට් එකක් කියලා.
1: ලොකු ප්‍රොජෙක්ට් එකක් සාමාන්‍යයෙන් ගෙයක් හදනවා වගේම හා සමානයි වහලා ගහන එක.
0: අද වහලා ගහනවා අපේ ගෙදර කියලා අර කියන්නේ ගැන්නේ.
1: කියන්නේ ඉතින් ඒක නිසාම තමයි මේ ඇත්තටම මේ ගෙයක් හදාගෙන යද්දී අපිට ඔය ගෙදරට මොන විදිහේ රූෆින් ෂීට් දාන්න ඕන.
0: දැන්
1: ඔක ගෙදර පෙනුමත් එක්ක තියෙන ප්‍රශ්නයක් නේ.
0: ඔව්.
1: ඒ කියන්නේ වහලා කියන එක ගෙදර පෙනුමට සෑහෙන්න බලපානවා.
0: සෑහෙන්න බලපානවා. ඊට
1: පස්සේ දැන් පෙනුම විතරක් නෙමෙයි. ඔක ගෙදර ඇතුලේ ඉන්න අයට සෑහෙන්න බලපානවා. ලෝකයේ ගැන ලොකු සංවාද ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මොකද අපේ හිසට ඉහළින් තියෙන වහලනේ. ඒක හරියට ගහගන්න බැරුව ගියොත් ඒක නිවැරදි නැත්නම් අපේ සෞඛ්‍යයට හිතකර අමුද්‍රව්‍ය වලින් හදලා තිබෙන්නේ නැත්නම් අපිට ප්‍රශ්න කොටකට මුණ දෙන්න වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ අවුරුදු 60ක 60කටත් වැඩි හරිද
0: අවුරුදු
1: 60ක් කිව්වට 60කට වැඩි
0: දශක 6කට වැඩි
1: අන්න හරි දශක 6කටත් එහා විශ්වාසයත් එක්ක අපිත් එක්ක ඉන්න රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන අපි වාට මතක් කරගන්න ඒ නිසාමයි ඉතින් රයිනෝ ප්‍රීමියර් දැන් රූෆින් ෂීට් ගැන කතා කරද්දී ඕක කාලෙන් කාලෙට ඒගොල්ලෝ රිසර්ච් ඇන් ඩෙවලොප්මන්ට්ස් කරලා වෙනස් කරලා තියෙනවා
0: ඕකේ
1: ඒ කියන්නේ කාලෙන් කාලෙට එන ට්‍රෙන්ඩ්ස් වෙනස් වෙනවා සහ ලෝකේ අපි හඳුනා ගන්න දේවල් වෙනස් වෙනවානේ
0: ඔව්
1: එතකොට ඒවා අනු අපේ සෞඛ්‍ය තත්ත්වයන් ඊට පස්සේ අපි දන්නවා කාලයක් පවතින ප්‍රමිතිය මේ හැමදේම ඩියුරබිලිටි එක මේවා ගැන හිතන්න ඕනේ මේවා සම්බන්ධයෙන් රයිනෝ ආයතනය හැම වෙලේම R&D එකක් කරනවා රිසර්ච් ඇන් ඩෙවලොප්මන්ට් එකක් කරනවා
0: ඉතින්
1: රිසර්ච් එක කරලා ඊට පස්සේ ඩෙවලොප්මන්ට් එක කරනවා ඉතින් එහෙම කරපු ඩෙවලොප්මන්ට් එකක් තමයි මේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් කියලා කියන්නේ මේක හරිම විශේෂයි මේකේ විශේෂත්වය තමයි මේ ෂීට් එකේ මේ යටි පැත්තේ තියෙනවා ස්වාභාවික මැටි ආලේපනයක් හරිද ස්වාභාවික මැටි ආලේපනයක් තියෙනවා මැටි ගෙදරක නැත්තම් අපි දන්නන උළු වහලක තියෙන ඒ සනීපේ
0: ඔයි කොච්චර කිව්වත් අපි ආසයි නේ කරන්නේ
1: ඒකට හැබැයි ඔව් එතකොට හැබැයි දැන් අපි දන්නවා ෂීට් ගහන එක අද වෙනකොට ලොකු ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන එක ලස්සනයි සහ ඒක අපිට කෝස්ට් ඉෆෙක්ටිව්
0: හැබැයි
1: අනිත් පැත්තෙන් අපි බලන්න ඕන කාරණාව තමයි ඒක අපේ සෞඛ්‍යයට කොච්චර හිතකරයිද කියන එක
0: අනිත් ෂීට් ගැහුවාම ඇයි මේ කට්ටිය කියන්නේ රස්නේ වැඩි ගෙදර ඇතුළේ ඉන්න බෑ
1: එහෙම තිබ්බනේ චෝදනාවක්
0: අන්න
1: ඒව ගැන තමයි සර රිසර්ච් කරන්නේ අන්න ඒව ගැන රිසර්ච් කරලා ඒ ප්‍රශ්න ටික निराකරණය කරලා රයිනෝල ඩෙවලොප්මන්ට් එකක්
0: කරනවා.
1: ඉතින් මේ ඩෙවලොප්මන්ට් එක තමයි මේ ස්වාභාවික මැටි ආලේපණය. මේක තියෙන නිසා ආයෙ ගෙදරට සිවිලිමක් ඕන වෙන්නේ නැහැ. ආයෙ පල්ලැහැම් බැලුවම හරි ලස්සනට පේනවා ඒක.
0: හරිම
1: ස්වාභාවික විදියට වහට පේනවා.
0: වර
1: කැමති ස්වාභාවික වර්ණ තියෙනවානේ. මැටි ආලේපය කියන්නේ. ඒකට මැටි වර්ණය කියන්නේ ඒ වගේ අපි කැමති වර්ණයක්. ඒක තියෙනවා. ඒ වගේම තමයි සිසිලස.
0: ගියතුල
1: රදව ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඒ
1: වගේම තමයි නවීන පෙනුමක් ලබා දෙනවා. ඒ වගේම තමයි මේක මේ අර අපි කියන්නේ ඇතුලේ ඉද්දී මේ

0: පොඩි වෙනස් අත්දැකීමක්. ඔව්. ඒ කියන්නේ දැන් රස්නේ දවස්වල. හ්ම්. එතකොට අපිට ලොකු ප්‍රශ්නයක් තිබ්බ කාලයක් පුරාවට ඔය ෂීට් වහලවල් වලින් රත් වෙන්න ඒන රස්නේ තාපය අපිට අහිත කරයිද කියලා. ඒ ඔක්කොම ප්‍රශ්න निराකරණය කළා තමයි මේ විදිහට මැටි ආලේපයක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක ඔයාලට ඕන විදිහකට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් කියවට පස්සේ ඕන ඕන වර්ණ වලින් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකත් හරිම විශේෂයි. ඒ වගේම තමයි මේකේ ජලය රැදෙන්නේ නැහැ. හ්ම්. ඒක හින්දා වහලේ අර දියසේ වෙලා නම්මනම් බැදෙන්නෙත් නැහැ.
1: ඔව් අර නෙළුම් කොලයක් වගේ.
0: අන්න හරි. නෙළුම් කොලේ වගේ තමයි. කියන්නේ වතුර දැම්මම පස්සේ හැමම ගලාගෙන දියසීරාව පල්ලහැට යනවා. නැනෝ තාක්ෂණයෙන් ඔය තියෙන්නේ. ඒ වගේ තමයි. හරිද? එතකොට වතුර රැදෙන්නේ නැති නිසා මේ වහල අර ඉක්මනින් පාසි බැදිලා දියසේ වල බැදිලා අර ඇතින් බැලුවම අලුත් ගතිය නැති වෙලා පේන්නේ නැහැ සතියක් දෙකක් මාසයක් යද්දි. ඒ අලුත් බව නැත්තම් ඒ නැවුම් බව ඒ ලස්සන දීර්ඝ කාලයක් ඒ විදිහටම පවත්වා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය ඔක්කොම නිසා තමයි අපි කියන්නේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එකක්ම ගන්න කියලා. මොකද අද වෙනකොට ගෙදරක වහලක් ගහනවා කියලා කියන්නේ ලොකු වියදමක් යන වැඩක් නේ. ඒක නිසා අපි ඒක කොස්ට් ඉෆෙක්ටිව් විදිහට කරගන්න ඕන. අපේ වියදම් හොඳට කළමනාකරණය කරලා කරගන්න ඕන. ඉතින් එහෙම කරගෙන යද්දි අපේ සෞඛ්‍යයටත් බොහොම හිතකර නවීනත්වයටත් බොහොම ගැළපෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ම දාන්න කියලා මතක් කරනවා. මොකද මේවා ආවට ගියාට පොණෙමේ අපි කිව්වා රිසර්ච් කරලා ඩෙවලොප් කරපු දේවල්. ඉතින් ඔයාලා පුළුවන් කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර් එකට 1396 1396 කියන හොට්ලයින් එකට කෝල් එකක් දීලා ඔයාලා පුළුවන් රයිනෝ ප්‍රීමියර් ගැන වැඩි විස්තර දැනගන්න.
1: රයිට් 1396 ට එනම් කෝල් එකක් දීලා. දැන් ඔය මන් දන්නවා ඉතින් දැන් ඔය කතාව අචි කියද්දි. එතකොට මෙහෙම වෙන්න බැරිද? එතකොට අරහෙම වෙන්න බැරිද කියලා ඔය ප්‍රශ්න කෝටියක් එනවා
2: නේද? අනිවාර්යෙන් එනවා.
1: ඔය ටික ඔය 1396 ට කෝල් එකක් දීලා ගන්න පුළුවන්.
0: ඔව් එහෙම නැත්නම් ඔයාට ආසන්නයේම ඉන්න බලයලත් නියෝජිතයක් ගාවට ගිහිල්ලා හાર્ඩ්වෙයාර්ස් තියෙනවානේ. රයිනෝ රූෆින් ෂීට් විකුණන කට්ටිය ඉන්නවා. ඒජන්ට්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ ගාවට ගිහිල්ලත් කතා කරන්න පුළුවන්.
1: මල්ලි
0: මෙහෙමයි මෙහෙම කිව්වා. අර කට්ටිය මෙහෙම කතාවක් කිව්වා.
1: ඇත්තද? ඔව්.
0: එලා අහන්න පුළුවන්.
1: නැත්නම් මේ බොරුවටද කියන්නේ කියලා අහලා දැනගන්න.
0: අහන්න පුළුවන්.
1: හරි. දැන් මේ අපේ වෙනවා කිව්වේ ඔක්කොම හදලා තියෙන තැනක ගිහිල්ලා පදිංචෙන්න පුළුවන් නම් ලේසි කියලා.
0: අන්න එතන ඊළඟට එන්නේ.
1: මේ ඇත්තම ලේසි ඉතින් නේද? කියන්නේ හැමෝ කේක් කන හිතන විදිහ නะ. සමහර හිතන්නේ මම ඉඩමක් අරන් මම ගෙදර හදලා මට ඕන ඩිසයින්
2: එක මම. ඒ හිණේ තියෙන කට්ටියට අපි මුකුත් කියන්නේ
1: නැහැ. කියන්නේ
2: නැහැ. ඔක් කරන්නේ නැහැ. අපි මේ අපේ අද්දකින් කිව්වේ.
0: අන්න ඒකයි.
1: සමහරු කැමති අපාර්ට්මන්ට් ලේසි.
2: දැන් දැන්ම මේ මට මැසේජ් කරලා තිනවා දෙන්නෙක් මම අහගෙන යන්න. මසුරන් කතාව කියලා. ඒකලොත් ගෙවල් හදපු කට්ටිය.
0: ගෙවල් හදපු කට්ටිය නේ. ඒ අද්දැකීම එතකොට අමතක වෙන්නේ නැහැ ආයේ. ආයේ ඔක්කොම ගානට උගන්නලා යන්නේ අපිට ගයක් හදා ගන්න පුළුවන් තනියම.
2: උගන්නනවා කියන්නේ ආයේ sorry.com වෙන
1: උගන්නනවා. ඉතින් අපිට බර්ඩන් එකකින්
2: මට හිතා ගන්න බෑ. ඇත්තට මේ අපේ බාස්තුන් නෑලා සමහර කොන්ත්‍රාත් කරුවන් මේ ඇයි අපි මොරටු විශ්වවිද්‍යාල ලෙක්චර්ස් වලට වගේ ගන්න නැත්තේ
0: කියලා. ගන්න නැත්තේ කියලා.
1: ඔව් නේද? ඇත්තටම.
2: ඒගොල්ලෝ නේ හොඳට මුගන්නන් කියවල දෙනෙක්
0: නේ. ඔව් ඉදිරියෙන් සම්බන්ධ.
1: හරි කොහොම හරි මේ දැන් ඔය ගෙදර හදලා නිම කරපු එක ගන්න කට්ටිය කැමතිනේ. විශේෂයෙන් කොළඹවට සාමාන්‍යයෙන් ඒක තමයි කන්සෙප්ට් එක. මොකද කොළඹ ඔය කඩවත ඔය පැත්තේ මේ ඉඩමක් අරන් ගයක් හදන එක ආචි ඉතින්
0: දැන්
1: ලේසි වැඩක් නෙමෙයි. ඒක නිසා ඔන්න ප්‍රයිම් ලගේ කඩවත අපාර්ට්මන්ට් සෙට් එකක් තියෙනවා. දැන් ඔයාලට ලේසියෙන් ගිහින් ගන්න විතරයි තියෙන්නේ.
0: අනිවාර්යෙන්ම. ඉතින් ඒක තමයි විශේෂත්වය. මේ ඔය මෑත කාලීනව සාර මේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ තියෙන්නේ. ඒගොල්ලෝ මේ පරීක්ෂණයක් කරන්න පටන් ගන්නවා.
1: රයිට්.
0: ලෝකෙ මේ හබ් සිටීස් කියන දේවල්.
1: හබ් සිටීස්.
0: හබ් එකක් විදිහට.
1: ඒ
0: කියන්නේ අපිට එතන ජීවත් වෙන්නත් පුළුවන්, අපිට ඉගෙන ගන්න ඕන කරන විශ්වවිද්‍යාල පාසල් ඔක්කොම බොහොම ආසන්නේ තියෙනවා.
1: රයිට්.
0: රෝහල් හැමදේම ආසන්නේ තියෙනවා.
1: ඕකේ.
0: ඒ කියන්නේ යවට තියෙන පාරවල් ඔක්කොම නෙට්වර්ක්.
1: ඕකේ.
0: ඒ රටේ ඕනම කොනකට යන්න පුළුවන් බොහොම පහසුයි. ඊට පස්සේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකේ ගෙවල් ගාවින් යනවා, කෝච්චියද බස් එකද මේ හැම එකම තියෙනවා. අන්න ඒ විදිහට මේ හබ් සිටීස් ගැන. නැත්තම් මේ හබ් එකක් විදිහට. මේක හරි කේන්ද්‍රයක්. නැත්තම් මේ නගරේ වායිගේ තියෙන තැන කේන්ද්‍රයක්. එතන ඉඳලා ඕන තැනකට වඩා බොහොම පහසුවෙන් ගමන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එහෙම නගර බිහිකරන එක ගැන, එහෙම නගර බිහිකරන එක ගැන මේ ලොකු කතා බහක් වගේම රිසර්ච් එකක් මේ වෙනකොට මොනෑෂ් විශ්වවිද්‍යාලය පටන් අරගෙන තියෙනවා. ඒගොල්ලන්ගේ ආර්ට් ඩිසයින් ඇන්ඩ් ආකිටෙක්චර් කියන ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය තමයි මේ වැඩේ පටන් අරගෙන තියෙන්නේ. එතකොට තේරෙනව නේද මේ අපි ජීවත් වෙන තැන්, අපි ජීවත් වෙන ගෙවල් වෙන්න පුළුවන්, ඉඩකඩම් වෙන්න පුළුවන්, තවදුරටත් ඉස්සර වගේ මේ අයිසොලේටඩ් නෙමෙයි. තනි තනියම ඉඩම් මැද්දේ ගෙවල් හදා එහෙම නෙමෙයි. එහෙම තිබ්බනේ ඒ කාලේ.
1: ඔව් එහෙම. අපිට
0: ලොකු ඉඩම් අයිති තිබ්බ අක්කර ගණන් තිබ්බ ගම්වල. ඔන්න ඒක මැද ගෙයක් තියෙනවා.
1: ගෙයක් තියෙනවා.
0: දැන් එහෙම නෙමෙයි. දැන් ජනගහනය වැඩි වෙලා තියෙනවා. ඉඩම් කියන දේ අඩු වෙලා තියෙනවා. ඒක ලිමිටඩ් රිසෝස් එකක් වෙලා තියෙනවා. අන්න ඒ නිසා ලෝකයේ මේ වෙනකොට අපි දන්නවා අපාර්ට්මන්ට්ස් කියන කන්සෙප්ට් එකට ගිහිල්ලා තියෙනවා.
1: රයිට්.
0: එතකොට ඒ අපාර්ට්මන්ට් ආවට ගියාට හදන්නේ නැහැ. කොයි හරි ඉඩමක් අරගෙන ලොකු අපාර්ට්මන්ට් එකක් ගහලා විකුණන්නේ නැහැ.
1: විකුණන්නේ නැහැ.
0: අපි බලනවා මේ අපාර්ට්මන්ට් එක හදද්දි අපේ පරිභෝගියට අපෙන් අපාර්ට්මන්ට් එක ගන්න එන කෙනාට, ඒ කියන්නේ මේ අපි වහන් ඉන්නවාට, ඔයාගේ එදිනෙදා කටයුතු ටික බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් වටපිටාවකද මේක
1: තියෙන්නේ.
0: ඒ කියන්නේ ගමනාගමන පහසුකම් ටික, කාර්යාලයකට යන එක, අධ්‍යාපන අවශ්‍යතාවයන් සපුරගන්න එක, විශ්වවිද්‍යාල පාසල්, මේ හැම දේ ගැනම හිතනවා. අන්න ඒ නිසා තමයි අපි ඔයාට මතක් කරන්නේ ප්‍රයිම් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන. මේක තියෙන්නේ කඩවත.
1: කඩවත
0: මේකත් අන්න එහෙම රිසර්ච් කරලා හොඳට හොයලා බලලා හදපු එකක්. ඒකට හේතුව මොකක්ද දන්නවද?
1: මොකද්ද?
0: නුවර පාරට මීටර 300යි දුර.
1: ඕකේ.
0: නුවර පාර කියන්නේ ලංකාවේ ප්‍රධාන මාවතක්. බස් තියනවා ගොළබට එන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඕන වෙලාවක. ඒ වගේම තමයි අනිත් පැත්තෙන්. වැවකටයි වෙලකටයි මුහුණලා තමයි මේ අපාර්ට්මන්ට් එක ඉදිවෙමින් පවතින්නේ.
1: රයිට්.
0: එතකොට වැවක් වෙලක් කියලා කියන්නේ අපි පොඩ්ඩක් අර කැමතිනේ, කොච්චර නාගරික ජීවිතයකට කැමති වුණත් අපේ හැමෝගෙම පොඩි කොනක තියෙනවනේ නොස්ටැල්ජික් ෆීලින් එකක්. අර ගමක අපිට පුරුදු පරිසරයේ ඉස්සර පරිසරයේ ජීවත් වෙන්න ඕනේ
1: කියලා.
0: අන්න තිබ්බනම් කියලා. ඒ සෝභා සෞන්දර්යයේ, ඒ අසිරියේ, අපේ ගමේ ඔක්කොම දැනෙන්න තමයි මේ විදිහට වැවකටයි වෙලකටයි මුහුණලා මේ අපාර්ට්මන්ට් එක ප්ලේස් කරලා තියෙන්නේ. හරිද? මේක ඒ කියන්නේ නගරයක ඉන්නේ කියලා වට තේරෙන්නේ
1: නැහැ.
0: ඒගොල්ලෝ කියලාම තියෙනවා වට හොඳට කුරුල්ලන්ගේ සද්ද ඇහෙනවා කියලා. කුරුල්ලන්ගේ සද්ද ඇහෙනවා කියන්නේ නැචරල් ඉෆෙක්ට් එක
1: හිතන්න. ඔව් මනස සංසුන් වෙනවා ඇත්ත.
0: අද අපිට අහන්න බෑනේ අපි ගලිම YouTube එකේ දාගන්නේ කුරුල්ලන්ගේ සද්ද දාගන්නේ. නිදියන්නේ. ධර්මයට කුරුල්ල අපිට ඇහෙන්නේ නැහැ. ඒ වගේම තමයි දකුණු මධ්‍යම කටුනායක අධිවේගී මාර්ග යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3ක දුර. ඒ වගේම තමයි මෙතනින් ඇතුළට ගියාට පස්සේ වාට ස්විමින් pool එක තියෙනවා, kids pool එක තියෙනවා, gym එක තියෙනවා, multi functional hall තියෙනවා, sky garden තියෙනවා. 24 පැයම වාට security එකක් හම්බෙනවා, CCTV කැමරා පද්ධති තියෙනවා. ඉතින් නුවර, ගාල්ල, මාතර නගර වලට වගේම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට බොහොම පහසුවෙන් යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ප්‍රවේශ මාර්ග කිහිපයක්ම තියෙනවා කොළඹ. ඒකින්ද කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ තැනකින්, මේ වගේ ලස්සන වටපිටාවකින් ඔයාට බොහොම සුඛෝභෝගී ඔයාගේ ජීවිතේ අරගෙන යන්න ඉස්සරහට ඔයාට මෙන්න මේ අපාර්ට්මන්ට් එකෙන් ඔයාගේ තැන වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
1: රයිට්.
0: දන්නවද ගාන?
1: කීයද?
0: ඔය ඔක්කොම ඔයාට රුපියල් මිලියන 31කට ගන්න පුළුවන්.
1: මිලියන 31ක්.
0: මිලියන
1: 31ක්. මම කල්පනා කරේ ජිම් එක, ස්විමින් pool එක, security, ඔය multi functional hall. ඔය ඔක්කොමත් ඔයාගේනේ.
0: ඔව්.
1: ඔය ඔක්කොමත් එක්ක තමයි මිලියන 31කට ඔයාට ගෙදර හම්බෙන්නේ.
0: ගෙදර හම්බවෙන්නේ. ඉතින් අර කඩවත multi model මේ multi mode මේ center එක තියෙනවා transport. අන්න ඒකටත් බොහොම සමීපව තමයි තියෙන්නේ.
1: රයිට්.
0: ඉතින් ඔයාට එහෙම ප්‍රවාහන ප්‍රශ්න හරි නැත්නම් ඔයාට ගමනාගමන ප්‍රශ්න හරි පාසල් ඊට පස්සේ කාර්යාලයට යන කිසි ප්‍රශ්නයක් නැතුව හබ් එකක සහ අනාගතයේ හබ් එකක් බවට පත් වෙන්න පුළුවන් තැනක අපි කියවනේ මෙගා පොලිස් සිටීස් වගේ කන්සෙප්ට් ගැන. අන්න ඒ වගේ බොහොම වටින තැනක තමයි මේ අපාර්ට්මන්ට් එක ඉදි වෙන්නේ. ඒ නිසාම තමයි ප්‍රයිම් ලා කියනවා මේකේ දැන් මිල රුපියල් මිලියන 31ක් වුණාට මේක මිලියන 51ක් දක්වා වැඩි වෙන්න පුළුවන් කියලා.
1: රයිට්.
0: ඉස්සරහට ඒක ඉඳ ඉක්මනින් ගන්න ඕන.
2: ඒක එහෙමයි. ඉතින් ඒගොල්ලෝ කියන්න ඕනේ මේ ලංකාවේ ජීවත් වෙන ඕන කෙනෙක්ට ඕක
0: තේරෙනවා. ඔව්. ඒගොල්ලෝ කියන්න ඕනේ නැහැ තේරෙනවා. නුවර පාරේ අනේන කෙනෙක් නම් බලන්නකෝ දැන් නුවර පාර කොච්චර වෙනස් වෙනවද කියලා ඔය නිට්ටබෝ පැත්තෙන් එහෙම යද්දි. අන්න ඒක නිසා තමයි අපි කියන්නේ බය නැතුව මේ අපාර්ට්මන්ට් එක ගන්න. මේකේ වටිනාකම අද මිලට වඩා සෑහෙන වැඩි.
1: රයිට්. දැන් අපි මතක් කරන්න ඕනේ විජය ගැනත්. මොකද විජයවල තියෙනනේ මස් කාරි තුන පහ, මාළු කාරි තුන පහ. මේ ඔය කෑම කලාව කියන්නේ අසි කෑම හදන කලාව කියන්නේ පොඩ මාස්ටර් කරන්න අමාරු එකක්.
0: අමාරු යන්නේ.
1: කොච්චර කරත් සමහරුන්ට රසට යන්න බෑ. සමහරු අත තිබ්බත් කෑම
2: රසයි.
0: එහෙම ඇත්ත.
2: අර පත්තිකේ පොල් සම්බෝලේ තිබ්බා. විජේම පඩමත් තිබ්බ හැටි ආය රන් මසුරන් තමයි ඈ.
1: අන්න හරි. ඔය අත තිබ්බත් රස කට්ටියගේ රහස තමයි.
2: අගුණේ කියන්නේ.
1: අන්න හරි. විජය තමයි ඒගොල්ලන්ගේ හොඳම යාළුවා. මොකද විජය මස් කරි තුන පහ චුට්ටක් හරි නැත්නම් ආලු කරි තුන පහ දාලා කෑම හැදුවම ආය අමුතුවෙන් ඔයාට අර මේ මැජික් එක හොයන්න යන්න ඕනේ නැහැ කොහොමද මේක රස කරන්නේ කියලා. ඒක නිසා ඔයාත් අද හදන්නේ මොනවද කිකේ හිත හිත ඉන්නවා නම් හදන චිකන් එකට හරි මාළු එකට හරි විජේ මස් කරි තුන පහ එකක් හරි මාළු කරි තුන පහ එකක් හරි අරගෙන දාලා හදලා බලන්න රස කොහොමද කියලා.
0: අනිවාර්යෙන් මොකද මේ එහෙම රහට හදන අය ඔය රහස් කියන්නේ.
1: රහස් කියන්නේ.
0: අපි කිව්වේ ඒකයි.
1: අපි කිව්වේ ඒකයි.
0: ඒගොල්ලෝ ඒවා කියන්නේ නැහැ. ඒගොල්ලෝ නිකන් ඒගොල්ලෝ ඇදුවා වගේ ඉන්නවා.
1: ඔව් මේ මගේ රහස මම කිව්වේ.
0: ආ එහෙමනේ. ඒක කාරණක් නැහැ.
1: ගුරු මුෂ්ටි තියාගෙන ඉන්න හොඳ නැහැ. සාගල සුපර් මාකට් එක ගැනත් දැන් ඔන්න ඔයාලට තියෙනවා අතුරුගිරිය මුල්ලේරියාව ගනේ මුල්ල නාරම්වල ගම්පොල මාතලේ හැම පැත්තෙම තියෙනවා
2: මාළබේ සූදානම් වණ්ඩා
0: අන්න මාළබේ කට්ටිය රෙඩි වෙන්න
1: get ready
0: ඔව් 7 වෙනි කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාව ඔන්න දැන් එනවා මාළබේට මාළබේට විතරක් නෙමෙයි ලංකා පුරාම අලුත්ම ශාඛාවන් ඕපන් වෙන්න නියමිතයි ඒතැන් මොනවද කියලා අපි වාඩි ඉස්සරහට කියන්න ඉතින් අඩුම මිලට කොල්ටි දේවල් ගන්න නම් යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM Velava Oba Veta Gena Enne
1: Cinderella Wage Mannan Inne Mama Bel Ganna Kavurut Tanaka
2: Ape Daruan Apata Wada Idirin Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: උදේ 7යි විනාඩි 44යි දැන්.
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් කෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මව බේරගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
5: SLT Mobitel fiber nisa den hama gedarama novena sadivegen superiorama fiber fit okkoma devices connect karanna gaming world low latency fast and stable unlimited thoraganna package rasa obe gedara adama fiber fit karaganna
6: පුද්ගලික ණය, නිවාස ණය, ව්‍යාපාරික ණය, රතු වාහන ණය හෝ ලීසින්. දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීම මගින් ඔබගේ මූල්‍ය ශක්්‍යතාවය පිළිබිඹුවන අතර මූල්‍ය ආයතන වලින් වඩා නම්‍යශීලී ණය කුන්දේසි යටතේ වැඩි ණය මුදලක් ඉක්මනින් හා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව. දැන්ම crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය. අමතන්න 0112 131 13 13. කුන්දේසි අදාළ වේ.
7: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322
5: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel fiber
8: චුද්‍රකුඩ මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112 200 200.
9: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
10: මෙල්වා එක ලංකාවේ එක.
5: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
11: දැන් Pan Asia Bank වෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
12: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාඛා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
7: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322.

0: උදේ 7යි විනාඩි 48යි ඇල්වටාම වෙලාව. අපි යන්න හදන්නේ BYD එක නැගලා. රවුමක්
1: රුම්මෙන්නේ සද්දේ නැහැ.
0: රුම්මෙන්නේ වතුර යනවා.
2: BYD බුම් එක කියන්න බෑ දුන්නේ.
1: ඒව නැහැ. ඒ සද්ද බද්ද මුකුත් නැහැ. ළඟට නැගන් දන්නෙත් නැහැ.
0: ළඟට නැගන් දන්නේ මේ ඇත්තටම
2: මේ මුලින් EV කාර් වල මේ හයි කරා පොඩි ස්පීකර් එකක්
0: පාරට එද්දි පිටිපස්සෙන් ඇවිල්ලා ඒක වාහනේ අර ළඟින් ඇවිල්ලා පොඩි හෝන් එකක් ගහනකම් මන් දන්නේ වාහනයක් පිටිපස්සෙන්
1: හෝන් ගහගෙනද ඔය
0: කියන්නේ අයින් වෙන්න කියලා අයින් වෙන්න
1: හරි
0: කොහොමද
2: BYD වල යන බැලගත් මිනිස්සු
1: ඒ වගේ වැඩ කරන හැටි
0: නෑ කියන්නේ පාරෙන් අයින් වෙන්නේ කියලා
2: පාරෙන් අයින් වෙන්නේ
1: පාර මැද වෙන්න තියන්නේ
0: නෑ ඒ පාර හරි පොඩි වාහන දෙකකට මාරෙන්න බඩක් අමාරුයි ඉතින් හරි කුමාරි අපි යන්න හදන්නේ රාජසේවකයන්ට පණිවිඩයක් විශේෂ පණිවිඩයක් අපි හැමදාම මතක් කරනවා රුපියල් 68000ක් ගෙවලා ඔයාට BYD එකක් ගෙදර අරගෙන යන්න පුළුවන්
1: පුළුවන්කම තියෙනවා ඉතින් ඔයාට රාජසේවකයෙක් නම් ඔන්න BYD ගරුසරු ආවෙනුවෙන් තමයි ආරම්භ කරලා තියෙන්නේ
0: yes
1: ඔයාට අර සාර කිව්වා වගේ මාසෙට 68000ක් ගෙවලා ඔයා කැමති මාදිලියකින් BYD වාහනයක් ගෙදර අරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා BYD Atto 1 එක ඉඳලා ඊට පස්සේ අපි කියවනේ BYD Atto 3 එක තියෙනවා Dolphin එක තියෙනවා Sea Lion 5 6 තියෙනවා Shark 6 එක තියෙනවා Seal එක තියෙනවා මේ ඕනම මාදිලිය වාහනයක් ඔයාට ගෙදර අරගෙන යන්න පුළුවන් ඉතින් ඒ වගේම තමයි වාහනේ පළවෙනි සර්විසස් පහ ඔයාට නොමිලේම කරලා දෙනවා එතනින් වැඩි ඉවර වෙන්නෙත් නැහැ කෙලින්ම ඔයාට ලංකා බැංකුවත් එක්ක loan scheme එකකට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඔයාගාව මේ වෙලාවේ මාසිකව ගෙවාගෙන යන්න හරි සල්ලි නැත්තම් ඔයාට පුළුවන් ලීසින් පහසුකමකට යන්න ලංකා බැංකුවත් එක්ක ඒ වගේම තමයි ලංකාවේ අංකකේ ආරක්ෂණාවරණ සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් වෙදින් ඔයාට ආරක්ෂණාවරණයකුත් හම්බ වෙනවා ඊට අමතරව දැන් වාහනේ චාර්ජින් යුනිට් එක මේක EV vehicle එක. ඒකින්ද චාර්ජරේ මතක් කරලා අරගෙන යන්න.
0: ඔව්.
1: දාලා යන්නවා. චාර්ජින් යුනිට් එක වගේම අනිත් පැත්තේ වාහනේ රෙජිස්ට්‍රේෂන් එකත් ඔයාලා නොමිලේම කරලා දෙනවා.
0: රයිට්.
1: ඉතින් මේක ගැන වැඩි විස්තර දැනගන්න ඔයා රාජ්‍ය සේවකෙක් නම් කතා කරන්න 01121251125 නම්බර් එකට.
0: ඕකේ. කෝල් එකක් දීලා තියෙන ප්‍රශ්න ටික විසඳගෙන BYD එකක් අරගෙන ගෙදර යන්න.
1: ගෙදර යන්න.
0: රයිට්. අපි ඊට පස්සේ යන්න හදන්නේ LB එක පැත්තට. මොකද LB එකේ යන ජේෂ්ඨ පුරවැසියන්ට දින 400ක ස්ථාවර තැන්පතුවක් සඳහා 11.79 ක පොලියක් තියෙනවා.
1: 11.79.
0: ඔව්, ලේසි නෑ.
1: ලේසි නෑ.
0: ඊට පස්සේ ජේෂ්ඨ නොවන අපි 3 දෙනා වගේ කට්ටින් ජෝනියර්ස්ලා.
1: ජෝනියර්ස්.
0: ඒගොල්ලන්ට තියෙනවා දින 201 ස්ථාවර තැන්පතුවකට 9.79 ක පොලියක්.
1: පොලියක්. ඉතින් මේ ඔක්කොම වට හම්බ වෙන්නේ LB finance එකෙන්. ඉතින් අපි දන්නවා අවුරුදු 55ක විශ්වාසයත් එක්කෙන ආයතනයක්. ඒ වගේම තමයි ජාත්‍යන්තර ෆිච් රේටින් සංග්‍රහව කියන විදිහට A grade එක තියෙන ආයතනයක්. ඒ නිසා තමයි අපිට බය නැතුව FD එකක් දාන්න පුළුවන් සහ මේ පොරොන්දු වෙන පොලි අනුපාතයන් මේ විදිහටම හම්බ වෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන් හේතුව මොකද අද ඊයේ බිහි වෙච්ච ආයතනයක් නෙමෙයි. මේ වෙනකොටත් පාරිභෝගිකයන් මිලියන 1.5කට අධික ප්‍රමාණයක් ගනුදෙනු කරන ආයතනයක්. ඉතින් FD එකක් දාන්න නම් ඔය යන්න ඕන තැන තමයි LB finance කියලා කියන්නේ. ඒ වගේම තමයි ඊළඟ පැයට යන්න කලින් මතක් කරන්න ඕන අපි කියවනේ අද අපේ ගින්දර හැන්දෑව අලුත් වෙනවා කියලා. ඉතින් ගින්දර හැන්දෑව විජානු
0: ජානු
1: කවුද ජානු
0: කවුද මේ ජානු
1: දැන් ප්‍රශ්නයක්
2: අපි ඊළඟට තියමු
1: ඒක අපි තියමු
2: ඔහොත් හිතේ තියන් ඉන්න
1: ඒක අපි කියන්නේ
0: අපි කියන්නේ
1: ඊළඟ වෙයි මිසර කියන්න ඉතින් උම්මා දෙනවා ඒක වෙනස් වෙන්නේ
0: නැහැ
1: ඒ වගේම තමයි තෑගි කන්දකුත් ඔයාට දෙනවා
0: තෑගි ප්ලස් උම්මා
1: දැන් ඔයාලා අපි ඊයේ තෑගි මොනවද ඕනේ දේවල් කියන්න කියලා කිව්වනේ පෝස්ට් එක යටින් කමෙන්ට් කරන්න කියලා. අද ඔන්නේ කියපු විදියට දෙනවා. අපි ඉතින් තෑගිය ගත්තේ ඒ පැත්තට ගිහිල්ලා තියෙන්නේ. ඒවා අපි දන්නේ නැහැ. ඉතින් ඒක එහෙම තමයි.
0: Betrayals.
1: ඔව් නේ. ඒව ගැන අපි කතා කරමු පස්සේ.
0: යමු
1: ඊළඟ පැයට.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: තන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතල අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුලකම් පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
3: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strength Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජූලි 1 පානදුර බස් රථ නැවතුම්
4: නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
1: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට් කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
6: සුපිරි බව තහවුරු කරගන්න. දියවැඩියාව පරද්දන්. ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
7: රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB finance එකට එන්න.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මම තන්න prime group 13.22
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට් කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
11: bicycle ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
1: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
12: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540
13: FM 95.8 Net FM දිවයින පුරා
14: වෙලාව දෙ 8යි දැන්.

0: දහම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් බේ විපස්සම ඇත්නියුස්.
5: පාපන්දුවේ මහා මංගල්‍යය.
6: FIFA World Cup 2026.
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිවුස් සමග මම කේසර. මෙවර ලෝක කුසලන පාපන්දු තරගාවලියේ අවසන් 16 දිනාගේ වටේට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත් වුණා. ඒ ස්වීඩනය සමග පැවති තරගය ගෝල 3.0ක් ලෙස ජය ගනිමින්, එහිදී ප්‍රංශයේ සුපිරි ක්‍රීඩක කිලියන් එම්බාපේ ගෝල දිත්වයක් වාර්තා කළා. මේ අතර ලෝක කුසලන පිළිමලුන් පිටුදැකීමේ අදියරේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා බවටද කිලියන් එම්බාපේ පත් වුණා. එයනුව පාපන්දු දෙවැන්තින් වන ලියොනිඩාස් රොනාල්ඩෝ සහ පේලේවැනි සුපිරි ක්‍රීඩකින් අභිබවා එම්බාපේ ගෝල 10ක් ලබා ගනිමින් ඉදිරියෙන් පසුවනවා. මීළඟ නෙට් නිවුස් පෙරවරු නවයට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: උදෑසන විනාඩි 8යි ඇල්ගොඩාම වෙලාව. අලුත් පැයට යන් කියලානේ ආවේ. ඔන්න අලුත් පැයට එක්කන් ආවා.
1: ඔන්න ආවා.
2: ඔව්. ඔන්න දවසක් මේ පොඩි වැහිබර ගතියක් තියෙනකොට හැන්ඩි කොල්ලෙක් නොන්ඩි ගහ.
0: හැන්ඩි කොල්ලෙක්
2: නොන්ඩි ගහ. නොන්ඩි ගහ යනවලු පාරක. යනකොට මේ බක් බක් බක් බක් බක් ගාලා මේ ගෙම්බෙක් කතා කරන්න ගත්තලු. ගෙම්බෙක් නෙමෙයි ඇත්තටම ගෙම්බියෙක්.
0: ගෙම්බියෙක්.
2: ආ ගෙම්බියෙක් කතා කරන්න ගත්තලු. මේ නූ ළඟට වෙලා අනේ අයියේ මාව ගන්නකො. බබ්බක් බක් ගහලු. හරි. ඉතින් මූ අරගෙන අරගත්තම ඉතින් කවලු මේ ඔයා මට ම්ම එකක් දෙන්න. දුන්නාම ලස්සන කුමාරිකාවක් වෙනවා
1: කියලා. ආ
2: හරිද? ඊට පස්සේ මූ ඕක ගණන් ගත්ත නෑලු. ඉතින් කොල්ලෝ එහෙමනේ.
1: ඔව් නේ.
2: එහෙම ඒ වටා. පැත්තනේ ඔයාර සීන් එක සාක්කුවේ දාගෙන ටික බලන මූ බක බක ගානලු.
1: ආ.
2: ඉවරයක් නෑලු. මොකද බං? කියලා හෙවල අරගෙන. කද්දානේ දෙන්නකෝ කිස් එකක්. මම ඔයාට මේ ලස්සන කුමාරිකාවක් විතරක් නෙමේ මම ඔයාට මාලිගාවකුත්
1: දෙන්න.
2: ඒකම හිමි කරලා දෙනවා කියලා. හරිද?
1: කොල්ලා වුණාද?
2: ඔව්. ඔල්ලාරන් අපි දෙන්නා වගේ
1: අපි දෙන්න අහුවෙන්නේ
2: නැහැ ඒකට ආගන්තුක අපි දෙත හරි හරි සරලයි අපි දෙන්නා වගේ
1: කීයක් කොහමද දෙන්නා
2: නැහැ ඔය ඊළඟට මේ ආයෙ සාක්කුවේ දාගෙන ටික දොරක් කරන ආයෙ බග බග ගන්නාලු මේ ගෙම්බොණන් එකපාරයිනේ බක් බක් එච්චරයිනේ
1: ඔව් නේ
2: ගෙම්බියෝ කොහමද දන්නවනේ නේද බක බක බක බක
1: ඉවරයන්
2: නැහැ හරිද
1: ඉවරයන් නැහැ
2: ඉවරයන් නැහැ හරිද කොහොමාරි ඉතින් ආයෙ ගත්තලු අරගෙන දැන් කොළු හරි මම ඔයාට අන්තක්පුරයක් කියන්නේ ගෙම්බිය ගොඩාක් කුත් සෙට් කරලා දෙන්නම් මාලිගාවකුත් දෙන්නම් මම ලස්සන කුමාරිකාවකුත් දෙන්නම් මම එකක් දෙන්නකෝ මට කිව්වා හරිද මම ආය අර සාක්කුවේ දාගෙන ගණන් ගන්න තනවා ආය ඉතින් සුපුරුදු බක බක බක කරනවා නේද
1: ගෙම්බියන්නේ ඉවර වෙන්නේ
2: නැත්තල් මොකක්ද නැ මේ කරදරේ මොකක්ද නැ මට උම්මා එකක් දෙන්නකෝ මම දැන් කොච්චර දේවල් දැන් ගෙම්බි කෑ ගහන්න ගත්තා අරු ඉතින් කලු මේ මට ඔය මගුල් එකක්වත් අඩක් නැහැ හැබැයි කතා කරන ගෙම්බියෙක් ඉන්න එක නම් ආතල් කියලා වායය සාක්කදා ගන්න අර තෑගි එකක්වත් අඩක්
1: නැහැ
2: ඔය මොකක්ද උනේ නැත්තම් එහෙම
1: අන්න ඒකයි
2: උනේ නැත්තම් ඔය ඔක්කොම වැඩිය සිංහලෙන් කතා කරන ගෙම්බියෙක් ඉන්න එක මාර ආතල් කියලා වාක් වේලා ගත්තලු දැන් වැඩේ තියෙන්නේ මේ අද උම්මයි තෑගි දෙකම දෙන ගෙම්බියෙක් එන්න
0: ඉන්නවා
1: බලන්න බලන්න කියන කතානේ
0: ගෙම්බි කිව්වා අර ජානුට නේද ලස්සන කෙල්ල
2: ආදරේට කෙල්ලන්ට කියන නේද ගෙම්බි
1: කියන්නේ ආ එහෙම ආදරේට
2: අපි එහෙම කිව්වේ ජානුට අදාලා බලන්න
0: මේ කොල්ලන්ගේ වොකැබුලරි එක ඇත්තටම ගෙම්බි කියන්නේ ආදරේට කියන්නේ
2: පිස්සි
0: පිස්සි
2: ඔව් කැටි
0: මේ මේ අද්දගීම් තියෙන මිනිස්සු
1: කියන්නේ අද්දගීම් තියෙන දෙන්නෙක් බරසාර සංවාදෙකින්නේ ඒකයි මම පැත්තකට දාන්නේ
2: අර ගෙම්බිය සාක්කුවේ දාගෙන කී අචිත දන්නා කොල්ලා කොහොමද අද තෑගි උම්මයි දෙකම එක්ක මොකද යක්කු බඳගෙන වැඩ ගන්න යන්නේ මේ ගෙම්බි
1: ඕනේ වැඩේ ලේසි වෙන්නේ නැහැ අලුත් වැඩ ගොඩක් තියෙනවා ඉතින් අපි කිව්වා වගේ මීයේ ඔන්න ගින්දර හැන්දෑව අලුත් වෙලා තියෙනවා ගින්දර හැන්දෑව විත් ජානු හරියටම අද දවල් එකට වැඩේ පටන් ගන්නවා සුබරුදු විදියට ඉතින් තෑගි තමයි
0: තෑගි
1: ගොඩාක් තියෙනවා පෙට්‍රල් ඩීසල් ගෑස් වල ඉඳලා ඛනිජ ද්‍රව්‍ය වල ඉඳලා හැමදේම අපි තෑගි විදියට දෙන්න සූදානම්
2: කරලා තියෙනවා ට්‍රම්ප්ත් මේවා දෙන්නේ අපිට
1: අන්න ඒකයි ට්‍රම්ප්ටවත් බරුව කියන අපිට තෙල්
2: දෙන්නේ
1: හරිද අපි දෙනවා ඔන්න ඉතින් තෑගි ඔයාට දෙනවා කන්දක් උම්මත් එක්ක
2: ඔව් හැබැයි ඩොනල්ඩ් ට්‍රම්ප් 1990 ගණන් වලදී අර නෝනා කෙනෙක්ට උම්ම දීලා මේ දැන් නඩුව කේස් එක
1: ගැනවා ඒ
2: අභියාචන අධිකරණයට දාලා තිබ්බා හැබැයි බෑයි කියලා
1: තියෙනවා
2: මිලියන 10ක්ද කොහෙද වන්දි ගෙවන්න එනවා බලන්න එක උම්ම
1: එක උම්ම එක
0: මේ අපි ඇහුවානේ උම්මද ගෑස්ද වැඩිපුර වටින්නේ කියලා අපිට මැසේජ් එකක් දාලා උම්මයි ගෑසුයි දෙකම වටිනවෝ
1: දෙකම වටිනවෝ
2: වටිනවෝ
1: අන්න ඒක
2: ඕ හින්දා තමයි ඔක්කොම
1: වටින්න පටන් ගන්න තියෙන්නේ හරිද ඉතින් ඔක්කොම වාට හම්බ වෙනවා. තෑගි ගොඩක් වාට දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් FM 94.5 95න් අපි ඔය දිගටම අහගෙන ඉන්නවා වගේ.
0: ඕකේ.
1: දිගටම අහන් ඉන්න හින්දා ආයෙත් අලුතෙන් එහෙම
0: ඉන්දර
1: හැන්දෑ වහනවා කියලා එකක් නැහැ නේ. උදේ දාගත්තු රවුම ඉතින් රෑ වෙනකන් එහෙම තමයි.
2: ඔව්. ඔබ තාචි ජාත්‍යන්තර තත්ත්වේ?
1: ජාත්‍යන්තර තත්ත්වේ.
2: ඔව් අපි මේ ගෙම්බෝ ගෙම්බියෝ අපි ඊට වැඩි ප්‍රශ්න තියෙනවානේ.
1: ඔව් නේ ඒකත් තියෙනවා. ඒක අපි කතා කරමුනේ නැත්තම් දන්නේ නැහැ ඔලුඩට ඇවිල්ලා මිසයිලක් වැටෙනවා. ඔය කර කර ඉන්නවා.
0: ඔව් ඊට පස්සේ උම්මා දිදී ඉඳලා මිසයිලක්
2: ඇවිල්ලා තුම්ම වෙන්නේ.
1: මේ මොකක්ද දන්නවද?
0: මොකද්ද?
1: මේ The Merchant of Death. ඒ කියන්නේ මරණයේ වෙලෙන්දා. කියලා ඉන්නා මේ වික්ටර් බෝට් තමයි මෙයාගේ ඇත්ත නම. රුසියානු ජාතිකයෙක්. මෙයා සහභාගී වෙනවා මේ ටකර් කාල්සන් එක්ක පොඩි ඉන්ටර්විව් එකකට. පොඩි ඉවර මේක පැය ගාමාරක් විතර යනවා. ලොකු ඉන්ටර්විව් එකක්. මේ ඉන්ටර්විව් එකේදී මෙයා හරි භයානක දෙයක් නොවා හෙලි කරනවා ලෝකෙට. ඒ හෙලි කරන කාරණාව තමයි මේ ඇතර මෙයා මේ ආයුධ ජාවාරම්කාරයේ කොච්චර ආයුධ ජාවාරම් කරාද කියනෝ නම් ඇමරිකාවේ මේ මිනිස්සයාව හිර කරන් හිටියා.
0: ඒ
1: නඩු දාලා හිර කරලා ඊට පස්සේ ඔය සිරකරුවන් හුවමාරු කරගැනීමේ වැඩසටහනක් යටතේ ආයි රුසියාවට එව්වා. දැන් ආයි විකුණන්න පටන් අරගෙන තියෙනවා.
0: එයාගේ
1: ජොබ් එකනේ. ඉතින් කොහොම හරි එයා කියන කාරණාව තමයි මේ යුක්‍රේනයේ සහ රුසියාව අතර යුද්ධයක් තියෙනවානේ. දැන් අපිට අමතක වෙච්ච අර ඉරාන ඊශ්‍රායල් යුද්ධෙත් එක්ක. ඉතින් මේ යුක්‍රේන රුසියා යුද්ධය මේ වෙනකොට දුවන්නේ විශේෂයෙන්ම මේ ඩ්‍රෝන් තාක්ෂණයත් එක්ක.
0: ඩ්‍රෝන්
1: කියන එක ලොකු කාරණාවක් වෙලා තියෙනවා. මේ ඩ්‍රෝන් නිෂ්පාදනය කරන රටවල් යුක්‍රේනයේ විතරක් නෙමෙයි යුක්‍රේනයේ වෙනුවෙන් මේ භාවිතා කරන ඩ්‍රෝන් නැත්නම් රුසියාව ඇතුළට ගිහිල්ලා අපි දැක්ක මොස්කව් වලට පවා මේ මෑතකදී ප්‍රහාර එල්ල කරා. එහෙම එල්ල කරන්න භාවිතා කරන ඩ්‍රෝන් හදන්නේ ඔය බටහිර යුරෝපයේ රටවල්. ඒ කියන්නේ ප්‍රංශය, පෝලන්තය, බ්‍රිතාන්‍ය, බෙල්ජියම, ස්පාඤ්ඤය සහ අපි අද උදේ කතා කරපු
2: ජර්මනිය. රුසියාව වැටේ තියෙන රටවල් ටික.
1: මේ ජර්මනියත් අපි අද උදේ කතා කරපු ඕකට හවුල් වෙලා යුක්‍රේනයට උදව් කරනවා තමන්ගේ කර්මාන්ත ශාලාවල මේ යුද උපකරණ හදන්න. සහ මේ වික්ටර් කියන කතාවක් තියෙනවා. ජර්මනිය මේ වෙනකොට දැවැන්ත ආර්ථික පරිහානියක ඉන්නේ. ඒගොල්ලන්ගේ වොක්සගන් වගේ කර්මාන්ත ශාලා දැන් වහන්න පටන් ගන්න තියෙනවා. ඒ කර්මාන්ත ශාලා ඒගොල්ලෝ දැන් කන්වර්ට් කරනවලු ආයුධ නිෂ්පාදනාගාර විදිහට.
2: නිකන් ආව කැපෙන කතා කියන්න එපා. ඒගොල්ලෝ වහනවා නෙමෙයි කුලියා පිටියට ගේනවා.
1: අන්න ඒකයි.
2: තාමිනා මම.
1: එහෙන් ගලවලා මෙහෙ වැඩ පටන් ගන්න යන්නේ. හරිද? ඒ කියන්නේ ටික ටික ජර්මනිය ওই දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ යුදමය කටයුතු වලින් ඈත් වුණානේ. හැබැයි දැන් ඔන්න ආයේ ආර්ථික යුද්ධයකට සූදානම් වෙන තැනට අරගෙන ඇවිල්ලා ස්ටෑන්ඩ් බයි කරන තැනකට අරගෙන ඇවිල්ලා තියෙනවලු. මේකට හේතුව තමයි මෙයා කියනවා වික්ටර් බෝට් කියනවා යුරෝපේ බටහිර යුරෝපේ ඇතුළු ඒ කියන්නේ යුක්‍රේනය අපි කියපු ජර්මනිය ප්‍රංශය එංගලන්තය වගේ රටවල් වල ලොකු අරමුණක් තියෙනවලු. මේ හැමෝම එකතු වෙලා එකවර යම් වෙලාවක රුසියාව ආක්‍රමණය කරන්න. ඒ කියන්නේ යුද පෙරමුණු කිහිපයකින් රුසියාවට පහර දෙන්න සූදානමක් තියෙනවා කියලා මෙයා අනාවරණය කරනවා. මේක බ්‍රේකින් නිවුස් එකක් විදිහට තමයි මේ ටක කාල්සන් ඇතුළු මේ ජාත්‍යන්තර මාධ්‍යවල සටහන් කරලා තිබ්බේ. මෙයා උපුටා දක්වලා මොකද මෙයා බොහොම සමීපයි ක්‍රෙම්ලින් වල මේ රුසියාවේ වෙල් පුටින් රජයට හරිම සමීපව කටයුතු කරන ලොක්කත් එක්ක එකතු වෙලා ආයුධ බිස්නස් කරන කෙනෙක්. ඉතින් එයා දන්නවා ලොක්කගේ ඔළුවේ තියෙන දේවල් මොනවද කියලා. ඉතින් එයා කියන අනතුරු ඇගවීම තමයි යම් හේකින් ඔගොල්ලෝ අපිත් එක්ක මේ විදිහේ කන්වෙන්ෂනල් වෝ එකට ආවොත් ඒ කියන්නේ පෙරමුණු කිහිපයකින් අපිට පහර දෙන්න පටන් ගත්තොත් ඔගොල්ලෝ දන්නේ නැහැ රුසියාවේ මිලිටරි ඩොක්ට්‍රින් එක නැත්නම් අපේ ධර්මතාවය මොකද්ද කියලා. අපේ ධර්මතාවය තමයි නෝ අපි කෙලින්ම මුළු යුරෝපයේම එක ක්ෂණයකින් ලෝක සිතියමෙන් අතුගාලා දානවා න්‍යෂ්ටික ප්‍රහාරයක් කරා කියලා. ඒක ඕනෑම මොහොතක වෙන්න පුළුවන්. ඉතින් වික්ටර් කියනවා කිසිම දෙයක් නෙමෙයි කියන්නේ ලෝකෙට ආරාධනා කරනවා ඕගොල්ලෝ බොහෝ දෙනෙක්ගේ දරුවෝ ඉගෙන ගන්න යුරෝපයේ රටවල් වල එංගලන්තේ වෙන්න පුළුවන් බෙල්ජියම් වෙන්න පුළුවන් ස්පාඤ්ඤය වෙන්න පුළුවන් විශ්වවිද්‍යාල වල.
0: ඒකින්
1: අපි කැමති නැහැ යුරෝපයට ප්‍රහාර එල්ල කරන්න. මොකද යුරෝපයේ නායකයෝ කොච්චර දුර්වල වුණත් ඕගලන්ගේ දරුවෝ ඒ රටවල ඉන්නවනේ. අන්න ලෝකෙ අල්ලනවා පොඩි නිලයක් අල්ලලා අපි එහෙම ජාතියක් නෙමෙයි කියලා පෙන්නනවා.
0: ඉමෝෂනල් කැල්ලක්
1: පොඩි අල්ලලා අපි එහෙම ඉෂ්ට සම්පන්න ජාතියක් කියලා පෙන්නනවා. ඒකින්ද අපි ගහන්නේ.
0: හැබැයි
1: ඕනවට වඩා සෙල්ලම් දාගෙන ආවොත් අපි ගහලා අයින් කරලා දානවා සිටියමෙන්.
0: ඒකෙන්
1: ඔයගලන්ගේ ලොක්කන්ට කියලා තියන්න හැම එකටම අත උස්සන්න එපා කියලා. කියන්නේ
0: අපිට
1: විරුද්ධව නේටෝ වලට එකතු වෙලා මෙහි ඇවිල්ලා කඳවුරු බැදලා අපේ මායිමේ ඉඳගෙන අපිට ඔච්චම් කරන්න ඒවට ලෑස්ති වෙන්න එපා.
0: දැනට මායිමෙන් ඉන්නේ ඔක්කොම.
1: ඔව් ඕගලන්ගේ නායකයෝ ඒවට ලෑස්ති වෙනවා නම් වහාම ඒගොල්ලන් ක්‍රියාත්මක වෙන පරිදි ගෙදර යවලා සුදුසු නායකයෝ පත් කරගන්න කියලා අනතුරු වැගවීමක් විදිහට මේ කතාව කියලා තියෙනවා. ඕක තමයි නොවා ලෝකේ තත්ත්වය.
2: දැන් අද වෙනකොට තත්ත්වය.
0: ඔව් ඓ තින්ක් ප්‍රශ්න තමයි.
1: ඔව්
0: එක එක විදිහට විශ්ලේෂණය කරන්න පුළුවන්. එහෙම වුණොත් අපිට මේ පැය තුන
1: මදි වෙනවා.
0: ඒක නිසා අපි ඒක ඕෆ් මයින් කතා කරනකන් ඕගොල්ලෝ මේ සින්දුව අහලා ඉන්න.

0: FM Anupaha, FM Anuhatarai Dashmaata, Net FM. Velava oba veta gena enne.
1: Saheli, happily kiyannako oyalage cashback kathawa. Fabricator ge quotation eka Swiss Tech ekata WhatsApp kara.
2: Million 2 hamarak dakwa cashback laba ganna obe Swiss Tech aluminum quotation ekat 076-786-7000 WhatsApp karanna.
1: උදේ 8යි විනාඩි 22යි දැන්.
3: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
1: මං රපුන්සල් දුනාන කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. පේර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit. Rhino roofing within හඳුන්වා දෙන Rhino premium ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: SLT Mobitel fiber එක ගැදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
6: වෙනස්ම රසය, වෙනස්ම විදියට. Vijay instant noodles. රස හතරකින්.
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011-4-667-222 අමතන්න.
10: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදමෙ ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අමතන්න. Prime Group 1322.
11: අලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට බදමට විජේකින් අරන් ආවේ හොඳම කුරක්කන් එක.
12: එදා රටක් සම්බලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට.
1: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ Swiss Tech aluminum quotation එකත් 076-786-7000 WhatsApp කරන්න.
13: O-Level අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න. ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචිවන්න. අමතන්න 011-2-559-669.
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
14: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 011-2-536-636.

0: Rädd-FM. Algo Town. Nagri Kataba.
1: උදෑසන විනාඩි 28යි අල්ගොතාවමේ වෙලාව.
2: ටවුමේ වැඩ ගොඩයි.
1: ටවුමේ වැඩ ගොඩයි.
2: ටවුම බිසි.
1: ටවුමෙන් කට්ටි එනවා යනවා.
3: මේ මොනවාද? Merchant of
2: Death.
3: එක ඉන්ටර්වයුව එකක් තිබ්බනේ.
2: ඔව් මරණේ වෙලෙන්දා.
1: ඔව්.
3: දැන් ඊට නොදෙවෙන ඉන්ටර්වයුව එකක් අද තියෙනවා
2: අපේ. තියෙනවා. ඔව්.
3: අපි කවුද කියලා කියන්න නැතුව ඉන්නේ.
1: ඔව්. ඒක නෙවෙයි ටවුමම ඇස්
3: වෙනවා. ඔව්. අද හවස වෙනකොට මේ අපිට ඒ ගැන දැනගන්න පුළුවන් වෙයි.
1: ඔව්.
3: අපේ සීල වර්ධන මැතිතුමිය මේ වෙලාවේ ආර්ථික විද්‍යා පාඩමක්
2: ප්‍රගුණ කරමින්
3: ඉන්නේ
2: සංඛ්‍යා දත්ත විශ්ලේෂණය
3: කරමින් ඉන්නේ.
2: ඔබ ගැඹුරු අධ්‍යයනයක නියැලෙන
3: අවස්ථාවක්. ඔය මොන සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කරන්නද ටවුම් එකට එන්න ඕනේ. අපි ඔන්න ලයිව් එකක් අරන්
2: පෙන්නන්නම් මෙතන වැඩේ වෙනවා.
1: අපි ගහවනේ ලයිව් වෙන්නේ නැද්ද
2: කියලා. දැන් ඕනෙ නැහැ. දැන් ඕනනම් එන්න. හරි. ওই විදිහට අපි වැඩටි කරගෙන යන ගමන් ඔයාලට මතක් කරන්න ඕන කඩවත ගැන.
1: රයිට්.
2: ඇයි කඩවත ගැන මතක් කරන්නේ?
1: ඇයි කඩවත ගැන ඇත්තටම මතක් කරන්නේ?
2: මොකද හේතුව?
1: කඩවත ගැන මතක් කරන්න හේතු ගොඩයි.
2: හේතු ගොඩයි. පළවෙනි හේතුව තමයි. හේතු ගොඩයි කිව්වම hina ගියයි දන්නවද? ඇත්තටම මේම හේතුවක් තියෙනවා.
1: ඇත්තටම
2: කඩවත විශේෂ වෙන.
3: කඩවත විශේෂ වෙන්නේ ප්‍රධාන වශයෙන් මුඩු රට රාජධානියට ඇතුල් වෙන
2: තිවිසුම් මාර්ගය.
1: මම දන්නවා.
3: ඒක කඩවත උනේ.
1: කඩවත. මම දන්නවා ඔය දෙන්නට නම් මොන හරි ඇති ඔය පාරේ.
2: කරපු ලොකු පාරවල්
3: අධිවේගී මාවත්වල දූවිලි නෑ කාපට් අතරේ තැංගිලා නෑ.
2: හරි. ඉතින් අපි වාට මතක් කරන්නේ ප්‍රයිම් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක. කඩවත තමයි මේක තියෙන්නේ. අපි කිව්වා ඇයි මේ වගේ නගර ඒකින් අපාර්ට්මන්ට් එකක් ගන්න ඕනේ සහ ඒක විශේෂ වෙන්නේ මොන කාරණා නිසාද කියලා.
1: ඔව්.
2: ඉතින් මේ අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන කතා කරද්දි නුවර පාරට ඇවිදින දුර මීටර 300යි. මීටර 300ක් ඇවිදින්න බැරි නම් ලොකු ප්‍රශ්නයක්. ඉන්නවා 300ක්වත් තවම දවසකට ඇවිදින්න ඕන. ඒකයි 300ක් අපි එහෙම දුර තියලා හදලා තියෙන්නේ ඒකයි. හරිද? ඒ වගේම තමයි වැවකට වගේම වෙලකට මුහුණලා.
1: වැවකට වෙලකට මුහුණ.
2: අරවා හොයන ග්‍රාමීය සුන්දරත්වයනේ. ඒ නිෂ්කලංක බව, ඒ පරිසරික සාධකේ හැමදේම සපුරපු වටපිටාවකින් ඔයාට ඔන්න පුළුවන්කම තියෙනවා අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න රුපියල් මිලියන 31කට දකුණු

0: මැදම කටුනායක අධිවේගී මාර්ග යාකරන කඩවත අධිවේගී පිවිසුමට බොහොම සමීපයෙන් තමයි තියෙන්නේ.
1: දැන්
0: මෙතනින් ඇතුළට ගියාට පස්සේ තියෙන ටික අපාර්ට්මන්ට් එක විතරක් නෙමෙයි හම්බ වෙන්නේ. ෆුලි ෆර්නිචර් ඩිපාර්ට්මන්ට් එක විතරක් නෙමෙයි. ස්විමින් පූල් එක තියෙනවා, කිඩ්ස් පූල් තියෙනවා, ජිම් එක තියෙනවා, මල්ටි ෆන්ක්ෂනල් හෝල් තියෙනවා, ස්කයි ගාඩන් එක තියෙනවා. පැය 24 පුරාවටම දවස් 7ම ක්‍රියාත්මක CCTV පද්ධතියක් තියෙනවා. ඉතින් ඉක්මන් කරන්න මොකද ප්‍රයිම්ලා කියනවා. ප්‍රයිම්ලා කියන්න ඕනේ අපි දැන් කලිනුත් කිව්වේ ඒකයි. අපිට තේරෙනවානේ මේ වෙනකොට නුවර පාර ඒ ටික ඔය නිට්ටබුව හරිය ඉතින් ඉස්සරහට යද්දි කඩවත ඒ පැත්තට යද්දි මොන විදිහටද පුළුල් වෙමින් යන්නේ කියලා.
1: ඔව්.
0: ඒක අලුත් වෙමින් වෙනස් වෙමින් යනවා. ඒක ටික ටික නාගරිකකරණය වැඩි වෙනවා.
1: ඒ
0: වගේම තමයි පහසුකම් ඒ ඔක්කොම ඒ වටපිටාවේ වැඩි වෙනවා. එතකොට මේ අපාර්ට්මන්ට් එක දැන් රුපියල් මිලියන 31ක් වුණාට මේකේ වටිනාකම ඉස්සරහදී රුපියල් මිලියන 51ක් දක්වා වැඩි වෙන්න පුළුවන් කියලා අස්තමේන්තු ගත කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට මතක් කරනවා ඉක්මන් කරන්න. දැම්ම ඔයාට පුළුවන් කෝල් එකක් දීලා ඔයාගේ මේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. ඉතින් ඉක්මන් කරන්න වගේම දැන් වෙන් කරගන්න කලින් ඔයා යන්න ඕන තැනක් තියෙනවා. ඒ තමයි ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ මේ
1: වෙබ්සයිට් එක.
0: ඒකට ගිහිල්ලා ඒක බලන්න. ඒකේ තියෙනවා අර 3D models ටික, animated models ටික. ඒ ඔක්කොම බලලා ඔයාට පුළුවන් ඊට පස්සේ කෝල් එකක් දෙන්න 1322 hotline එකට.
1: Right.
0: 1322.
1: 1322. හරිම ලේසි hotline.
0: Hotline යන. ඔව්. අංක 4යි.
1: අංක 4යි. කොමාරි, දැන් අසේ මේ ගෙවල් හදන කට්ටිය ඉන්නේ. ගෙවල් හදන කට්ටිය සහ ගෙවල් හදාගෙන ඉන්න කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි වහලේ සෙවෙල් බැඳෙනවා. රූෆින් ෂීට් එකේ සෙවෙල් බැඳෙනවානේ. දැන් මේ වැස්ස කාලෙත් එක්ක ඒක මාර ප්‍රශ්නයක්.
0: ඔව්නේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔය අලුත් පිට අපි ෂීට් වහලයක් දැම්මට පස්සේ ඒ අලුත් බව ලොකු කාලයක් තියෙන්නේ නැහැ.
1: තියෙන්නේ නැහැ.
0: ඒක අපි බලාපොරොත්තු වෙනවා මාස 6ක් 7ක්වත් අඩුම තියෙයි කියලා. එහෙමත් නැහැ.
1: එහෙම නැහැ.
0: වැහි දෙක තුන වැටුණාට පස්සේ ආයෙත් වහල ගන්න දෙයක් නැති වෙලා යනවා. ගන්න.
1: ඉතින්ම බෑනි තින්නේ
0: නැහැ. එහෙම වෙන්න බෑනේ. ඒ කියන්නේ අද වෙනකොට මේ වහලක් කියලා කියන්නේ ගෙදරක ප්‍රධාන මංගිනේ. අපි අර කලිනුත් කිව්ව වහලක් ගහන්න ලේසි නැහැ.
1: ලේසි නැහැ.
0: ගෙදර බිත්ති ටික නැග්ගුවත් වහල ගහ ගන්න බැරි අවස්ථා ඕන තරම් තියෙනවා.
1: අනිත් එක ආචි දැන් මේ තාප්පිය උඩට බැද්දාම වහල විතරයි නේ එළියට පේන්නේ. ඒතර වහල පොඩ්ඩක් පිළිවෙල
0: ලස්සන. ඔව් ගම්බීරව හැදලා පේන්න ඕනේ
1: වහල. හැදලා පේන්න ඕනේ. මං කියන්නේ.
0: හරි ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ Rhino Premier Roofing Sheet ගැන. මේ වෙනකොට පොඩි වෙනසක් ඒගොල්ලෝ කරලා තියෙනවා. අපි අර කිව්වේ research and development ගැන. ඒගොල්ලෝ කරලා තියෙනවා මේ ස්වභාවික මැටි ලේයර් එකක් මේ වහල යටපැත්තට දාලා තියෙනවා. ඒකෙන් කාරණා කිහිපයක් වෙනවා. එකක් තමයි අර ස්වාභාවික පෙනුම.
1: ඒ
0: වගේම තමයි ගේ ඇතුළෙන් බැලුවම අර සීලින් කරලා වගේ අපිට පේනවා ලස්සනට. ඒ වගේම තමයි මේ තාපය බොහොම ඉක්මනින් අවශෝෂණය කරගන්න. ඒක ගේ ඇතුළට දෙන්නේ නැහැ. ගේ ඇතුළට අපිට රස්නේ දැනෙන්නේ නැහැ. හරිම සිසිලසක් තමයි දැනෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ජලය රැදෙන්නේ නැහැ. අන්නරවා කලින් කියපු කාරණාව. ඒක නිසා තමයි ওই පාසි වර්ග, දියසෙවල වර්ග බැදිලා මේ වහල නිකන් සවුත් වෙලා අපිට පේන්නේ නැහැ. බොහොම ලස්සනට පේනවා. ඒ කියන්නේ අපි දාපු විදිහටම අවුරුදු ගණනාවක් පවත්වා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ තාක්ෂණයට කියනවා හයිඩ්‍රොෆෝබික් කෝටින් කියලා.
1: ඕකේ.
0: හයිඩ්‍රොෆෝබික් කෝටින්.
1: හයිඩ්‍රොෆෝබික් කෝටින්.
0: අන්න හරි. වතුර රැදෙන්නේ නැහැ. අර නැනෝ තාක්ෂණය අනුව තමයි හදලා තියෙන්නේ.
1: ඒ කියන්නේ
0: වැටෙන වතුර පාරවල් ඔක්කොම ටික පහළට ගලාගෙන යනවා. කිසිම දෙයක් රැදෙන්නේ හෝ උරා ගන්න අවශෝෂණය කරගන්නේ
1: නැහැ.
0: ඉතින් ඒ නිසා තමයි අපි වට කියනවා ගලුතෙන් හදන ගෙදරට නැත්නම් ව්‍යාපාරික ස්ථානයකට මේ ඕනම තැනකට වහල ගහනවා නම් Rhino Premier Roofing Sheet ම දාන්න කියලා. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 1396 නම්බර් එකට.
1: 1396.
0: 1396.
1: Right. ගිහින් ඉල්ලන්න ඕනේ කොහමද?
0: Rhino Premier Roofing Sheet.
1: අන්න හරි. Rhino Premier කියපු ගමන් කට්ටිය දන්නවා.
0: නැත්නම් ඔයාලට ළඟම තියෙන hardware එකට යන්න. ඒගොල්ලන් ගාවත් තියෙනවා.
1: ඒගොල්ලෙක්
0: කතා කරලා hardware එක අයියා දන්නවා විස්තරේ. අහන්න අපි මේව කිව්වා කියලා.
1: අපි කිව්වා කියලා අහන්න. ඇල්ගොටාව මෙහෙම එකක් ඇහුණා.
0: සමහර hardware වල නංගිලක් තියෙනවා. hardware කිව්වම අපිට නිකන් එහෙම පොඩි රළු ගතිනේ මතක්
1: වෙන්නේ. එහෙම නෑ. dominated field එකක්.
0: සුන්දර කට්ටිය ඉන්නවා hardware වලට ගියාම.
1: හරි හරි.
0: ගිහලා අහන්න.
1: hardware වලත් මතක තියෙනවා දුහෙද මට නම් තේරෙන්නේ නෑ මේ දෙන්නත් එක්ක මේ ජීවන ජීවිතේ.
2: මොකද මොකද?
1: නෑ නෑ මොකුත් නෑ.
2: ඉක්මනට හින්දුවක් ගහන ජීවිතේ පිළිවද පහදලා දෙන්න.
0: ඔක් කරාම කියලා දෙන්න.
1: ඔව් කරාම ගොඩක් දේවල් කියලා දෙනවා මේක ඇතුලේ. කොහොමhari දැන් ගෙවල් හදන මං කියුවා මට ඩිග්‍රී එකක් ගන්න පුළුවන් කියලා.
0: ඉදිකිරීම ගැන.
1: ඉදිකිරීම ගැන. මේ මතක් කරන්න ආදන්නේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ගැන. හරිද? වෙල්ඩින් කිව්වොත් ආයෙත් මතක දෙන්න ඕනේ මෙල්වා.
0: ඔව්නේ. ඒ කියන්නේ SLS සහතිකයක් තියෙනවා ඒගොල්ලන්ට. ලංකාවේ SLS සහතිකයක් තියෙන එකම මේ වෙල්ඩින් කූර, ඉලෙක්ට්‍රෝඩ කූර තමයි මෙල්වා ඉලෙක්ට්‍රෝඩ කූර කියලා කියන්නේ. ඒක නිසා ආයෙත් කියන්න ඕනේ. ඔය පෑසුම් වැඩ කරන්නේ වෙල්ඩින් වැඩ කරන ඒ ශිල්පී මහත්තුරු දන්නවා කොහොමද හරිය විදිහට ප්‍රමිතියෙන් යුතු ඉලෙක්ට්‍රෝඩ කූරක් තෝරගන්නේ කියලා. ඉතින් ඒක තෝරගනිද්දී ඒගොල්ලන්ගෙත් විශ්වාසය සහ ඒගොල්ලන්ගෙත් පළවෙනි තේරීම වෙන්නේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩම තමයි.
1: Yes, මෙල්වා එක ලංකාවේ එක.

0: Dan Paha FM anu hatarai da jumaata Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 වේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 වේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: උදේ 8 විනාඩි 40යි දැන්.
3: ඇංකර් උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 වේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 වේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
4: අලුතැන කාටම මේල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදල අතුරකිරිය මුල් ඒරියාව ආරම්භල ගනි මුලගම් පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 77 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nathan Vadina. Rhino Premier Roofing Sheet. Fetivist Rasandha. Dahatunai Anuhaya Amatana.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසෙල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
9: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අවතන්න. prime group 1322.
10: ඇයි sugar කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද 0247 31 33 540.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
2: උදේ 8 විනාඩි 43යි දැන්.
0: FM 95 94.8 Net FM දිවයින පුරා.

0: උදෑසන විනාඩි 49යි ගල්ගටාවේ වෙලාව. අපි යන්න හදන්නේ
1: කොහෙටද?
0: කොහේ හරි යන්න ඕනේ දැත්තරම.
1: කොහෙද වාහිම කැමති තැනක් යන්න අපි එක්කගෙන යන්නම්
0: ඕවා. මම කැමති තැන් බොහොයි. මම දැන් කිව්වේ මට සිම්ලා යන්න ආසයි කියලා.
2: සිම්ලා මනාලි.
0: සිම්ලා මනාලි යන්න ඇත්තටම ආසයි.
1: දැන් අර දැක්කද මේ අපි මෙච්චර ගල් දොස් ගියේ හිටියා තමන්ගේ ගෑනු ළමයෙක් රවුම් ගහන්න ගියා කියලා. ෆ්‍රාන්සේ කැප්ටන්ට. ෆුට්බෝල් කැප්ටන්ට.
2: අන්න පේනෝ නේද වැඩ දෙන්න.
1: එම්බාපේ.
2: ඒ ගියේගේ ප්‍රතිඵල දැන් පේනවා.
1: කොහොමද ගෝල් ගාන ගැහිල්ල. අර අදත් දෙකක් ගැහුවා ගෝල්.
0: මම කියන්නේ එහෙම රවුම් ගැහුවට වැඩේ කරනවා නම් එච්චරයි.
1: අන්න ඒකයි. ඒ කියන්නේ හරි ගෑනු ළමෙක් හොයාගත්තොත් ආයේ ප්‍රැක්ටිස් යන්න ඕනේ නැහැ.
0: ප්‍රැක්ටිස්.
1: ෆුට්බෝල් නම් කොහොම ගහන්න පුළුවන්.
0: ඕම ගහන්න පුළුවන්. වැඩේ කියන්නේ මේ සමහරු රවුම් ගැහුවාම
1: හෝලේ
0: පේන්නේ නැතුව යනවා.
1: අන්න ඒක. එහෙම වෙනවනේ.
0: එහෙම.
1: අන්න එහෙම
0: ග්‍රිප් එක නැති වෙනවා.
1: දැන් බලන්න. දැන් කිලියන් එම්බාපේ ওই විදිහට ගෑනු ළමෙක් රවුම් ගහලා ලොකු චෝදනාවනේ. මාධ්‍ය පැපරාසි එහෙම ආයේ පතුරු ගැහුවා කොළුවල. මේ මොනවද කරන්නේ ලොකු සාලානයක් පේන මානේ තියාගෙන එහෙම රවුම් ගහන්න තියාගත්තා නම් මනම් කියලා. හැබැයි කොල්ල ගේම ගහනවානේ දැන් ලස්සන්ට.
0: වැඩේ කරා.
1: අය කෙලින්.
2: කොල්ල මැච් දෙකම ගහගත්තා.
1: මැච් දෙකම ගහන්න ඒ මැච් එකත් බැලන්ස් කරා මේ මැච් එකත් බැලන්ස් කරා. මොකද මේ මැච් එක බැලන්ස් කරගත්තේ නැත්නම් මේ මැච් එක ගහලා ගෙදර යන්න වෙනවා.
0: ගෙදර යන්න
1: ප්‍රශ්න වෙනවනේ. හරිද දැන් මේ දෙකම බැලන්ස් කරා.
0: ඔව්.
1: දැන් අපේ කොල්ලෝ.
0: ඔව්.
1: අපිත් ඉන්න ඕනේ වගේ කොල්ලෝ හිටපු ගාම් බබල් එක පැනලා මේ පොඩ්ඩක් හන්දියට ගිහිල්ලා නිකන් දැන් නැද්ද තුමත් දාලා
0: එනවා. එහෙම වෙනවනේ.
1: ඔව්. අපිට මැච් එක ගහන්න බෑනේ.
0: ඔව් අපේ කට්ටියට හිමුණා බෝලේ පේන්න නැහැ.
1: බෝලේ පේන්න දෙනවා
0: ෆිට්නස් එක යනවා
1: ග්‍රිප් එක නැති වෙනවා.
0: ඉන්ජරිස් එනවා
1: ඉන්ජරිස් එනවා ප්‍රශ්න ගොඩනැගෙන්නේ. ඇයි ඒ?
0: අනේ මන්ද.
1: මොකද මේ කිලියන් එම්බාපේගේ තියෙන සහ අපේ තියෙන වෙනස.
0: වෙනස.
1: මොකද්ද මේ රහස? මේක හොයාගන්න ඕන.
0: මේ කියෙමු කෝල් එකක් දීලා එහෙම පොඩක් අහලා.
1: එක්ක ගෙනල්ලානේ. එයාව එහෙම ගෙනල්ලා පොඩි වර්ක්ෂොප් එකක්. පොඩි වර්ක්ෂොප් එකක් සංවිධානය කරලා මෙහෙමයි. මෙහෙම තමයි පුද්ගලික ජීවිතය බැලන්ස් කරලා.
0: ඔව්.
1: තමන්ගේ ජාතික කර්තව්‍යය කරන්නේ මෙන්න මෙහෙමයි.
0: මෙන්න මෙහෙමයි
1: කියලා පෙන්වලා දෙන්න
0: ඕන. කර්තව්‍යයක් ඇත්තට.
1: අනිවාර්යයෙන්ම ප්‍රංශේ පාපන්දු කණ්ඩායම කියන්නේ ෆුට්බෝල් කියන්නේ දැන් මං කිව්වනේ. අර ජර්මනිය එලියට දැම්මට පස්සේ පැරගුවේ කණ්ඩායමට ඒගොල්ලෝනේ දැන් ජර්මනිය එලියට විසිට් කරේ. රටේ නිවාඩු.
0: රටේ නිවාඩු.
1: අද නැෂනල් හොලිඩේ එක. ඒ වගේම තමයි දැන් උරුගුවේ කණ්ඩායම ඉන්නවානේ. උරුගුවේට මේ පාර හිටපු තරම් වැඩ දාන්න බැරුව ගියා. ඒගොල්ලෝ මේ විනර්ස්ලා හැ ඒගොල්ලෝ මේ කියන්නේ ලෝක ශූරයෝ. මේ හිටපු හිටපු කියන්නේ මේ දිනලා තියනවා ඒගොල්ලෝ කප්ස්. මේ කප්ස් කියන්නේ ඔය බංග්ලාදේශ වගේ අයිස් ක්‍රීම් කප් ඒවා නෙමෙයි ඇත්තට වර්ල්ඩ් කප්ස් හරිද
0: ඇත්ත වර්ල්ඩ් කප්ස් ඕකේ
1: හැබැයි දැන් උරුගුවේට මේ පාර ඊටපු තරම් මේ වැඩ පෙන්න ගන්න බැරුව ගියා
0: රයිට්
1: මොකක්ද දන්නද ඒගොල්ලන්ට කියලා තියෙන්නේ
0: ඒගොල්ලන්ගේ
1: ඉන්නවනේ දැන් පාලක මණ්ඩලය ඉරටෙත් ඉන්නවනේ ෆුට්බෝල් කන්ට්‍රෝල් කරන ඒ කට්ටිය කියලා තියෙනවා මැච් ඔක්කොම පැරදුනානේ ඕගොල්ලෝ අතින් ටිකට් අරන් ගෙදර එන්න කියලා
2: මේ මේ සමහරලාට මේ මේක අහන් ඉන්න අයට මතක ඇති ඉස්සර අපි ක්‍රිකට් මැච් දිනනවා විශේෂයෙන් මට මතක ඇති ජේ.ආර්. ජයවර්ධන එතුමාගේ මේ ඔය වගේ නිමාඩු දුන්නා
1: ආහ අපි ඉපදෙන්න කලින් ඔය කියන්නේ නුවර කරණේ කරගන්න
2: මටත් අපේ තාත්තා කියලා දෙනවා මේව නිමාඩු දුන්නා කියලා ඔව් මේ දවස්වල නිමා මොකද ඊට පස්සේ අපි වර්ල්ඩ් කප් වර්ල්ඩ් කප් දින්නමත් මං හිතන් චන්ද්‍රිකා මෙතනිය දවසක් නිමාඩු දුන්නා
0: ආහ ඔව් ඒක දන්නේ නැහැ
2: මලවි ටෙස්ට් තරගේ දින්නම දුන්නා කියලා තමයි මටත් කිව්වේ තාත්තා
1: ඔව් ඊට පස්සේ දෙන්නේ මාඩු දෙන්න
0: තාත්තා කිව්වේ නේ
1: ඔව්
0: අපි දන්නේ නෑ නෝ අපි ඉපදිලා නෑ
1: ඇයි ඉපදිලා නෑ
0: කොහොමද
1: ඊට පස්සේ නිමාඩු දෙන්න උන්නේ නෑ මෙහෙම මොකද විශේෂ දේවල් උන්නේ
0: නෑ
1: ඔව් අපි හැමදාම වැඩ
0: හැමදාම වැඩ
1: ඒ දුක තුනී කරගන්න වැඩට ආපු දවස් තිබ්බා
0: ඒක තමයි
1: එහෙම තමයි ඉතින්
0: මොනවා කරන්නද ජීවිතේ හැටි හොම තමයි
1: හැබැයි අර එම්බාපේගේ රහස දැනගන්න ඕන ඒකමයි දැන් අපිත් වැදගත්
0: අපිටත් වැදගත්
1: දෙපැත්තම බැලන්ස් කරලා ගේම ගහන්නේ කොහොමද කියලා
0: කොහොමද කියලා රයිට් ඔය වාගේ මේ ගේම ගහන විදිහ හොයා ගන්න අතරේ අපි මතක් කරනවා BYD එක ගැන.
1: හරි. ඔයා මතක් කරගෙන යන්න. ප්‍රශ්නයක් නැහැ. මම මොකද දන්නවද මම මේ පැත්තේ තව වැඩ.
0: එයා මේ මොනවද සංඛ්‍යාලේඛන ඇනලයිස් කරනවා. හරි. ඔයාට BYD එකක් ගන්න පුළුවන්. ඔන්න රාජසේවකෙක් නම් රුපියල් 68000ක් ගෙවලා ගියා ගත්තා වගේ වැඩක් තියෙන්නේ. මේ වාහනේ ගන්න දාස ඉඳලා සර්විස් පහක් නොමිලේ හැම වෙනවා. අපි කියනවානේ හැමතිස්සෙම එක. ඊට පස්සේ ලංකා බැංකුව විසින් විශේෂ ලීසින් වාරික පහසුකම් හම්බෙනවා.
1: ඊට
0: පස්සේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් විසින් විශේෂ ආරක්ෂණාවරණ පහසුකම් හම්බෙනවා. වාහන ලියාපදිංචිය නොමිලේ කියලා දෙනවා හෝම් චාර්ජර් එක නොමිලේ
1: දෙනවා ඔක්කොම හම්බ වෙනවා නේ ඔය ඔක්කොම හම්බ වෙනවා ඉතින් ඔයත් ඔන්න රාජ්‍ය සේවකයෙක් නම් BYD ගරුසරු ඔයා වෙනුවෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ ඔයාට පුළුවන් 01121125125 නම්බරයකට කෝල් එකක් දීලා
0: රයිට්
1: අපොයින්ට්මන්ට් එකක් එම දාගෙන ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා වාගේ වාහනේ කැමති BYD මාදුලියක කැමති වාහනයක්
0: බලලා කැමති එකක් ගන්න
1: ගෙදර අරගෙන යන්න
0: ගෙදර අරගෙන යන්න ඒ ගෙදර අරගෙන යන ගමන් කසාගලට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා කසාගල සුපර් මාකට් එක අපි කිව්වනේ තියෙන තැන් හයක තියෙන අතුරුගිරිය මුල්ලේරියාව නාරම්වල ගම්පොල මාතලේ ওই වටේම තියෙන තව ඉස්සරහට තව තැන් වල එනවා
1: මාලබේට එනවා
0: මාලබේට එනවා ඔව් ඉතින් අඩුම දේ හොඳම දේ අඩුම මිලට ගන්න අඩුම දේ නෙමෙයි හොඳම දේ අඩුම මිලට ගන්න ඔව් යන්න කසාගල සුපර් මාකට් එකට

0: FM adu hatrai tashma ada net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
3: උදේ 8යි විනාඩි 57යි දැන්
4: finishing වහලක් ලෙස color of flow වැජබෙනා සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න finishing වහලක් නම් color of තමයි
5: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013336
6: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා
7: ඒයි
6: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක් එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ
7: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා
6: අන්න හරි හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ අන්න ඒ නිසා තමයි ෆෙම්ස් සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
8: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
10: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන් මම තන්න Prime Group 1322.
11: අද තැන කටමමෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
12: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් Rhino roofing within Hadunwa Dina. Rhino Premier Roofing Sheet. Fetivis Tresandha. Dahatunai Anuhaya Amatana.
13: මෙල්වා බොක්ස් බාරවල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
14: මෙල්වා එක ලංකාවේ එක.
15: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
16: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
17: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0-47-31-33-540.
18: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
16: ඔව් මන් දන්නවා. Travel Net.
18: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. Travel Net තමතන්න. 0112-863-363. 0176-716-3672.
3: වෙලාව දෙනවා මෙයි දැන්.

0: විශ්වාස කරන සත්‍ය.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
3: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම
4: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන විදෙස් දුම්මැටි තොගයක් සමග තවත් ගුවන් මගින් සිව් දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. එම දුම්මැටි තොගය කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිතමාවිතෝසේ පිටකරගෙන යාමට තැත් කිරීමේදී ඔවුන් අත්අඩංගුවට ගන්න ලැබුවේ ගුවන්තොටුපල රේගු නිලධාරීන් සහ රේගු මද්‍රව්‍ය පාලනාංශයේ නිලධාරීන් විසින්. චීන ව්‍යාපාරිකයන් වන සැකකරුවන් සිව් දෙනා රැගෙන ගමන් මළු 6ක් තුල තිබී එරට නිෂ්පාදිත දුම්මැටි 72000ක් අඩංගු දුම්මැටි කාටුන් 360ක් සොයාගෙන තිබෙනවා. එම දුම්මැටි තොගේ වටිනාකම රුපියල් 1,08,00,000ක් වන බවයි රේගු නිලධාරීන් පැවසුවේ. මීළඟ net news පෙරවරු 10ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
1: ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන.

0: උදේ 9යි විනාඩි 8යි අල්ගටෝ මේ වෙලාව
1: කීයද 9යි විනාඩි 8යි
0: 9යි විනාඩි 8යි
1: දහවල් එකට තව කොච්චර ලාවක් තියෙනවද
0: දහවල් එකට 10 11 12 1 පැය 4යි තියෙන්නේ
1: පැය 4යි
0: පැය 4යි
1: පැය 4ක් තව අපිත් එක්ක
0: ඉන්න
1: ලැබෙනවා අද ඇතිවෙන්න
0: උම්මා සහ තෑගි ඔන්න ගින්දර හැන්දෑව අද ඉඳන් අලුත් වෙනවා අපි දැන් කීකේන හිතේ ඊයේ කිව්වා පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න
1: කැමති
0: ටැග් ඕ මොන දැන් කමෙන්ට් එක දැම්මේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නෑ නෝ නේද දැන් මේ අද කොහොම හරි ටැග් එකක් දිනන්න බලන්න ඕගොල්ලෝ කොහොම හරි ගින්දර හැන්දෑව අලුත් වෙනවා ගින්දර හැන්දෑව විත් ජානු කවුද මේ ජානු කියලා බලන්න ඕගොල්ලන්ට එක වෙනකන් ඉන්න වෙනවා නේද නුවා
1: අනිවාර්යෙන්
0: ඔව් එක වෙනකන් ඉන්න වෙනවා අපි මේවා ස්පොයිල් කරන්නේ නැහැ ඕගොල්ලා ඉන්න එක වෙනකන් ඉඳලා බලන්න කවුද මේ ජානු කියලා මේ අපේ නුවා ගෙම්බි පැටියෙක් කියලාත් කිව්වා ගෙම්බියෙක්
1: කියලා ගෙම්බියෙක්ද කියලා බලාගන්න
0: ඔව් ඉබ්බියෙක්ද කියලා බලාගන්න ඔන්න ඕගොල්ලන්ට තෑගි දිනන්න අවස්ථාවක් තියෙනවා මොකද තෑගි අකා දැන් ඉන්නේ ගින්දර හැන්දෑවේ අපිත් එක්ක හිටියා ගණියෙක් එක්ක හිටියා
1: ගින්දර නේද
0: ගින්දරයි අක්කුයි පොඩ එකට
1: යනවානේ
0: ගොඩක් කල් මං ඉඳන් මේ පැත්තේ ඉඳියේ ඒක
1: නිසා
0: කොහරි වට ඔන්න සල්ලි එක්ක උම්ම දිනන්න පුළුවන් පෙට්‍රල් ඩීසල් එක්ක උම්ම දිනන්න පුළුවන් ගෑස් එක්ක උම්ම හම්බ වෙනවා ඊට පස්සේ බඩු මලුත් එක්කත් ඔන්න උම්ම හම්බ වෙනවා ඒක නිසා මදි නොකියන් උම්ම ගන්න එකේ ඉඳන් අහන්න ඕනේ ඔයා මොකද දන්නවද
2: මොකද්ද
0: ගින්දර හැන්දෑව විත් ජානු
2: විත් ජානු ගින්දර හැන්දෑව අලුත් වෙලා වෙනස් වෙලා ඉතින් ලස්සන වෙලා තව එක එක වෙනස් වෙලා
1: අද පළවෙනිදා
2: අද පළවෙනිදා
1: එක මතක තියන්න සමහර අයට මතක නැහැ
0: ඔව් මේ අද මාසේ පළවෙනි දවසක් ආවා
1: අපි මෙහෙම හිටියට
0: ඔව්
1: අපි මේ මෙහෙම එක එක කතා කී කී හිටියට අද
2: අලුත් මාසය
1: අලුත් මාස 6ක්
2: ඔව් නේ
0: අලුත් මාස 6ක්
2: ආරම්භ වෙනවා නේ
0: yes
2: ජූලයි ඇත්තනේ අපි ඒක නෑ එහෙම හිතන්න ඕනේ නෑ
0: එහෙම හිතන්න ඕනේ නැද්ද
2: නෑ මම හිතන්න ඕනේ නෑ
0: කොහොමද ඒක
2: හිතුවා කියලා වෙනසක් වුන්නේ නෑ ජනවාරි වල ඒක නිසා අලුතෙන් ජූලි වල හිතන්න ඕනේ
0: එහෙම එපා මං කියන්නේ දැන් ජනවාරි වල ඔය හැදුවනි කට්ටිය විෂන් බෝඩ් මම මේ අවුරුද්දේ
2: විෂන් බෝඩ් කියනවාට පෙනීමේ මොකක්ද
0: මේ වයසක දෙන්නෙක් එක්ක මාව මේ ප්‍රෝග්‍රෑම් එකට දාලා මට තේරෙන්නේ නෑ මම මොකද්ද කරන්න ඕනේ
1: මේක තමයි මේ අර මොනවාද මේ ඇල්ෆා ස්ටුඩියෝ වල ඉන්නෝනේ
2: කට්ටිය
0: කොමිෂන් බෝඩ් එක කියන්නේ අතිනුවා අපිට මේ ඕන දේවල් මේ අවුරුද්දේ සැබෑ වෙන්න ඕන දේවල් අපි ඒහා සමාන ෆොටෝ එකක් අරගෙන එක්කෝ අලවනවා මොකක් හරි බෝඩ් එකක හිතන්න ඔයාට ඉගෙන ගන්න මොකක් හරි එකක් තියෙනවා গিitar එක ප්ලේ කරන්න ඉගෙන ගන්න ඕන গিitar එකක් ගන්න ෆොටෝ එකක් ඇරුවා ඔයාට ටාගට් ඔයාගේ ටාගට්ස් තියෙන්නේ ඒවා මොන හරි පින්තූරයක් අරගෙන ලස්සන බෝඩ් එකක අලවලා හැමදාම පේන තැනක තියන්න එතකොට අපේ යටිසිත ඔටෝමැටිකලි එක දකින්නවනේ හැමදාම. එතකොට අපේ ගෝල් එකට අපි පොඩ්ඩක් හරි වැඩ වෙනවා.
1: ඇත්තටම ඔයා මේ කලබල පැංචාට සරහන් තමයි කරන්නේ. ඒක තමයි අත් වැඩ ගන්නේ.
2: මෙහෙම තියෙන ඒවා.
1: කසුණු දැන්දයි සජිනි දැන්දේ
2: එක්ක චිත්‍ර අදින්න.
0: නෑ
1: හරියටම ගැලපෙනවා ඒකට.
0: නෑ මගේ එකේ තියෙන ෆෝන් එකේ. මගේ එකේ තියෙන ලොක් ස්ක්‍රීන් එකේ මේ බොරු නෙමෙයි. මගේ ගිය අවුරුද්දේ ඇත්තටම එහෙම වුණා.
2: ගිය අවුරුද්දේ තාම තියෙනවද දාගෙන ලොක් ස්ක්‍රීන්?
1: ගිය අවුරුද්දේ තිබුණේ මයික් එකක්.
0: ගිය අවුරුද්දේ ඇත්තටම මයික් එකක් තිබ්බා.
1: මම
0: නොවෙම්බර් වල වෙද්දී net fm එකේ වැඩට ආවා. ඉතින් ට්‍රැවල් කරන්න හම්බුණා. හරිද? දැන් මේ අවුරුද්දේ මම ට්‍රැවලින් දැම්මේ නෑ මගේ ලොක් ස්ක්‍රීන් එකට. මට ට්‍රැවලිනුත් නෑ
2: මේ අවුරුද්දේ. මේ වෙලාවේ මටත් එහෙම දැන් ලොකුව සල්ලි හැබ නැහැ නේ මම දාගෙන ඉන්නේ ඔය පංචේ වගේ තමයි ලොක් ස්ක්‍රීන් එක.
1: නෑ මම ටග් ගාලා දැල්ලේ ලොක් ස්ක්‍රීන් එක මේ ෆ්ලයිට් එකක එහෙම පින්තූර ඇතිනම් හොරෙන් අර ඩිලීට් කරන්න ආරවුංග ගහිනුන අපි දැන් ප්‍රෝග්‍රෑම් එක කරන්නේ
2: ඒ ලොක් ස්ක්‍රීන් එකට වැටෙන දේවල් ගැන අපි කල්පනාවෙන් ඉන්න
1: ඕනේ
0: කොහොම හරි මං කියන්න හදන්නේ ඕගොල්ලන්ට ඉතින් එහෙම මිස් වුණා නම් කිලෝ 10ක් මම මේ අවුරුද්දේ අඩු කරගන්නවා කියලා හිතුවා අපේ එහෙම හිතපු කට්ටිය හිටියා
2: තාම හිතනවා
0: මං ඊගොල්ලන්ට කියන්නේ දැන් මේ අලුත් අවුරුද්දක් කියලා ආයෙ වැඩ පටන් ගන්න. අලුත් අවුරුද්ද ෆාස්ට් ට්‍රැක් කරලා මාස 6යි වට හම්බෙන්නේ. ඔයා මොනවද ප්‍රයෝරිටයිස් කරන්නේ? මේ ජීවිතේට උපදෙස් දෙන්නේ හරියද? මේ සාරගෙන් මේවා ලේසියෙන් එළියට එන්නේ නැහැ.
2: මේවා ලේසියෙන් ඔව් ඒ කියන්නේ මේවා ඒ කියන අඩුම ගානේ සාරටවත් මේවා ලේසියෙන් හම්බෙන්නේ නැහැ. මේ වගේ සුවිශේෂී අවස්ථාවක තමයි රටේ ඉන්න ඔයාලට අහන්න පුළුවන් වෙන්නේ. ඒකින්දේ කියන විදිහට මේ දේවල් කරන්න ඕන නැත්තම් සාරව එක තේරගන්න අපි හම්බෙන්නේ නැපා.
0: හරි මම කියන්නේ මාළුත් මාස 6ක් පටන් අරගෙන තියෙන්නේ අපිට ඒක ඇත්තටම උදේ මතක් කරන්න අමතකුණා. ඕගොල්ලන්ගේ ඩ්‍රීම්ස් ගෝල්ස් ඕගොල්ලෝ හිතනවා නම් මග හිටුණා කියලා. අර කියන්නේ මග නැවතුණා කියලා අපි.
2: ඔව්නේ. ඔව්. ඒ කියන්නේ අතරමඟ අපිට ඒවත් හරින්න සිද්ධ වෙනවා. මෙහෙමයි. ඒ කියන්නේ දැන් සාරා ජීවිතේ එහෙම තමයි. එක එක ප්‍රශ්නෙද්දී නේ ඉස්සරහට යද්දී යම් යම් බාධක එනවා. ඒවත් එක්ක සමහර දේවල් අපි අර සැක්‍රිෆයිස් කරනවා කියලා කියන්නේ කැප කරලා දාන්න සිද්ධ වෙනවානේ.
0: ප්ලෑන් කරන ඉදිරියටම කරගන්න බැරි
2: වෙනවා. කරගන්න වෙන්නේ නැහැ. හැබැයි එහෙමයි කියලා ඉතින් අපේ සිහින බලාපොරොත්තු අපේක්ෂාවන් එහෙම නැති කරගන්න ඕනේ නැහැ. අපි අර ඒ මොහොතේ කැප කරාට අපිට ආයෙ වටයක් කරකිලා අර මුල් තැනට ඇවිල්ලා ආයෙ හින පස්සේ පන්නන්න පුළුවන් වෙනවා.
0: පන්නන්න පුළුවන්.
2: ඉතින් අර හැම්බෙලෙම අපි කියන්නේ ඒකනේ හැමෝගෙම ටයිම් ලයින් එක වගේ නෑ. ඔයාගේ ටයිම් ලයින් එක නෙමෙයි මට
0: තියෙන්නේ.
2: මම සාර්ථකත්වයේ කියන එක අවුරුදු 30 දී ලඟා කරගන්නවා නම් ඔයාගේ සාර්ථකත්වය සාරා අවුරුදු 28 දී විතර ළඟා වෙන්න පුළුවන්
0: වාට. වෙන්න පුළුවන් 35 දී වෙන්නත් පුළුවන්.
2: ඒ වගේම තමයි අපි දෙන්න සාර්ථකත්වයේ මයින විදිහත් වෙනස් වෙන්න පුළුවන් මේ. කෙනෙක්ට සාර්ථකත්වය කියන්නේ යාගම කියලා වාහනයක් තියෙන එකක් වෙන්න පුළුවන්. මගේ සාර්ථකත්වය කියන්නේ නිවි හැනහිල්ල ජීවත් වෙන එක වෙන්න පුළුවන්.
0: වෙන්න පුළුවන්. හරියටම හරි. කොහොම හරි අපි ආවේ අපේ අන්තිම පැයට අපි වැදගත් දෙයක් කිව්වා නේද?
2: කොහමද? කොහමද?
0: ජීවිතයට උපදෙස් with Achi, Nua and Sara.
2: Sara.
0: Right. අපි ආවේ අපේ අන්තිම පැයට. මගේ ආසම පැය මේ
2: අන්තිම පැය.
0: ඔව්. අපි සින්දුව කහලා මේ පැත්තේම මතක් කරන්න දේවල් තව ඉතුරු වෙලා තියෙනවා.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සහෙලි හැපිලි කියන්නකො ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න
1: උදේ 9යි විනාඩි 19යි දැන්
3: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසෙල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න
4: ඔබ අඳින ප්‍රියතම ඇඳුම කුලයකේ සහාත්‍යයට දහඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මයක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් එවෙලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් ඉන්න ජූලි එක පානදුර බස් රථ නැවතුම් පළේදී නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
5: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
1: තාත්ති ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම
5: ෂා එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනෙවි
1: තාත්ති කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රිදෙන්නේ නැතිනේ
5: ඉතින් දුව එයාවේ රපුන්සල්ව බේරගන්නනේ
1: මං රපුන්සල් දුනා නම් කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
7: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: එන්න රුපියල්

0: පට වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවන කළ මතුකා කැස්සට පැනිය සෙවන කළ ආයුර්වේද නිෂ්පාදනයක් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 047 21 33 540
1: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
2: AAT අදියර 1 සහ AAT අදියර 2 එකවර හදාරා වසරක් තුළ AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන ෆාස්ට් ට්‍රැක් කරගන්න අමතන්න 011 2 559 669 මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදීත් ඕකේ අදම කතා කරන්න 011 2 536 636

0: උදේ 9යි විනාඩි 27යි අල්ගටාම වෙලාව අපි යන්නේ පොතක් පොතක් කියවලා දෙයක් ඉගෙනගෙන මේ පැත්තට එන්න
1: මේ පැත්තට එන්න මේ පොත්පත් කියවන එක සහ දැන් අපි කලින් පොඩි උපදෙස් ටිකකුත් දුන්නානේ බොහොම වැඩි හිටිය අය විදිහට උපදෙස් ටිකක් දුන්නා මේ මං කියවලා තියෙනවා DH ලොරන්ස්ගේ පොතක් තියෙනවා selected essays කියලා.
0: හරිද?
1: ඒ පොත් කියවා දිනවා ඉස්සර මගේ පුරුද්දක් තියෙනවා පොත ගාර ලස්සන මේවා දාගත්තොත් මම නෝට් පෑඩ් එකේ දාගන්නවා.
2: ඒවා ලොරන්ස්ගේ පොත් කියන්නේ ඉතින් දිගටම කියවන්න පුළුවන්
1: පොත්නේ. හරිද? ඉතින් ඒකේ මට හම්බෙච්ච ලස්සන යෙදුමක් තියෙනවා. ඒක කියන්න ඕනේ කියලා හිතුවා ඕගොල්ලන්ටත්. මේකත් එක්තරා විදිහක ජීවිත පාඩමක් තමයි ඕගොල්ලන්ට දෙන.
0: හරිද?
1: මෙන්න මෙහෙමයි. ලොරන්ස් කියනවා දකුණු මුහුදු දූපත් වාසීහුද පොලිනීසියානුවෝද මලයානුවෝද මෝරුන්ට සහ කිඹුලන්ට හෝ වන්දනාමාන කරති. මෝරුන්ට හරි කිඹුලන්ට හරි වන්දනාමාන කරනවා. එහෙත් ඔවුන් කිසි කලක ඒසා විශාල තල්මසාට වන්දනාමාන නොකරන්නේ ඇයි? තල්මසානේ මුහුද ඉන්න ලොකුම කෙනා, ලාජස්ට් මැමල් කියලානේ අපි කියන්නේ. හැබැයි තල්මහට වන්දනාමාන කරන්නේ පූජනීයත්වයක් දක්වන්නේ නෑලු. හැබැයි මෝරටයි කිඹුලටයි වන්දනාමාන කරනවා. මොකද්ද හේතුව? මොකද්ද මේකේ මැජික් කියලා අහනවා. එසේ නොකරන්නේ තල්මසා කුරිරු නොවන නිසාය. ඌ හපන්නේ නැත. දෙවිවරු හැපිය යුතුව තිබේ.
2: DH ලොරන්ස් කියලා කියන්නේ නඩු දාගෙන පොත්
1: ලියපු කෙනෙක්.
2: ලේඩිස් චැට්ලිස් ලව චැට්ලි ආර්යාවගේ පෙම්ම තයවන් නැත්තම් සිංහලෙන් ඕක පරිවර්තනය වුණා මුලින්ම අවකල්ලත් රහස්තන්
0: කියලා.
2: ඒක ආවේ අර කුරුධර්ම ජාතකයේ තියෙන මේ මං හිතන්නේ ශ්ලෝකෙන්. සබ්බා නදී වංකගතා සබ්බෝ කට්ටමේ අවනා සම්පත්‍යෝ කරේ පාපන් ලබමන අනිවාතකේ. ඒ කියන්නේ සියලු ගංගාවලට වක් වූ ගමන් මාර්ග තියෙනවා. කට්ටමයා වන සියලු වනයන් සැදුම්ලත් ඒ ගස් වලින් දැවෙන් සබ්බා. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? සබ්බා නදී වංකගතා සියලු සබ්බෝ කට්ටමයා වන සබ්බත්‍යෝ කරේ පහපන් ලබමානා නිවාතකේ. ඒ කියන්නේ අවකල්ලත් රහස් තැන ගෑනු කවුරුද වර්ධේ නොබෙන්දන කියලා. ඒක ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඒ අර පුරාණ බමුණන්ගේ කතාවක්. හැබැයි අර ඒකෙන් තමයි ඔය තුමාගේ ලෙඩිස් චැටලි ලව පොතට මේ නම aran තිබුණේ. අවකල්ලත් රහස්තන් කියලා. ඊට පස්සේ කීප දෙනෙක්ම මේ පොත පරිවර්තනය කරා. හැබැයි ඒක ඉංගලන්තේ තහනම් කළා සදාචාරය ඉස්සරහට දාලා. හැබැයි දුන්න අධිකරණයේ නඩු තීන්දුවක් කොහොමද දන්නවද? දුන් විසිවෙන්න. ඔන්න නුවර මේ බුක් ප්‍රදර්ශනයේ පොත් ප්‍රදර්ශනයේ පොත තියෙන අරන් කියවන්න.
1: පොත තියෙන අරන් කියවන්න. ඉතින් ඔයාට මේ selected essays පවා හොයාගන්න පුළුවන් වෙයි. හරි ලස්සන ලිපි මාලාවක් තියෙනවා. අතර මේ පත්‍රයට ලියපු ලිපි මාලාවක් එකතු කරලා තමයි මේක හදන්නේ. ඉතින් මේකෙත් තියෙන ලස්සන ජීවිත පාඩමක්. මේ සමහර වෙලාවට අපිට අර කොච්චර ලොකු වුණත් වැඩක් නැහැ, තල්මසා වගේ අහිංසක වුණොත් මිනිස්සු ඔලුවට අත
0: හොදනවා.
1: ඒකින්ද මේ දෙවිවරු හැපිය යුතුව තිබේ. ගෞරවය ලබා ගන්න නම් පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද? දන්නේ නැද්ද?
0: පොඩ්ඩක්
1: කිඹුල්ලු මෝර වගේ ඉන්න ඕන. හරිද? ඒ තමයි පාඩම්.
0: නයා වුණත් ගැරන්ඩියා වගේ හිටියොත් ධර්මිට
1: බැහැ. අන්න ඒකනේ. කොහොමද දැනුම අපි කෙල්ලේ?
2: අර සින්දුවකුත් තියෙන ගුණදාස කපුගේ මහත්ය කියන නාකොල අන්දම් රත්නශ්‍රී ලියපු ලස්සන සින්දුවක් තියෙනවා.
1: හරි. ඉතින් ඔය ඔක්කොම අතර මේ ඔයාට අනිත් අයගේ පිදුම් ලබන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න නම්, අනිත් අයගේ පිළිගැනීම ලබන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න නම් අපි කියනවානේ මේ ගෞරවය කියන එක අපිට උපය ගන්නයි තියෙන්නේ කියලා. ඒක earn කරගන්න ඕන දෙයක්, බලහත්කාරයෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ගෞරවය ලැබෙන්න ගොඩක් වෙලාවට හේතුව වෙන්නේ ඔයාගේ දැනුම. දැනුම කියන්නේ ඔයා මේ පොතපත කියවලා අත්පත් කරගත්තු දැනුම් පද්ධතිය. ඉතින් පොතපතක් කියවනවා කියන එක ජීවිතේට හරි වැදගත් දෙයක්. අපි අර කියනවානේ සංස්කෘතික ජීවිතයක් අපි හැමෝටම තියෙන්න ඕනනේ ජීවිතවලනේ. දරුවන්ට වෙන්න පුළුවන්, ගෙදර ඉන්න වැඩිහිටියන්ට වෙන්න පුළුවන්, ගිහිල්ලා පොතපතක් කියවන්න, අලුත් පොත් ගන්න, මේ වගේ දේවල් පරිශීලනය කරන්න, ඒ හැමදේම තියෙන්න ඕන. ඉතින් ඒක නිසා ඔයා යන්න ඕන තැනක් තමයි කොහෙද? මහනුවර.
0: මහනුවර මහා පොත් දැක්ම.
1: ඉතින් කැන්ඩි සිටි සෙන්ටර් එකේ තමයි තියෙන්නේ. දැන් වැඩේ පටන් අරන් තියෙන්නේ.
0: 29 පටන් ගත්තේ.
1: ඔව්නේ.
0: 29 30. දැන් දවස් දෙකක් ඉවරයි.
1: දවස් දෙකක් ඉවරයි. ජූනි 29 වෙනිදා පටන් ගත්තා. ජූලි 5 වෙනිදා වෙනකම් වැඩේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ගිහිල්ලා ඔයාලා ඕන කරන පොත්පත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි මතක් කරමු සාර කවුද අපිත් එක්ක ඉන්න ප්‍රකාශකයන් කියලා.
0: ඔව් ගොඩක් ඉන්නවා. ප්ලැටිනම් අනුග්‍රාහකින් ලෙස ඉන්නවා අකුර ප්‍රකාශන.

0: ආශිර්වාද ප්‍රකාශන, ගොඩගේ ප්‍රකාශන, MD ගුණසේන, සමුත්‍ර ප්‍රකාශන, සුභා ප්‍රකාශන මේ වගේ කට්ටිය. ඊට පස්සේ ප්‍රධාන අනුග්‍රහයකින් වෙන්නේ සුසර ප්‍රකාශන ආයතනේ. ඒ වගේම තමයි දැන් ප්‍රධාන සුසර ප්‍රකාශන ආයතනේ. ඊට පස්සේ ප්ලැටිනම් කිව්වා. තව ඉන්නවා රන් අනුග්‍රහයකින්. රන් අනුග්‍රහයකින් තමයි ආකර්ෂ, IBMC, ඉමාෂි, ජයා බුක් සෙන්ටර්, මියුසියස්,
1: Muses.
0: සමනල දැනුම සහ සමගි ප්‍රකාශන ඔන්න ඉන්න රන් අනුග්‍රාහකින් ලෙස, කියන්නේ ගෝල්ඩ් ස්පොන්සර්ස් ලා විදිහට.
1: මේ වගේ ප්‍රකාශකයන් විශාල ප්‍රමාණයක් පිරිවරාගෙන තමයි මේ පාර මහනුවර පොත් දැක්ම පැවැත්වෙන්නේ. ඉතින් යන්න ගිහිල්ලා පොතක් ගන්න නිල රේඩියෝ අනුග්‍රාහකත්වයෙන් FM අපි දරනවා. ඔයත් ජීවිතේ මං කියන්නේ මෝරෙක් කිබුලෙක් වගේ වෙන්න. එතකොට අනිත් අය ඔයාට ගෞරව කරනවා, සලකනවා. ඒක ලබා ගන්න නම් ගිහිල්ලා පොත්පත් කියවන්න.
0: පොත්පත් කිය අනිවාර්යෙන්. ඒකට සුදුසු වෙන්න ඕනනේ. ඊට පස්සේ අපි යනවා LB එක පැත්තට. මොකද LB එකේ දැන් ඔන දින 400ක ෆික්ස් ඩිපොසිට් එකක් වෙනුවෙන් දෙන ඔයාට 11.79 ක පොලියක්. හැබැයි ඔයා ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් වෙන්න ඕනේ මේ මාසය ගන්න. හරිද? ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නොවන අයට දින 200ක ස්ථාවර තැන්පතුවක් ඔන්න පටන් ගන්න පුළුවන් 9.79ක පොලියක.
1: ඔව්. ඉතින් මේ හැමදේම දෙන්නේ එකම තැනකින්. ඒ තමයි LB Finance කියලා කියන්නේ. අවුරුදු 55ක විශ්වාසයත් එක්ක, දශක 5කට යා විශ්වාසයත් එක්ක තමයි ඔබ ගාවට එන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම යන්න ගිහිල්ලා ඔයාගේ FB එක දාන්න බය නැතුව.
0: රයිට්.
1: මොකද මේ වෙනකොටත් පාරිභෝගිකින් කියද්ද
0: කියද්ද
1: මිලියන් වලින් මිලියන 1.5ක් ගනුදෙනු කරන ආයතනයක් තමයි LB Finance කියලා කියන්නේ.
0: බය නැතුව ඒ නිසා සල්ලි තියලා එන්න පුළුවන් ඕගොල්ලන්ට. හරි, අපි ඊට පස්සේ ගියක් හදන්න යන්නේ. මේ ගෙවල් හැදුවනේ උදේ ඉඳන්. ඔය හදන ගෙදරට මෙල්වා ස්ටීල් දාන අමතක කරන්න එපා. මොකද ගෙදර කියන්නේ අවුරුදු ගාණක් තියෙන්න ඕන දෙයක්, පරම්පරා ගාණක් තියෙන්න ඕන දෙයක්. ඉතින් පරම්පරා ගාණක් තියෙන්න නම් ඔයා දාන්න ඕනේ මෙල්වා ස්ටීල්.
1: අනිවාර්යයෙන්ම මෙල්වා ස්ටීල් දාන්න. මොකද මෙල්වා ස්ටීල් තමයි ලංකාවේ අංක 1 ස්ටීල් එක.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
5: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම්වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම්වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
6: ලීසිං පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසිං වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසිං මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112 200 200.
7: උපල් ඉන්ටර්නැෂනල් මොඩගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය. උපල් ඉන්ටර්නැෂනල්
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandun Vadina. Rhino Premier Roofing Sheet. Fetilistra Sandhal. Dahatunai Anuhaya Amatana.
9: SLT Mobitel Fiber Eka Gatherama Fit Karana. Okkuma Devices Connect Karana. Gaming World Low Latency. Fast and Stable Unlimited. Thoragana Package Rasak. SLT Mobitel Fiber.
10: Vasata Stita. Rasata Ida. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
11: යහතුන වඩින අපේ රස විජේ.
10: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
12: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
13: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් ඔබත් අදම රස බලන්න.

0: සතුටු සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේදුනු මාවත සතිය දවස්වල උදේ 10ට SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
1: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 467 222 අමතන්න.
2: FM 95 FM 94.8 Net FM Net FM Algo

0: උදේ 9 විනාඩි 42යි අල්ගොටාම වෙලාව.
1: එහෙනම් අපි අද යමු කල්.
0: අදට වැඩ ඉවර කරමු නේද?
1: ඔව්. මා අලුත් මාසයක් හින්දා අපි කලින් එළියට වැහැලා ගිහිල්ලා අපිට තියෙන පොඩි වැඩ ටිකක් කරගන්න.
0: අද තවම වැඩ වැඩි.
1: අද තවම වැඩ වැඩි.
0: ජනියා. අද ටීම් සහගත පුද්ගලින් දෙන්නෙක් එක මං ඉන්නේ. ඒක නිසා ලේසි නෑ.
2: ඉක්මනට BYD එකක් අරන් යන්න.
0: BYD එකක් අරන් ඉක්මනට යන්.
1: හරි මතක් කරනවා BYD එක ගන්න ඕනේ කියලා.
0: ඔන්න රජයේ සේවකෙක් වෙන ඔයාට අර කලින් කිව්වා වගේ 68000ක් ගෙවලා ඔයාට බලන් BYD එකක් ගෙදර අරගෙන යන්න.
1: ඔව් ඒ වගේම තමයි මතක් කරන්න ඕන ඔයාට BYD එක විතරක් නෙමෙයි වාහනේ පළවෙනි සර්විසස් පහ නොමිලේම හම්බෙනවා. ඒ වගේම තමයි ඔයාට පුළුවන්කම තියෙනවා ලංකා බැංකුවත් එක්ක ලෝන් ස්කීම් එකකට ගිහිල්ලා වාහනේ මිලදී ගන්න අතේ සල්ලි නැත්තම්. ඒ වගේම තමයි ලංකා බැංකුවේ ආරක්ෂණාවරණ සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකෙන් ආරක්ෂණාවරණයක් හම්බෙනවා. ඒ වගේමයි වාහනේ රෙජිස්ට්‍රේෂන් එක වගේම චාර්ජින් යුනිට් එක ඔයාට නොමිලේම හම්බ වෙනවා.
0: ඕකේ ඉතින් තව මොනවද?
1: තව මොනවද? කෝල්ලා දෙන්න 011-225-125 නම්බරයකට 011-225-125 නම්බරයකට කෝල්ලා දීලා ඔයාට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා රාජ්‍ය සේවකෙක් වෙන ඔයාට පුළුවන්කම තියෙනවා ටික ටික ගෙවාගෙන යන්න මාසික වාරිකයේ විදිහට රුපියල් 68000ක් ගෙවන්න ඔයාගේ BYD එක ගන්න.
0: රයිට්. දැන් මේ තවම බිසි වෙන වෙලාවනේ ගෙදර ඉන්න කට්ටිය කැම යන්න පටන් ගන්නවා. ඒක නිසා යන්න කලින් මේකත් මතක් කරලා යන්න ඕනි කියලා හිතුවා. ඔයා අද හදින් කැම එකට දාන්න විජය මස් කරි 3-5 එකක් හරි මාළු කරි 3-5 එකක් හරි. මොකද මේක දැම්මොත් ඔයාගේ කැම එකට අමුතුම රසක් එනවා. අයි ඒකයි බතුයි විතරක් කන්න පුළුවන්. ඒක නිසා විජය ප්‍රොඩක්ට්ස්ම ගන්න කියලා මතක් කරනවා. WP ලාංඡනය බලලා මොකද මාකට් එකේ ගොඩක් එක වගේ අනුකරණ තියෙනවා.
1: තියෙනවා තියෙනවා. ඒවට රැවටෙන්න එපා. මොකද රැවටෙන්නේත් නෑ ඔයා. මොකද විජය ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ අවුරුදු 30ක් පුරාවට දශක 3ක් පුරාවට අපිත් එක්ක ඉන්න නමක් නිසා.
0: Yes.
2: හරි. එහෙමනම් මේ යන්න යනකොට විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ. දැන් අපේ ඇල්ගෝ ටවුන් එකනේ. ඇල්ගෝ ටවුන් එක සෝභාවදී මෙපුර සිරි සිතු බලනු මිතුරු
1: මග පිය කරු.
2: වලා කරලි පළසකි මේ මග දිග ඇදිනු.
1: අහස සූරණ මැදුරු.
2: ඕක ඉස්සෙල්ලම මේ කිව්වේ ලූෂන් බුලා සිංහල මහත්තයාගේ තාරා ඉගලෙති නාට්‍යයට යූ ආර් විමල් සහ ගාමිණි සමරකෝන්. දැන් කියන්නේ රොඩ්නි සහ ප්‍රියන්ත. හැබැයි තාමත් අපිට යූ ආර්ය විමල් සහ ගාමිණි සමරකෝන් කිව්වේ ගීතය අපේ මතකයේ තියෙනවා. ඒ මතකය යූ ආර්ය විමල් අපිට ගොඩාක් කාලයකට කලින් අහිමි වුණා. අද උදේ ගාමිණි අයියත් අපිව දාලා ගියා. හැබැයි මේ ගීතය රොඩ්නි ප්‍රියන්තයි කිව්වත් තාම අපේ මතකයේ තියෙනවා.

0: FM Anupaha 94.8 Net FM Divainapura. Net FM Algo Town.
1: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
2: මෙල්වා බොක්ස් බාරවල නම ගණකන බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
3: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා tag එකක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න.
4: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
5: රසට ගුණට උයන්න. පිටය 3-5.
6: Leasing poli adu kali ai thamat wahaniyak ganne natte LB leasing wetin liya padinchi kala nokala onaema wahaniyakata wedima leasing mudala aduma poliyata dan mama tanna 0112 200 200
7: anka uparima arakshawa usasma tattwaya saha poshana gunaya sahathikai
8: Rhino roofing wetin handunwa den Rhino premium jala pratirodhi matupita arakshane sahita roofing sheet wedi vistara sandaha 1396 amathanna
9: Cinderella wage මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
10: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
11: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රින් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට ජූලි 1 පානදුර බස් රථ නැවතුම්පලේදී නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම අලුතෙන කඩමු මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1-1-20-777-87 කසාගල සමුහ
12: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 1250
13: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
14: bicycle ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
15: බය වෙන්න එපා වැඩිමුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 0774064397
16: කැස්සේ ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
17: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
18: මාරයිනේ
2: මෙල්වා බොක්ස් බාරවල නම ගණකන බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
19: මෙල්වා එක ලංකාවේ එක
11: Good morning. Velavu de dahaya e.

0: sapio. Obo vete geneni.
1: Amma adrin abite kavapu. Vatka de grasa. Divya kulubalunish badana. Amma gyat kunaya. Serendip Green Plantation Private Limited.
2: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බයෙන් බය අලුත් වන අලුත් බය දිවස්ම at news.
4: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. කොම්පඤ්ඤ වීදිය විතානගේ පාර ප්‍රදේශයේදී නිවසක සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කොළඹ මධ්‍යම කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත එහි ගිය නිලධාරීන් කණ්ඩායමක් විසින්. ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728ක් සමග වයස අවුරුදු 81 වන එම කාන්තාව අත්අඩංගුවටගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් එම නිවසට පැමිණි අවස්ථාවේදී එහි සිටි අදාළ කාන්තාවගේ පුත්‍රයා පලා ගොස් තිබවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. අත්අඩංගුවටගත් සැකකාර කාන්තාව කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයට බහර දී ඇති අතර පලා ගිය ඇගේ පුත්‍රයා සොයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි. මිලඟ net news පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: அனு மாவட்ட
1: brought to you by
2: அதுலக்கே நம ஹுபவன ரட்டபுராம ரசகனயன அவுலே சேவம ரசகரகன மாதர் ஃப்ரீல நூடுல்ஸ் டேஸ்ட் கே ட்ரஸ்ட் க
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.
5: Johnny Ecker.

දේදරු මාවතේ යනගමන් සොයාමී ටිකක් කකා ඇවිදගෙන යමුද. සොයාමීට එහෙමත් කන්න පුළුවන්න්නේ නිකමට මන් දැකලා තියෙනවා. සමහරු සොයාමීටර බෙදලා අරගෙන ඒක නිකන් බයිට් එකක් වගේ හපහප යනවා එහෙම යනකොට. සොයාමීට් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ෆ්‍රීලන් නිවසින් එන ෆ්‍රීලන් සොයාමීට්ම තමයි. අපේම රටේ දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන හන්දා කිසිම බයක් සැකක් නැතුව කඩේට ගිය ගමන් ෆ්‍රීලන් සොයාමීට් කියලා නම තියෙනවනම් අපිට අරගන්න පුළුවන් කියලාත් අපි දන්නවා. දැන් ඔයාට ෆ්‍රීලන් සොයාමීට් අරගන්න පුළුවන් රස වර්ග 13කි. ඒ රස වර්ග 13 අතර තියෙනවා අපි කොහොමත් කෑමට ගන්න සොයාමීට් රස වර්ග ටික. චිකන් රසයෙන්, ඉස්සෝ රසයෙන්, දැල්ලෝ රසයෙන්, දෙවල් රසයෙන්, ඇයනේ හාල් මැස්ස රසයෙන්, කොස්සට කළුපොල් මාළුව රසයෙන්, උම්බල කඩ රසයෙන්, චීස් රසයෙන්. රස වර්ග නම් කියන්න ගියොත් රස වර්ග 13ක් තියෙනවා ෆ්‍රීලන් සොයාමීට් වල. මම අර හැමදාම කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව සති දෙකක් සොයාමීට් විතරක් උනත් කාලා ඉන්න පුළුවන්. ෆ්‍රීලන් සොයාමීට් ඔයාගේ ගෙදරට අරගන්නවා. ෆ්‍රීලන් සොයාමීට් අතර තියෙන කොස්සට කළුපොල් මාළුව රසති සොයාමීට් එක ගැන අනිවාර්යෙන් මතක් කරද්දො අපි පුංචි කාලේ හරි ආසාවෙන් කාපු කෑමක් නේ කොස්සට කළුපොල් මාළුව කියලා කියන්නේ. අර කොස්සට ටික එකතු කරලා ඕක තලලා උයලා තම්බලා පොල් පුච්චලා දාලා ගත්තම කොහොමද රස? ඒ රස ඉතින් මේ කාලේ අරගන්නවා කියලා කියන්නේ සෑහෙන අමාරු වැඩක්. දැන් ඉන්න වයිෆ්ලා උනත් ඕවා හදන්න දන්නේ නෑනේ. ඒ හින්දා තමයි ෆ්‍රීලන් නිවසින් සොයා මීට් එකක් ගෙනල්ලා තියෙන්නේ කොස්සට කළුපොල් මාළුව රසට. කඩේට ගියාම ගිහිල්ලා අරගෙන කාලා බලන්න මං කියනවට ළඟම කඩේට ගියත් ෆ්‍රීලන් සොයා මීට් අරගන්න පුළුවන්. පොළොන්නරුව ඉඳන් රමණි තමයි අද මට මුලින්ම කෝල් එක දුන්නේ. රමණි කතා කරලා කිව්වා යාව සින්දුවකට එකතු කරගන්න කියලා. අද කටහඬ අඳුර ගන්නවත් බැරි වුණා උගුර බැරැන්දි වෙලා. කෑ ගහලාද කොයිද ඊයේ හස්බන්ඩ්. ගල්ලි ඉඳන් මල්කි කතා කරා, ගල්ලේ ගෝණපුරේ ඉඳන් ගම්පහ ඉඳන් මානෙලී කතා කරා. තව ඉන්නවා කට්ටිය කියන්න වට්ස්ඇප් එක පැත්තේ ගොඩ දෙනි. හයි ජනි, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපේ දමිත් මැසේජ් එකක් දාලා තිනවා. ගොඩක් ආදරෙන් දමිත් ඔයාව එකතු කරගන්න. ගුඩ් මෝර්නින් ජනි බෝලේ, දේදුරු මාවතේ අලුත් සින්දුව හරිම ලස්සනයි, බොහොම ස්තුතියි. ලස්සන සින්දුවක් දෙන්න, හින්දි සින්දුවක් දෙනවා නම් හොඳයි. එකතු කරගන්න කියලා කියනවා කුමාරිමිස් දුල්මි ගයන් එක්ක අපේ ලක්මාලික. හයි හයි කොල්ලෝ, ගුඩ් මෝර්නින්. අපිත් ඉන්නවා සින්දුවක් අහන බලාගෙන. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එක. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. අද දවල් එකෙන් පස්සේ ගින්දර හැන්දෑව අලුත් වෙනවා. එන්නේ කවුද, වෙන්නේ මොනාද අපි කියන්නේ නෑ. ඒව සර්ප්‍රයිසස්. ඇගි යකා එනවා කියලා විතරක් මතක තියාගන්නකෝ. ගෑස් ටැංකි හම්බ වෙනවා, සල්ලි වැස්සක් හම්බ වෙනවා, බඩු මලු හම්බ වෙනවා. තව තෑගි ගොඩාක් ඔයා වෙනුවෙන් දෙන්න බලාගෙන ඉන්න. ඔය හැම තෑග්ගක් එකම උම්ම හම්බ වෙනවා. අද දවල් එකේ ඉඳන් ගින්දර හැන්දෑව අහන්න.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
3: වේලාව 10යි විනාඩි 21යි
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කෝටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
4: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කෝටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න
5: නුවර දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්දෝඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net fm
2: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි
6: Cowen Gate හතරෙහි අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
7: ඔබ අඳින ප්‍රියතම ඇඳුම කුලයකේ සහාත්‍යයට දහඩි සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මියක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් එවෙල්ලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානමින් ඉන්න ජූලි 1 පානදුර බස් රථ නැවතුම්පලේදී
8: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
10: Black Curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මිට් බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න
11: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 047-31-33-540
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: A-Level 1 ජංෂන් හදාරන සිසුන්ගේ පළමු තේරීම AAT අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න අමතන්න 0112-559-669
3: වේලාව 10යි විනාඩි 24යි
13: මේ හස්බන්ඩ්
14: මොකද වයිෆ්
13: හදන්න ඕන තේද කෝපිද?
14: තේදුණු මාවත.
13: තමු කොණ්ඩ හිතගෙන ඉන්නේ කොස්සෙන්ද ඉදලෙන්ද?
14: තේදුණු මාවත.
13: හරි එනක්. තව ටිකකින් බඩගිනි වුණාම තේදුණු මාවතෙන්ම ඊළඟ කා

0: නැත්තුවාහන්න ජනී එක දේ දුනු මාවත
1: වෙලාව 10:24. දේදුනු මාවතින් ඇවිදින්න යන්න ආපු කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. කෝල් කරපු කට්ටිය එකතු කරගන්නවද WhatsApp කරපු කට්ටිය එකතු කරගන්නවද කියලා දෙපාරක් හිතනකොට මට හිතුණා WhatsApp එක පැත්තට වැඩි අවස්ථාවක් දෙන්න ඕනි කියලා. මොකද මේ පැත්තේ කෝල් කරපු කට්ටිය නෙවෙයි WhatsApp message දීපු කට්ටිය බලාගෙන ඉන්නව නම් කියනක. සුජානි චන්දිමාව තමයි මුලින්ම එකතු කරගන්නේ. මොකද සුජානි චන්දිමා දාලා දෙන ඉමෝජිස් ටික දාන්නම යාර ටයිප් කරන්න යන්නේදී පැයක්වත් අඩු ගන්න. ඒ තරමට ලස්සන ඉමෝජිස් ගොඩක් එවලා තියෙනවා. හයි ජනි, මම අම්පාරේ මුවන්ගල ඉඳන් රම්‍ය. මැසේජ් එකක් දාන්න බැරි වුණාලු ඊයේ. හස්බන්ඩ් සරත් කුමාර වයි, පුතා ශෂී වයි, පොඩි පුතා සදෙව්, දුව ඉන්නව ඉහළ කිහිඹියේ සමාධි. ඊට පස්සේ එයාගේ දුව ශනුදි, එහා ගෙදර සෙනවිරත්නාන්ටි, මාම මේ හැමෝම සින්දුවට එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්.

අපිටත් ඉන්නවනේ බයිල චැම්පියන්ලා. නාගියනවද වන්දන්නේ. හරි හරි අපි කියන්න හදන්නවට සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ ඔයාට ඔය එක එක වෙලාවට එනවනේ සල්ලි ප්‍රශ්න. හැමදේටම හොඳ උත්තරයක්. ගොඩක් වෙලාවට ඔෆිස් එකේ වැඩ කර තන වැඩ කර කර ඉන්නකොට බොස්ගෙන් බැනුම් පොඩ්ඩක් ඇහුවම මේ මොකද්ද මේ අපි කරන්නේ? ගෙදරට ගිහිල්ලා වගාවක් කරගෙන හිටියානම් කොච්චර හොඳයිද කියලා හිතෙනව නේද? සමහර විට පරම්පරාවෙන් හම්බුණු ඉඩමක්, සල්ලි එකතු කරලා ගත්ත ඉඩමක්, ඔයා ගෙදර නිකන් දාලා තියනවා වෙන්න පුළුවන් ඒ ඉඩම. පාවිච්චි කරන්නේ නැතුව අහල පහල ඉන්න කොල්ලෝ ටික ඇවිල්ලා ක්‍රිකට් ගහනවා වෙන්න පුළුවන් ඒ ඉඩමේ. දැන් එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය ඉඩමෙන් හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒ කරන්නේ

0: விஞ்ஞானி இயக்க தேதுனு மாவத தேதுனு மாவத
1: FM அனுபா FM அனுஹதராய் தஷம அட நெட் FM
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: වේලාව දැන් 10යි විනාඩි 39යි.
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: මම සූර්යවැව කුමාරි. අවුරුදු 9ක් වගේ වෙනවා. සාර්ම රෝග විශේෂඥ ඩොක්ටර්ලාටම චැනල් කරලා මේ විදියට කරා. සනීප වෙනවා, ආයෙ හැදෙනවා. හම්බෙන් තමයි ඔය ප්‍රේද මහත්තයාට අපිට දැනගන්න ලැබුණේ. මාස දෙකක් වගේ තමයි කරේ. උච්චාරණය කළේ තින් ලෙඩේ සුව වුණා. ඉතින් මම මේ විද මහත්තයට උදේ හවස තින් දෙනවා. ඒ දුව තමයි මේ හැම රෝගයක් හැදිලා පුවපත් උනේ.
4: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940. අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: Meltol. හිසරතය, උණ, සෙම් ප්‍රතිශාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.
9: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
10: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
11: Wake up.
12: Sattu Hormones Alpha Studio.
4: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
12: Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
4: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
13: Good morning.
12: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
14: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
15: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
16: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
3: වෙලාව දැන් 10:42.
17: මේ හස්බන්ඩ්.
18: මොකද වයි?
17: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
18: හරි.
17: ඒකට මමයි තව ගෑල් ළමයෙකු යනවා.
18: හ්ම්.
17: ඔයා කාටද දැන් උදව් කරන්නේ?
18: වෙන කාටද වයිෆ්? ඔයාට.
17: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.

0: ਫੈਤੂਆ ਹਨ ਜਾਨੀ ਇੱਕ ਦੇ ਦੁਨੂ ਮਾਵਤ
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
3: කෝච්චිය නගල ගමනක් යන්න හදන හැබැයි ඊට කලින් වාට මතක් කරන්න ඕනි සෙවනගල කිරිබන්නාර් බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරක ආයුමා ආයුර්වේද වෙදමැදුරේ තමයි කමල් වන්දුල වීරපෙරම වෙදමහත්තයයි ඔය සුව කරන්න බෑ කියලා කියන ඕනි ලෙදකර නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා අපේ කමල් වන්දුල වීරපෙරම වෙදමහත්තයා ගාව ගැස්ට්‍රයිටිස් කොන්දේ කැක්කුම් ඊට පස්සේ කකුල් වල කැක්කුම් ඇවිද ගන්න බැරි ප්‍රශ්න ඊට පස්සේ ඩයබටික් වකුගඩු රෝග කැන්සර් තියෙනවනේ ලෙඩනම් කියන්න ඕනිතර ඔය ඕනි ලෙඩකට සුව වෙන ප්‍රතිකාර තියෙන්නේ කමල් බන්දුල වීරපෙරම වෙදමාත්‍යා ගාව සෙවනගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආජමා ආයුර්වේද වෙදමැදුර සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි ලංකාව හතර වටෙන්ම ගොඩ දෙනේ කමල් බන්දුල වීරපෙරම වෙදමහත්තයා හොයාගෙන වැල නොකැඩී ඒ පැත්තට යන හන්දා යන්න කලින් වෙලාවක් වෙන් කරගෙන යන්න ඔයත් 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරලා වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න ඔයාට පුළුවන් කටි එකතු කරගන්න හදන්නේ මම මුලින්ම යන්නේ මහනුවර අම්පිටිය පාරට ගිහිල්ලෙන් අම්පිටියට ගිහිල්ලෙන් දන්නවනේ ඉතින් ආර්ය ටේලර්ස් එකට ගොඩ වෙන්න හදන්නේ කියලා ආර්ය ටේලර්ස් එකේ අපේ සෝමතිලක අයියා ආදිත්‍ය මල්ලි සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා සඳ ලංකාවේ ඉඳන් අපේ පූර්ණිමා සෙව්වන්දි මැසේජ් එකක් දාලා තියෙනවා පන්නිපිටි ඉඳන් තරිඳු මැසේජ් එකක් දාලා තියෙනවා එයාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා Good morning, Jani. අදත් සින්දු ගොඩාක් අහමු. ලෂිනී කුරුණෑගල ඉඳන් මැසේජ් එක දාලා තියෙන්නේ. Jani, අපිත් ඔයාව අහගෙන ඉන්නේ. ආගම පාංචාලියේ අපේ දිස්නක්ක මැසේජ් එක දාලා තියෙන්නේ. ඉරේෂා ඉන්නවා, සමන්ති ඉන්නවා, නිලන්ති ඉන්නවා, බොස්සාමානන්දය ඉන්නවා. මේ කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අද දවල් එකෙන් පස්සේ තමයි වැඩේ වෙන්නේ. ගින්දර හැන්දෑව අද දවල් එකෙන් පස්සේ අලුත් වෙනවා. ඒ අලුත් වෙන ගින්දර හැන්දෑවට තෑගි යකත් ගොඩ වෙලා ඉන්නවා. තෑගි යකා එක එක කාලේට එක එක අයත් එක්ක ඩීල් දා ගන්න ඕනේ. හැබැයි ඉතින් මේ ඩීල් දාන එකෙන් වාසිය වෙන්නේ ඕගොල්ලන්. තෑගි භෝග පිරිවරාගෙන තමයි තෑගි යකා ගින්දර හැන්දෑවට මේ පාරත් ගොඩ වෙලා තියෙන්නේ. මේ පාර තෑගි වලට අමතරව බෝනස් එකක් විදිහට උම්ම එකකුත් ඕගොල්ලන්ට හම්බ වෙනවා. සල්ලි එක උම්ම, පෙට්‍රල් ඩීසල් එක උම්ම, ගෑස් එක උම්ම, බඩු මළු එක උම්ම. අම්මෝ ඒ තෑගි කන්දරාව. දවල් එකේ ඉඳන් අලුත් වෙන ගින්දර හැන්දෑව අහන්න

වගේන වගේනම හිට විතරක් නෙවෙයි සතිය දවස් පහේම මිහිර අරගෙන එනවා. මේ පැත්තට තාම කෝල් එකක් ගත්තේ නැත්නම් ඉක්මන් කරලා කෝල් එකක් ගන්න. 01 12 55 33 63 WhatsApp message එකක් දාන්න පුළුවන්. 01 111 95 95 95 යන්නද Facebook fan page එකේ මන් දාලා තියෙන සින්දුවක්. සින්දුවට පහලින් comment එකක් දාන්න.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura Tedunu Mavata Tedunu Mavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapurama Rasaganayana Aulesama Rasakarakana Mather Freela Noodles Taste Ke Trustika
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
3: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනි මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
6: බයිසිකල් ගන්න කොහොමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
3: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774 604 437. ඉගෙනුමට හොඳ මතවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 213 336. හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
7: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
8: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
3: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
9: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
7: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
10: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකයින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
7: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
9: මේ අලුත් ඇපල් CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
3: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
7: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
1: Brought to you by
3: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
11: රසට ගුණට උයන්න. විජය 3-5.
12: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 13:22.
13: FM Algo Town.
14: අලුත් පැයක් පටන් ගන්න හදන්නේ වෙලාව උදේ 11යි.

0: සත්‍ය
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crip.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crip sri lanka.
0: බෙන් බය අලුත් වන අලුත් පැයි විමසුමා.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. රක්ෂිත බන්ධනාගාර ගත කළ නව ජනතා පෙරමුණේ නායක සුගීෂර බණ්ඩාර මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත රැගෙන වී තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර බස් රථයෙන් ඔහු එලෙස රැගෙන බවයි net news අධිකරණ වාර්තාකරු පැවසුවේ. රජයේ ආයතන දෙකකින් වැටුප් ලබා ගැනීමේ සිදුවීමකට අදාළව පසුගිය 18 වනදා ඔහු අත්අඩංගුවට ගන් ලැබුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ විසින්. සුගීෂර බණ්ඩාර මහතා අධිකරණයේ වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී අධිකරණ නියෝග කළේ අද දිනේ දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: Manu Mavata.
1: Brought to you by
2: Atunulake Namahubabun Ratapurama Rasaganayana. Aule Sama Rasakarakana. Mather Freela Noodles. Taste ke Trustika.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

වෙලාව 11 විනාඩි 8යි. අපි දෙදෙනු මාවතේ දෙවෙනි පැයට කකුල තියලා තියෙන්නේ. දෙවෙනි පැය පටන් ගන්නකොටම කටි එකතු කරගන්න ඕනි කියලා මට හිතුණා. මොකද WhatsApp එකේ කටිය බලාගෙන ඉන්න ඔයගොල්ලන්ගේ නම් කියනකම් මං යන්නේ WhatsApp එක පැත්තට තමයි. ඉතින් මුලින්ම WhatsApp එකේ මුලින්ම ගිහිල්ලා බලනකොට අයියේ මාව සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මට WhatsApp message එකක් එවලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න නම ගියෝ ගන්න. මල්සිරිපුර SA Motors එකේ සෙට් එක. මේ කට්ටියම සද්දෙරම net fm අහගෙන වැඩ කරන ගමන්ලු ඉන්නේ. ස්ටාෆ් එකේ හැමෝමයි එතනට ඇවිල්ලා ඉන්න කස්ටමර්ස්ලා හැමෝමයි එකතු කරගන්න කියලා තමයි අපිට කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් මං එකතු කරගන්නවා කට්ටියම. ඊට පස්සේ ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. මේ කොහෙන්ද බලමු. මේ ඇවිල්ලා වරකාගොඩ අනුරගාමන්ට් එකේ සෙට් එක. ජනි ඔයා එනකන් අපි මග බලාගෙන ඉන්නේ. ඔයා හරිම හැන්සම් ලූ අම්මෝ. එකතු කරගන්න කියලා කියනවා රමණී, සඳුනි, සාමා, තමරා, නදී, සමන්මලි, සම්පත්, රුමේෂ්, ලක්ෂි, දේවි, කුමුදු, මිනුකි. අලුත් ලස්සන සින්දුවකට ඒගොල්ලෝ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ජනි අපිවත් අපිත් ඔයා වහගෙන ඉන්නේ කියලා අපේ ත්‍රිකුණාමලයේ පහේ කණු ඉන්න පුංචි බණ්ඩ අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. හයි ජනි, කෑවද බිව්වද? එහෙම අපෙන් අහලා තියෙන්නේ කිරුළපන සෝමාදේවි ප්ලේස් එකේ ඉන්න අපේ රංගන බ්‍රෝ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් ජනි, අපිවත් දේදුණු මාවතේ ලස්සන සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ අපිට කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන් අපිට මෙසේජ් එක දාන අපේ විනීත අක්කා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. කලින් පැයේ කියන්න බැරි වුණු නම් ගොඩාක් තියෙනවා මට WhatsApp එකේ නෙවෙයි මේ කෝල් කරපු කට්ටියගේ. ගාල් ඉඳන් සීත අක්කා කතා කරා. එයාගේ හස්බන්ඩ් ජයතිලකවත් එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ සූර්යවලි යනාරච්චි අයියා කතා කරා. කතා කරලා කිව්වා එයා එකතු කරගන්න කියලා මාබිම කාන්ති අම්මව, ඊට පස්සේ අපේ කුසුමාවතී අම්මව, ඊට පස්සේ ගාල්ලේ සමන් මුදලාලිව මේ කට්ටියව එකතු කරගන්න කියලා කිව්වා. ඊළඟට අනුරාධපුරයට යන්න හදන්නේ. අනුරාධපුරයේ පුල්ලයාර් හන්දිය ඉඳන් රංජිත් ප්‍රියංකර කතා කරා. එයා ඉල්ලපු සින්දුවක් තමයි අපි අර කලින් පෙය ඇහුවේ හෙට දවසේ අප දෙදෙනා. එයා තමයි ඉල්ලේ. ඔන්න සින්දුව දුන්නා. හරිද? සේනාරත්න සුපර් එකේ සේනාරත්න මහත්තයා, ඉඩෝකා, සන්දීප්, හර්ෂිකා, ගයත්‍රි, කෞශල්‍යා, ඊෂා කට්ටියව එකතු කරගන්න කියලා කිව්වා. මැදවච්චිය මන්නාරම් පාරේ ලක්ෂිකා ලක්මාලියව මතක් කරන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. කරුවක්කා කතා කරේ අලව් ඉඳන්. එයාගේ දුව අමපාණි, පුතා රුක්මන් මේ කට්ටියව එකතු කරගන්න කියලා කිව්වා. මොරපිටියේ ඉඳන් මානෙල් අක්කා කතා කරා, පුතා බිම්සර, අම්මවත් එකතු කරගන්න කියලා කිව්වා. ඒගොල්ලන්ගේ පැත්තට පායනවා කියලා කියන්නේ. මෙහෙටත් පායනවා නේද? පොඩ්ඩක් ඉන්නේ ලිබර. නෝ, මේ පැත්තටත් පායනවා. හරි, කෝල් කරන්න 0112 55 33 63 63. WhatsApp message එකක් දාන්න 0711 95 95 95. අද Facebook එකේ ලස්සන post එකක් තියෙනවා. ඒ පැත්තටත් comment එකක් දාන්න කිව්වා.

එහෙම ශ්‍රී ලාංකීය ප්‍රොඩක්ට් එකක් තමයි ෆ්‍රීලන් නිෂ්පාදන කියලා කියන්නේ. දන්නවනේ ඉතින් දැන් ෆ්‍රීලන් ඉන්දියාපු පිට මිශ්‍රණය ගැන එහෙම අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැහැ. ගෙදර ඉන්දියාප හදන්න ඕනි වුණු ගමන්ම ඔයා අරගන්නේ ෆ්‍රීලන් ඉන්දියාපු පිට මිශ්‍රණය කියලා මම දන්නවා. රතු පාටින් ඕනි නම් රතු පාටින් හදන්න, සුදු පාටින් ඕනි නම් සුදු පාටින් හදන්න, නැත්නම් දෙකම එකතු කරලා රෝස පාටින් හදන්න. දැන් ඔයාලට රතු කැකුළු සහල් වලින් අගේම සුදු කැකුළු සහල් වලින් නිෂ්පාදනය කරන ෆ්‍රීලන් ඉන්දියාපු පිට මිශ්‍රණය අරගන්න පුළුවන්. අපේම රටේ ගොවියන් දෙන්න අරගන්න හොඳම සහල් වලින් තමයි ෆ්‍රීලන් ඉන්දියාපු පිට මිශ්‍රණය නිෂ්පාදනය වෙන්නේ. ඇලෙන්නේ නැතුව, කැඩෙන්නේ නැතුව, බෙරි වෙන්නේ නැතුව ඉන්දියාප රසට කන්න නම් ෆ්‍රීලන් ඉන්දියාපු පිට මිශ්‍රණයම අරගන්න ඕන. කෑගල්ලට යන්න හදන්නේ කෑගල්ලේ ශාන්ත ටේලර්ස් එකේ ඉඳන් අපේ ශාන්ත අයියා කතා කරා. ගොඩක් ආදරෙන් ශාන්ත අයියා එකතු කරගන්න ඕනි. ඊට පස්සේ මතක් කරන්න ඕනි විහංග හෝටලේ ඉන්න නංගිම බාල දෙන්නවනේ. නිවුස් තියර් පැත්තට ගියාට පස්සේ අපේ ගීතිකා කතා කරා. කාලෙකට පස්සේ කටහඬ අහන්නත් ආසයි. ශ්‍රියාමාල ඉන්නවා, හන්දෝනි ඉන්නවා, හෛරංගන ඉන්නවා, ප්‍රියන්ත මෝටර්ස් එකේ ප්‍රියන්ත, අවිසාවේලි ඉරංග මෝටර්ස් එකේ ඉරංග, ඊට පස්සේ අපේ හෙටි මුල්ලේ පූජනී සාරංග ෆැෂන් එකේ කට්ටිය. ඒ හැමෝම එකතු කරගන්නවා අපි මේ හන්න යන සින්දුවට. හයි ජනි අයියේ, ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. කවුද? පොඩ්ඩක් ඉන්න නම හොයාගන්න කවුද කියලා බලන්න. නාමල් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කොහේඳන්ද කියලා නෑ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මාකොල ගල්පොත්ත හන්දි අපේ ප්‍රියන්ත සමරවීර අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. සබුගස්කන්ධ මහවිදුහලේ ඉගෙනම ලැබපු 1981 අවුරුද්දේ බැජ් එකේ කොල්ලෝ ටික ඔක්කොම එකතු කරගන්න කියලා අපිට කියලා තියෙනවා. හෙලෝ හෙලෝ ජනි, අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට. පොඩ්ඩක් ඉන්න, මේ දිග මැසේජ් එකක් තියෙනවා. මේ මැසේජ් එක කියවන්නම් මට යයි පැයක් විතර. හොඳද? පොඩ්ඩක් ඉන්න. ඔයා ඊයේ අපේ මැසේජ් එකේ ගම වරද්දලා තමයි කිව්වේ. අපේ ළමයි ඇහුවා අම්මේ අපේ මැසේජ් එක කියෙව්වේ නෑ නේද කියලා. පොඩ්ඩක් ඉන්න, කවුද කියලා බලන්න. මේ ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් දෙනවා නම් හොඳයි ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න. කළුතර ඉඳන් චන්දි තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් ඔයාව එකතු කරගන්න. ඔයාවයි පවුලේ හැමෝමයි මේ සින්දුවට මං එකතු කරගන්නවා චන්දි. ඔන්න කළුතර ඉඳන් චන්දි තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. අප්සරා, අප්සරා ඉන්නේ සීගිරිය නෙවෙයි තංගල්. අප්සරා ඔයාවත් එකතු කරගන්නවා. අර ඔයා දවස් ගානක් තිස්සේ මගෙන් ඉල්ලුවනේ සින්දුව. අද දෙනවා, අද දෙනවා.

0: FM Anupaha, FM Anuhatarai Dashmaata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කෝටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කෝටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න
4: වේලාව දෙන 11 විනාඩි 21යි
5: නුවර දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net fm
6: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රෙන් ෆයිටර් තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජූලි 1 පානදුර බස් රථ නැවතුම්
7: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
8: සුබ දවසක්
9: අලුත් වෙලා
8: පහසු වෙලා
9: තැගි වැඩි වෙලා
8: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
9: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
8: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
10: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
11: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011-467-222 අමතන්න.
12: Upuls International, Moragaya Ratnapura Sahabandara Vela, Taylor in Kalave, Niyama Urumak Karuwange, Siya Wasaka Visishtatwaya, Upuls International.
13: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
14: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
15: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නම නැද්ද ඉතින් යන්න ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
16: මන්තරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඔබ A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද? රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනාකරණ දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 011-552-559-669.
4: වේලාව දෙන 11 විනාඩි 25යි.
17: මේ හස්බන්ඩ්.
4: මොකද වයිෆ්?
17: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හෝටල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
4: ඩිනර් එක. රෑනේ.
17: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන්නේ නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
18: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.

වෙලාව දෙන්නේ 11යි විනාඩි 25යි. කටි එකතු කරගන්න තමයි හදන්නේ. බරුදල් පොළේ ඉඳන් අපේ SL ප්‍රනාන්දු අයියා මැසේජ් එකක් දාලා තියෙනවා යාව සින්දුවකට එකතු කරගන්න කියලා. ජනේ මල්ලියෝ කොච්චර දුර හිටියත් ඔයාව හැමදාම අහනවා. පරිස්සමෙන් ඉන්න අපිවත් සින්දුවකට එකතු කරගන්න. චම්පි අක්කා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. චම්පි අක්කව එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් මේ සින්දුවට. ලස්සන සින්දුවකට යාවත් එකතු කරගන්න කියලා අපේ මකුල් ඔළුවේ ඉන්න රංජිත් දිසානායක අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. කලවාණි දන්දි ලුක්ෂ මල්ලිත් මැසේජ් එකක් දාලා තිනවා යාව සින්දුවකට එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හායි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා රමණි මැසේජ් එකක් දාලා තිනවා. වැඩේ තියෙන්නේ රමණි කොහෙන්ද කියලා කියලා. ජනී පැටියෝ අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ අපි ඇහැලියගොඩ රෝහලේ ඉඳන් අපිට හැමදාම මැසේජ් කරන අපේ ලාලනි. එයා කියනවා ඉතින් රෝහලේ කාර්ය මණ්ඩලේ කට්ටිය එකතු කරගන්න කියලා. OPD එකේ ETU එකේ කට්ටිය මිසීලා සර්ලා හැමෝම එකතු කරගන්න කියලා කියලා තිනවා. ගොඩක් ආදරෙන් කට්ටිය එකතු කරගන්න. සුබ දවසක් ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න. මේ ඇවිල්ලා කටාන කෝන්ගස් සන්ධියේ අරෝ ස්ටේලර්ස් එකේ සෙට් එක. ප්‍රසන්න, ධම්මිකා, ෂෙබෝන්, තාරු බෙවෝන්, අරෝෂ්. ඊට පස්සේ යන්න හදන්නේ කොහෙටද? අම්පාර පැත්තට ගිහිල්ලෙන්. අම්පාර ගල්කන්ද මාවතේ මානවඩු අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ වයිෆ් ඉන්නවා දසනායක, දුව ධරණි, දිනාරා, ඊට පස්සේ සුජීව. මේ කට්ටියම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. හායි ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මට වැලි මඩ උඩුහාවර ඉඳන් ප්‍රියානි කතා කරලා කිව්වා. එයා කිව්වා එයාගේ මහත්තයා සිරිසේනව එකතු කරගන්න කියලා, පුතා කවීෂ්ව එකතු කරගන්න කියලා. පුතාගේ යාළුව සෙට් එකකුත් ඉන්නවා. මදුක, දක්ෂින, මනු, සන කට්ටියම එකතු කරගන්නවා. කෑගල්ලේ උපනන්ද අයියත් අපිට මැසේජ් එකක් දාලා තිබුණා යාව සින්දුවකට එකතු කරගන්න කියලා. ඉමදුවේ ඉඳන් චාන්දනී අක්කා කතා කරා. හස්බන්ඩ් පියතිලක, ඉසංකා,

එකයි දෙකයි පනස්පහයි තිස්තුනයි හැටතුනට ඔයා කෝල් කරන්න. වට්සප් කරන්න ඕනි 0111 95 95 95ට. යන්න ෆේස්බුක් එක පැත්තට. දැස්සන පෝස්ට් එකක් දාලා තියෙනවාද? පෝස්ට් එකට පහලින් කමෙන්ට් එකක් දාන්න.

පවුලේ කවුරු හරි වැඩහිට කෙනෙකුට ආසනීපයක් වුණාට පස්සේ ලෙඩක් දුකක් වුණාට පස්සේ අපි සෑහෙන්න දුක් වෙනවානේ. වැඩහිට කෙනෙක් වෙන්න ඕනේ නෑ. අපිට නිකන් ගැස්ට්‍රයිටිස් හැදුනට පස්සේ බලන්නකෝ තියෙන අමාරුව. අර පපුවේ අමාරුවත් එක්ක අර පපුරි දැවිල්ලත් එක්ක එනවනේ කැක්කුම. ඒක ඉතින් කියලා ඉවස ගන්න බැරි විදිහ කැක්කුමක් එන්නේ. හැබැයි ওই දේවල් ඉවසගෙන ඉන්න අවශ්‍යත් නැහැ. දැන් ලෙඩවලට ප්‍රතිකාර තියෙන ගැස්ට්‍රයිටිස් එහෙම තියෙනවා නම් නිතාවටම සුවපත් කරගන්න පුළුවන්. සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ ඉන්න ආයුමා ආයුර්වේද වෙදමැදුරේ කමල් බන්දුල වීරපෙරුම වෙද මහත්තයා හම්බ වුණොත් සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතින් හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. කියන්නේ අදත් ඇරලා තියෙන්නේ 0777 300 940 0773 273 540 කතා කරලා කිරිබන්නාර බෝගහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරේ ඉන්න කමල් බන්දුල වීරපෙරම වෙද මහත්තයා හම්බ වෙන්න වෙලාවක් වෙන් කරගන්න විස්තර දැනගන්න ඔයාට පුළුවන්. කමල් බන්දුල වීරපෙරම වෙද මහත්තයා කියලා කියන්නේ රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඒ හින්දම තමයි ඔය ඕනිම සුව නොවන ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරපෙරම වෙද මහත්තයා ගාව තියෙන්නේ. සින්දු වහන්න යන්න කලින් කට්ටිය එකතු කරගන්න ඕනිනේ. WhatsApp එක පැත්ත බලන්න කලින් මං කෝල් කරපු කට්ටිය එකතු කරගන්න ඕනි. මොකද කෝල් කරපු කට්ටිය මට බනිනවනේ. නම් කියන්නේ නැහැ කියලා. ඊයේ නම් මං මොකක් හරි වරදක් කරලා තියෙනවා. සමහරුන්ගේ නම් කියලා එකතු කරගන්න කියපු කට්ටියගේ නම් කියන්නේ නැතුවත් ඉඳලා තියෙනවා. හරි කොහොම හරි මං එහෙම අපිට කම්ප්ලේන් එකක් ආපු දැනකින් තමයි වැඩේ පටන් ගන්න හදන්නේ. මේ යන්න හදන්නේ වැදිකුඹුරට ගිහිල්ලා එන්න. මොනරාගල වැදිකුඹුරට යන්නේ. මොනරාගල වැදිකුඹුරේ ඉඳන් අපේ මංජුලා කතා කරා සුපුරුදු පරිදි අද. කතා කරලා කිව්වා ශෂිනිදුව, චමාච පුතා, අල්ලපු ගෙදර අවිෂ්කදුව, සිත්නිදුව එකතු කරගන්න කියලා. මොනරාගල මොණික් එකේ ඉන්නවනේ අයිරාංගනී නංගි. එයාට අනුව මට නම් අක්කා. අක්කද ඇන්ටිද දන්නේත් නෑ. ඇමිලි විටිය 100 කණුවේ ඉඳන් අපේ සීතක්කා කතා කරා. ගල්වංගුවේ මල්ලිවායේ පවුලේ හැමෝමයි එකතු කරගෙන සින්දුවක් අහමු කියලා කිව්වේ. ඊළඟට ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මිල්ලෑව කිඳෙල් පිටියේ ඉඳන් අපේ සරත් අයියා කතා කරා. එයාගේ වයිෆ් රාණිව පුතා සංජීවව එකතු කරගන්න කියලා කිව්වා. උලත් සිංහල ඉඳන් ශාමලි අක්ක කතා කරා. මහත්තයා ජයවීර, ඊට පස්සේ දුවලා ඉන්නවා භාග්‍ය සහ දිනෙලි. පවුලේ කටියවත් ඔක්කොම එකතු කරගන්න කියලා කිව්වා. WhatsApp එක පැත්ත බැලුවොතින් එහෙම නීලම් මහර පැත්තට තමයි මම මුලින්ම යන්නේ. නීලම් මහර තියෙනවා භාෂිත අයන්ව. අන්න එතන සද්දරම දේදුරුමාව තහගෙන ඉන්නවා. ගොඩක් ආදරෙන් කට්ටිය එකතු කරගන්න. ඊළඟට මොරොන්තුඩුවේ ඉඳන් අපිට මැසේජ් එකක් එවලා තියෙනවා. රොෂාන්, ශ්‍යාමා, සෙනුක, ෘෂික සමග ලක්ෂ්මන් ඉන්නවා කියලා තමයි අපිට කියලා තියෙන්නේ. මාතර නාමල් ටේලර්ස් එකෙත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවලු. ජයන්පති අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. බුලත් කොහු පිටියේ ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. හදිස්සියට ජනී වෙනුවට ජොනි කියලා දාලා. කොහමද ජනි ඔයාලට? අපිවත් සින්දුවකට එකතු කරගන්න. බදුල්ලේ කෝට්ටේ ගොඩේ ඉඳන් ගීතිකා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ ආදරණීය හස්බන්ඩ් අසංක. අපේ අසංක නෙවෙයි. අපේ අසංක තනිකඩ. චූටි වැටව දෙන්න ඉන්නවා සේනු, චෙනු, අම්මා ඉන්නවා සීලා, තාත්තා ඉන්නවා ජයන්ත, මල්ලිගේ පවුලේ හැමෝම, අක්කගේ පවුලේ හැමෝම, මහියංගනේ අම්මා, මල්ලි, නංගි, නංගිගේ පැටව් දෙන්න, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් කට්ටියම මේ සින්දුවට එකතු කරගන්නවා.

0: இயக்க தேதுனு மாவத தேதுனு மாவத FM Anupaha FM Anuhatarai Dashma Ata Net FM வேளாவ ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636. වේලාව 11 විනාඩි 42.
1: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
4: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
5: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
4: ප්‍රමෝදමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
5: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
4: නොවිනස් වන රසවත්ම රසය.
5: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: තැන කටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මදල අතුරකිරිය මුල් ේරියාව ආරම්මල ගනි මුලකම් පොල කසාගල ග්‍රීන් සුප විතරක් නෙවෙයි ඔබ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2177 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
6: මගේ නෝනාගේ නංගි ජනනයතා කොහොම එයාට බඩේ දෙලියක් මගේ ඔපරේෂන් කරන්නේ. ඉන් පස්සේ කැන්සර්යක් කියලා. මම ඇල්ලිබිකේ නැලේවි අපිට වැඩ කරන්නේ. මම ගොඩක් දුර අහනවා නෙට්ටෙට්ටේ මේ වැඩ කරා විශේෂ කරන විදුහත් වගේ. සංගීතං ආවා මේ විදුහත් ගාවට. ඒක දවස් 10 දෙහෙත් දුන්නා. ඊට පස්සේ මහරගම ගිහින් පස්සේ කිව්වා දැන් රිපෝට් එක හොඳයි කියලා. විදුහත් ගාවේ දෙහෙත් තියෙන වන්දරම හොඳයි. විදුහත් ගාවේ ගොඩාක් ස්ටුඩන්ට් එනවා.
2: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
8: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
10: වෙලාව දැන් 11 විනාඩි 45
11: මේ හස්බන්ඩ්
10: මොකද වයිෆ්
11: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා
10: හා
11: ඊට පස්සේ අපි දෙන්න රණ්ඩු වෙනවා
10: හා
11: කවුද මුලින්ම සමාව ගන්නේ
10: මම ගන්නවා.
11: හරි එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
10: ඒත් ඉතින් මම සමාව ගන්නවා.
11: වැරද්දුවනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැම දෙයක්ම හරි.
12: කිලියේ කිලියේ මනි මනි මේ ගතෝපිල් ඔරු මලමුල්ලා පොගුම් නලගින් නලගින්.
13: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
2: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
10: බන්දිමු සුදා අහන්න යන්න හදන්නේ. හැබැයි ඊට කලින් ඔයාට මතක් කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. දැන් ඉතින් ඩිලෙක්ට නිෂ්පාදන ගැනත් අමුතු වෙන්න ඔයාට මතක් කරන්න ඕනි නෑ. අපි කොහොමත් කඩේකට ගියාට පස්සේ දැන් ඩිලෙක්ට එකක් අරන් බොනවනේනේ. මේක පෝෂණ අතිරේක විදිහට තියෙනවා, ආහාර අතිරේක විදිහට තියෙනවා. ඩිලෙක්ට නිෂ්පාදන කියලා කියන්නේ අපි හැමෝම හොය හොය ගන්න දෙයක්. එහෙම දේවල් කඩේ විකුණන්න නැහැ කියලා කියන්නේ නම් ලොකු ප්‍රශ්නයක්. ඒ හින්දා තමයි ඩිලෙක්ටර් නිෂ්පාදන වෙනුවෙන් ඔයාගේ කඩේත් අලෙවි හිමිකාරීත්වය ලබාගෙන ඩිලෙක්ටර් නිෂ්පාදන විකුණන්න ඉස්සරහම පේන්න තියන්න කියලා අපි ඔයාලට මතක් කරන්නේ. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වතින් තමයි ඩිලෙක්ටර් නිෂ්පාදන ඔයා ගාවට එන්නේ. අර හැමෝම හොයන දෙයක් කඩේ තියෙනවා කියලා කියන්නේ පෝලිම් පිටින් කඩේට එනවා කට්ටිය බඩු ගන්න. එතකොට අරන් යන්නේ ඩිලෙක්ටර් නිෂ්පාදන විතරක් නෙවෙයි. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ලගාව තියෙනවා ඔයා වෙනුවෙන්ම වගා සැලසුම්. ඔයාට ඉඩමක් තිබුණත් නැතත් ඔයා වගාවට කැමති කෙනෙක් නම් වගාවෙන් සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා දෙනවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. කෝල් එකක් ගන්න 011 437 1250 කියන නම්බරයකට 011 437 1250 කියන නම්බරයකට සින්දුවලට කට්ටිය එකතු කරගන්න ඕනි. ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනි අද දවල් එකේ ඉඳන් ගින්දර හැන්දෑව ගින්දර විදිහේ වෙනසක් එක ඔයාට අහන්න පුළුවන්. තෑගියකත් ගින්දර හැන්දෑවත් එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහලා ඉන්නේ මේ දවස්වල. සෙට් වෙලා තෑගි දෙන්න තමයි හදන්නේ මේ මාසේ පුරාම. මං හිතන්නේ තෑගියකා ඉන්නේ ගින්දර හැන්දෑව. ඔයාලට හම්බ වෙනවා තෑගි විදිහට පෙට්‍රල් බූලි විටින්, ඊට පස්සේ සල්ලි පොකුරු විටින්, තවමනාද හම්බ වෙන්නේ ගෑස් ටැංකි විටින්. මේ වගේ තෑගි ගොඩාක් ඔයාට හම්බ වෙන අතරේ ඒ තෑගිත් එක්ක උම්ම එකකුත් අමුණලා එවනවාට. ඉතින් මේ තෑගි හැම දෙම දිනා ගන්න නම් පුරුදු විදිහටම දවල් එකේ ඉඳන් ගින්දර හැන්දෑවට සෙට් වෙලා ඉන්න කියලා මතක් කරන්න ඕනි. හරි, කට්ටිය එකතු කරගමු. මේ WhatsApp එකේ ඉන්න කට්ටිය ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නව නම් කියන කම මෙසේජ් තියෙනවානේ මාර ගොඩක් කියන්න. ජනේ, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ජපානයේ සිට අපිව අමතන අපේ නිශාන්ත කුමාර අයියා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ යාළුවෝ ගාමිණීව එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ අයියේ මං පන්නේ පිටි ඉඳන් මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ තරිඳු මෙසේජ් එකක් දාලා තියෙනවා. තරිඳුගේ මෙසේජ් එක මං කලිනුත් කියෙව්වා වගේ මතකයි. හයි ජනේ, කලින් ඔයා කියපු නම් ටික අපිට ඇහුන්නේ නැහැ. ආයෙත් පාරක් කියන්න පුළුවන්ද? මෙහෙම මේ දෙපාර කියනේ වට නම් කීයක් හරි ඉල්ල ගන්න වෙනවා. වරගාගොඩ අරුණ ගාමන්ට් එකේ සෙට් එක එකතු කරගන්න කියලා කියනවා රමණී, සඳුනි, සාමා, තමරා, නදී, සවන්මලි, සම්පත්, රුමේෂ්, ලක්ෂී, දේවි, කුමුදු, මිනුකි. සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. මං යන්න හදන්නේ මහභාගයට ගිහිල්ලා ඉන්න. මහභාගයට ගියාට පස්සේ මහභාගේ ප්‍රිවිලේජ් ෆැෂන් එකේ මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් ආවා. සුරාජ් එකතු කරගන්න ඕනි. සුරාජ් නෙවෙයි, සුරාජී. ඊට පස්සේ ලක්ෂී, අයිරා, කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ තව කෝල් කරපු කට්ටියක් ඉන්නවා. අපි විමල් අංකල් එකතු කරගන්න ඕනි. විමල් අංකල් බොරරස් ගමුවේ ව්‍යාපාරින් දන්නේ අපි වහගෙන ඉන්නේ අර රන්දිකා කේක් ෂොප් එකට වෙලා. විමල් අංකල්ව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. ජනී මල්ලි, අපිවත් සින්දුවකට එකතු කරගන්නකෝ. එහෙම කියලා කියන්නේ කහතුඩුවේ ඉඳන් ඉන්දු. එයාවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මාළබේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා සෙට් එකකගේ නම් කියන්න කියලා. සුරංග, චතුරංග, චම්පික, ඒ වගේම තමයි නිරෝධ්, මේ කට්ටියම එකතු කරගන්නවා සින්දුවට. ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න. උහන තිස්සපුරේ ඉඳන් අපේ නිලන්ත ඔල්ලුසු හේවාගේ. එයා කියනවා එයාගේ දුව ඉසුරි, ශානිකා, වයිෆ් සුමිත්‍රා මේ කට්ටිය එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. මේ සින්දුව අහලා තව සින්දුවක් අහලා ප්‍රවෘත්ති අහලා අපි ආයෙත් හම්බ වෙන්නේ ඊළඟ පැයි. එතකම මේ වැතර කෝල් කරන්න 011 152 55 33 62ට, WhatsApp කරන්න 011 711 95 95 95ට, Facebook fan page එක වැත්තට ගිහිල්ලා ලස්සන post එකක් දාලා තියෙනවා ඒකට comment එකකුත් දාන්න.

0: FM 95 94.8 Net FM Divaina Pura Dedunu Mavata Dedunu Mavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapurama Rasa Genayana Aulesama Rasa Karakana Mother Freela Noodles Tasteke Trusteke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුන වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම මතන්න 0111 437 1250.
3: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
5: SLT මොබිටෙල් ෆයිබර් එක ගැතරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT මොබිටෙල් ෆයිබර්
6: බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
3: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
7: Diva Fresh Daily Alert එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා
8: ඒ නිවුස් දැන් පරණයි එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්
9: වාව් ඇඟ ටින් එකක්
10: ඔව් පුතේ නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟ ටින් එකක් ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇඟ උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
9: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 317 540
11: සුබ දහවලක වෙලාව දවල් 12:00

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
4: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙත් තමතන්න 0112-863-363 0776-716-3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: අයිබුවන්, අද 2026 ජුලි පළමුවනදා බතහදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරිය සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම සචිනි සීලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල ඩෙංගු රෝගීන් 55,000 පණි. මරණ ගණනත් ඉහළ යාමේ අවධානමක්. කට්ටි පැන්ඩ පිලිස බදු දැලට හසු කරගන්න බදු සතියක්. රේඩියෝ කලාව වෙනස් කළ Net FM ගින්දර හැන්දෑව අද සිට අලුත් මුහුණුවරකින්. ප්‍රංශය සහ ඩෝවේ කණ්ඩායම් අවසන් 16 දෙනාගේ වටයට. පාකිස්තානයේ උපකාරක පන්තියක වහලක් කඩා වැටේ. දරුවන් 14ක් මිය යයි.
0: Net News. The truth people trust.
6: ඩෙංගු ගැන කොච්චර කතා කළත් දැන් රෝගීන් ගණන 55,000 ඉක්මවා ගිහින්. රෝහල්ද ඩෙංගු රෝගීන්ගෙන් පිරිලා. එසේ තිබේදී ඩෙංගු මරණද ඉදිරියේදී ඉහළ යන්න පුළුවන් කියලා තමයි වෛද්‍යවරුන් අනතුරු අඟවන්නේ. ඒ ඇතුළු දවස උණුසුම් කළ ප්‍රවෘත්ති පෙළ මෙතැන් සිට. වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ඩෙංගු රෝගීන් 55,406ක් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. ඩෙංගු මරණ සංඛ්‍යාවද 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,024ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩිදුරටත් පැවසුවේ. පවතින තත්වයේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවගේ මහත්මියද මෙලෙස අදහස් පළ කළා.
7: ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ලංකාවේ දකින්න ලැබෙනවා. රෝහල් ගතවන රෝගීන්ගෙන් 80%කට විතර ඩෙංගු 2 වෛරසය වැළඳීගෙන තිබෙනවා සහ 20%කට විතර ඩෙංගු 3 කියන වෛරසය වැළඳීගෙන තිබෙනවා. දැන් වැදගත් දේවල් තමයි දැන් මොන වෛරසෙ හැදුණා. මොකද මේ දවස්වල චිකන්ගුනියා තියෙනවා, ඒ වගේම ඉන්ෆ්ලුවෙන්සා තියෙනවා සහ වෙන වෙන වෛරස් උන කිහිපයක්ම තියෙනවා. දැන් ඔය ඩෙංගු 2 වෛරස් එකයි 3 වෛරස් එක ලංකාවේ දත්තගත්තාම NS1 පොසිටිවිටි එක අඩුයි ඩෙංගු 2 වෛරසෙන්. එතකොට අපේ දත්තගත්තාම අවස් තුනේදී වගේ ඩෙංගු 3 වෛරසය ශරීරගත වෙලා තියෙනවා නම් ඒකෙන් නම් ඉන්ෆෙක්ෂන් වෙලා තියෙන්නේ 85% විතර NS1 ඇන්ටිජන් ටෙස්ට් එක පොසිටිව් වෙනවා. ඒ වුණත් ඩෙංගු 2 කියන වෛරසය වැළඳගත්තොත් එහෙම ඒක 63% විතරයි පොසිටිව් වෙන්නේ. ඒ කියන්නේ අපන්ට ඩෙංගු තියෙන්න පුළුවන්. ඒ වුණත් NS1 ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව් වෙන්න පුළුවන්. ඒකින්ද ඩෙංගු NS1 ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව් වෙච්ච ඵලියට තමන්ට ඩෙංගු නෑ කියලා හිතලා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්නේ නැතුව ඉන්න එපා. ඒක තමන්ව සෑහෙන හරි එහෙම නැත්නම් පවුලේ කවුරු හරි සෑහෙන අමාරුවේ දැමීමක්.
6: මේ අතර ඩෙංගු රෝගීන් හේතුවෙන් උපරිම දහරිතාව දක්වා ඉහළ ගොස් ඇති රෝහල් පද්ධතිය පාලනය කිරීමට නොහැකි වුවොත් ඉදිරියේදී ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. ඒ අනුව ඩෙංගු පාලනය කිරීම සඳහා ජනතාව තවදුරටත් අවශ්‍ය සහාය ලබා දිය යුතු බවයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පැවසුවේ.
8: දැන් නම් තත්ත්වය එකක් බරපතල තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. මගේ රෝහල් පද්ධතිය දැන් උපරිම ප්‍රමාණයට පිරීලා තියෙන්නේ. මේ රෝහල් පද්ධතිය අපිට පාලනය කරගත නොහැකි තරමට පිරුණොත් එතකොට මරණ ප්‍රමාණය ශීඝ්‍ර ලෙස ඉහළ යන්න ඉඩ තියෙනවා.
6: ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කරගනිමින් ඩෙංගු පාලනය කිරීම සඳහා ඉදිරියේදීද වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි විශ්ව භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.
9: දැන් අපි සති කීපයක් තිස්සේම සෞඛ්‍ය අමාත්‍යාංශ අධීක්ෂණයේ යටතේ ඩෙංගු මර්ධන ජාතික වැඩසටහන දියත් කළා. ඒක ප්‍රතිඵලයක් හැටියට බොහෝ දිස්ත්‍රික්කවල ඇත්තටම දැන් අර උඩට ගියපු වක්‍රය පහත් වෙන පටන් අරගෙන තිබෙනවා. මේක අතරින් නරකයි. මේ සතියෙත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කීපෙදී තවත් මේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා වෙච්ච වැඩපිළිවෙල දියත් කරන්නට මදුරුවන් බෝවන ස්ථාන පාලනය කර ගැනීම තමයි අංකික උපක්‍රමය. අපිට ඇත්තටම රටක් හැටියට වෙන අඩුපාඩුවක් තමයි ඩෙංගු වාර්තායිම වැඩි වෙන කාලයේදී රටක් හැටියට දින උනන්දුව ඊට පස්සේ ගන්න නැති වෙනවා. එතකොට යලිත් වතාවක් විටින් විට මතු වෙනවා. ඉතින් අපි මේ සැරේ බලාපොරොත්තු වෙනවා රෝගීන් වැඩිපුරම තියෙන ග්‍රාමලදාරි වසම් සාමාන්‍ය 500 රසම් ප්‍රමාණය. ඒවත් එක්ක වසම් දක්වා මේ ක්‍රියාවලිය අඛණ්ඩව දියත් කිරීම තමයි අපේ අපේක්ෂාව.
6: මේ අතර රට තුළ සීග්‍රයෙන් ඉහළ යන ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේක්ව විශේෂ ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා. ඩෙංගු රෝග ව්‍යාප්තියට අදාළ ඕනෑම තොරතුරක් පැමිණිලක් හෝ අවශ්‍ය දැනුවත් කිරීම කඩිනමින් යොමු කිරීම සඳහායි මෙම මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක වන්නේ. ඒ අනුව මහජනතාව වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක්ද හඳුන්වා දී තිබෙනවා. එම දුරකථන අංකය වන්නේ 011176936367. මෙන්න එම දුරකථන අංකය නැවත 011176936367. රටේ ජනතාවට බදු සම්බන්ධයෙන් දැනුවත් කරන බදු සතියක් ලබන 6 වෙනිදා ආරම්භ වෙනවා. ඒ 40% ක පමණ පිරිසක් තවමත් බදු නොගෙවෙන පසුබිමක් තුලයි. බදු සතියක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ අසිත මුණසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා.
10: මෙන්න මේ බදු කෙරෙහි තියෙන ඍණාත්මක ආකල්පය ධනාත්මක ආකල්පයක් දක්වා පරිවර්තනය කිරීම සඳහා සංවේදනය රටේ ජනතාව තුළට ගෙනහිල්ලා පුළුල් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් සිදු කිරීම සඳහා තමයි මේ බදු සතියෙන් ආරම්භ වෙලා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන්නේ.
6: මත්පැන් නිෂ්පාදකින්ගෙන් සුරාබද්ද නිසි පරිදි අයකර ගැනීම දැන් සිදුවන බවයි සුරෝබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් රොෂාන් පෙරේරා පැවසුවේ.
11: මාධ්‍ය වලින් නිතරම දැක්ක දෙයක් තමයි මත්පැන් නිෂ්පාදකයෝ මේ බදු ගෙවීම පැහැරිය කියලා. ඒ කාරණය උනේ අපිට පැවති යම් යම් නීති ප්‍රමාණවත් නොවීම ඒ බදු අය කර ගැනීමට මේ අවස්ථාව වන විට අපි නව ගැසපත්‍රයක් මගින් සොරාබදු නිවේදනයක් නිකුත් කරලා එම අය කර ගැනීම කඩිනම්ව කර ගැනීමට එසේ නොගෙවෙන අය වෙනුවෙන් ක්ෂණික ප්‍රචාර දැක්වීමට අපි දැන් කටයුතු කරමින් යනවා. ඒ හරහා අපිට මේ වන විට සුරාබද්ද නිසි පරිදි නියමිත වේලාවට අය කර ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා.
6: රටේ ජනතාවට බදු සම්බන්ධයෙන් දැනුවත් කරන බදු සතිය ලබන තහවනදා දක්වා ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකේය රේඩියෝ ශ්‍රාවකයන්ට නැවුම් අත්දැකීම් රසක් එක්කල ගින්දරහන් දෑව වැඩසටහන අද සිට තවත් ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. ශ්‍රාවකීන්ට ත්‍යාග ලබා දීම, විවිධ දක්ෂතා ඇති ශ්‍රාවකීන්ට ඔවුන්ගේ දක්ෂතා ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීම එහිදී සිදුවනවා. මේ ඒ පිළිබඳ අදහස් දක්වන නෙතෆිම් රේඩියෝවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී නුවන් ලියනගේ මහතා.
12: හැමදාම අලුත් දෙයක් කරන නෙත් FM ගින්දර හැන්දෑව කියලා කියන්නේ අපේ ශ්‍රාවකීන් රසිකීන් බොහෝ දෙනෙක් අතර හඳුනාගෙන තියෙන වැඩසටහනක්. ඉතින් අද ජූලි පළමුවෙනිදා සිට ගින්දර හැන්දෑව නවමු වෙනසකට ලක් වෙනවා. ගින්දර හැන්දෑව විච් ජානු නමින් අපේ සන්නාමගත වෙනවා ගින්දර හැන්දෑව වැඩසටහන. ඉතින් ගින්දර හැන්දෑව බොහොම උණුසුම් සංගීතය සමග උණුසුම් රේඩියෝ අත්දැකීමක් ළමන ගමන්ම අද ඉඳන් පටන් ගන්න විශේෂත්වය තමයි ජානුත් එක්ක අපේ තෑගියකා කියන සංකල්පය. කලින් ඇල්ගෝ ටවුන් වැඩසටහනේ තිබිච්ච තෑගියකා ඊට පස්සේ අපේ විවිධ වැඩසටහන්වලත් තෑගි ලබා දුන්නා. ඉතින් මෙවර අපි ගින්දර හැන්දෑව සමග තෑගියකා තෑගි දෙන්න එන්න නියමිතයි. ඉතින් මෙහි තියෙන විශේෂත්වය ඔබට පුළුවන් ඔබට අවශ්‍ය තෑගි මොනවද කියලා අපේ නෙත් FM Facebook එකට ගිහිල්ලා කමෙන්ට් කරන්න. ඒකම අනිකුත් සම්නිවේදන මාර්ග ඔස්සේ දැනුම් දෙන්න. ඉතින් විවිධ තෑගි වර්ග, කාලීන තෑගි වර්ග, ඔබට සදාකාලයටම අවශ්‍ය තෑගි වර්ග, ඔය ඕනම දෙයක් තෑගියකාගෙන් ඒ කියන්නේ අවශ්‍ය තෑගි නම් කරන්නත් ගින්දර හැන්දෑවේ අවස්ථාව තියෙනවා. ඉතින් අද දහවල් එකේ සිට මේ අලුත් රේඩියෝ අත්දැකීමට එකතු වෙන්න කියලා සුහසක් නෙත් ශ්‍රාවකින්ගෙන් අපි ඉල්ලා සිටිනවා.
6: මහනුවර පොත් දැක්ම තුන්වන දිනටත් අද පෙරවරුවේ ආරම්භ වුණා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන එම මහනුවර පොත් දැක්ම පැවැත්වෙන්නේ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදී. ඒ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා කැන්ඩි සිටි සෙන්ටර්හි රැඳී සිටින නිත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර. අයිබෝන් කමල්.
13: ආයිබෝන් මහනුවර පොත් දැක්මේ 3 වෙනි දිනේ වන අද දිනේ මෙම මහනුවර කැන්ඩි සිරිස සෙන්ටර් පරිශ්‍රය මේ පොත් දැක්මේ සහභාගී වෙන ජනතාවගෙන් පිරි ඉතිරි ඇති ආකාරයක් දක්නට ලැබෙනවා අද දිනේ විශේෂයෙන්ම කතෘවරුන් හමු වීමට මෙම පැමිණෙන ජනතාවට විශේෂ අවස්ථාවක් තියෙනවා පාසල් දරුවන්ට නොමිලේ තමයි මේ පරිශ්‍රයට ඇතුල් වෙන්න ඉඩ ප්‍රස්තාව ලබා දීලා තින්නේ ඒ වගේම 30ට විශේෂ සිට ඉහළට පොත් මිලදී ගැනීම සඳහා විශේෂ වට්ටම් ලැබෙනවා විවිධ සංස්කෘතික අංග තිබෙනවා මේ ආකාරයෙන් තමයි මහනුවර කැන්ඩි සිරිස සෙන්ටර් ආයතනය පරිශ්‍රය පැවැත්වෙන මහනුවර පොත් දැක්ම කටයුතු සිදු වෙන්නේ නැවතත් ඔබ සමග හමු වන අවස්ථාවෙන් හමු ගන්නවා net news වෙනුවෙන් කමල් සුරවීර
6: ස්තුතියි කමල් මෙවරත් මහනුවර පොත් දැක්ම සඳහා net fm රේඩියෝව නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා
14: පාපන්දුවේ මහා මංගල්‍යය FIFA World Cup 2026
6: මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අවසන් 16 දිනාගේ වටේට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත් වුණා. ඒ ස්වීඩනයේ සමග පැවති තරගයේ ගෝල 3ට 0ක් ලෙස ජය ගනිමින්. එෙහිදී ප්‍රංශයේ සුපිරි ක්‍රීඩක කෙලියන් බාපේ ගෝල ද්විත්වයක් වාර්තා කළා. මේ අතර ලෝක කුසලාන පිළිමුණුන් පිටදැකීමේ අදීරේ වැඩිම ගෝල රස කළ ක්‍රීඩකයා බවටද කෙලියන් එම්බාපේ සමත් වුණා. ඒ අනුව පාපන්දු දෙවැන්තීන් වන ලියෝනී දාස්, රොනාල්ඩෝ සහ පේලේ වැනි සුපිරි ක්‍රීඩකින් අභිබවා එම්බාපේ ගෝල 10ක් ලබා ගනිමින් ඉදිරියෙන් පසුවනවා. මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 32 දෙනාගේ වටය යටතේ පැවති පස්වන තරගයේ ජය හිමි කර ගැනීමට නෝර්වේ කණ්ඩායම සමත් වුණා. ඒ අයිවරි කොස්ට් රාජ්‍යයට එරෙහිවයි. ඒ අනුව නෝර්වේ කණ්ඩායම තරගයේ ජයගත්තේ ගෝල 2-0ක් ලෙසයි. තනගේ පළමු අර්ධයේ අවසානයේට ආසන්න වනතුරුම ගෝල රස කිරීමට කණ්ඩායම් දෙකම සමත් වුණේ නැහැ. කෙසේ වෙතත් පළමු අර්ධයේ අවසන් වීමට මිනිත්තු 6කට පෙර 39 වෙනි මිනිත්තුවේදී නෝර්වේ වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට අන්තෝනියෝ නූසා සමත් වුණා. ඒ අනුව තරගයේ පළමු අර්ධයේ නිමා වුණේ ගෝල 1-0ක් ලෙස නෝර්වේ කණ්ඩායමට පෙරමුණ හිමි කර දෙමින්. තනගේ දෙවන අර්ධයේ අවසන් වීමට මිනිත්තු 4කට පෙර ඒලියන් හාලන්ඩ් නෝර්වේ වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කළා. එනුව නෝර්වේ කණ්ඩායම අවසන් 16 දෙනාගේ වටේට සුදුසුකම් ලබා ගත්තා. නෝර්වේ කණ්ඩායම එම වටේදී බ්‍රසීලය සමග තරග වැදීමට නියමිතයි. පාකිස්තානයේ ලාහෝර් නගරයට ආසන්න කහනා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්ති මධ්‍යස්ථානයක වහලයක් කඩා වැටීමෙන් එහි සිටි දරුවන් 14 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඔවුන්ගෙන් බහුතරයක් අවුරුදු 7ත් 11ත් අතර පසු වෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. අනුතරෙන් තවත් දරුවන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එම අනතුරට අදාළව පුද්ගලින් 2 දෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබවයි විදේශ මාධ්‍ය පවසන්නේ. ප්‍රදේශවාසීන් කියා සිටින්නේ අදාළ ගොඩනැගිල්ලේ වහලය අබලන් තත්වයේ තිබූ එකක් බවයි. වහල කඩාවැටි ඇත්තේ ඒ අලුත් වැඩිය කටයුත්තක් සිදු කරන අවස්ථාවකදී බවට ඇතැම් ප්‍රදේශවාසීන් පවසනවා. net news නිමාව net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
15: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසිවලින්
4: අම්මා ආතරෙන්

0: அனு மாவட்ட
1: brought to you by
2: அதுனுலக்கே நமஹுபவன ரட்டபுராம ரசகனயன அவுலே சேவம ரசகரகன மாதர் ஃப்ரீல நூடுல்ஸ் டேஸ்ட் கே ட்ரஸ்ட் க
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

වෙලාව 12 විනාඩි 19යි. අපි ඇවිල්ලා ඉන්නේ දේතුරු මාවතේ අවසාන පැයට. හරියටම කිව්වොතින් එහෙම ගින්දර හැන්දෑව අලුත් වෙලා පටන් ගන්න තව තියෙන්නේ විනාඩි 40ක් වගේ කාලයක්. ටෑගි යකා ඩීල් දාලා තියෙන්නේ මේ පාර ගින්දර හැන්දෑවත් එක්ක. ටෑගි ගොඩක් ඔයාලට හම්බ වෙනවා. ඒක හන්ද දේතුරු මාවතේ 3 වෙනි පැය පටන් ගන්නකොටම උම්මා එක්ක ටෑගි දෙන ගින්දර හැන්දෑවේ ටෑගි යකාගේ විප්ලවය ගැන මතක් කරන්න කියලා හිතුණා. හරි, කටි එකතු කරගමු ටක් ගාලා. අපිට කහතුටුවේ ඉඳන් මෙසේජ් කරලා තියෙන ඉන්දු ගැන මං කලින් කිව්වා. ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. මේ ඇවිල්ලා කහ පිටියේ ඉඳන් කල්යාණි තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. ස්වර්ණ මංගලිකා, පුංචි බණ්ඩා, කුමාරී, රත්නා, මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ජනි අයියේ, අපිටත් සින්දුවක් දෙන්නකෝ. මේ අපේ ෂෙසි අපිට මෙසේජ් එක දාලා තියෙන සීදුව ඉඳන් සුබ පොසොන් සතියක් වේවා ජනි. අපි කෑගලුවත් කඩේ ඉඳන් අපේ චම්මියක්ක තමයි මෙසේජ් එක දාන්නේ. එයාගේ හස්බන්ඩ් ශාන්ත, කාන්ති අක්කා, ටෝගා, සුදු, මහින්ද, අමල්, චානක, මේ ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ජනි. ආයතනයේ ඉන්න සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තිනවා. මොන ආයතනයද කියලා එහෙම දාලා නැහැ. ඒකනේ ඉතින් ප්‍රශ්නයක් තමයි. සීතල බණ්ඩාරවිල ඉඳන් අපේ රංජන් රත්නායක අපිට මෙසේජ් එකක් දාලා තිනවා. ඒගොල්ලන්ට සෑහෙන්න හුලං සැරයිල්. සනුංගල් යවන්න කාලෙ කිට්ටුයිනේ. ඒක හන්ද වෙන්නේ නැති. ලස්සන සින්දු දෙකක් ඕනිලෝ යාට. මන් දෙනවා එකක්. ආයි ජනි, අපි 10 දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ සෙට් එක. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එක දාලා තිනේ උපුල් අයියා. නදීත් මහත්තයා, සමන්ත මහත්තයා, ලසා, චමින්ද, වයිෆින් වලු කාන්ති, තිලින, දුව සඳුනි, දුව දිනිති, දම්සස්, දුරේක්ෂාස් කට්ටියම එකතු කරගන්නවා අපි මේ අහන්න යන සින්දුවට. මට හිතුණා මේ පැය හින්දි සින්දුවකින් පටන් ගත්තොත් හොඳයි කියලා. තාමත් මේ පැත්තට කෝල් එකක් ගත්තේ නැත්නම් ඉක්මන් කරලා කතා කරන්න. 011-2-55-33-63 WhatsApp message එකක් දාන්න. 011-95-95-95-95 ්‍රීලන් හෙළ මසාලා පවුඩර් දාලා කෑම එක රසවත් කරගන්න තමතක කරන්න එපා. ඉන්දියාවේ අපි කන්නාස මසාල රහට ලංකාවේ දේශීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන ෆ්‍රීලන් හෙළ මසාලා එක දැන් කෑම වේල රසවත් කරගන්න පුළුවන්. කොළපාටින් එනවා ග්‍රීන් කරි මසාලා එක තියෙන එළවලු වල. මාළු ජාතිවලට රෙඩ් කරි මසාලා, මස් ජාතිවලට බ්ලැක් කරි මසාලා. පාට මාරු කරගන්නේ නැතුව හරියට දාගත්ත කියලා කියන්නේ කෑම වේල සර්ප්‍රයිස් එකක් වෙනවා.

0: FM Anupaha, FM Anuhatrai Tashumata, Net FM.
1: Saheli, happily kiyanno ko oyalage cashback katawa fabricator ke quotation ekak swisstick ekata whatsapp kara
2: million 2 hamarak dakwa cashback laba ganna obe swisstick aluminum quotation ekak 076787 whatsapp karanna
3: haboma beha ganna ratti 3 in 1 de bonna ratti 3 in 1 de itarai
4: malli ei ratti 3 in 1 de kama bonna kiyanne
3: kiri te sini ekka pack ekene sa කැඩුවා දැම්මා කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ කාලේ හරි වටිනවනේ සර්
4: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා
3: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්
5: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ දිනු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
6: diva fresh daily alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම් වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
7: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
8: අලුතන කාටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
9: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
10: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540 නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්දෝඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net fm
11: wake up සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
12: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ

0: Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
1: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
2: Good morning.
0: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasvi and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: O-level අවසන් කළ ඔබ A-level වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669.
5: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
9: වෙලාව දැන් 12:35.
10: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
5: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 536 636.

වෙලාව 12යි විනාඩි 35යි. ටික වෙලාවකට පස්සේ ආයෙත් අපි කතා කරමු. කටි එකතු කරගන්න ඕනි. මම යනවා WhatsApp එක පැත්ත බලන්න. Hi Jani, අපිටත් සින්දුවක් දෙන්න. එහෙම කියන්නේ කළුතර පනාපිටියේ තියෙන චාමර ස්ටෝස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න චාමර සහ තනූජ්. Hi Jani, අපිවත් එකතු කරගන්න. ඔයා අපේ නම් කියන්නේ ඇයි පරක්කු? එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ LPT ඉන්න අපේ පුන්සරා. පොන්සරා කියනවා එකතු කරගන්න කියලා චානුක, මල්ලිඳු, මතීෂ, මෙතුල්, සන්දේශ්, ශිරෝන්, දුලන්, ලිතුල්, ඊට පස්සේ ලිතුලි, තරින්දු, දෙල්මි, ඉඳුනි, ඉඳුවර, රවින්දි, ජනිත, බද්දේගම ඉන්න දීපිකා අක්කා, නාරංගෝවිත කාවින්දි අක්කා, අම්මෝ ඒ නම් ටික කියලා මට හති වගේ ඔන්න ඔක්කොම එකතු කරගත්තා. රුවන්වැල්ල ඉඳන් කුමුදු මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා කියනවා යාගේ පුතාලා දෙන්නව තුෂාන් සහ විසල්. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අපේ අම්පාරේ පරණ ගාමන්ට් හන්දියේ හෙල්මට් ජැකට් කඩේ අතුකෝරළ අයියා. දැන් ඒ ඕගලන්ගේ හෙල්මට් ජැකට් කඩේට කියන්නේ net fm මහන කඩේ කියලා. ගොඩක් ආදරෙන් අපේ අතුකෝරළ අයියව මතක් කරන්න ඕනි. ඊළඟට විහෙන්දි පසන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මට හරියට කියව ගන්න බෑ මේ මැසේජ් එක. මාත් ඉන්නවෝ ජනි, යටි අන්තොට ඉඳන් අපේ මහේෂි මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අවිස්සාවේල GC ෆැෂන් එකේ සෙට් එක අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අද චමිලා තමයි අපිට මැසේජ් එක දාන්නේ. එයාගේ හස්බන්ඩ්ගේ උපන්දිනේලු අද. හස්බන්ඩ්ගේ නමේ වල නෑ මේකනේ වැඩේ. කොහොම හරි හස්බන්ඩ්ට සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි කියන්නේ net fm ටීම් එකේ අපි හැමෝම. එතකොට කේක් කැල්ලක් එවනවා නම් කැලි ටිකක් වැඩිපුර එවන්න වෙනවා. චමත්කා, චනුගි, දුවල දෙන්න, හේ දෙන්නත් උපන්දිනේට සුබ පතන්න එකතු වෙනවා. ඊට පස්සේ ගම්පොළ උමගිරි ඔයනේ ඉඳන් අපේ ඉන්දික සංජීව මැසේජ් එකක් දාලා තියෙනවා. දුවල දෙන්න එකතු කරගන්න කියනවා දුලීෂා සහ මනීෂා. ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අපිටත් ලස්සන සින්දුවක් ඕනි ජනි. එහෙම කියන්නේ කවුද? මහවිල සඳමාලි. යටියන්තොට තමයි මහවිල තියෙන්නේ. ඔමාෂදුව, රනිදු පුතා, රසින්දු පුතා, චූටි මැනික චෙනෝෂා, මහත්තයා සුසන්ත, මේ කට්ටියවත් එකතු කරගන්න කියලා කියනවා. කට්ටියව එකතු කරගන්න. මඩපාත ඉඳන් අපේ ලක්ෂ්මන් අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. තමරා, නිෂානි, චේතනා, තේජාවෝර්, පුංචි පුතා භාග්‍යවිෂ්ක, ඒ වගේම තමයි සේරුවාවිලින්න KDA සමරසිංහ. කට්ටියම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. අයියේ අපිටත් සින්දුවක් දෙන්න. මොනරාගල නාක්කල ත්‍රිවිල් ගරාජ් එකේ ඉඳන් අමිල තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. නාක්කල හරිද මන් නම කිව්වා? දන්නේ නැහැ. හරිද දන්නේ නැහැ. නාක්කල දීලා තමයි දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කට්ටිය. මේ අතරේ වාට මතක් කරන්න ඕනේ ආයුම ආයුර්වේද වේද මෙදුර ගැන. මම මේ කල්පනා කරේ දැන් නම් මගෙත් පොඩි කොන් දෙකක්කමක් වගේ එකක් එනවා. ඒ කියන්නේ යන්න කාලේ හරි සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහාන්දී තියෙන රාජුමා ආයුර්වේද වෙදමෙදු. ඔය පොඩි ලෙඩ පොඩි කාලෙම හොඳ කරගන්න එක තමයි ලේසි වැඩේ. නිකන් ඔය ගැස්ට්‍රයිටිස් එහෙම වැඩි වුණාට පස්සේ බලන්නකෝ තියෙන වේදනාව. ඩයබටික් වෙන්න පුළුවන්. ඊට පස්සේ වකුගඩුවල මොනා හරි ලෙඩ වෙන්න පුළුවන්. දනිස්වල අමාරු වෙන්න පුළුවන්. ඔය ඕනි ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා කමල් වන්දුල වීරපිරුම් වෙද මහත්තයා ගාව. ඔය යන්න ඕනි සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට. සඳුද අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘත. යන්න කලින් කෝල් එකක් දීලා යන්න කියලා කියන්නේ පෝලිමේ ඉන්න ඕනේ නැති හන්ද. 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරලා ඔයාට වෙලාවක් වෙන් කරගන්න, වැඩි විස්තර දැනගන්න පුළුවන්.

සල්ලි සල්ලි අන්න යන්න හදන්නේ රහසක් කියන්න හදන්නේ තෑගි යකා දෙන තෑගි ටික ඔන්න ලීක් වෙලා තියෙනවා අද ගින්දර හැන්දෑව දවල් එකේ ඉඳන් අලුත් වෙනවා තෑගි යකා ඩීල් එක දාලා තියෙන්නේ ගින්දර හැන්දෑවත් එක්ක මේ පාර හම්බ වෙන තෑගි අතර තියෙනවා සල්ලි සල්ලි සල්ලි තියෙනවා කියන්නේ මේ මෙහෙමනේ පැය තුනක් යනවා ගින්දර හැන්දෑව ඒ පැය තුනේ පැයෙන් පැයට තෑගි වෙනස් කර කර දෙන්න තමයි තෑගි යකා ප්ලෑන් කරලා තියෙන්නේ දවල් එක වෙනකම් බලාගෙන ඉන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. හරි, කටි එකතු කරගමු. අපිවත් එකතු කරගන්න. අහංගම තිත්තගල් ඉඳන් චිත්‍රා මල්කාන්ති අපිට මැසේජ් එකක් දාලා තිනවා. හුඟ දවසකින් අහන්න බැරි වුණාලු. හැබැයි ඉතින් අද අහපු ගමන් මැසේජ් එකක් දෙන්නවා. ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකෙන් අපිට මැසේජ් එකක් ඇවිල්ලා තිනවා. එකතු කරගන්න කියලා කියනවා බොස් චමින්ද, රසින්දු, කුරුවිට කම්බුරාව ඉන්නවා බින්ති නගා, මාලින්ද, තනූෂ, ශාක්‍ය විහාර, කුට්ටපිටියේ නිලු, සමන්ත, මන්දාර, උලංගස් දළුවේ ඉන්නවා චාරිකා, රුවන්, එයාලගේ දුව තරුෂි, මැගිනෙන්ද, අල්ලපු ගෙදර ප්‍රියංග සමන් එයාලගේ බබාලා වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ඇවිල්ලා ඉන්න හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ජනී මම මාපලගම පියල් ජේ අයියා මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා සද්දෙරම net අහගෙන ඉන්න ගමන් අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ මේ ඇවිල්ලා වඩු මුල්ලේ හන්දිය තියෙනව නේද එළවලු කඩේ අන්න එතන ඉන්න කෞශල්‍යා ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා යාව මේ සින්දුවට ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා රුවන් කුමාර් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයා ඉන්නේ බද්දේ ගම ඉඳිගස් කැටි. රන්වන් බිල්මල් හදනවලු ඒගොල්ලෝ. හයි ජනියෝ හොන්න අදත් සිංගප්පූරුවේ ඉඳලා අපි ඔයාව අහගෙන ඉන්නවා අපිවත් එකතු කරගන්න ඒගොල්ලන්ට වහිනවලු. මෙහෙට නම් වහින්නේ නැහැ. සමිත තමයි මැසේජ් එක දාලා තියෙන්නේ සිංගප්පූරුවේ ඒගොල්ලන්ගේ යාළුව හැබෝමත් එකතු කරගන්න කියලා කියනවා ගොඩක් ආදරෙන් එකතු කරගන්න. දේවතුරේ ඉඳන් චන්දිත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා අපිටත් සින්දුවක් දෙන්න කියලා. කරන්නාගොඩ පූර්ණ රබර් ඉන්ඩස්ට්‍රීස් එකේ වැඩ කරන අපේ සෙට් එක මැසේජ් එකක් දාලා තිනවා සමන් ඉන්නවා අජිත් ඉන්නවා කට්ටියම එකතු කරගන්න. ඊට පස්සේ ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා ඉතාලියේ මෙසීනාවල ඉඳන් අනුර ලක්ෂ්මන්. ඔයවත් ගොඩක් ආදරෙන් අපි මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatarai Tashumata, Net FM. Te Dunumavata, Te Dunumavata.
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapuram Rasa Ganayana, Aulesam Rasa Karakana, Mather Freela Noodles, Taste Ke Trustika.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 73 36
6: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙ

0: lo tenéis más de ahí.
1: ගේ අම්මයි තාත්තයි වගේ.
2: කොහොමද බෙරිවිලා?
1: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
2: නුඹ මේක හදලා බලන්නකෝ. මං හදන්නා විජය කීරි මාළු කරි.
3: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ કૃතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
4: අත්තම් මේ දෙක නම් හොඳ සෑහෙනවනේ.
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
5: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
3: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0-47-31-33-540.
5: සුබ දවල්ක් දවල් එකයි දැන්.

0: ඔබවෙත ගෙනෙන්නේ
1: අම්ම ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම bad news.
4: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කළ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සිය උපවාසය අවසන් කර තිබෙනවා. ඒ ඔහුගේ නීතිඥවරුන්ගේ උපදෙස් මතයි. උපවාසය ආරම්භ කිරීමෙන් අනතුරුව ශරීර සෞඛ්‍ය දැඩි ලෙස පිරිහීම හේතුවෙන් පසුගියදා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ඒ අනුව මේ වන විටත් සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආතරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: කින්දර හැන්දෑව
6: brought to you by
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
8: ෆෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
9: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
10: FM 95 94.8.

සුබදහවලක් දවල් එකයි විනාඩිදා හතරයි වෙලාව හයි හයි දැංගිතින් හරිම ටයිම්මකට තමයි ඇවිලා තියෙන්නේ ගින්දර හැන්දෑව ඔයාගේ මගේ පැයතුන අයිතින් වෙන මොකටද වෙන කතා මොකටද නේද මේ පැයතුනේදී ඔයාටයි මටයි ගොඩාක් දේවල් කතා කරගෙන ගමන් ලස්සන සින්දු සෙට් එකක් තියෙනවා කොහෙද ඉන්නේ කොතනද ඉන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ කොහේ කොතන හිටියත් කිසිම අඩුවක් නැතුව මේ පැත්තේ ඔයාට ගොඩාක් දේවල් අද දවසේ තවලද වගේ මාර්ගන ඇවිල්ලා තියෙනවා සතියක හරියටම මැදට ඔයයි මමයි මේ ඇවිල්ලා තියෙන අද බද අද දවස සතිය පටන් ගන්නකොට නම් චුටි නිවාරුවක් තිබුණා එහෙමයි කියලා ඉතුරු වැඩ ටික මගෑර ගන්න බැහැ ළමයි හරියද කියන්න බලන්න මගේ ලස්සන කොල්ල කෙල්ල ටික ඔය පැත්තේ ඉන්නව නේද හැබැයි සද්ද නැතුව නම් ඉඳලා හරියන්නේ නැහැ මට චුටි සද්දයක් ඕනි සද්ද දාලා වැඩ පටන් ගන්න ඉතුරු හැන්ද වගේ මගේ මේ පැය තුන හිස්සතින් නෙමෙයි තෑගි ගොඩක් එක් තෑගි යකා හිතන්නවත් නැති වෙලාවක ඔයාව හොයාගෙන කොයි වෙලේ කඩාපනිද දන්නේ බුදු අම්මෝ අපි නම් යක්කු ගෙවුවම චුට්ටක් බයයිනේ නේද හැබැයි ඉතින් යක්කුන්ට බය වෙන්න ඕනි කාලයක් නෙමෙයි මේක යක්කුන්ව බය කරගෙන අපි වැඩ ගමුද මම දන්නවා ලෑස්ති කියලා එහෙනම් ඉතින් යකා ළඟ තියෙන තෑගි ටික ඔයාගේ කරගන්න අද මේ පැය තුන ඔයාට විතරයි පැටියෝ හරි එහෙනම් ඉතින් ඔය දේවල් ටික කරන ගමන් කාල් කරන්න මැසේජ් කරන්න චැට් එකට සෙට් වෙන්න හවස හතර වෙනකම් මං ඉන්නවා මේ පැත්තේ ඔයාගේ ළඟටම වෙලා ගින්දර හැන්දෑව මගේ කියලා කියන්න කලින් ගින්දර හැන්දෑව ඔයාගේ නේද ගින්දර හැන්දෑව කිව්ව ගමන් ඒ ගින්දර ඉවත් මතක් කරන්න මොණි මගේ භාෂිය අක්කා මං ආදරේ යන්නේ ඔයාට මං දන්නවා මං වගේම මේ වෙලාවේ මාව හගෙන ඉන්න ඔයත් එයාට කොච්චර ආදරෙයිද කියලා එයා තමයි ඉතින් මට ඔයාට උම්ම දෙන්න එහෙම කියලා දුන්නේ මං එයාගෙන් අහගත්තා වැඩියෙන් උම්ම දෙන්න ඕනි කොයි කොල්ලටද වැඩියෙන් උම්ම දෙන්න ඕනි කොයි කෙල්ලටද ඒ ඔක්කොම මං අහගත්තා හරියද මාව ළඟ තියාගෙන මෙන්න මේ විදිහට තමයි චානු මෙන්න මෙයාට උම්ම එක දෙන්න ඕනි කියලා යමට කියලා දුන්නා හැබැයි ඉතින් මට හිතනවා අද දවසේ මගේ පළවෙනි ආදරේ පිරිච්චමේ උම්ම එක ඔයාට දීලම මගේ පළවෙනි පැය පටන් ගන්න හාද ඔයා කැමතිද එහෙනම් ඉතින් ඔයාගේ ආදරෙත් එකතු කළා මගේ ආදරෙත් එකතු කළා වාශි අක්කා මේ උම්ම එක ඔයාට හරිද මම දන්නවා මාව අහගෙන ඉන්නවා කියලා එහෙනම් ඉතින් එයාට චුටි රෙස්ට් එකක් දීලා මම මගේ වැඩ ටික පටන් ගන්න හදන්නේ කාලෙකක් දෙන්න මගේ හොට්ලයින් එක ෆුල් හොට් මේ වෙලා වෙලාමයි හරිද මාවත් හොට් වගේ විදයිකයි දෙකයි පනස් පහයි තිස්සුනයි හැට තුන මගේ හොට්ලයින් නම් එක කාල් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ කවුරු හරි මොන හරි කිව්වොත් ටගල මට ඒක කියන්න හරි මං එයාත් එක්ක එක බලා ගන්න WhatsApp chat එකට සෙට් වෙනවා අර බලංකව තියන 0.71 95 95 95 මට හිතනවා එක මං හරියට කිව්වේ නෑ කියලා 0.71 95 95 95 WhatsApp chat එකට සෙට් වෙනවා તો අර බලංකව තියනවා එහෙනම් ඉතින් මොකද කියන්නේ කතා ඇතිද කතා ඇති කිව්වට ලැස්ති වෙලා ඉන්න මේ පැයේ කොයි වෙලාවේ යකා කඩාපනීද දන්නේ දැන් අපි අක්කු බයි කරලා වැඩ ගන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ එහෙනම් ඉතින් ලැස්ති වෙන්න girls boys I ready? වඳන්න ඔලස්සී කියලා. එහෙනම් ඉතින් පටන් ගමුද වැඩ ටික. අරාබි කුමාරිගෙන් තමයි මම මගේ වැඩ ටික පටන් ගන්නේ. මාත් ඉතින් කුමාරියක් තමයි. කුමාරියක් නැති වුණත් කුමාරියක්. ඔකේ. හයි එහෙනම් ඉතින් ඔයාගේ මගේ ගින්දර හැන්දෑව පළවෙනි පැය. මං ඔයාගේ දැන් හරිද?

0: Habibi.
1: Indri Maruela, Kereli Kereli Konde, Bole Bune, Siriave, Come de Siriave, Mami Yaka, Teki Yaka.
2: යක්කුන්ට බයද ළමයි? කවුරුත් යක්කුන්ට බය නැහැ නේද? මොකද මෙයා බය වෙන්න ඕනි යකෙක් නෙමෙයි අනේ. දැක්කනේ මං ගැන යා කොහොමද හිතාගෙන ඉන්නේ කියලා. ඇත්තටම එහෙමද කියලා දැනගන්න නම් ඔන්න මේ පැත්තට එන්නම වෙනවා. එහෙනම් යකෝ මං යාට ආදරයට එහෙම තමයි කතා කරන්නේ යා. අපි යකා පැන්න වෙලාව දැන් ඉතින් ටග් ගාලා මේ පැත්තට අපේ වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරන්න තමයි තියෙන්නේ. හරියටම දවල් 1 විනාඩි 22ක් වෙනකොට යකාමට කියන්නෙත් නැතුව මාවා. මතකයිද ටයිම් එක? දවල් 1 විනාඩි 22යි. දැන් ඉතින් ටග් ගාලා යන්න නෙතෙෆෙම් අපේ Facebook fan page එකට අපේ wall post එකට ගිහිල්ලා ටග් ගාලා වැඩි වැඩියෙන් comment කරන්න. යකා අද ගින්දර හැන්දෑවට පැනපු වෙලාව. එතකොට ඉතින් ඔයාට අත පිරෙන්න හිත පිරෙන්න තෑගි කන්දක් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. මේ කාලේ තෑගි හම්බෙනවට ඔයා අකමැතිද? කවුදානේ ඒකට අකමැති නේද? මම නම් තෑගි දෙනවා නම් යකෙක් උනත් කමක් නැහැ. එහෙනම් ඉතින් යකෙක්ගෙන් හරි තෑග්ගක් ගන්න. ටග්ගල දවල් 1 විනාඩි 22 කියලා වාගේ නම ගම එක්ක අපි වෝල් පෝස්ට් එකට යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ අතරේ අපේ WhatsApp chat එකටත් වාගේ මැසේජ් එක එවන්න. WhatsApp chat එකේ වාගේ මැසේජ් එක එවනකොට යකා කඩාපැන්න වෙලාව හරියටම සටහන් කරලා වාගේ නම ගම ඊට පස්සේ වාගේ කන්ටැක්ට් නම්බර් එක මේ ඔක්කොම ටික පැහැදිලිව සටහන් කරලා මට ටග්ගල WhatsApp මැසේජ් එකක් දාන්න. ඕකේ රයිට් ඕකේ. එහෙනම් ඉතින් අද දවසේ ඔයාට මේ පැයදී තෑගි යකාගෙන් මෙන්න මේ විදිහට තෑගි දිනා ගන්න පුළුවන්කම තියෙනවා. මොන තෑග්ග ඔයාට හම්බ වෙයිද කියලා අපි බලමු. හරිද? ඔයාට රුපියල් 10000ක් මුදලින් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, Pearl Bay යන්න ඔයාට රුපියල් 10000ක ටිකට් එකක් දිනා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ දවස්වල කීර සම්බහෙම කෑවේ වඩිනම් මතකත් නැහැ කීර සම්බ ටිකක් හොයාගෙන කාපු දවසක්. හැබැයි ඉතින් ඔන්න අපි දෙනවා ඔයාට කීර සම්බ කිලෝ 20ක්. මම්මෝ එච්චර ගොඩක් බය වෙන්න දෙයක් නැහැ. අපි ඉතින් ඒක දෙන්නේ ඔයාට ගෙවීමේ ක්‍රමයට නෙමෙයි, ඔයාට අපි තෑග්ගක් විදිහට තමයි දෙන්නේ. හරිද? එහෙනම් ඉතින් හරියටම දවල් 1 විනාඩි 22 ඇහිච්ච ඒ ටයිම් එක ඔයා අපේ වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරන්න. එතකොට ඔයාට තෑගි යකාගෙන් මේ පැයදී තෑගි දිනා ගන්න පුළුවන්කම තියෙනවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
1: දවල් එකයි විනාඩි 27යි.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම මතන්න 011-437-1250.
4: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 071-2013-3636.
5: වාව්! ඇඟ ටින් එකක්?
6: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟ ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇඟ. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
7: බ්ලැක් කරී එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරී රස සොයා මීට්. බ්ලැක් කරී රසට මස් නොකා මස් කන්න.
8: මෙල්ටෝල් හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: COVID-19 ලොතරැයි.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: ඔබව O-level අවසන් කළ අයෙක්ද? අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0

0: තියෙනවා.
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 536 636.

একটা গার্লফ্রেন্ড ভেবা ওয়াইফ ভেবা খাওরুনাত আপি হেতম হাদিসে ইয়ালুয়েক কিয়ালা ইয়াগে ইয়ালুয়াট হাদিসে পিরিয়ডস উনা প্যাড এখাক গেনালা দেন্ন কিয়ালা কিওয়া ল্যাজ্জ বেনোমাদ কল্লু মান গাহান্নে ল্যাজ্জাই কিয়ালা কিওয়া কিওয়াত ইতিন দেন্ন ওনি দেখাক মান কিয়ান্নে ওয়াত দেন ইতিন হায়ে তেন তেন ওয়াল গিহিল্লা ওকে তোরে তোরে ইন্ন দেয়াক নেহে ඔයාගේ පීරියඩ්ස් කාලෙට ඒක අපහසු කරගන්න නැතුව පහසුම කාලෙ කරගන්න දැන් ආද මාකට් එකේ ඕනම තැනකින් ගන්න තියෙනවා ෆෙම්ස් ඇය. ඉතින් ආද හරිම පහසුවෙන් මේ දවස් ගෙවන්න නම් ෆෙම්ස් ඇය බය නැතුව මිලදී ගන්න. කිසිම වෙලාවක ලීක් වෙයි කියලා බය වෙන්න දෙයක් නැහැ. දැන් සමහර වෙලාවට තැනකට ගිහිල්ලා ඉඳ ගන්නත් අපි ওই දවස් වලට බයයිනේ. පොඩ්ඩක් හරි එහෙම හේ වුණොත් ලීක් වෙනවා. ඊට පස්සේ ඉතින් මොකද වෙන්නේ කියලා කියන්න දෙයක් නැහැ නේද? ඔය එක්ස්පීරියන්ස් ඕන තරම් ඔයාට ඇති. හැබැයි දැන් මේ හැම දෙයකටම හොඳම විසඳුම තමයි ෆෙම්ස් ඇය කියලා කියන්නේ සාධාරණ මිලකට. ඔයාට මේක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස් සතුවේ පෑඩ් එකක් අරගන්න නම් ඔයා යන්න ගිහිල්ලා නම කියලාම ඉල්ලන්න ෆෙම්ස් ඇය. SLS ISO තත්ත්ව සහතික එක්ක දැන් ඔයාට අරගන්න පුළුවන්කම තියෙනවා ෆෙම්ස් හඳුන්වා දෙන ඇය. බය නැතුව අරගන්න ඕන කෙනෙක්ට. කියන්නේ ගර්ල්ස් ලට තමන්ගේ අපහසුම දවස්වල බය නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඇති ඇති දැන් ඒ ගැන කියලා ඉවර වෙලා අපි ආමුද ටග්ගල වට්ස්ඇප් චැට් එක පැත්තට. කවුද මේ වෙලාවේ මම අහගෙන ඉන්නේ කියලා බලන්න. ගින්දර මැනිකා අනේ ආදරෙයා, අදරන් ඇඳුම් වේල ගන්න අම්මට කියන්න එළියට දාන්න කියලා. ටික වෙලාවයි අවු දෙනවා කියලා කිව්වා. අපි හැලිගොඩ චමිදු මෝටර්ස් එකේ බොස් චමින්ද අපේ සනා තාම පොසොන් නිවල්. ඔහොම සෙට් එකක් ඉන්න ඕනම ඔෆිස් එකක. සනා බෝයි මොකද අද නිවාඩු? රසිඳු ඊට පස්සේ කඹුරාවෙන් බින්ති නාගා මාලින්ද තනුෂ ශාක විහාර කුටිපිටියේ නිලු සමන්ත මන්දාරා හුලංගස්දලුවෙන් චාරිකා ද්‍රුවන්නේ වගේම යාගේ දුව තරු ශ්‍රී මැගී නැන්දා අල්පු ගෙදර ප්‍රියංගිකා සමන්යාලගේ දරු වර්ක්ෂොප් එකට බයික් හදාගන්න අපු කටියත් ඔක්කොම එකතු කරගන්නවා කියලා තියෙනවා. මගේ කොල්ලෝ ටිකට ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. අද දවස පටන් ගන්නකොට ඒ වැඩ කරන්න පටන් ගත්ත ගැම්ම දවස ඉවර වෙනකම්ම තියෙන්න ඕන. හරිද? සෙට් එකට මගේ ඊළඟ සාංගි කණ්ඩි වාරෙම්ම දෙන්නම්. ඊට පස්සේ කවුද මේ මං වාශිට පොඩි රෙස්ට් එකක් දුන්න නරකද මං අහන්නේ? ඔයා ආදරේ වගේ මාත් යාට ආදරේ හින්දා යාට පොඩි රෙස්ට් එකක් දීලා තියෙන්නේ. ඉබ්බාකමයි නුවන් අයන් වර්ක් එකේ. නුවන් අයියා අර කොහමද කියලා අහනවා. මං හොඳින් ඉන්නව පැටියෝ. ඔයා මගෙත් එක්ක හවස හතර වෙනකන් ඉන්නවනම් ඉතින් මට කිසිම කම්මැලිකමකුත් නැහැ, කිසි මහන්සියකුත් නැහැ. මේ කච්චකච්චි මේ විදිහටම තියාගෙන ඉන්න පුළුවන්. සෙට් එක මේකප් කරගන්නම්. ඊළඟට හනේ දෙන්න ලෑස්ති කරගෙන තියෙන සාංග එකට. ඊට පස්සේ දමිණ රණවීර අක්කා මං දන්නවා මම වහගෙන ඉන්නවා කියලා. මං ආදරෙයි මැණික. ආව එකතු කරගන්නම්. ඊළඟට හනේ දෙන්න රෙඩි කරගෙන තියෙන සාංග එකට. ඊට පස්සේ කවුද? වෙල්කම් ටු හියර් දීව් ගින්තරි ගින්තර හැන්දව ජාන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් ගම්පහ ජාන්ත අයියා තැන්ක් යූ අනේ. මාව ඔයා ඒ විදිහට වෙල්කම් කරාට මං ආදරෙයි. හරිද? ජය වේවා ඔයාට. අද දවසේ වැඩ ටිකට හොඳට කරගන්න ලැබෙන්න කියලා ඔන්න මමත් කියනවා. ඊට පස්සේ කවුද මේ? හයි ගින්දරි. හයි කවුද මේ? යක්කල මුදන්නායක වෙළඳ සංකීර්ණය. අපි ඔක්කොම ලස්සන සින්දුවකට එකතු කරගන්න ඕර පාර යක්කල කට්ටියම එකතු කරගන්න ගහන්න දෙන්න. මම රෙඩි කරගත්ත මෙන්න මේ සාංග එකට. එහෙනම් ඒ අතරේ හොඳට කන් දීගෙන ඉන්න. අර යකා හයි වෙලේ කඩා පණීද දන්නේ. යක්කොත් එක්කත් බෑ ඉතින් වෙලාවකට.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දවල් එකයි විනාඩි 44යි.
3: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් බැඳගෙන කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.

0: මෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
2: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 21 33 540.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
2: දවල් 1යි විනාඩි 47යි.
3: දවල්ෙකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩි එක අහන්න. net fm කින්දර හැන්දෑවා.
4: FM 95

අහගෙන නේද? කල් කරන්න මසේජ් කරන්න. අපි යමු මෙන්න මේ පරිවිද චුතක් මතක් කරගන්න හරිද? දැන් ආයුර්වේද ගැන කතා කරනකොට සමහර වෙලාවට සමහරු ඉන්නවා ආයුර්වේදය කියන දේම තමයි තමන්ගේ ලෙඩ දුක් වලට පාවිච්චි කරන්නේ. ඒ ප්‍රතිකාරම තමයි ගන්න. එතකොට ඉතින් ඒ ඔය ආයුර්වේද කියන වචනේ ආයුර්වේද ඖෂධ පාවිච්චි කරන කෙනෙක්ට ඒ වචනේ ඇහුණ ගමන් මුලින්ම මතකෙට එන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම තමයි. ඒ අර ඉතින් වෙනනම් මතකෙට එන්න තැනක් නැහැ. මම දන්නවා ඒ ගැන. එහෙනම් ඉතින් එහෙම හදවතේ ලියවුණු ආයතනයක් බවට පත් වෙලා තියෙන්නේ 100%ක්ම වට ප්‍රතිඵල අරගන්න පුළුවන් නිසා. ඉතින් එතෙන්ට යන ඔයාට ඔයාගේ ලෙඩ රෝගවලට 100%ක් නිසි ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වෙලාවේ මාව හගෙන ඉන්න ඔයාට ෂුගර් තියෙනවා නම් අපි කියන්නේ දියවැඩියාව තියෙනවා නම් ඔයා කිසි දෙයකට දැන් බය වෙන්න ඕනේ නැහැ. එක එක්කෙනා කියයි ඔයාට අරහෙට යන්න මෙහාට යන්න අන්න අතනින් බෙහෙත් ගන්න ඔයාට හරියට දියවැඩියාව නිට්ටාවටම සුව කරගන්න පුළුවන්. කවුද එහෙම කරේ? එහෙම කරපු කෙනෙක් ඉන්නවද? නෑනේ නේද? ඔය එක එක්කෙනා කියන කියන තැන්වල ගිහලා රස්සියාදු වෙලා පස්සේ නම් කියන්න එපා පුතේ. අරම උනා මෙහෙම උනා සලිනාසි උනා කියලා. මං ඔයාලට මේ කියන තැනට යන්නකෝ. ඔයාලට නිසි ප්‍රතිකාර හරියාකාරවම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ෂුගර් තියෙනවා නම් සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක ඔයා බය නැතුව පාවිච්චි කරන්න. ඒ විතරක් නෙමෙයි ඔයාට මෙන්න මේ කියන ලෙඩ රෝග දිගු කාලයක් පුරාවට කැස්ස උණ ඇඟපත වේදනාව මේ හැම දෙම තියෙනවා නම් ඔයාට ඒකටත් නිසි ප්‍රතිකාර මෙතනින් අරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වෙනුවෙන් තමයි කැස්සට තියෙන්නේ දැන් සෙවනගල මදුකා කැස්ස පැණිය. දීර්ඝ කාලයක් ඔයාට කැස්ස තියෙනවා. මේකට කොච්චර බෙහෙත් ගත්තත් එක එක්කෙනා කිව්ව තැන් වලින් ඔයා ගිහින් බෙහෙත් ගත්තත් ওই කැස්සට නිසි ප්‍රතිකාරයක් හම්බුත් නැහැ නේද? නිකන් සල්ලි ටික නාස්ති වුණා, ගෙදර බෙහෙත් බෝතල් ටික ගොඩ ගැහුණා විතරයි. හැබැයි ඔයාට සෙවනගල කැස්සට මදුකා පැණිය අරගෙන පාවිච්චි කරන්න ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ ওই තියෙන කැස්ස සනීප කරගන්න පුළුවන්කම තියෙනවා, සුව කරගන්න පුළුවන්කම තියෙනවා. සමහරු කියනවා ලිවර් එකේ තෙල් තියෙනවා. ඒ කියන්නේ අර පැටි ලිවර්. අන්න ඒකට දැන් ඔයා බය වෙන්න ඕනිම නැහැ. මොකද හේතුව කියනවා මෙහෙමයි මෙහෙම වෙනවා කියලා. කොච්චර ඔයා මේ කාලේ බය වෙලා හිටියත් දැන් ඔයාට ඒකට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක ඔයාට මේ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මේ සෙවනගල ආයුර්වේද ආයතනය තමයි මේ හැම දෙම ඔයාට හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා මේ සෙවනගල ආයුර්වේද නිෂ්පාදන මිලදී අරගන්න. ඒ වගේම තමයි සමහරු ඉන්නවා අම්මා තාත්තා උනත් තමන්ගේ දරුවන්ට මේ වයසින් කොච්චර වැරි උනත් තමන්ගේ දරුවට කවා ගන්න කොච්චර අමාරුද? කෑම අප්‍රියයි. ඒ වගේම තමයි හැම වෙලාවකම බඩ පිපිලා, බඩේ කැකුම්, බඩේ අචීර්ණ, මෙන්න මේ දේවල් ඔයාට සෙවනගල අසමෝධකම් වලින් ඔයාට 100%ක් සුව කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පාවිච්චි කරන්න ඔයා මේක අරගෙන පාවිච්චි කරොත් අනිවාර්යයෙන්ම ඔයාට හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාට මේ හැම දෙයක් ගැනම වැඩි විස්තර දැනගන්න, ඖෂධ නිෂ්පාදන සම්බන්ධව වැඩි විස්තර දැනගන්න, මිලදී ගන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කාල් එකක් දෙන්න පුළුවන්කම තියෙනවා. අපේ වෙදකම අපේ උරුමයේ 40 වසරක අභිමානීය සෙවනගල ආයුර්වේද මෙන්න මේ නම්බක ලියා ගන්න. 0447 31 33 540 0447 31 33 540 කියන ෆෝන් නම්බක ලියා ගන්න. ලියාගෙන කාල් එකක් දෙන්න ඔයාට ඔක්කොම වැඩි විස්තර ටික දැනගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට හන්න දෙන්න මම රෙඩි කරගෙන තියෙන මේ සාංග එකට යන්න කලින් ඔන්න අද මට කතා කරපු මගේ පළවෙනි කෝල කවුද කියලා බලමුද? යටියන්තට ටයිටැනික් සලෝන් එකේ සුන්දරම් කමල් එවගේම තුෂාර කෝල් එක ගත්තේ. තුෂාර අම්මෝ හරි කෝලං මේ කොල්ලගේ. තුෂාර අද පළවෙනි උම්මගේ තුෂාරට ඕනි කියලා කිව්වා. මන් දන්නේ මේ උම්මගේ කොච්චර ලස්සනද කියන්න. ඔව් ඉතින් අපිට ඇඟින් එන්න ඇඟ ඇතුලේ ඕන නැහැලෝයි. දැන් ඉතින් පොඩගේකට හුරු වෙන්න ඕනියා. ඔයාලට තමයි ඉතින් මට ඔය උම්ම ටික දීලා පුරුදු වෙන්න වෙන්නේ. අපි බලමු පොඩි ට්‍රයි එකක් දීලා ලස්සන වෙයිද කියන්න දන්නේ නැහැ. හරිද? ලස්සන වුණත් කැත වුණත් මම මේ ආදරෙන් දෙන උම්ම එක ඔයාටම තමයි තුෂාර. හරිද? හරිද? ඇති නේද? ඊට පස්සේ ත්‍රිවිල් පාක් එක තියෙනවා කියලා කිව්වයි අටියන්තුඩ ටයිටැනික් සලෝන් එක ඉස්සරහා ලසන්ත අයියා ඉන්නවා කිව්වයි. ඊට පස්සේ හිරාණියක කන්නත් හොට බේකරියේ රසික කොල්ලවත් ස්පෙෂල් එකතු කරගන්න කියලා කිව්වා. ෂුව මං ඊළඟ සාංග එකට අනිවාර්යයෙන් එකතු කරගන්න රසික කොල්ලවත්. ඊට පස්සේ නාරම්මල කැඳ කඩේ නිමල් අයියා පෙබාෂිවත් ආදරෙන් මතක් කරන්න කිව්වා.
වයිෆ් දම්මි සඳුනි සංසලා දූලා දෙන්නවයි නිකවරටියෙන් අම්මා තාත්තා මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා කිව්වා. අහන්න දෙන්නේ රෙඩි කරගත්තේ මේ සාංගික මේකට එකතු කරගන්නා.

0: ඉන්දර හැන්දෑව
1: brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
3: ෆ්‍රෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
4: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
5: දවල් දෙකයි විනාඩි දෙකයි දැන්

0: සත්‍යය. ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
3: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම net news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියේදී උපවාසයක් ආරම්භ කළ රාජ්‍ය බුද්ධ සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේස් හලේ මහතා සිය උපවාසය අවසන් කර තිබෙනවා. එහුගේ නීතිඥවරුන්ගේ උපදෙස් මතයි. උපවාසය ආරම්භ කිරීමෙන් අනතුරුව ශරීර සෞඛ්‍ය දැඩි ලෙස පිරිහීම හේතුවෙන් පසුගියදා ඔහු කොළඹ ජාතික රෝහලට තුලත් කෙරුණා. ඒ අනුව මේ වන විටත් සුරේස් හලේ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. මිලඟ net news පසු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන.
5: FM 95.8 Net FM Divaina Pura.
6: Hello.
7: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජ

0: ZFM Kinder Händeva Vichanu.
1: Oh yeah,
0: Kinder Händeva, Kinder Händeva.
2: ඇයි තේයනේ මෙච්චර ඉක්මනට වෙලාව යන්නේ? අර හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ කියනව නේද? මට හිතෙනවා සංඛේක පොඩක් වැරදිලා වගේ සින්දුවකට අරගෙන තියනවා කියලා. අතින් අල්ලලා නතර කරන්න බැරි මේ ටයිම් එක කියන එක වෙලාව වෙලාව වෙලාව. ඇත්තටම බලන්න පැයක් ගියා මටවත් හිතාගන්න බෑ මෙච්චර ඉක්මනට මේ පැයක් ඉවර වුණාද කියලා. ඒ පැය ඉවර වෙනකොට අපි දෙන්නගේ දෙවනි පැයට ඔන්න ආවරත්තරනේ. පොඩ බටර් ගාලා ඉතින් මේ පටන් ගන්න බෑ මේ පැයත්. හරි හරි හරි, අපි මේ පැයට එනකොට කලින් පැයේ තෑගි අකාගෙන් වින් කරේ කවුද කියලත් අරගෙන තෑගි මල්ලකුත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මං කියවනේ හැම යකාම නරක නෑ. අර යකා කලුනාට හැම යකාටම බය වෙන්න ඕනේ නෑ පුතේ ඔයා. මොකද මල්ලඟ ඉන්න යකා එච්චර සැර නෑ. මේක යක්කුන්ට නින්දාවක් දෙයියෝ. හරි, මම කියන්නද කවුද මේ පැයේ වින් කරලා කලින් පැයේ එකේ පැයේදී කවුද තෑගි අකාගෙන් වින් කරේ කියලා තමයි මේ කියන්න හදන්නේ. මං හිතනවා හොඳ දේවල් පරක්කු කර කර ඉන්න ඕනේ නැහැ මේ පැය පටන් ගන්නකොටම කියලා දැම්මනම් වැඩේ ගොඩ. මොකද ඊළඟට මේ පැයේදීත් යකා එනවනේ. දැන් මම පළවෙනි පැයේ වින් කරපු කෙනා කියලාකන් තමයි යකා බලාගෙන ඉන්නේ මේ පැයට තෑගි මල්ලාගෙන එන්න. සංජීවනී රත්නායක, යේ! පේරාදෙනිය සංජීවනී රත්නායක, ඔන්න ඉතින් ගින්දර හැන්දෑවේ මගේ උණුසුම් සුබ පැතුම් මැණික ඔයාට. ආදරේ හරිද? මාව අහගෙන ඉන්න ගමන් යකාට කෝබහරි වැඩේ දුන්නා. යකාගේ තෑගි මල්ල අරගත් ඔයා. අද දවසේදී ඔන්න අපේ ගින්දර හැන්දෑවේ තෑගි යකාගෙන් පළවෙනි තෑග්ග දිනාගත්නේ සංජීවනී රත්නායක පේරාදෙනියෙන්. ඉතින් සංජීවනී, අපේ උණුසුම් සුබ පැතුම් ඔයාට. ඔයාට වටිනා තෑගි ඔන්න අපි දෙන්න සූදානම් කරගෙන ඉන්නවා. හරිද? දැන් සංජීවනීට පුළුවන් නම් ඇයි මට බැරි කියලා හිතුණා නේද? අන්න එහෙම තමයි හිතන්න ඕනි. මම නම් කියන්නේ කිසිම වෙලාවකදී වැඩේ අතාරින්න හොඳ නැහැ. ඕන දෙයක් සංජීවනීට පුළුවන් නම් ඇයි අපිට බැරි? අන්න එහෙම හිතන්න ඕනි. හරි, අපි බලමු මේ පැයේදී තෑගි යකා මොන විදිහට දෙන්නේ තෑගි අරගෙන කියලා. කොයි වෙලාවේ හරි තෑගි යකා ඇවිල්ලා මෙතන පොඩි සද්දයක් දානවා. ඒ සද්දය ඇහුන ගමන් මොඩි කරන්න තියෙන්නේ අපේ වෝල් පෝස්ටරේ ගිහලා ටග්ගාල තෑගි යකා ඇවිල්ලා සද්ද දාන වෙලාව කමෙන්ට් කරන එක. ඒ වගේම තමයි WhatsApp මැසේජ් කරන්නත් ඔයාට පුළුවන්කම තියෙනවා. WhatsApp පැත්තෙන් ඔයාට මැසේජ් එකක් දාන්නත් පුළුවන්. තෑගි යකා ආවේ මෙන්න මේ වෙලාවට කියලා ඔයාගේ නම, ගම, ෆෝන් නම්බර් එක මේ හැමදේම පැහැදිලිව සටහන් කරලා WhatsApp එකට ඔයාගේ මැසේජ් එක එවන. දැන් අපි යමු WhatsApp messages පැත්තට. දැන් ගොඩාක් වෙලාවකින් මට WhatsApp messages එවලා තියෙන කට්ටිය කියන්න බැරි වුණා. අඩේ අඩේ හොර ගෙඩියා වගේ මාව අහගෙන ඉනෝ නේද? හේ, සුබම සුබ දහවලක්, වාසනාවන්ත දවසක් ජානු මැනික. අනේ අප්පේ, කොහොමද ඔයාට ලස්සන සින්දුවක් අහපු නේද කියලා මැසේජ් කළා තියෙනවා තරිඳු රුක්ෂාන්. ඒ වගේම දිනු දිනු යෝන් සෙනෙහසේ නව ඉන්නවට ඊළඟ සාංග එකට මම අනිවාර්යයෙන්ම එකතු කරගන්නම්. එතනින් පස්සේ කවුද මේ නීල මහරින් වාශිතයන් වර්ක් ෂොප් එකේ මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. මං වාශි අක්කට පොඩි රෙස්ට් එකක් දුන්නා. එයා හොඳ නැද්ද පොඩක් රෙස්ට් කරන්න? මං අහන්නේ යා, හැමදාම ඔය කෙල්ලට ওই විදිහට මහන්සි වෙන්න පුළුවන්ද? කවුද මේ ගින්දර හැන්දෑවට අලුත් පාටක් එකතු කළ චානට හිනාවෙන් හදවත් දිනන්න වදනින් මතකයක් වෙන්න සුබ පැතුම්. අනේ මං ආදරේ ක්වේටලින් අච්චිනි. අච්චිනි, මං ඔයාට ආදරේ. උම්මා උම්මා ගඩා කාදරෙන් මං එකතු කරගන්න මගේ භාෂ්‍ය මැණිකවත් ලස්සන සිද්දුවකට එකතු කරගන්න මදක් කළ ආදරේ කිව්වා කියන්න කියලා තියෙනවා. මං දන්නවා එයාට ඔයා දුන්න ආදරේ වගේම ලස්සන ආදරයක් මගේ හිතේ මං වෙනුවෙනුත් තියනවා කියලා අච්චි. මං ආදරේට වට අච්චි කියමයි, හරිද? මගේ අච්චි මැණික මං ආව මේ සාංග එකට එකතු කරගන්නවා. ඉන්න හවස හතර වෙනකන් ඔයාගේ මගේ ගින්දර හැන්දෑව.

0: අම්බේ පුසුම්බ යක්කු යන්නේ පුළුට සුවඳට. ඒත් මේ වෙන මොකද්ද සුවඳකටනේ ආවේ? නරකනේ යකාවනේ කොහොම හරි.
1: ඇයි මොකද අපේ පුළුට සුවඳ එන්න? අපි ළඟ ඉතින් කොයි වෙලේ රෝස සුවඳ තමයි යන්නේ තියෙන්නේ. කවුරුත් කිව්ව නැති වුණාට මං විසින්ම මාහට කියාගන්න ලදි. ඔන්නවා දවල් දෙකයි විනාඩි 20යි. දවල් දෙකයි විනාඩි 20යි. මේක තමයි ඔයාගේ වාසනාවන්ත වේලාව. තෑගි යකා සුවඳ හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ සුවඳත් එක්ක අඩ තෑගි කන්දරාවක් තියෙනවා. සංජීවනී කලින් පැයේ දින්න නම් ඇයිද අයියෝ මට බැරි එහෙම කියලා හිතලා එන්න පුතේ දවල් දෙකයි විනාඩි 20යි කියලා ටක් ගාලා අපේ වෝල් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි WhatsApp message කරන්න හරිම වෙලාව. ඔයාට රුපියල් 10000ක මුදල් තෑගි දිනා ගන්න පුළුවන්. Pearl Bay යන්න ඔයාට රුපියල් 10000ක ටිකට්ස් දිනා ගන්න පුළුවන්. කීර සම්බ කාපු කාලයක් මතකද? කීර සම්බ හැම කෑවද? කීර සම්බ කිලෝ 20ක් අනේ. පොඩි පොඩි ඒවා පිදෙන්නේ නැහැ. ලොකුම ලොකු තෑගි කන්දක් ඔයාට. ඔන්න දිනා ගන්න දවල් දෙකයි විනාඩි 20යි තෑගියක් ආපු වෙලාව. ආගේ විස්තරත් එක්ක කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් අපේ WhatsApp එකට ටග්ගලා මැසේජ් එකක් එවන්න. ඒ අතරේ තව දෙයක් ඔයාට මතක් කරන්න තියෙනවා. මේක ගොඩක්ම ගර්ල්ස්ලාට වැදගත් වෙන පණිවිඩයක්. ගර්ල්ස්ලාට ඉතින් ජීවිතේ හැම දවසක්ම අමාරු දවස් වෙන්න දෙන්න බැහැනේ නේද? අමාරු දවසොත් අපි ඊගර්ල්ස්ලා විදිහට හරි ලේසියෙන් පහසුවෙන් ගෙවන්න ඕනි. සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් ගෑනු නම් ඔහොම තමයි කියලා. කවුදනේ ඒව දැන් පිළිගන්නේ? ගෑනු ළමයින්ට දැන් අමාරු දවස් කියලා දෙයක් නැහැ. හැම දවසක්ම සුව පහසු දවසක් කරගන්න නම් ඔයාගේ ළඟ අනිවාර්යම තියෙන්න ඕනි දේ තමයි ෆෙම්ස් ඇය කියලා කියන්නේ. ඔයාගේ පීරියඩ්ස් දවස් කිසිම විදිහකින් ඔයාට අපහසුකින් තොරව ගෙවන්න නම් ඔයාගේ ළඟ ඔයාගේ බෑග් එකේ හැම වෙලාවකම ෆෙම්ස් ඇය තියාගන්න. හස්බන්ඩ් සුපර් මාකට් එකට යනකොට මාකට් යන වෙලාවට කියන්න ෆෙම්ස් ඇය අරගෙන එන්න කියලා. හරිද? එයාට කියන්න වෙන වෙන ඒවා නම් උස්සගෙන එන්න එපා කියලා. මොකද එහෙම වුණොත් ඔයාගේ අමාරු දවස් තවත් අමාරුයි. හරිද? එහින්දා අනිවාර්යයෙන්ම ඔයාත් පෑඩ් පැකට් එකක් ගන්නකොට නම බලලා අරගන්න. දැන් ඉතින් ඔයාට ඕනම සුපිරිවැන්සලකින් ෆාමසිස් වලින් මේ ඕනම තැනකින් අරගන්න පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට දෙයියෝ අපිට දේවල් සෙට් කරන්නේ දෙයියෝ ජීවිතේ මේ වගේ අමාරුම දවස්වලට. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ අද කොයි හරි යන්න හිතාගෙන ඉනවා, විශේෂම කෙනෙක් මුණ ගැහෙන්න යන්න හිතාගෙන ඉන්නවා, එහෙම නැත්නම් ජීවිතේ විශේෂම ජොබ් ඉන්ටර්විව් එකකට, එක්සෑම් එකකට, මේ දේවල් වලට යන්න හිතන දවස් වලට දෙයියන්ට හිතනවා පොඩ්ඩක් රිද්දලා බලන්න. එහෙම කොහොමද දැන් අපිට ෆෙම්ස් ඇය තියෙනකොට රිද්දන්න නේද? එහෙනම් ඉතින් ලීක් වෙන ප්‍රශ්න නෑ. ඔයාට අපහසුකින් තොරව ඕන තරග ගිහිල්ලා ඕන විදිහට ආගේ දවස ගෙවන්න, ෆෙම්ස් ඇය අරගන්න. මේ හැම දෙයකටම SLS ISO තත්ත්ව සහතික හිමි වෙලා තියෙන සාධාරණ මිලකට ඔයාගේ අතට එන ෆෙම්ස් ඇය ඔයත් අදම මිලදී ගන්න අරගන්න. ඔයාට ඔයාගේ අපහසු දවස්ව පහසු කරගන්න පුළුවන්.

0: කින්දර හැන්දෑවා.
1: Brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
3: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
8: දවල් දෙකයි විනාඩි 26යි.
9: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
10: අලුතෙන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලි අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122777 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
11: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
12: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
13: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
14: රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
15: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
16: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
17: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
18: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වර
19: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
20: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ
19: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
18: මේ අලුත් ඇපල් CEOට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්.
17: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
19: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
1: Brought to you by
2: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
0: රසට ගුණට උයන්න පිටේ 3-5.
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්මම තන්න prime group 13:22.
21: Net FM algo town.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
8: දවල් 2:29.
3: සහෙල්

0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
1: LG Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: අම්මා ආතරින් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය. Serendip Green Plantation Private Limited.
3: Upuls International, Modagayata Ratnapura saha Bandara Vela, Tailoring Kalave Niyama Urumak Karuwange Siya Wasaka Visheshtatwaya, Upuls International.
4: ඇයි ෂුගර් කියලා මූණෙන්න කල සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0547 31 33 540.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ AAT නවශිෂ්‍ය ලියාපදිංචිය සඳහා වන 20% වට්ටම සහිතව ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචි වන්න. අඩු වයසින් ඔබේ වෘත්තීය සිහිනය ජය ගන්න. අමතන්න 0112 559 669.
7: දවල් 2 වෙනාඩි 31යි.
8: දවල් 1 හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩිස් එක අහන්න. net FM ගින්දර හැන්දෑව.
7: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
9: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
7: දවල් 2 වෙනාඩි 32ක් වෙනකොට ඔන්න මේ පැයදීත්‍ය අකා කඩා පැනලා ඉවරයි. හරිද? තාමාට වෙලාව තියෙනවා. මේ පැය ඉවර වෙන කලින් ඔයාගේ මෙසේජ් එක එහෙම නැත්නම් කමෙන්ට් එක අපේ වාල් පෝස්ට් එකට දාන්න. ඔයා අතර ඉතින් අපේ net fm facebook fan page එක ලයික් කරලා ෆලෝ කරලා නැත්නම් පොඩි ලයික් කරලා ෆලෝ පාරක් හැම දාගෙන යන්න අමතක කරන්න එපා ළමයි. හරි? ඒත්‍රි මතක් කරන්න ඕනේ ඔන්නවාට මෙන්න මේ පණිවිඩය ගැනත්. සාමාන්‍යයෙන් ආයුර්වේද ප්‍රතිකාර ලබා ගන්න කෙනෙක් නම් ආයුර්වේද කියන වචනය ඇහුර ගමම්ම ඕන කෙනෙක්ට මුලින්ම මතක් වෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන. අන්න එහෙම මතක් වෙන ඔයාට තමයි මේ කියන්නේ. දන්නේ කෙනෙක් ඉන්නෝ නම් එයාටත් ඔය මේ පණිවිඩය කියන්න. net එකේ චාරු තමයි කිව්වේ කියලාත් කියන්න. 100% ආඩ නිසි ප්‍රතිකාර ලබා ගන්න සහ ඔයාගේ මේ තියෙන කාලයක් තිස්සේ ඔයා මේ ෂුගර් දියවැඩියාව හින්දා දුක් විඳ කෙනෙක් නා. එක එක්කෙනා කිව්ව තැන් වලට ගිහිල්ලා බෙහෙත් අරගත්ත කෙනෙක් නා. දැන් ඕක අමතක කරන්න ඔයාට හොඳම දේ හොඳම තැනින් දෙනවා. ඒ තමයි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක. ඔයාත් කාලයක් තිස්සේ දියවැඩියාව නිසාම පීඩාවට පත්වෙච්ච කෙනෙක් නම් ඔයාට පුළුවන් සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ඔයාට ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධයක් ඔන්න මේගොල්ලන් හඳුන්වා දීලා තියෙනවා. සෙවනගල මධුකා කැස්සට පැනිය. කැස්ස මොකදනේ ඔය හැම වෙලේම කැස්ස? එහෙම කියලා කවුරු හරි කෙනෙක් ඇහුවා නම් දැන් එයාගේ කට වහගන්න කියලා ඔයාට කියන්න පුළුවන් සෙවනගල මදුකා කැස්සට පැනිය පාවිච්චි කරලා. ඒ වගේම තමයි ලිවර් එකේ තෙල්, ඒ කියන්නේ පැටි ලිවර් තියෙන කෙනෙක් නම් බය වෙන්න එපා. කවුරු දැන් මොනවා කිව්වත් මේවට බය වෙන්න ඕනේ නෑ ළමයි. ඔයාට පුළුවන් සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරන්න. නිට්ටාවටම ඔයා ඔය කාලයක් තිස්සේ ඔය ලෙඩ ගැන කිව්වහම ලෙඩ වැඩි වෙන්න හේතුවක් තමයි හිතට දැනෙන පීඩනය. ඔය හැමදේම නැති කරගෙන ඔය පීඩාවට පත්වලා හිටපු හැමදේම ඔයාට නැති කරගන්න දැන් පුළුවන්කම තියෙනවා. මතකයිනේ පැටි ලිවර් තියෙන කෙනෙක් නම් සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. මේක වයස් භේදයක් නැතුව තියෙන ප්‍රශ්නයක් තමයි. කෑම අප්‍රියයි මට නම් දෙයනේ කියලා එහෙම නෑ. හැබැයි සමහර වෙලාවට බඩ පිපිලා බඩ කැක්කුම බඩ අජීර්ණය මේ වගේ දේවල් තියෙනවා. එන්න එහෙම කෙනෙක් නම් ඔයාට 100% ස්වභාවික සෙවනගල අසමෝධකම් බොන්න පාවිච්චි කරන්න.

පුළුවන්කම තියෙනවා දැන් සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතරේ සෙවනගල ශ්‍රියා දේවි හැවිල්ලක මේ මගේ වගේ ලස්සන කොණ්ඩයක් ඔයාටත් හදාගන්න ඕනි නම් ඔන්න ඔයාට සෙවනගල ශ්‍රියා දේවි හැවිල්ලකත් දැන් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා මේ වගේ ගොඩාක් දේවල් ඔයාට දැන් සෙවනගල නිෂ්පාදන අතරේ මිලදී ගන්න පුළුවන්කම තියෙනවා මේ කියන සියලු නිෂ්පාදන කමල් බඳුල වීරපෙරුම වෛද්‍යතුමාගේ අධීක්ෂණය යටතේ තමයි සිද්ධ වෙන්නේ ඉතින් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය අවුරුදු 40කට වැඩි කාලයක් පුරාවට මේ විශ්වාසය තියාගෙන ඉන්නේ හරිම දේවල් වලට දුන්න නිසා. ඉතින් ඒ විශ්වාසය තව තවත් වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. ඔයත් මේ කිව්ව ලෙඩ රෝග නිසා පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් අරගන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කෝල් එකක් දෙන්න. නම්බර ලියා ගන්න කොලයක් පැන කතේ තියෙනවා නම් ළඟ තියෙනවා නම් ටග් ගාල ලියාගෙන එමු නැත්නම් ෆෝන් එකත් තියෙනවා නම් ඩයල් කරගන්න මෙන්න මේ නම්බර එක 0437 31 33 540 මං ආයෙ මතක් කරන්න චුට්ටක් ඩාමුණා ඩෝමුණා 0437 31 33 540ට ආඩු පුළුවන් කාලෙකක් දීලා මේ ගැන වැඩි විස්තර දැනගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දවල් දෙකයි විනාඩි 46.
3: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: අපේ අම්මා ගෙදර ආවද?
2: නැහැ. අම්මෝ මෙයා වෙනදෙත්වා.

0: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
1: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නම නැද්ද ඉතින් යන්න ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
2: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
5: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01164 667222 අමතන්න.
0: දවල් දෙකයි වෙනාඩි 43යි.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දවල් දෙකයි විනාඩි 46යි.
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
5: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
6: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0774064397. අලුතෙන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112 627 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
7: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න, ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
8: එදා ආජි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
10: Dabba, leke, mood, boo.

0: கிந்தர ஹண்டேவா
1: brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
3: ෆ්‍රෙම්ස් ඇයික ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
4: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540

0: नेट एफएम किंदर हंदेवा विजानु चंकमरा
1: दिलो ओ जानो जानो खटाई ढीला उठाई पुलवान नंगे दिन नगे नाम देखो ये सिंधु उड़ क्या ना मामा के नाम क्या करता हम उगते रहे था सिंधु एक लंगी होना था मैं सिंधु प्ले कराने मामा ये तो कुछ एक ही संपूर्ण आई थी बट सीन हुआ अम्मा හරි ඔන්න ඉතින් මේ පැයදිත් මං කවුද තෑගියකාගෙන් ජයග්‍රහණය කරේ කියලා තෝරගෙන නම් ඉවරයි ඉවරයි කිවර ඉවරම නෑ ඊළඟ පැයත් තියනවා හරිද ඔන්න ඊළඟ පැයදී වාසනාවන්තය ඔයා වෙන්න පුළුවන් සූදානමින් ඉන්න එක ඔබ සතුයි හරි දැන් ඔන්න මේ පැයත් ඉවර වීගෙන එන්නේ අපි දෙන්නගේ දෙවනි පැය අන්තිම විනාඩි කිහිපේ අපි දෙන්න මේ ඉන්නේ ඊළඟ පැයට යන්න කලින් ඔයාට මතක් කරන ඔයාගේ ජීවිතේ අපහසුම දවස් කිසිම පහසුවක් නැතුව ගෙවන්න නම් ඔයාගේ ළඟ හොඳ පෑඩ් එකක් තියෙන්න ඕනි මේක ඉතින් ගෑනු ළමයින්ට කියන පණිවිඩයක් වුණාට මේ පණිවිඩේ මේක අහගෙන ඉන්න බොයිස්ලටත් අනිවාර්යයෙන්ම වැදගත් තේරුණාද මේ මරිහා පැත්තේ ඉන්න කෙනාගේ මං අහන්නේ මොකද ඉතින් ගර්ල් ෆ්‍රෙන්ඩ් එහෙම හදිස්සියක් කරොත් එයා කිව්වොත් බබා මට අද පීරියඩ්ස් මට පෑඩ් පැකට් එකක් ගෙන්න ගන්න ඕනි මෙන්න මේක අරගෙන එන්න කියලා ඔයයි වෙන වෙන ඒවට යන්න එපා වෙන ඔප්ෂන්ස් තියෙන්න බෑ ළමේ ඔයාට ඔයාලඟ අනිවාර්යම තියෙන ඕනි එකම එක ඔප්ෂන් එකයි මේකට ඒ තමයි ෆෙම්ස් ඇය කියලා කියන්නේ ෆෙම්ස් ඇය කියන්නේ ඔයා වෙනුවෙන්ම ඔයාගේ අපහසු දවස් පහසු කරගන්න පුළුවන් විදිහට නිෂ්පාදනය කරලා තියෙන පෑඩ් එක ඉතින් ඔයාට කිසිම ලීක් වීමක් නැහැ සමහර වෙලාවට හරි මම් මුලින් කිව්වා වගේ ජීවිතේ හොඳම ලස්සනම දවස වෙන්න පුළුවන්. ඔයා හිතන්න ඔයාගේ අද වෙඩින් එක දවසට ඔයාගේ පීරියඩ්ස් ඇදලා තියෙනවා නම් මොකද කරන්නේ? ඉවරයි නේ ඉතින් කොහොමද ඔයා ඔයාගේ ලස්සන ඇඳුම ඇඳගෙන ඉන්නේ දාට? ඔයාට හිතනවා දැන් සමහර වෙලාවට ඔයා අපේ දුර ඈත ගම්වල ඉන්න අපේ අම්මලා අම්මලාට ඊට පස්සේ අපේ නංගිලාට අක්කලාට ඒගොල්ලන්ට සමහර වෙලාවට මේ පෑඩ්ස් ගන්නවා කියන එක පොඩි ප්‍රශ්නයක් මිල ගණන් එක්ක. හැබැයි ඔයාට දරන්න පුළුවන් පහසු මිලකට වෙන වෙන ඔප්ෂන්ස් වලට යන්නේ නැතුව ඔයාට හොඳ සෞඛ්‍ය ආරක්ෂිත විදිහට ඔයාගේ දවස කිසිම විදිහකින් අපහසු කරන්න නැතුව හරි පහසුවෙන් ඇඳගෙන ඉන්න පුළුවන් ෆෙම්ස් වෙතින් හඳුන්වා දෙන ෆෙම්ස් ඇය ඔයාට දැන් මිලදී ගන්න පුළුවන්. කමතර මේක ඕනම සුපර් මාකට් එකකින් ඔයාට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ෆාමසිස් වලින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඇඳගෙන ඉන්න පහසු වෙන්නත් ඕනි, ලීක් වෙන්නේ නැති වෙන්නත් ඕනි, ගෙවන මිලට උසස් තත්ත්වයේ පෑඩ් එකක් වෙන්නත් ඕනි. ඔය හැමතේම එකට එකතු වෙච්ච හොඳම පෑඩ් එක තමයි ෆෙම්ස් ඇය කියලා කියන්නේ. ඉතින් හැම වෙලාවකම ගෑනු ළමෙක් වුණාම ඔයාගේ බෑග් එකේ ඔය පෑඩ් එකක් තියෙන්න ඕනි. එහෙම තියාගන්න පෑඩ් එක ෆෙම්ස් ඇය කරගන්න. හරිද? මොකද මං එහෙම කියන්නේ ඔයාගේ අපහසු දවස් කිසිම අපහසුවක් නැතුව පහසුවෙන් ගෙවන්න නම් දැන් ඔයා ළඟ තියෙන්න ඕන දේ තමයි ෆෙම්ස් ඇය කියලා කියන්නේ SLS ISO තතු සහතික එක්ක නිෂ්පාදනය කරලා තියෙන ෆෙම්ස් ඇය දැන් ඔයාට සාධාරණ මිලකට ඕනම සුපිරි වෙළඳසැලකින් ෆාමසිහකින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. අපි අමුද WhatsApp messages පැත්තට කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න තමයි මේ යන්න හදන්නේ. හයි ජානු, මාත් ඔයාව අහගෙන ඉන්නේ මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. මාරි මැසේජ් එකක් දාලා දෙනවා නේ සුදු මණිකා, තැන්කියෝ ආගේ කමෙන්ට් එකට. හරිද? මම අනිවාර්යයෙන්ම ඊළඟ සිදුවර එකතු කරගන්න. ගම්පහ රවිද කොල්ලා ඉන්නා මේ වෙලාවේ. හයි චානෝ, ගින්දර හැඳ වහගෙන ඉන්නේ සින්දු ගොඩාක් වෙන්න ආදරේ කියලා දෙනවා. මොම මාත් ආදරේ. හරිද රවිදු, ඔයාට ඊළඟ සින්දුව අනිවාර්යයෙන්ම දෙනම්. ඊළඟට මං දෙන්නෙත් උම්ම සින්දුවක්. ස්පෙෂලි මේකම අවහගෙන ඉන්න කොල්ලෝ ටිකට තමයි දෙන්නේ. කෙල්ලෙක් වුණාම කොල්ලෙක්ටන ඉතින් ලස්සන සින්දුවක් දෙන්න ඕනේ නේද? හයි චානෝ, මට ලස්සන සින්දුවක් ඕනි. චාමර වීරසිංහගේ සින්දුවක් නා සුපිරි කියලා කොටවින් කසුන් මැසේජ් කළා තියෙනවා. කොල්ලෝ මම ට්‍රයි කරන්නම් යන්න කලින් කොහොම හරි දෙන්න. දැනට මං දෙන සින්දුව ඔයා මට ආදරේ නම් අහගෙන ඉන්නම ඕනි. හරිද? ඊට පස්සේ ඔයාව සද්දටම අහගෙන ඉන්නවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මහියංගනේ ලීලාවතී රත්නායක. අනිවාර්යෙන් මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් ලීලාවතී ඔයාව මං එකතු කරගන. ආර්යදාස ඉන්දික කුමාර ප්‍රියදර්ශන රත්නායක සසික චාමිල් ඒ වගේම ඔයාවත් නෙට් එෆ්එම් ටීම් එකත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ෂුව මං ඊළඟ සෝන් එකට අනිවාර්යෙන් එකතු කරගන්න. මගේ මැසේජ් එකත් බලන්නකෝ අකුරැස්සෙන් යශෝ. කොහොමද යශෝ, ඔයාව අනිවාර්යෙන් එකතු කරගන්නවා. මං යාරචුටි නිවාඩුවක් දුන්නා. ඔයාට මං හොඳ නැද්ද? හයි, ගුඩ් ආෆ්ටර්නූන් චානු අක්කේ. යකා පැන්න වෙලාවත් ඉවලා තියෙනවා කරස්ස යෂෝ. Thank you යෂෝ, මාව හගෙන ඉනෝට ගඩා කාදරින් මං ඔයාව එකතු කරගන්න අහන්න දෙන්න රෙඩි කරගත්තා. මෙන්න මේ සොන්ග් එකට.

0: studio. Obove tagginenni.
1: Amma adren abitekavapu. Vatkata karasa. Divya kulubalone shpadana. Amma gyat kunaya. Serendip Green Plantation Private Limited.
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම at news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. ඉදිරියේදී ඇතිවිය හැකි එලිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් පරිසර මාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ මහතාස්ගේ සභාපතිත්වයෙන් යුතුව පත්කල විශේෂ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සහ නිලධාරී කමිටුව පළමුවරට රැස් වී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී ආහාර සුරක්ෂිතතාව, ජල කළමනාකරණ සහ බලශක්ති සුරක්ෂිතතාව පවත්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් සකස් කිරීම සහ සෙලම රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයත් ඒකාබද්ධ මෙහෙයුම් සහතික කිරීම සඳහා සහ මහජනතාව දැනුවත් කරමින් ආපදා අවදානම අවම කිරීම සඳහා කඩනම් ක්‍රියාමාර්ග ගැනීමත් වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සහ නිලධාරී කමිටුව පත් කරනු ලැබුවා. මිලගනිත් නිවුස් පස්වරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news trail කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: කින්දර හැන්දෑව
6: brought to you by
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
8: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ
9: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
10: FM 95 94.8

0: Kinder Hände war. Kinder Hände war.
1: Api waiting. Batti tiyo karanna nan. Kohen kohen hari adu karanna wenawa. Suba sandawak dawal thunai. දවල් වෙන්නේ කොහමද සැන්දවක් කිව්වහම හවස තුනයි විනාඩි 11යි වෙලාව. පැය පටන් ගන්නකොටම චුට්ටක් නාගත්තා වගේ. සමන් කැලක් විතරයි අඩුනේ. හරි අපි වගේ මගේ අන්තිම පැයට ඇවිල්ලා තියෙන්නේ. මේ පැයදිත් ඉතින් කලින් පැය වගේම කොයි වෙලාවක හරි අර යක්ෂයා එන්න ලෑස්ති. හරිද? අනේ යක්ෂයා මෙතන ඇවිල්ලා බලලා බලලා බලලා බලලා ටග්ගල මේ පැයට කලින් පැය කියන්නේ දෙකේ පැයේ විනව මට තෝරලා දුන්නා. මං එයාත් එක්ක පොඩ්ඩක් ඉතින් රණ්ඩු තුන අපි මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කරමු කියලා. යක්කන් තුන දෝනවට වැඩිය බය වෙන්න හොඳ නෑ බබා. ඒකල්ලංවත් අපිට නටවන්න පුළුවන් ඉතින්. මොකද අපි ගෑනුනේ. බොරුද මං අහන්නේ? දැන් හස්බන්ඩ්ලා කල්පනා කරලා බලන්න චුට්ටක්. වයිෆ්ට ගෙදර යකා වැහුනහම හස්බන්ඩ්ගේ යකා පරාදයි නේද? අන්න ඒ වගේ තමයි අපි දන්නෝ ඒ යක්ක ඔක්කොම නටවන්න. ඒකනේ මෙච්චර ලොකු යකෙක්ව නටවලා කොහොම හරි තෑගි ටිකකුත් අරගෙන තියෙන්නේ ගින්දර හැන්දෑවෙන්. ගින්දර හැන්දෑවේ අන්තිම පැයට එනකොට ඔන්න ඔයාට මේ පැයදීත් කොයි වෙලාවක හරි ඒ යක්ෂයාගේ යක්ෂහර ඇහෙනවා. ඒ අහුන ගමම්ම ටග්ගාලා ඔයාගේ ඔක්කොම විස්තර ටික අපිට වට්ස්ඇප් මැසේජ් කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපේ වෝල් පෝස්ට් එකට ටග්ගාලා ගිහිලා කමෙන්ට් එකක් දාන්න තමයි තියෙන්නේ. අපි බලමුද කලින් පැයේ කවුද වින් කරේ කියලා. ඔයා හිතන්න උපන්දිනයක් දවසට බර්ත්ඩේ එකක් තියෙන දවසක එක පාරටම හිතාගන්න බැරි විදිහ ලොකුම ලොකු සර්ප්‍රයිස් එකක් හම්බුනොත් ඔයාට මොකද හිතෙන්නේ? හිතන්නවත් නැති විදිහට හිතන්නවත් නැති කෙනෙක් ඔයා ආදරෙන් gift එකක් දුන්නොත් ඒකත් ඔයා හිතන්නකෝ යකෙක්ගෙන් birthday එකක් දවසකට තෑග්ගක් හම්බෙනවා කියලා කියන්නෙම අපෝ. ඉතින් ඊටත් වැඩිය මොකද්ද? මහේෂිකා රත්නායක happy birthday darling. ඒ වගේම තමයි අද දවසේ ඔන්න දෙවනි පැයේ වසනවන්ති ඔයා තමයි මහේෂිකා. ජයල මහේෂිකා රත්නායක අද උපන්දිනේ මගේ කියලාත් කියලා තිබුණා. හැපි බර්ත්ඩේ මහේෂිකා. ඔයාට මේ අවුරුද්දේ ඔන්න උපන්දිනේට හොඳම තෑග්ග net fm ගින්දර හැන්දෑවෙන් මන් දෙනවා. තෑගි අකාගෙන් තෑගි අකා තෑගි ගෙනවට තෑග්ග දෙන්නේ මමනේ. එතකොට ඉතින් මන් දොන්න වගේ තමයි. හරිද? එහෙනම් ඉතින් ඔන්න ඔයාට අපේ උණුසුම් සුබපැතුම් මහේෂිකා රත්නායක. ජයලින් හාට තමයි ඔන්න අපේ දෙවනි පැයේ තෑගියකාගේ වටිනා තෑග්ග හිමි වෙන්නේ. ඉතින් මහේෂිකා වගේම ඔයාටත් පුළුවන්කම තියෙනවා මේ පැයේදී තෑගියකාගෙන් වටිනා තෑගි දිනා ගන්න. ඒ හින්දා ලෑස්ති වෙලා ඉන්න ඕනි. අපි අමුට අග්ගාල වට්ස්ඇප් මැසේජස් පැතර කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. කවුද මට මේ ආදරේ කියන කෙලි පොඩ්ඩ මහේෂි යතියන් 13. හයි මහේෂි, ආදරේ මමත් අනේ ඔයාට අනිවාර්යයෙන්ම එකතු කරගන්නම් ඊළඟට අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන සොන් එකට. කවුද කවුද මේ නම හොයාගත්තේ? වෙල්කම් ඩාර්ලින්. ආයි ආයි ගිදර හැන්දෑවට ආදරේ ගොඩක් උම්ම උම්ම උම්ම ශාන්ති කළුතරින් උම්ම උම්ම උම්ම. අපිත් මේ වෙලාවේ අවහගෙන ඉන්න කියලා තියෙනවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. තැන්ක් යු මාව අහගෙන ඉන්නවට මැණික් කැටේ. මම මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නේ මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. කවුද මේ මැසේජ් එකේ වල තියෙන්නේ? කොයිතින් ලස්සන නමක් තිබුණට මේ නමේ වන්නේ නැති ළමයින්ට දෙන්න තියෙන්නේ අල්ලගෙන දෙකක් නමත් එක්වාගේ මැසේජ් එකේ වන්නේ. එතකොට මං ආයෙ පාරක් කියනවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කරන්නාගුරු පූණ රබර් ඉන්ඩස්ට්‍රි ආයතනයේ රබර් බෝස් නිෂ්පාදනය කරන ගමන් සමන් අජිත්, සමන් අයියා, අජිත් අයියා පරිවත් මහන්සියක් දැනුන්නේ නැහැ නේද අද මං ඉන්න හින්දා. ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. හැමදාම ওই විදියට ගින්දර හැන්දාවත් එක්ක ඉන්න ඕනි. අහන්න දෙන්න රෙඩි කරගත්ත ඊළඟ සින්දුවට මගේ කොල්ල කෙල්ල ටික ඔක්කොම එකතු කරගන්නවා. කොල්ලෙක් කෙල්ලෙක් වෙන වයස් ප්‍රශ්නයක් එහෙම කියලා හිතෙන්නේ නැති නේද? දැන් එතකොට අපිටද කොල්ල කිව්වේ අපිටද කෙල්ල කිව්වේ කියලා හිතන කට්ටියට මම කියන්නේ වයස් ප්‍රශ්නයක් නෑ. කොල්ලෙක් වෙන්න කෙල්ලෙක් වෙන්න ඕන කෙනෙක් කෙල්ලෙක් කල්ලෙක් තමයි හිතර විදිහත් එක්ක. ඉතින් මගෙන් තමයි ඔයාට මේ සින්දුව.

0: මම කල්පනා කරේ මේ මම වැටුණු තැනක්. වෙනද යකෙක් දැක්කෝ දුවනවා. දැන් මාව පෙන්නලා කෑගි බෙදනවා. සෙල්ලන්ට යක්ෂ කරුණාව.
1: හවස 3යි විනාඩි 23යි. අර කියන්න වගේදී යක්ෂ කරුණාවක් තමයි යක්කුන්ටත් පහළ වෙලා තියෙන්නේ. හවස 3යි විනාඩි 23 වෙනකොට යකා අමුතු ටෝක් එකක් දාගෙන මට. අපි අහුවේ යෝවට. ඔයාගේ කරුණාව තමයි ඉතින් අපිට ඕනි. තෑගි ගන්න නම් පොඩ්ඩක් යවත් ෂේප් කරගන්න වෙනවනේ නේද? හැබැයි ඉතින් ඔච්චරටම ඇවිල්ලා මෙතන ඇඹරුණා කියලා අපි නම් ඒවට අහුවෙන්නේ නෑ යකෝ. හරි, අපි දැන් ඉතින් ටක් ගාලා පටන් ගමු. SMS කරන්න, මෙසේජ් කරන්න WhatsApp පැත්තෙන් ඔයාලට පුළුවන් මෙසේජ් එකක් දාන්න. හවස 3යි විනාඩි 23ක් වෙනකොට ඔන්න යක්ෂයා ඇවිල්ලා අමුතු කතාවක් කියලා ගියා කියලා. WhatsApp message කරන ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ නමගම විස්තර ටික අපිට එවන්න අමතක කරන්න එපා. ඔයාගේ contact number එකත් එක්ක, ඒ වගේම wall post එක දිනවා netfm අපේ official facebook fan page එකේ. අපේ wall post එකට ගිහිල්ලත් comment එකක් දාන්න අනිවාර්යයෙන්ම. අර මේ පැයේදී යක්ෂයාගෙන් තෑගි දිනා ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒ ගැනත් මතක් කරගෙන මම ඊළඟට ඔයාලට මෙන්න මේ පණිවිඩය ගැන චග්ගල මතක් කරලා ඉන්නම්කෝ නේද? ආයුර්වේදය කියලා කිව්ව ගමන්ම හැමෝටම මුලින්ම මතක් වෙන තැන මොකද්ද? ආයුර්වේද ප්‍රතිකාර ගන්න කෙනෙක් නම් බය නැතුව ඕන කෙනෙක්ට කතා කරලා කියන්න පුළුවන් එකම තැන තමයි ආයුර්වේද ගැන කිව්ව ගමන් මතක් වෙන හොඳම තැන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ඉතින් මෙතනින් ඔයාට ඔයා මෙච්චර කාලයක් දුක් විඳපු ඔය හැම දෙයකටම නිසි ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අද කාලේ ගොඩක් වෙලාවට වයස් වේදිකින් තොරව මේ ගොඩාක් අය මේ දියවැඩියාව කියන රෝගයෙන් පෙළෙනවනේ. ඉතින් ඔයාට දැන් දියවැඩියාව තියෙන කෙනෙක් නම් සෙවනගල මධුමේහ හරිනි කැප්සියුල් එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනාව මේ හැමදේම ඔයාට තුරන් කරගන්න දැන් දිව්‍යම ඖෂධයක් විදිහට සෙවනගල මධුකා කැස්සට පැනිය තියෙනවා. කැස්ස උණත් හැදුනහම ටිකක් ඇඟපතත් රිදෙනවා. මේ දවස් පොඩ්ඩක් පරිස්සමට මේ දවස්වලත් ඔය ඕනවට වැඩිය තියෙනවා. මොකද කාලගුණය, දේශගුණය වුණත් මෙහෙම කරනකොට ටක් ගාලා වෙනස් වෙනවනේ මිනිස්සු වගේ තමයි. ඉතින් අද කාලේ හැටියට කියනවනේ මිනිස්සුත් කාලගුණය දේශගුණය වගේ කියලා. හරිද? එහෙමත් නෙමෙයි, කාලගුණය දේශගුණය මිනිස්සු වගේ වෙනස් වෙනවා. එතකොට ඉතින් ටක් ගාලා ඔය ලෙඩ රෝග කියන දේවල් බෝ වෙන්න පුළුවන්. එතකොට කැස්ස කියන දේ හින්දා ඔයා දැන් මේ දවස්වල අපහසුතාවයට පත් වෙලා නැණනම් හරියට තැනකට ගිහිලා වැඩක් කරගන්නවත් විදිහක් නෑ. ඒකට වාට දැන් ඔන්න හඳුන්වා දීලා තියෙනවා සෙවනගල මදුකා කැස්සට පැනිය. ඒ වගේම තමයි ලිව එකේ තෙල්, ඒ කියන්නේ පැටි ලිව. එකෙක් කෙනා කියනවනේ නේද මේක හරි භයානකයි, අරකයි මේකයි, ඔක්කොම දේවල් කියනවනේ. ඉතින් ඔයාට බය වෙන්න දෙයක් නෑ. ඔය දෙයට ඔයා බය වෙලා හිටියා නම් මෙච්චර දවසක් හරියට ප්‍රතිකාරයක් ඔයාට හම්බුනේ නැත්තම් සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක ඔයාට පාවිච්චි කරන්න දැන් පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි කෑම අප්‍රිය, බඩ පිපෙනව නම් බඩ කැක්කුම, බඩ අජීර්ණය, මේ හැම දෙයකටම 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ගැරු ළමයි කැමදීනේ කොණ්ඩි ඉතින් වැවෙනවට නේද? ලස්සන කේශ කල්යාණිය ඔයාගේ පංච කල්යාණියෙන් එකක්නේ. අන්න ඒක හොඳටම තියනවනම් ඉතින් කවුද අකමැති? දැන් සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර සෙවනගල ශ්‍රියා දේවි හයාවිල් එක වාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි සෙවනගල ප්‍රතිජීව ජීව ශක්ති රසායනය, ඒ වගේම සෙවනගල ජීවවල අම්ල පිත්ත සොය, ඒ වගේම සෙවනගල හන්දිරාජ තෛලය, මේ කියන එකී මෙකී නොකී නිෂ්පාදන දැන් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. මේ සියලුම නිෂ්පාදන කමල් බඳුල වීරප්පෙරුම වෛද්‍යතුමාගේ අධීක්ෂණ යටතේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපේ වෙදකම, අපේ උරුමය, 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද මගින් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කාල් එකක් දීලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. මෙන්න මේ නම්බර් එක ලියාගන්න. නම්බර් එක ලියාගෙන ඔයාලට වැඩි විස්තර දැනගන්න කතා කරන්න පුළුවන්. 047 31 33 540 කියන ෆෝන් නම්බර් එකට කාල් කරලා වැඩි විස්තර දැනගන්න. මේ සින්දුවට මෙන්න මේ දෙන්නවත් මම ඔබාගෙන යන්නද? රමණී අක්ක කතා කළා වලට නරුවෙන්. අනේ ඉතින් හැමදාම net අහන ඔයාව මම එකතු කරගත්ත නැත්නම් දැන් වෙන කවුරු එකතු කරගන්නද රත්තරනේ? ගොඩ කාදරෙන් රමණී අක්ක මම ඔයාව මේ song එකට එකතු කරගන්නවා. ඊට පස්සේ උපාලියයි නවලස් මුල්ලෙන් ධම්මි wife, ඒ වගේම තුෂාන් පුතා, මිහිරංග පුතා එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු ඕචාන කියලා කිව්වා. එහෙම කිව්වට පස්සේ පාලි අයියා ඔයාට මම බෑ කියයි කියලා ඔයා හිතුවද? නෑ නෑ, ඔයාටම තමයි මේ සොන්ග් එක මම ලෑස්ති කරගත්තේ. දැන් චෝරු දාලා ඇවිල්ලා නම් සැහෙන කාලයක්. ඒ වුණාට ඒ කාලේ මතක් කරගෙන ඔයාට මේ සින්දු අහන්න පුළුවන් ධම්මියක් අත් එක්ක.

0: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව
1: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න
1: හවස 3 විනාඩි 36
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේදුනු මාවත සතිය දවස්වල උදේ 10ට වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: NDQ level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුළදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තිය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669
2: හවස 3 විනාඩි 33
3: FM 95 FM 94.8 Net FM
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ අදම කතා කරන්න 0112 636 636
2: අපහසුම දවස්වලට තවත් ඒ අපහසුතාවය වැඩි කරගන්නවද එහෙම නැත්නම් ඒ අපහසුතාවය නැත්තටම නැති කරගන්නවද කියලා තීරණය මගේ ලස්සන ගැරු ළමයි අතේ තමයි තියෙන්නේ. මං එහෙම කිව්වේ ආටවාගේ පීරියඩ්ස් දවස්වලට ඔය තියෙන අමාරුව කොච්චරද කියලා අය අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ නේද? එහෙම දවස් හිතුවටත් වඩා කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ දවසත් නම් කිසිම දෙයක් කරන්න බෑ. අමුතු දේවල් කන්න හිතනවා, ඇඳකට වෙලා ගුලි වෙලා නිදාගෙනම ඉන්න හිතනවා, ඔය වගේ දේවල් හිතනවනේ නේද? හැබැයි එහෙම දවස් ඒ විදිහට හිතන්න නැතිවෙන්න ඔයාට වෙනදටත් වඩා වැඩියෙන් වැඩ කරන්න පුළුවන් දවසක් කරගන්න නම් ඔයා පාවිච්චි කරන පෑඩ් එක ගැන එකපාරක් නෙමෙයි දෙතුන් අතාවක් හරියටම හිතන්න ඕනි. එහෙම හිතුවොත් තමයි ඉතින් ළමයි ඒ අපහසු දවස් කොහෙත්ම ඔයාට අපහසුතාවයකින් තොරව ගෙවන්න පුළුවන් වෙන්නේ. ඔය ඉස්කෝලේ යන පුංචි ගැණු ළමයි කියලා හිතන්න. එහෙම දවසට ඉස්කෝලෙ ගිහිල්ලා ඉඳගෙන ඉන්න පුළුවන්ද? පොඩි බයකුත් තියෙනවනේ නේද? දැන් මික්ස් ස්කූල් එකක නම් ඔයාට හිතෙන්න පුළුවන් බොයිස්ලා තියෙන නිසා අනේ ලීක් වෙලා වගේ තිබුණොත් මට ලැජ්ජ හිතෙයි, මට ලැජ්ජ වෙන්න වෙයි. හැබැයි ඉතින් ලැජ්ජ වෙන්න දේවල් නෙමෙයි ළමයි මේවා. කිසිම වෙලාවක කොල්ලෝ ටිකට මම මේ කියන්නේ හරියද? ඕවා අනේ මොනවද අක්කා ඔයා මේ කියන්නේ කියලා නම් හිතන්න ලැස්ති වෙන්න එපා. ඔකද ජීවිතේ කවදම හරි දවසක ඔයාට වගේ වයිෆ්ට, ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට, ඔයාගේ අම්මට වෙන්න පුළුවන්. මේ කාට වුණත් ඔයාට මේ පැඩ් පැකට් එක

දෙන්න සිද්ධ වෙනවා. හරිද? ඉතින් ඒ නිසා හරිම දේ හරියට තෝරගන්න ඕනි. එහෙම තෝරගත්තොත් තමයි ඒ දවස් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙවන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙනම් හරිම දේ තෝරගන්නකොට යන්න මාකට් එකට එක එක මිල ගණන් වලට එක එක නම් වලින් දැන් පෑඩ් පැකට්ස් තියෙනවා. හැබැයි ඉතින් ඔයා තෝරගන්න ඕනි ෆිම්ස් ඇය. කිසිම ප්‍රශ්නයක් නැහැ. සුව පහසුවට ඔයාට ඉන්න පුළුවන්. ලීක් වෙන්නේ නැහැ. හිතේ බයක් තියාගන්න ඕනේ නැහැ ලීක් වෙයිද කියලා. සමහර ලාවට අර කිව්වත් වගේ ජීවිතේ හොඳම තැන්වලදී පොඩි බයක් එනවනේ නේද? පීරියඩ්ස් ඇදලා තියෙනවා නම් ලීක් වෙයිද දන්නේ නැහැ. මට ලැජ්ජ වෙන්න වෙයිද දන්නේ නැහැ. මේවා ලැජ්ජ වෙන්න කාරණා නෙවෙයි ළමයි. ඇත්තට දවසක් එහෙම හිතාගෙන හිටියා නම් බය නැතුව යන්න. ඔව හංගලා ගේන්න ඕන දේවල් නෙමෙයි. ගිහින් ඉල්ලන්න කඩේ මුදලාලි අයියාගෙන්. අයියා මට ෆිම්ස් අය පැකට් එකක්ම දෙන්න කියලා. නම කියලාම ඉල්ලන්න. එතකොට වෙන වෙන බොරු බොරු දේවල් වලට රැවටෙන්න ඕනේ නැහැ. ආට SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට දැන් අරගන්න පුළුවන්. වාගේ ළඟින්ම තියාගන්න හැම වෙලාවකම ගෑන් ළමෙක් වුණාම මතක තියාගන්න ඕනි හැම වෙලාවකම පෑඩ් එකක් ළඟ තියාගන්න. ඒ ළඟ තියාගන්න පෑඩ් එක ෆිම්ස් ඇය කරගන්න. එහෙම වුණොත් ඉතින් ඔයාට වාගේ අපහසු දවස් හරිම පහසුවෙන් ගෙවන්න දැන් පුළුවන්කම තියනවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: හවස 3යි විනාඩි 46.
3: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112 767 787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තෑගි වැඩි වෙලා.
5: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
6: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
9: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
10: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
11: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට. ඔබත් අදම රස බලන්න.
12: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
13: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
14: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
15: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
16: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
17: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකයින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි මොකට මොනවද හිතුනේ
16: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
15: මේ අලුත් ඇපල් CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
14: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
16: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
18: Brought to you by
3: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
19: රසට ගුණට උයන්න. පිටේ 3-5.
1: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මවතන්න ප්‍රයිම් ගෲප් 13:22.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: හවසතුනයි වෙනාඩි 44යි වෙලාව. WhatsApp messages පැතර යන්න තෝනි කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරනවා ආයුර්වේදයේ කියන නම ඇහුණ ගමන් ඕන කෙනෙක්ට මතක් වෙන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන මතක් කරන්න. එතනින් ඉතින් ඔයාට ඔයා මෙච්චර කාලයක් සල්ලි වේදන් කර කර තැන් තැන්වල ගිහිල්ලා බෙහෙත් ගන්න දඟලපු ඔය ලෙඩ ටික ඔක්කොම නිතාවට සුව කරගන්න පුළුවන් ඖෂධ මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ගෙදර තියෙන බෙහෙත් බෝතල් ප්‍රමාණය වැඩි කරගන්නවද, අතේ තියෙන සල්ලි නාස්ති කරගන්නවද, එහෙම නැත්නම් ඔයාගේ කාලය නාස්ති කරගෙන තැන් තැන්වල යනවද, තීරණේ ඔයා අතේ. ඔයාට හරිම තැනකින් නිසි ප්‍රතිකාර ගන්න පුළුවන් තැනක් ගැන තමයි මේ කියන්නේ. දැන් මෙච්චර කාලයක් දියවැඩියාව කියන රෝගය නිසාම පීඩාවට පත්වලා හිටපු කෙනෙක් නම් ඔයා සෙවනගල මධුමේහ හරිණි කැප්සියුල් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. සෙවනගල මධුමේහ හරිණි කැප්සියුල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට ඔය දියවැඩියාව කියන වචනේ අමතක වෙලා යන්න ඔයාට නිසි ප්‍රතිකාරයක් අන්න ඒකින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව මේ දවස්වල ගොඩාක් වෙලාවට ඇඟපත රිදෙනවා කැස්ස උන ඔය වගේ දේවල් ඇහෙන්න තියෙනවානේ. එහෙනම් ඔයාට දැන් පාවිච්චි කරන්න පුළුවන් දිව්‍යමය ඖෂධය තමයි සෙවනගල මදුකා කැස්සට පැණිය. සෙවනගල මදුකා කැස්සට පැණිය තාමත් ඔයා අරගත්තේ නැත්නම් අරගෙන පාවිච්චි කරන්න. කැමති නේද ඔයාගේ ඔය කේශ කල්යාණිය තව ටිකක් ලස්සන කරගන්න? මොකද අකමැති ගෑනු ළමයි කැමති ටිකක් දිගට කොණ්ඩේ තියනවට. කොණ්ඩේ කැපුවට පස්සේ තමයි කුණු කුණු ගන්න පටන් ගන්න. අපරාදි ලස්සනට තිබ්බ කොණ්ඩේ මම කපලා ඉවර කරගත්ත, දැන් වැවෙන්නෙත් නෑ වගේ ඔන්න ඔහොම කියලා. ඔයාගේ කොණ්ඩේට හොඳම සත්කාරය සෙවනගල ශ්‍රියාදේවි හෙයා ඔයිල් එක අරගෙන පාවිච්චි කරලා බලන්න, ඔයාටම තේරෙයි කොච්චර ලොකු වෙනසක් තියනවද කියලා. ඉතින් මේ සියලුම නිෂ්පාදන කමල් බන්දුල වීරප්පෙරුම වෛද්‍යතුමාගේ අධීක්ෂණ යටතේ තමයි නිෂ්පාදනය කෙරෙන්නේ. ඉතින් අපේ වෙදකම, අපේ උරුමය, 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කාල එකක් දෙන්න පුළුවන් නම් එකක් මම ඔයාලට කියන්න. මෙන්න මේ නම්බෙක ලියාගන්න. ලියාගෙන අදම කාල එකක් දෙන්න. ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේ දැම්මම කතා කරන අය හෙට කතා කරනවා, පස්සේ කතා කරනවා කී කියනවා. මේ දැන් කාල එකක් ගන්න. 0447 31 33 540 0447 31 33 540 කියන නම්බෙකට කාල් කරන්න. ඔයාලට කොහොම විස්තර ටික දැනගන්න පුළුවන්කම තියෙනවා. පිරිමි අපිට අද තෑගි දෙන්නේ නැද්ද කිඳර චාරුවෝ කියලා තියෙනවා. දෙනවා දෙනවා දෙනවා දෙනවා දෙයෝ දෙනවා. අපි බලමු මේ පැයේදී කාටද තැග්ග හම්බෙන්න කියලා. දැන් වාසනාවන්තයන් දෙන්නෙක් ආවා. වාසනාවන්තයෙක් වෙයිද කියලා අපි බලමු නේද? හරි, වාසනාව කොමාරි වාසනාවන්තයෙක් අතට පත්වේවා. ඕං ඒශ්වා පුක් කියලා මම ඔන්න මැතුරුවා. හරිද, අපි බලමු. කසන් නිශාන්ත කොට්ටාවෙන් මම ආව එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. තැන්ක් යූ මාව හගනිනවට. දැන් ඔයා හිතනවාද අද විතරයි මේ ගින්දරයක් මේ තෑගියක ඉන්නේ කියලා? ගින්දර හැඳවෙන්නේ නෑ නෑ නෑ. හෙටත් ඔයාට ගින්දර හැඳවෙවේ තෑගියකගෙන් තෑගි දිනා ගන්න පුළුවන්කම තියෙනවා. අද ඔයාගේ චාන්ස් එක මිස් වුණාට හිතන්න එපා. හරිද, ආට හෙට දවසේ වාසනාවන්තය වාසනාවන්තිය වෙන්න පුළුවන්. හරි, ඊට පස්සේ කවුද මේ බලන්න? කෝකෝකෝ මේ කෙල්ල කවුද? හොකන්දරින් රුක්මණී. අනේ අනේ, මං ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. තැන්ක් යූ පැටියෝ මාව අහගෙන ඉන්නවට. අනිවාර්යෙන් එකතු කරගන්නම් ඊළඟට හන්න දෙන්න රෙඩි කරගෙන තියෙන සාංග එකට. ඊට පස්සේ ඇහැලියගොඩ රෝහලේ ETU එකේ මිස්ලා මාස්ටර්ලා මැඩම්ලා එකතු කරගන්න කියලා ලාලනී අක්කා මෙසේජ් කළා තියෙනවා. ලාලනී අක්කා මං කට්ටියම එකතු කරගන්නම් ඊළඟට අහන්න දෙන්න රෙඩි කරගෙන තියෙන සාංග එකට. තැන්ක් යූ අනේ මාව අහගෙන ඉන්නවට. මං අහන්න දෙන්න ලෑස්ති කරගත්තේ මෙන්න මේ සාංගික. ඒකට එකතු කරගන්නම්.

0: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජානු.
1: මොබිටෙල් ෆයිබ නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබ ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබ ෆිට් කරගන්න.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 3 වෙනි 56යි. අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
4: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න නැතිනම් 011 4 667 222 අමතන්න
5: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: Meltdown, හිස රතය, උණ, සෙම් ප්‍රතිශාව, ඇඟපත වේදනාව, අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltdown, paracetamol විශේෂයකි.
7: පොදු පිළිවෙතින් පේවි උසස් විනයකින් යුතුව දෙයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙළයේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 898
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
9: අක්මාවේ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447 31 33 540
10: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේ මයා
11: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
12: කින්දර හැන්දෑව
13: brought to you by
14: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
10: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
15: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447 31 33 540
3: එහෙනම් ඉතින් මාව මතක කරන්න නැතුව හිතේ තියාගෙනම ඉන්න ඕන හරිද? එහෙම කියලා මටත් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මේ පැත්තට අස්සා ඇවිල්ලා ඉන්නවා. කේන්ති අය දන්නේ කොල්ලට මං ඉතින් තාම ඉන්නවා කියලා. යන්න කලින් කියන්න ඕනේ මේ පැයේ තෑගි අක්කාගෙන් තෑගි දිනාගන්නේ කොල්ලෙක්. නිලත නානා අක්කාර අටකලම් පන්නේ. ඔන්න ඔයා තමයි මේ පැයේදී තෑගි අක්කාගේ තෑගි මල්ල උදුරගන්න වස්රවන්තෙක් උනේ. අපි උනුසුම් සුබපැතුම් නිලන්ත නානා අක්කාර. එහෙනම් ඉතින් ඔයාටත් ඒ විදිහට තෑගි අක්කාගෙන් ඒ තෑග්ග දෙන ගමන් මමත් යනවා. හෙටත් ඉතින් එනවා තෑගි අක්කාව කොහොම හරි අරගෙන. දැන් ඉතින් මෙයාව මේ එකතු කරගෙන යන්නත් එපා හිමීට. යකෙක් එක පාර යනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි ආ. හරි කොමුනත් Thank you මට ආදරින් මැසේජ් කරපු ආදරින් කෝල් කරපු ඔයාට මං හරි ආදරෙයි. පරිස්සමට ඉන්න මං ආයේ හෙට එනකන් එන්න හිස්සතින් නෙමෙයි තෑගි ගොඩාක් අරගෙන එන මේ යක්ෂයාත් එක්ක. එහෙනම් හෙට හම්බු වෙමු හරියටම නවල් එක වෙනකොට. පරිස්සමට ඉන්නවනේ. ගෙන් ඇන්නම් මං ඔයාගේ ජානෝ.

0: සතුටම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
1: බෙන් බය අලුත් වන අලුත් පැය දිවස්වා net news.
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. ඉදිරියේදී ඇතිවිය හැකි එල්නිනෝ කාලගුණ බලපෑමට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට මේ වන විට තීරණය කර තිබෙනවා. මේ වන විට එහි කටයුතු සිදුවෙමින් පවතින බවයි net news වාර්තාකරු සඳහන් කළේ. මෙම කමිටුව ජනාධිපති කාර්යාලයේදී රැස් වී තිබෙනවා. ආහාර සුරක්ෂිතතාව, ජල කළමනාකරණය සහ බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් සකස් කිරීම මෙහි අරමුණයි. මෙලගනෙට් නිවුස් පස්වර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කී අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
6: බරු බා

සුබ සන්ධ්‍යාවක්. හවස 4යි විනාඩි 8යි වෙලාව. අපි හවසරුවේ වැඩ ටික පටන් ගන්න හදන්නේ. ජානු එක්ක ගින්දර ටිකට සින්දු ටිකක් අහලා මේ පැත්තට ඇවිල්ලා ඉන්නේ. හවසරුවේ චිල් වෙලා ඉන්න පුළුවන් සින්දු ටිකක් අහන්න. ඉතින් ඒ නිසා කතා කරලා මැසේජ් කළා මාත් එක්ක. ඉතින් හවස 6 වෙනකන් ඉන්න තමයි තියෙන්නේ නේද? අද වැඩ වැඩි දවසක්ද? ඔයාලා මහන්සිද? පාළුයිද? තනිකමක් දැනෙනවද? එහෙනම් ඉතින් ඒ ඔක්කොම මූඩ් ෆික්ස් කරලා ෆුල් ජොලි ඉන්න තමයි මේ පැය දෙකම තියෙන්නේ. හරි. ආ වැඩ කරන ගමන් හිටියත් ඊට පස්සේ යමින් යමින් ගමන් හිටියත් පාරිබස් එකේ හිටියත් ඊට පස්සේ මේ වෙලාවේ ට්‍රාන්ස්පෝර්ට් එකේ හිටියත් ගෙදර හිටියත් ඊට පස්සේ කඩේ හිටියත් කොහේ හිටියත් ඔයාට තියෙන්නේ 0711 95 95 95ට මෙහෙම කරලා මැසේජ් එකක් දාන්න විතරයි. හරිද? උදාර විදියට හවස 6ට කලින් මැසේජ් කරන ඔයාව මම මතක් කරනවාම තමයි. Right, in some message කරලා ආවල් පොස්ට් එකක් දාලා තිනෝ net fm official facebook page එකට යන්න ගිහිල්ලා ඊට පස්සේ අනිවාර්යෙන් comment එකක් තියන්න අමතක කරන්න එපා. අද වැඩිපුර මං chance එක දෙනවා whatsapp එකේ message කරන කට්ටියට. ඊට පස්සේ මගේ wall post එකට comment කරන කට්ටියට. හරිද? අද wall post එකේ අහලා තින්නේ වැඩිපුරම trip යන්න plan කරන්නේ කොල්ලොද කෙල්ලොද කියලා. හරි. එතකොට plan කරනවා කියලා කියන්නේ යනව කියන්නේ දෙකක්. හරිද? දැන් අපි office එකේ ගත්තාම plan කරන කට්ටිය සෑහෙන්න ඉන්න trip යන්න. හරිද? හැබැයි වුණාට යන්නේ හරි මාතලොස්සයි. හරි. එතකොට යතලොස්ස අතරේ මමත් ඉන්නවා. මොකද අපි කව ඔය වචන දෙකක් නැහෙනේ. කිව්වොත් කිව්වා. Right. එනිසයි ඉතින් කොල්ලොද කෙල්ලොද වැඩිපුරම trip යන්න plan කරන්නේ කියලා ආඩි කමෙන්ට් එකක් දාගෙන යන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ මම පොඩ්ඩක් බලනවා කවුද ඇත්තටම plan කරනවා වගේම trip යන්නේ කියලා. Okay, එහෙනම් ඉතින් හවසරුවේ ආසම සින්දු ටිකක් අහන්න ලෑස්ති වෙන්න. අද පොඩ්ඩක් හින්දු ට්‍රැක් එකක් එක වැඩේ පටන් ගන්න හිතුණා. මොකද ජානු වැඩේ අප් කරලා දුන්නාම මෙතනින් එහාට වැඩේ අරගෙන යන්න ඕනනේ නේද? හරි, සින්දුවට යන්න කලින් මට මතක් කරන්න ඕනේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගැන. සාමාන්‍යයෙන් සිවිලිමක් ගහන්නේ ඇයි ගෙදර? ගෙදර ලස්සනට තියෙන්නේ ඊට පස්සේ ඇතුළත හොඳ නිමාවක් ගන්න, හොඳ ෆිනිෂින් එකක් තියාගන්න නේද? ඊට පස්සේ දිගු කාලීන පැවැත්මක් බලාපොරොත්තු වෙනවනේ අපි සිවිලිමක් ගැහුවාම උනත් නේද? මොකද සාමාන්‍යයෙන් දැන් සිවිලිමක් ගැහුවට පස්සේ ගේ ඇතුළත අර නිකම්ම තියෙනවට වඩා වෙන පොඩි ලුක් එකක් එනවනේ, පොඩි ආකර්ෂණීය පෙනුමක් එනවනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වාර දැන් ඉස්සර වගේ නිකන් ඔහේ සිලින් ෂීට් එකක් ගහලා හරියන්නේ නැහැ. දැන් ගෙදරට එන අය බලනවා සිවිලි උනත් ගහලා තියෙන ඩිසයින් එක මොකද්ද, ඊට පස්සේ කලර් එක මොකද්ද, ඒක ගෙදරට මැච් වෙනවද? ඔයාට උනත් දැක්කහම ආසයි තෙන්නේ එතකොටනේ නේද? අනේ නිසාම තමයි මම ඔයාලට කියන්නේ කලර් අප් ස්ට්‍රිප් සිලින් ෂීට් එකට වා යන්න කියලා. වාගේ ගෙදර සිවිලිම ගහනවා නම් දිගු කාලීන පැවැත්මක් ස්ථිර කරපු එකම සිලින් ෂීට් එක තමයි කලර් අප් ස්ට්‍රිප් සිලින් ෂීට් එක කියලා කියන්නේ. දැන් ගොඩක් මේ දවස්වල සිවිලිම ගහද්දි බලනවනේ ඉස්සර වගේ නිකන් සිලින් ෂීට් එක ගහන්නේ. දැන් ගොඩක් කට්ටිය බලනවනේ අර නැචරල් වුඩ් ලුක් එකක් ගන්න නේද ගෙදර සිවිලිමට, ඒක ලස්සනයි නේ නේද? අන්න ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ ගෙදර සිවිලිමට නියම නැචරල් වුඩ් ලුක් එකක් ගන්න නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සිලින් ෂීට් එක කියලා කියන්නේ. මේක ඔයාට ඕන කලහයකින් ගන්න පුළුවන්, ගෙදරට ගැලපෙන පාට ගණනාවකින් තියෙනවා. විශේෂයෙන්ම මේක ඇවිල්ලා නැචරල් වුඩ් ලුක් එකක් දෙනවා වගේම තමයි. මේක දිරන්නේ නැහැ, ඊට පස්සේ වේයෝ කන්නේ නැහැ, ඊට පස්සේ අවුවට වැස්සර දෙකට මොරොත්තු දෙනවා. මං කියන්නේ වැස්සට මොරොත්තු දෙනවයි කියලා. සමහර වෙලාවට සමහර සීලින් ෂීට් වහලේ ලීක් එකක් තිබිලා තෙමුණාට පස්සේ සවුත් වෙනවනේ නේද? මේක එහෙම වෙන්නේ නැහැ. හරි, ඊට පස්සේ සමහර වෙලාවට තද රස්නෙට, දැන් වහලේ සිවිලිම අතර ලොකු රස්නයක් තියෙනවනේ, මේකට සමහර වෙලාවට සමහර සීලින් ෂීට් ඇද වෙන්න බලනවා නේද? හැබැයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක එහෙම වෙන්නේ නැහැ. මේක තාපයට මොරොත්තු දෙනවා. හරි, අවුරුදු පහක් කතාවක් ගිහිල්ලා මේකේ මකුණු දැල් පොඩ්ඩක් බැඳුනහම දුවිලි පොඩ්ඩක් ගෑවුනාම ඔයාලට ෂීට් එක පිටින්ම අයින් කරලා දාන්න ඕනේ නෑ. තෙතරෙද්දක් දාලා මෙහෙ කළා වියදාලා දාන්නකෝ. එතකොට ඉතින් ආයි තිබ්බා වගේම තමයි. මේකේ මතුපිට තින් තාලේ පෙනේට වසර 5ක වගකීමක් දෙනවා. ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. අනේ නිසාම වාගේ අතේ තියෙන සල්ලිත් ඉතුරු කරගෙන ගෙදරට ආකර්ෂණීය පෙනුමක් වගේම හොඳ නිමාවක් ගන්න නම් ඔයා ගන්න ඕන සීලින් ෂීට් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක තමයි. අනිත් එක තමයි මේක ෆික්ස් කරාට පස්සේ මැද්ද හිඩස් තියෙන්නෙත් නෑනේ. දැන් ඔය සමහර සීලින් ෂීට් තියෙනවා ෆික්ස් කරාට පස්සේ මැද්ද හිඩස් පේනවා, හරි කැතයි. මේක එහෙම නෑ. ඒ නිසාම තමයි ඔයාලට කියන්නේ සම්පූර්ණ නිමාවක් එක්ක ලස්සනම මුහුණුවරක් ගෙදරට ගන්න නම් ඔයා වහලට අනිවාර්යෙන් සිවිලිමට දාන්න ඕන කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකම තමයි. හවස 4යි විනාඩි 13යි. අපි 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ. දන්නවනේ මම DJ Azar.

කතා කරන්න. 0112 55 63 WhatsApp 0112 95 95 95.

0: hatara atin sindu ehena net fm hatara wate
1: හවස 4:00 විනාඩි 16යි වෙලාව. ආටමන් ප්‍රොමිස් වුණානේ බබා. අද මං ඔයා වැඩිපුර මතක් කරනවා කියලා නේද? සේනමයි සුද්ධිවයි මේ වෙලාවේ අහගෙන ඉන්න හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. මට මැසේජ් එකේ වෙලා තියෙන්නේ කවුද කියලා නෑ. හරිද? ආවත් අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අසයි ලස්සන සින්දුවක් දෙන්න. අම්මවයි අක්කවයි මාවයි එකතු කරගන්න කියලා හන්සිකා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඕකේ බබා, අනිවාර්යෙන් මං ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ උදාර විදියට මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අයියේ, මාත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා කියලා තංගල්ෙන් අප්සරා මැසේජ් කරලා තිනෝ. Thank you, Apsara. Hi, Gomad. Habit may be a way of hugging in the lesson. Sindhu, then the Kilamata message. Givaltini Chatura, thank you. Udara Vidira, the house of Hyde calling our message. Got done. What a hit in Nikochara the Echarak message. Kerano, the Mamata Kerano. Hurry the inside the Mindahatsi, Kulhayanupa, Hayanupa, Hayanupa, Hanambek, you know, Tagalame Patrin.

0: නෙට්
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව
2: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780 වට්ස්ඇප් කරන්න

0: ක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයසා 80 වියේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 වියේදී ඕකේ අදම කතා කරන්න 0112 636 636
1: වාව් ඇන්කටින් එකක්
2: ඕ පුතේ නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇන්කටින් එකක් ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිත වෙන ඇන්ක උපරිම ආරක්ෂාව උසස්ම තත්වයේ සහ පෝෂණ ගුණය සහතිකයි
3: සින්ඩරෙල්ලා යව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මං නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: Meltdown, හිස රතය, උණ, සෙම් ප්‍රතිශාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltdown, paracetamol විශේෂයකි.
7: මාතර ෆ්‍රීලෙන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෙන් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
8: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු ගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
9: ඔබ ඔලෙවල් අවසන් කළායක්ද? ඒලෙවල් කරන අතරතුර සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනින්ම හැදෑරිය හැකි එකම වෘත්තීය සුදුසුකම AAT සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
10: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 වියේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 වියේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
11: හතර අතෙන් සින්දු ඇහෙන Net FM හතර වටේ.

Alright, Velav House, Hatarai Viradi, Visi Hatai. ඔයා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවනම් මෙසේජ් එකක් දාන්න හොඳම වෙලාව තමයි මේක. මොකද මම WhatsApp එකේ කට්ටියව දැන් ටක් ගාලා මතක් කරන්න හදන්නේ 0711 95 95 95ට මෙසේජ් කරපු සෙට් එකට තමයි මේ චාන්ස් එක දෙන්නේ. සුබ සන්ධ්‍යාවක් වේවා සාපිත් මේ වෙලාවේ ලන්සිගම කටුනේරිය දිනුත්වයි ඊට පස්සේ නංගි දිනිඳුවයි ඒ වගේම අම්මා ආශාවයි චන්දිවයි තාත්තිවයි ඊට පස්සේ පවුල හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තිනවා. පවුලේ ඔක්කොගෙම කට්ටියගේ නම් මේ බලන්න හරිම ලේසි. එතකොට හරි. ඔයාලා කට්ටියම එකතු කරගෙන නම් ඒ වගේම හයි කොහමද හසාපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා අකුරස්සෙන් යෂෝ මෙසේජ් එකක් දාලා තිනවා. ලස්සන නන් ස්ටොප් එකක් අහන්න දෙනවද කියලා අහලා තිනවා. දෙන්නම් අනේ. ඔය චුට්ටක් වෙලාම වහගෙන ඉන්න මම ඔයාලට අනිවාර්යෙන් නන් ස්ටොප් එකක් දෙන්නම්. හරිද? හතර වටේ මම තහගෙන ඉන්නේ මේ වෙලාවේ රුවන් කුමාර මෙසේජ් එකක් දාලා තිනවා. රන්වන් විමල්ල කියේ සෙට් එකක් මතක් කරන්න කියලා ඉඳිගස් කැටියේ බද්දේගම ඉඳලා අනිවාර්යෙන් ඔයාලා කට්ටියම එකතු කරගන්නම්. ඊට පස්සේ අනුරාධපුරේ ඉන්න ලස්සන ගෑනු ළමයා සඳලි මම ඔයාවත් එකතු කරගන්නම්. Thank you message කරාට 0711 95 95 95 නම්බර් එක අද තියෙන්නේ ඔයාලට විතරමයි. ඒ නිසා ඉතින් අනිවාර්යෙන් ඇතිතරම් message කරන්න. හවස පහ වෙද්දි මම බලනවා messages කීයක් ඔයා දාලා තිනවද කියලා. හරි. ඩගල message එකක් දාන්න. ආ මෙසේජ් එක ටයිප් කරන ගමන් මෙන්න මේක චුට්ටක් අහගන්නකෝ. ජීවිතේ සමහර වෙලාවට අපිට ගොඩක් වෙලාවට එන ප්‍රශ්නේ තමයි සල්ලි කියන එක නේද? අපි වැඩ කරනවා මහන්සි වෙනවා සල්ලි ටිකක් හොයාගන්න ගොඩාක් try කරනවා ඊට පස්සේ අපිට හීන තියෙනවා වාහනයක් ගන්න ඕන ඊට පස්සේ ගෙයක් දොරක් හදාගන්න ඕන ඊට පස්සේ ගෙදර වියදමට සල්ලි ටිකක් තියෙන්න ඕන සල්ලි තමයි ප්‍රශ්නේ නේද? අනේ නිසාම තමයි මම ඔයාලට මතක් කරන්න හදන්නේ ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදයේ හැමදාමත් ඔයාලට අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ රට පුරාම වාසනාවන්තින් කරමින් යන ගමනේ අතට සල්ලි වෙනුවට තෑගිත් වැඩියෙන් දිනන්න පුළුවන් ලොතරැයිය ගැන තමයි මතක් කරන්න හදන්නේ. තමයි සුබ දවසක් ලොතරැයිය. සුබ දවසක් ලොතරැයි අරගත්තුත් ඔයාලා දැන් ඔන්න සුබ ලග්නයත් එක්ක අංක 3ම නිවැරදිව ගලපා ගත්තොත් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් වාය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මුදලින් රුපියල් ලක්ෂ 5ක් වාගේ කරගන්න පුළුවන්. අංක 3 විතරක් ගලපුණා කියලා හිතන්නකෝ. රුපියල් 50000ක් හම්බ වෙනවා. හරිද? ප්‍රවර්ධන ත්‍යාග අංක පිළිවෙලින් ගලපාගෙන රුපියල් 25000 තෑගි දිනන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඇතුළේ තවත් මුදල් තෑගි රසක් දිනා ගන්න නම් දවස සුබයි සිහින දිනයි. සුබ දවසක් ලොතරැයිය. ඔයා වැඩියෙන් අරගන්නම ඕන. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි වාටේ මතක් කිරීම කරන්නේ. හරිද? හරි දැන් මං ආයෙනවා WhatsApp එක පැත්තට. මට දැන් message එක දාලා තිනේ කට්ටිය නේද? අනේ අයියෝ මගේ message එක කියවන්න කෝ. මාවත් එකතු කරගන්න කියලා. Husband වයි ඊට පස්සේ අම්මවයි තාත්තවයි එකතු කරගන්න කියලා සඳුනි message එකක් දාලා තිනවා. Okay අනිවාර්යෙන් සඳුනි මං ආව එකතු කරගන්නම්. ඊට පස්සේ අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා බඩල් කුඹුරෙන් සෙනාලි සුද්ධි message එකක් දාලා තිනු. Program එකද පටන් ගත්තේ ඔයාල දෙන්නගෙන මතක් කරලානේ. එනිසා ඉතින් last එකකින් තියෙන මේ සින්දුවටම එකතු කරගන්නම්. ගොඩක් කට්ටිය මගෙන් චාමරගේ සින්දුවක් කියලා තිබ්බා සහ හවසරෝට ගැලපෙන්නෙම චාමරගේ සින්දුවක් තමයි කියලා. ඒ නිසා මම මේක ලෑස්ති කරගත්ත ඔයාලට දෙන්න. හරිද? හවස 4:30 දැන් ටග්ගල මෙසේජ් එකක් දාන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: 4:36 දැන්
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල green super within හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රසක්. ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ. කසාකල green super කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
7: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
8: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
9: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
10: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
11: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
12: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට
13: වැඩිම ලීසින් මුදල අඩුම පොලියට.
14: දැන් මාම තන්න
15: 0112 200 200.
16: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rise. වසර පහක වගකීමක්. KD Rise පුද්ගලික සමාගමට කතා කරන්න 0777 406 4397.
17: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0712 713 336.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
18: අවුරුදු 3-6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
19: හතර වටේ.
20: Brought to you by.
7: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
8: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
21: දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්තේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ.
22: ඔයත් පහලට වකී වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.
23: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
16: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rise. වසර පහක වගකීමක්. KD Rise පුද්ගලික සමාගමට කතා කරන්න 0774 406 4397.
19: හතර වටේ.
2: හවස 4:46 වෙලාව. දැන් ඔයා ගෙදර යන ගමන් ඉන්නේ නේද? එතකොට සමහර වෙලාවට ඔයා ගෙදර යනම ඇත්තේ මේ වෙලාවේ බස් එකේ වෙන්නේ නැතිනේ. මේ වෙලාවට සාමාන්‍යයෙන් කොළඹින් එහෙම වැඩ ඇරලා යන කට්ටියට බස් එකේ යනවා කියලා කියන්නේ හොඳ ගණන් නේද? බස් එකේ යන ගමන් මාව හගෙන ඉන්න ඔයා නිතරම කල්පනා කරනවා නේද? අනේ මේ ට්‍රැෆික් වලට අහු වෙන්නේ නැතුව ඊට පස්සේ කරදරයක් නැතුව ටක් ගාලා ගෙදර යන්න තිබ්බනම් හොඳයි කියලා. අපිටම කියලා වාහනයක් තිබ්බනම් හොඳයි කියලා වань හිතන වෙලාවල් ඕන තරම් ඇතිනේ. ආයිට් අනේක තමයි. දැන් සමහර වෙලාවට ගෙවල් වල මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවානේ. හස්බන්ඩ්යි වයිෆ්යි දෙන්නම වැඩට යනවා. හරිද? හස්බන්ඩ් යනවා වාහනේ. ඊට පස්සේ වයිෆ් යනවා බස් එකේ. හවසටත් ඔහොමම තමයි. හස්බන්ඩ් වාහනේ ගෙදර එනවා, වයිෆ් බස් එකේ ගෙදර එනවා. ඊට පස්සේ ගෙදර ආවට පස්සේ වයිෆ්ට මාර මහන්සීනේ. ඔයා ඒක නිතරම කල්පනා කරනව නේද? ගෙදර ඇවිල්ලා යා උයලා පියලා ඔක්කොම වැඩ ටිකක් කරන්න ඕනනේ අනිත් අතට. පොඩි අයගේ වැඩ කරන්නත් ඕන. ඉතින් එතකොට පාරට යනේන වෙලාවයි මහන්සියයි ගැන ඔයා නිතරම හිතනවනේ හොඳ හස්බන්ඩ් කෙනෙක් විදිහට. ඔයා එතකොට කල්පනා කර කර හිටියද තමන්ගේ වයිෆ්ට පොඩි ස්කූටර් එකක් එහෙම අරන් දුන්නා නම් හොඳයි. එයාටත් ලේසි. සමහර වෙලාවට වයිෆ් ඉන්නේ ගෙදර වෙන්න පුළුවන්. හරිද? ඔයා වාහනේ අරගෙන වැඩට ගියාම එයාට හදිසියට ටවුන් එකට යන්න, ඊට පස්සේ කඩේට යන්න, ඊට පස්සේ මොකක් හරි උමනාවක් වුණාම බබාගේ ස්කූල් එකට යන්න, පොඩි ස්කූටර් එකක් අරන් දුන්නා නම් හොඳයි කියලා ඔයා නිතරම හිතනවනේ. මං කියන්නේ ඒක වයිෆ්ට වෙන්න ඕනෙත් නෑ. ගෙදර ඉන්න කට්ටියට, ඊට පස්සේ වැඩට යන කට්ටියට, ඊට පස්සේ තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් එහෙම එහෙ යන්න බලාපොරොත්තුවක්, ඊට පස්සේ උවමනාවක් තියෙන කට්ටියට, තමන්ගේම කියලා වාහනයක් තියෙන එක කොහොමත් හොඳයිනේ නේ. මං කියන්නේ පොඩි බයික් එකක් වගේ තියෙනවා නම් හොඳයි. වාසයෙන්නේ කල්පනා කරනවානේ. අන්න ඒ නිසාම තමයි මම මේ වාට කියන්න හදන්නේ. දැන් වාට සාමාන්‍යයෙන් වාගේම කියලා පොඩි බයික් එකක් උනත් ගන්න බැරි වෙන්න හේතුව තමයි සල්ලි නේද? ඊට පස්සේ පෙට්‍රල් වියදම් අනම් මනම් ඕවා ගැන සෑහෙන්න හිතනවනේ. හැබැයි ඒ වුණාට ඔය හැමදේටම තියෙන හොඳම විසඳුමත් එක්ක වාට පහසුවෙන් ඕනම ගමනක් බිමනක් යන්න පුළුවන් හොඳම වාහනය ගැන තමයි මම මේ කියන්න හදන්නේ. දැන් KD Rice කියලා ගුවාම ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ. මොකද ලංකාවේ අපේ නිෂ්පාදනයක් විදියට ආඩම්බරෙන් කියන්න පුළුවන් KD Rice බයික් එක ගැන දැන් මුළු ලංකාවම කතා වෙනවා. මොකද KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක ගැන වැඩිපුරම කට්ටිය කතා වෙන්නේ මුකුත් නිසා නෙමෙයි, මේකට ලොකුවට පෙට්‍රල් ඕනම වෙන්නේ නැහැ නේ. පෙට්‍රල් සුවඳට දුවනවා. වැඩි වියදමක් යන්නෙම නැහැ. හරිද? ඊට පස්සේ පාවිච්චියටත් හරිම පහසුයි. මං කිව්වා ආගේ වයිෆ්ට එහෙම ආරන් දෙන්න හිතාගෙන ඉන්නවා නම් පොඩි ස්කූටර් එකක් එහෙම. හොඳම තීරීම තමයි මේක. KD Rice 125 පෙට්‍රල් බයික් එක. දැන් ගොඩාක් කට්ටිය අරගන්න යන්නේ නිසාම තමයි ගමන් බිමන් පහසුයි. ඊට පස්සේ ආරක්ෂාකාරී, තෙල් වලට ලොකු වියදමක් යන්නේ නැහැ, සර්විස් එකට ලොකු ගාණක් යන්නේ නැහැ. අනිත් එක තමයි මේ දවස්වල ලොකු ඔෆර් එකක් වාට එනවනේ නේද? KD Rice 125 පෙට්‍රල් බයික් එක වෙළඳ පොලේ වටිනාකම බැලුවොත් 796,500ක් වෙනවනේ. හැබැයි ඒ වුණාට දැන් ඔන්න වාට රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් එක්ක 696,500කට වාට බයික් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් බයික් එකක් ලීස් කරලා ගන්නකොට ඩවුන් පේමන්ට් එක ටිකක් වැඩි වුණානේ. ඊට පස්සේ ලීස් කරලා බයික් එකක් ගන්නකොට වාට වැඩි වුණු මේ ඩවුන් පේමන්ට් එකේ ගාණ සැහැල්ලු වෙන්න, අඩු වෙන්න මේ ලොකු ඩිස්කවුන්ට් එක වාට දැන් අත්විඳින්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට මේ වෙලාවේ තියෙන හොඳම තීරීම තමයි KD Rice 125 ඉලෙක්ට්‍රික් පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් ස්කූටර් එකක් ගන්න ට්‍රයි කරපු කට්ටිය, ඊට පස්සේ බලාපොරොත්තු වෙන ඉඳපු කට්ටිය, මේක තමයි වාර තියෙන හොඳම තේරීම. ඒ විතරක් නෙමෙයි, KD Rice ගැන කතා කරනකොට KD Rice ඉලෙක්ට්‍රික් බයික් එක, ඊට පස්සේ පෙට්‍රල් ස්කූටර් එක, ඊට පස්සේ KD Rice ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එක, මේ තුනම ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රථම සායකම ආයතනය තමයි KD Rice Motor Company Private Limited කියලා කියන්නේ. ඉතින් එතකොට දැන් ඉස්සර ජපානයට Toyota, ඊට පස්සේ ඉන්දියාවට Tata, ජර්මනියට Benz වගේ ලංකාවේ දැන් අපේ තියෙන හොඳම බ්‍රෑන්ඩ් එක තමයි KD Rice කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔයාට මේක ගත්තට පස්සේ සැහැන්න ආඩම්බරයක් තියෙන මේක ලංකාවේ අපේ බයික් එකක් නිසා නේද? අනිත් එක තමයි ණයබරින් නිදහසුන් අනාගතයක් වෙනුවෙන් අපේ ඊළඟ પરම්පරාවට රටේ සල්ලි ඉතුරු කරලා දෙන්න. මේක තමයි ඔයාට තියෙන හොඳම අවස්ථාව. ඒ නිසා ඉතින් අනිවාර්යෙන් ඔයාගේ වාහන සීනේ සැබෑ කරගන්න ගමන්. ඒ කියන්නේ ඔයාගේ වයිෆ්ට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හස්බන්ඩ්ට වෙන්න පුළුවන්, ඊට පස්සේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට වෙන්න පුළුවන්, වැඩට යන්න, ඊට පස්සේ මොකක් හරි ගමනක් බිමනක් යන්න, ටවුන් එකට යන්න, මේ වගේ වමනාවල් වලට ගැලපෙන බයික් එක තමයි KD Rice 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේකට සෑහෙන ලොකු ඉල්ලුමක් තියෙනවා. මං කිව්වා වගේම දිවෙනපුර අලවිජාලය සේවා නියෝජිතයින් හා අමතර කොටස් දිවෙනපුරාම තියෙනවා. වාට තියෙන මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න විතරයි. 077 406 43 97 නම්බර් එකට කෝල් එකක් දෙන්න. KD Rice Motor Company Private Limited එකෙන් තමයි වාට මේක එන්නේ. හරි. එන්සා ඉතින් දැන් ඔය පයින් ගිය කාලේ ඉවරයි. වස්සල රස්තිය අද වෙච්ච කාලේ ඉවරයි. දැන් ඔයා ගන්න KD Rice ඉලෙක්ට්‍රික් බයික් එකක්, එහෙම නැත්නම් පෙට්‍රල් බයික් එකක්, ඔයාට ත්‍රී වීල් එකක් ගත්තොත් එහෙම හොඳ ඉන්කම් මෙහෙකුත් තියෙනවනේ. ඉතින් එන්සා බල බල ඉන්න එපා. ටග්ගල කෝල් එකක් දෙන්න 077 406 43 97

0: සිංදු ඇහෙන නැතෆම් හතර වටේ.
1: Right, වෙලාව හවස 4:51යි. මම ඔයාලට මතක් කරන්න හදන්නේ සෙරන්ඩි බ්‍රේන් ප්ලාන්ටේෂන් ආයතනය හරහා ඔයාලට අලුතෙන්ම හඳුන්වා දෙන දිව්‍ය කුළුබඩු ගැන. සාමාන්‍යයෙන් අපි කොළඹ රසාව කරන ගොඩක් කට්ටිය මෙහි නතර වෙලා ඉන්නේ. එතකොට කල්පනා කරන දෙයක් තමයි අනේ ඉස්සර වගේ අම්මා හදන රසටම කැම ටිකක් හදාගන්න තියෙනවනම් ගමේ යන කම් ඉන්න ඕන නීරහට කැම ටිකක් හදන්න. මොකද අපි අම්මගේ කැමකට මෙච්චර ආස වෙන්නේ. අපේ අම්මා හදන කැම එක නිකාම්ම නිකන් උහේ හදන්නේ නෑනේ. එයා රසම රස දේවල් දාලා ඊට පස්සේ පෝෂදායී දේවල් දාලා තමයි කැම එක හදන්නේ. ආදරය, කරුණාව, රැකවරණය, විශ්වාසය මේ හැමදේම එකතු කරලා තමයි අම්මගේ බත්මුල හැදෙන්නේ නේද? ඉතින් අන්නේ නිසාම තමයි මං කියන්නේ ඔයාට අම්මා හදන කැම තරම්ම රසය, විශ්වාසය, පෝෂණය මේ සියල්ල අඩංගු කරලා තියෙන හොඳම කුළුබඩු තමයි දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හැමදාම තමන්ගේ පාරිභෝගිකයන්ට හොඳම දේවල් දෙන්නේ. එතකොට ඒ අතරින් ලංකාවේ අපිට රසම කැම වේලක් කන ගමන් පෝෂදායී දේවල් ඇඟට එකතු කරගන්න එක සෑහෙන්න හොඳයි කියලා විශ්වාස කරන නිසාම තමයි 100% ස්වභාවික අපේ දේවල් මේකතු කරලා කිසිම કૃතිම දෙයක් අඩංගු කරන්නේ නැතුව රසම රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදනය කරන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් දිව්‍ය කුළුබඩු වල තියෙන සුවිශේෂීම දේ තමයි මේකට ඇවිල්ලා කල් තබා ගැනීමේ ද්‍රව්‍ය, ඊට පස්සේ රසකාරක, වර්ණකාරක මේ කිසි දෙයක් අඩංගු කරලා නැහැ. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ මේක 100% ස්වභාවික දේවල් වලින්ම තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ කියලා. දිව්‍ය කුළුබඩු විතරක් නෙමෙයි නුව වැනිලා එක ලංකාවේ තියෙන වැනිලා වලට තියෙන ඉල්ලුම දැන් පිට රටවල් වලින් ගොඩක් වෙලාවට ලංකාවේ වැනිලා වලට සෑහෙන ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒතකොට ඒකට හරියන්න ලංකාවේ අපේ නිෂ්පාදනයක් විදියට තමයි ඔන්න සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය හරහා නුව වැනිලා එක හඳුන්වා දෙන්නේ. ඉතින් ඒ නිසාම දැන් ඔන්න ඔයාලට අවස්ථාව තියෙනවා දිව්‍ය කුළුබඩු වාගේ කෑම වේලට එකතු කරගන්නවා වගේම දිව්‍ය කුළුබඩු අරගෙන ඔයාලට දැන් හැකියාවක් තියෙන ඔන්න වාගේ ආදායම් මාර්ගයත් පොඩ්ඩක් තව ඉහළ තැනකට අරගෙන යන්න. පොඩ්ඩක් නෙමෙයි ගොඩක් ඉහළට අරගෙන යන්න පුළුවන්. මොකද සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය හරහා දිව්‍ය කුළුබඩු බෙදාහැරීමේ නිලධාරියෙක් විදියට ඔයාලට වැඩ ආරම්භ කරන්න දැන් ඔන්න අවස්ථාව අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා වගකීමක් සහිතව ප්‍රමිතියක් තියාගෙන මේ වැඩේට සම්බන්ධ වෙලා ඔයාගේ ජීවිතේ ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් විශේෂයෙන්ම තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් අරගෙන දිනෙන් දින ඉහළට යන්න බලාපොරොත්තු වෙන ඉන්න අපේ තරුණ කට්ටිය ඉන්නවනේ කොල්ල කෙල්ලොන්ට එහෙම මේක හොඳ අවස්ථාවක්. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා එකහසු වෙලා ඔයාලට දිව්‍ය කුළුබඩු බෙදාහැරීමේ නිලධාරියෙක් විදියට දැන් ඔන්න වැඩ ආරම්භ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා 0876 46 11 නම්බරයකට කෝල් කරලා ඔයාලට පුළුවන් ඔන්න සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය හරහා දිව්‍ය කුළුබඩු බෙදාහැරීමේ නිලධාරියෙක් විදියට ඔයාගේ වැඩ ආරම්භ කරන්න. ඉතින් ඒ නිසා අම්මගේ අත්ගුණේ රසටම අපිට අරගෙන එන දිව්‍ය කුළුබඩු ගැන මේ විදිහට මතක් කරන ගමන් ඔන්න ඔයාලට ලොකු අවස්ථාවක් තියෙනවා අතට ලොකු ආදායමක් ලබා ගන්න දිව්‍ය කුළුබඩු බෙදාහැරීමේ නිලධාරියෙක් විදියට වැඩ ආරම්භ කරන්න. හරිද? හවස 4:54 වෙලාව ලස්සන සින්දුවක් එක්ක අපි ටක් ගාලා ඒක අහලා මේ පැත්තටෙමු. මැසේජ් එකක් දාලා තියන්න 0 7 11 95 95 95 ට.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස 4:58 විනාඩි 58යි දැන්.
4: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
5: ඒයි
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
5: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
8: සුපිරි බව තහවුරු කරගන්න. දියවැඩියාව පරන්දන්. ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
9: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර්. ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ. කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර තිහල ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 2077 77 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
10: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
11: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
12: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
13: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය. සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර්. නිල රේඩියෝව net FM.
14: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747 21 33 540.
3: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි දැන්.

0: සත්‍ය.
1: ඔබ වෙතගෙන එන්නේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
4: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම at news.
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. බස්කාස්තු 12%කින් නිහල නැංවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ආම් බස්කාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ නැංවෙන බව සඳහන්. මෙම ගාස්තු ඉහළ නැංවීම මෙම මාස 5 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව සාමාන්‍ය සේවා කිලෝමීටර් 100ට අඩු ගමනක් සඳහා 12%කින් බස්කාස්තු ඉහළ නැංවෙන අතර කිලෝමීටර් 100 හෝ ඊට වැඩි ගමනක් සඳහා 20%කින් බස්කාස්තු ඉහළ නැංවෙනු ඇති. එමෙන්ම සුකෝබෝගී සේවා සඳහා කිලෝමීටර් 100ට අඩු ගමනක් සඳහා 12%කින් බස්කාස්තු ඉහළ යන අතර කිලෝමීටර් 100ට වැඩි ගමනක් සඳහා 15%කින් බස්කාස්තු ඉහළ නැංවෙනු ඇති. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: විශ්වාස කරන සත්‍ය.
1: ඔබ වෙතගෙන ආවේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන.

සුබ සන්ධ්‍යාවක්. හවස පහයි විනාඩි 9යි වෙලාව. අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් දෙවනි පැයට තමයි ඇවිල්ලා තියෙන්නේ. අලුත් පැය පටන් ගන්නකොට මම WhatsApp එකේ සෙට් එක මතක් කරලම සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ගොඩක් අය ඉල්ලලා තිබමකින් අසා පුළුවන් නම් මේ පැය පටන් ගන්නකොට නන් ස්ටොප් එකක් දෙන්න කියලා. ඉතින් ඒ නිසා ඔයාලට මම නන් ස්ටොප් එකක් දෙන්න තමයි ලෑස්ති කරගෙන ඉන්නේ. හැබැයි ඊට කලින් මෙන්න මේ කට්ටියව මතක් කරන්න ඕනේ. අම්මවයි තාත්තවයි පවුලේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ඊට පස්සේ ස්පෙෂලි හස්බන්ඩ්වත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මට සඳුනි මැසේජ් කරලා තියෙනවා. Thank you සඳුනි, ආවත් එකතු කරගන්න. ඊට පස්සේ අසයි මේ වෙලාවේ මට දෙන්නකෝ ලස්සන සින්දුවක් නන් ස්ටොප් එකක් ඕන කියලා තියෙනවා. අනිවාර්යෙන් ආවත් එකතු කරගන්නම්. මට මැසේජ් එකේ වෙලා තියෙන කෙනාගේ නම එවල නැහැ. ඉක්මන්ඩෝගේ නම එවන්න බෑ. මං ආව මතක් කරන්නම්. හරිද කුමුදුනි, Thank you මැසේජ් කරාට. රුවන්වැල්ල ඉඳලා මැසේජ් එක දාලා දෙන්න අසයි අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඒ වගේම ආයි කොහොමද නේතු බබා, ඔයාවත් එකතු කරගන්නම්. අයියෝ වාගේ සින්දු ටික අහන ගමන් පාඩම් කරන ගමන් ඉන්නේ. මට ලස්සන සින්දුවක් දෙන්න කියලා දිනන නේතු බබා. Thank you බබා, ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. යටියන්තොට මහවිල විදුනි කුකින් සර්විස් එකේ මිලින්ද අයියා, ඊට පස්සේ ලොකු දෝනි සඳසි, චූටි දෝනි විදුනි, එවාගෙම වයිෆ් දර්ශනියක මහවිල ගමේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අපෙත් ඉන්නවා මිලින්ද කියලා එක්කෙනෙක්. මං හිතුවා එයා තමයි මට මේ මැසේජ් එක දාලා තියෙන්නේ කියලා. හරිද, එයාවත් එකතු කරගන්නම්කො මේ පැත්තට. ඊට පස්සේ හයි කොහොමද සා, අපිත් මේ වෙලාවම වහගෙන ඉන්නවා. කළුතරින් නමන්දි, හයි කොහොමද, සින්දු ටික නම් නියමයි කියලා තියෙනවා. එහෙමදනේ, Thank you message කරාට. හරිද, ආ කළුතර හිටියත්, ඊට පස්සේ යටියන්තොට හිටියත්, ලංකාවේ කොහේ හිටියත් ගයක් හදනවා නම්, හරිද, ඊට පස්සේ gedara sibilim ගහනවා නම්, ඔයාට තියෙන හොඳම තේරීම තමයි color up strip ceiling sheet එක කියලා කියන්නේ. සිවිලිම ගහනවා නම් කියලා කිව්වට දැන් සාමාන්‍යයෙන් හදන හැම ගෙදරකම සිවිලිම අපි ගහනවනේ නේද? එතකොට සාමාන්‍යයෙන් සිවිලිමක් ගහන එකෙන් ඔයා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? වහලේට හොඳ නිමාවක්, ඊට පස්සේ ගේ ඇතුළට හොඳ ආකර්ෂණීය පෙනුමක්, ඊට පස්සේ ආරක්ෂාවක් නේද? මේ සියල්ල බලාපොරොත්තු වෙනවනේ ඔයා සිවිලිමක් ගෙදරට ගහන්නේ. ඒක තමයි. එතකොට දැන් සාමාන්‍යයෙන් ඔයා මෙහෙම හිතන්නකෝ, ඉස්සර වගේ නිකම්ම ceiling sheet එකක් ගෙනල්ලා කිසිම design එකක් නැදුව අද කාලේට ගැලපෙන්නේ නැති design එකකින් ceiling sheet එකක් ගෙනල්ලා දැම්මට පස්සේ එකක් තමයි ගෙදරට ආවේ බලාපොරොත්තු වෙන ආකර්ෂණීය පෙනුම එන්නේ නැහැ. හරිද, ඊට පස්සේ අනිත් දේ තමයි දැන් හිතන්නකෝ පිටින් කවුරු හරි ආවා කියලා දැක්ක ගමන් පොඩ්ඩක් ගේ ඇතුළ ආසය තියෙන විදිහට තියෙන්න ඕනනේ. ඒකට ලොකු බලපෑමක් වෙනවනේ සිවිලිමෙන් නේද? හැබැයි උනාට වාර සාමාන්‍ය සිලින් ෂීට් එකක් දැම්මොත් එහෙම නිකන් බැලුවට පස්සෙත් ලොකු ගාණක් නැහැ. හැබැයි ඒ උනාට ඔය කලර් අප් සිප් සිලින් ෂීට් එක දාලා බලන්නකෝ. පහලට මාරම ලස්සනයි, ගෙදරට මාර පෙනුමක් එන්නේ, හොඳ නිමාවක් එනවා. දකින්න කෙනෙක් උනාට වාගේ ගෙදර නම් මාර ලස්සනයි, ඇතුළට ආවම හරිම ආසයි දෙනවා කියලා කියන්න දෙපාරක් හිතන්නේ නැහැ. මොකද මේක ඇවිල්ලා නිකම්ම නිකන් සීලින් ෂීට් එකක් වගේ නෙමෙයි. මේක ඇවිල්ලා නැචරල් වුඩ් ලුක් එකක් තියෙනවා. අනිත් එක තමයි ඔයාගේ ගෙදර බිත්තියට ගැලපෙන කලර් එක තියෙනවනේ. අපි එතකොට සිවිලිම ගහද්දී ඔයා මැච් කරලානේ බලන්නේ නේද? එතකොට ඔයාට ගැලපෙන කලර් එකකින් ගන්නත් අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම දැන් සිවිලිමක් අපි දැම්මට පස්සේ, හදුවට පස්සේ ඕකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි සමහර වෙලාවට සීලින් ෂීට් එකේ මැද්දේ මේ ෆික්ස් කරාට පස්සේ පොඩි හිඩසක් ඉතුරු වෙනවා නේද? අන්න ඒක තිබ්බහම සිවිලිම කොච්චර හොඳට කරත් වැඩක් නැහැ. හරි කැතයි. හරිද? ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ කලර් අප් සිප් සීලින් ෂීට් එක හදලා තියෙන විදිය, නිෂ්පාදනය කරලා තියෙන විදිහත් එක්ක මේක ෆික්ස් කරාට පස්සේ කොයිම වෙලාවකවත් මැද්දේ හිඩස් කඩතොළු හිටින්නේ නැහැ. ඒ නිසා හරිය දැකුම් කළු නිමාවක් තියෙනවා. අනිත් එක තමයි මේකේ මතුපිට දින්තාලේපනය සඳහා වසර 5ක වගකීමක් හම්බ වෙනවා බබා. මේ නිසා ඉතින් ආයි බය වෙන්න කිසිම දෙයක් නැහැ. මේක නැචරල් වුඩ් ලුක් එකක් තියෙනවා වගේම තමයි වේයෝ කන්නේ නැහැ, ඊට පස්සේ දිරන්නේ නැහැ. ඊට පස්සේ සමහර සීලින් ෂීට් තියෙනවා රස්නෙට ටක් ගාලා හැඩේ වෙනස් වෙනවා. අපි කියන්නේ සීලින් ෂීට් එක ඇද ගන්නවා කියලා, එහෙම වෙන්නේ නැහැ මේක. හරිද, රස්නෙට ඔරොත්තු දෙනවා. තෙමුනේ කියලා ප්‍රශ්නෙකුත් නැහැ. මන්ද වාට කියන්නේ හොඳම කතාව තමයි දැන් ඕක අවුරුදු 5ක් 6ක් 7ක් ගියාට පස්සේ ඩස්ට් එක වදිනවා, ඊට පස්සේ මකුළු දැල් බැඳෙනවානේ. සීලින් ෂීට් එක පිටින් අයින් කරන්න ඕනේ නැහැ නේ? තෙතරෙද්දක් දාලා පියදාලා දාන්නකො. තිබ්බා වගේම තමයි. හරිද, අන්න ඒ නිසාම තමයි මම වාට කියන්නේ ඔය අනිවාර්යෙන් gedara සිවිලිම අලුතෙන් ගහනවා නම්, එහෙම නැත්නම් තීන සිවිලිම මාරු කරනවා නම් ඔයාලට තියෙන හොඳම තේරීම තමයි color of receipt ceiling sheet එක කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔයා මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දුන්නොත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. 011 548 738 011 548 738 කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. color of strip ceiling sheet එක ගැන තමයි මේ විදිහට මතක් කරේ. හවස 5 විනාඩි 14යි. කට්ටියම මගේ නන් ස්ටොප් එකක් කිල්ලුවානේ. ඉතින් ඒ නිසා මේ පැය වැඩ පටන් ගන්නවා ලස්සන නන් ස්ටොප් එකකින්. ඔයා මේ පැය ඇතිතරම් මැසේජ් කරන්න හවස 6 වෙනකම් වෙලාව තියෙනවා. මම ආව මතක් කරන්නම්. හරි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
3: හවස 5යි විනාඩි 20යි දැන්.
4: ෆිනිෂින් වහලක් ලෙස කලරා ෆ්ලෝ වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරා තමයි.
5: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 011126636.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අවතන්න. Prime Group 13/22.
8: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: හැමෝම බැහැගන්න. රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි.
10: මල්ලි, ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
9: කිරි, තේ, සීනි එක පැක් එකේ නෙස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
10: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
9: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
11: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
12: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
13: ඇයි sugar කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද 047-31-33-540.
14: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 011-162-863-0776-716-7272.
15: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
13: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
15: Yes, yes. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
13: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
16: Good morning.
15: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
13: A-level පටන් ගන්නතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30. අවතන්න 011-552-559-669.
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 011-262-636-636.
17: හතර වටේ හතර වටේ
18: brought to you by
9: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
11: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
19: මහසිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්තේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝතරේ මණ්ඩලයේ.
9: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරා තමයි.
20: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
21: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.

හවසපහයි විනාඩි 27යි අපි හතරවට යහගෙන ඉන්න ගමන් යාළුව සෙට් එකක් මතක් කරලා ලස්සන සින්දු ටිකක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. හයි කොහොමද සා සුබ සන්දේවක් වේවා. මම මඩපාත ලක්ෂ්මන්. තමරවයි නිශානිවයි චේතනාවයි තේජවයි අවෝර්වයි ඊට පස්සේ පෞලි කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඔක්කොම කට්ටිය එකතු කරගන්නම්. ඒ වගේම හයි කොහොමද මේ වෙලාවේ මාත් නෙත් අහගෙන ඉන්නවා. චූටි දෝනිවයි ඊට පස්සේ වයිෆයි ඒ වගේම පෞලි කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. හතරවට ලස්සනම සින්දුවක් දෙන්න මහකඩවල වැව ලක්ෂාන් පුතාවයි ඊට පස්සේ දුව දිනක්ෂිවයි ඒ වගේම හුලංගමුවේ සමත්වයි එකතු කරගන්න කියලා තියෙනවා චන්දසිරිනේ. ඕකේ මම ඔක්කොම කට්ටිය එකතු කරගන්නා. Thank you ජය වේවා. ඊට පස්සේ කවුද මේ ලස්සන ගෑනු ළමයා? Hi අපිත් ඉන්නවා මේ වෙලාවේ සින්දුවක් අහන්න කියලා. ෂර්මි මැසේජ් කරලා තිනවා. ඒ වගේම බඩල් කුඹරෙන් මේ වෙලාවේ අලු සෙට් එකක්ම වහගෙන ඉන්නවා කියලා තිනවා. Thank you ජය වේවා. මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන මම සින්දුවකට යන්න හදන්නේ. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒ ටික මතක් කරලම ගියානම් මට ලේසි නේද? ආඩ මම්මේ කියන්න හදන්නේ දැන් වා හිතන්නකෝ ජොබ් එකක් කරන කෙනෙක් කියලා. දැන් මේ දවස්වල වාට තේරෙනවා එක රස්සාවක් කරලා නම් ජීවත් වෙන්න හොඳටම මදි. තව මොන හරි අපිට හොඳ ඉන්කම් එකක් තියෙන්න ඕන නේද? එතකොට සල්ලි හොයන්න විදිහක් කල්පනා කර කර ඉන්න ඔයාට මම්මේ කියන්න හදන්නේ හොඳ අවස්ථාවක් ගැන. එතකොට මේක ගැන කියන්නේ මෙන්න මේ හේතුව නිසා. සාමාන්‍යයෙන් අපි සල්ලි හොයන්න මහන්සියලා වැඩ කරනවා වගේම තමයි. තව මොන මොන හරි ආදායම් මාර්ග ටිකක් හදාගෙන ඉන්න ඕන නේද? හිතන්නකෝ ඔයා කඩයක් කරන කෙනෙක් කියලා. ඔයාලට දැන් අවස්ථාව තියෙනවා වසර 10කට වැඩි විශ්වාසයක් තියෙන, ඒ කියන්නේ ලංකාවේ අංක එකේ සන්නාමයක් විදිහට තියෙන සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්ක අත්වල් බැඳගෙන දැන් සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහානේ දිව්‍ය කුළුබඩු වෙන්නේ. මම ඔයාලට දැන් සති දෙකක් තුනක් තිස්සේ මතක් කරනවා ලංකාවේ කුළුබඩු වල අංක එකේ සන්නාමය තමයි දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ. ඒතකොට සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් හරහා එන දිව්‍ය කුළුබඩු ස්වභාවික දේවල් වලින්ම නිෂ්පාදනය කරන કૃතිම දේවල් කිසිම දෙයක් අඩංගු කරලා නැති. උදාහරණයක් විදිහට කල් තබා ගැනීමේ දේවල් ඊට පස්සේ රසකාරක වර්ණකාරක මේ කිසි දෙයක් අඩංගු කරලා නැතුව ලංකාවේ අපේ දේවල් වලින්ම නිෂ්පාදනය කරන රසය පෝෂණයේ ගුණය සියල්ල තියෙන දිව්‍ය කුළුබඩු වෙදාහැරීමේ නිලධාරියෙක් විදියට වාට සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහාත් වල බඳ ගන්න අවස්ථාව තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලට මේකේ ලොකු ලාභයක් තියාගෙන විකුණන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඔයාලට හොඳ ආදායමක් තියෙන විදියට මේ වැඩේ ඔයාලට අරගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් එතකොට දැන් සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා එන ප්‍රොඩක්ට් එකක් කියලා කිව්වහම ලංකාවම විශ්වාස කරනවා, බය නැතුව මිලදී ගන්නවා. ඉතින් ඒ නිසා ඔයාටත් බය වෙන්න කිසිමම දෙයක් නැහැ. ඔයා මං කියනවට දිව්‍ය කුළුබඩු නිෂ්පාදන බෙදාහැරීමේ නිලධාරියෙක් විදිහට මුලින් වැඩ පටන් ගන්නකො එතනින් එහාට ඔයාට සල්ලි හොයන එක මහලුකු අමාරු දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා 0774011417 කියන නම්බර එකට කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන් සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය හරහා දිව්‍ය කුළුබඩු බෙදාහැරීමේ නිලධාරියෙක් විදිහට ඔයාටත් වැඩ පටන් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි රට යන අයිඩියා එකක් තියාගෙන ඉන්න ඔයාට දැන් උන්න අවස්ථාව තියෙනවා. සාමාන්‍යයෙන් සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කිව්වහම අද කීයක ඉඳලා නෙමෙයිනේ වසර 10කට වැඩි කාලයක් තිස්සේ තමයි සාමාන්‍යයෙන් රට යන ඕනම කෙනෙක් බය නැතුව කතා කරන තැනක් තමයි සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. හරිද? ඔයා යාළුවෝ කට්ටියත් එක්ක වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා තනියම වෙන්න පුළුවන්. ඔයාට නිකන් විනෝද වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ ස්ටඩීස් වලට වෙන්න පුළුවන්. ඊට පස්සේ බිස්නස් වැඩ වලට වෙන්න පුළුවන්. ඊට පස්සේ අම්මා තාත්තාව වෙන්න පුළුවන්. රට යවන්න හරි රට යන්න හරි අයිඩියා එකක් තියෙනවා නම් ඔයාට ඒක තැන් තැන් වලට ගිහිල්ලා දැන් දුක් විඳින්න ඕනේ නැහැ. ඔයාට සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්

වැඩි කාලයක් තිස්සේ හොඳ අත්දැකීම් තියෙන කට්ටිය. දැන් ඔය ගොඩක් වෙලාවට රට යන්න ගියාම වෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔන්න දැන් එක එක්කෙනා ගාවට ගිහිල්ලා සල්ලි බැඳලා වීසා වලට අනම්මනම් වලට කියලා ලොකු ගාණක් බැඳලා කරලා ඔක්කොම කරලා ගෙදරට වෙලා ඉන්නකොට මෙන්න කතා කරලා කියනවා අයියෝ බලන්නකෝ වීසා එක කැන්සල් වුණානේ. එතකොට ඉතින් ඔළුවේ අද්දක තියාගෙන කල්පනා කරලා වැඩන්නේ අයියෝ මගේ සල්ලි ටික ඉවරයිනේ කියලා. ඒක නිසාම තමයි මම ඔයාලට කියන්නේ විශ්වාසයෙන් එක්ස්පීරියන්ස් එකක් තියෙන කට්ටියගේ අනුදැනුම මත ඔයාලට රට යන සීනිය සැබෑ කරගන්න ඕන නම් ඔයා යන්න ඕනේ එකම තැන තමයි සරන්ඩි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. ඉතින් එතකොට ඔයාගේ අම්මා තාත්තව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාට වෙන්න පුළුවන් ෆස්ට් ටයිම් රට යන කෙනෙක් කියලා හිතන්නකෝ. ඔයාගේ පාස්පෝර්ට් එක හදන තැන ඉඳලම හැම දෙයක්ම දශමයටම කියලා දීලා ඔයාව පරිස්සමට ඔයාගේ ගමන යවන තැනක් තමයි සරන්ඩි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. දැන් එතකොට සරන්ඩි බිල්ඩින් එකේ වෙනමම ශාකාවක් ආරම්භ කරලා තිනවා වට සියලු කටයුතු පහසුවෙන් විශ්වාසයෙන් කරගන්න. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් සරන්ඩි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එක එකතු වෙලා ඔයාගේ විදෙස් ගත වීමේ සිහිනය 100%ක් සැබෑ කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඒ ගැනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ හවස 5:33 දැන්.

ලංකාවේ තියෙන හොඳම කුළුබඩු සන්නාමතරේ තියෙන අංක එකේ සන්නාමය තමයි. ඔයාලට මම මේ මතක් කරන්න හදන්නේ දිව්‍ය කුළුබඩු. ලංකාවේ අපේ දේවල් වලින් නිෂ්පාදනය කරන, ඒ වගේම තමයි කිසිම රසකාරකයක්, වර්ණකාරකයක්, કૃතිම දේවල් කිසිම දෙයක් අඩංගු කරලා නැති, අම්මලට තාත්තලට ඊට පස්සේ දරුවන්ට බය නැතුව කැම වලට එකතු කරලා රසයට කන්න දෙන්න පුළුවන් කැම වේලක් හදාගන්න නම් ඔයා අනිවාර්යෙන් කඩේට ගිහලා නම කියලා මිල්ලන්න දිව්‍ය කුළුබඩු දෙන්න කියලා සරණි ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය හරහා ලොකු නිෂ්පාදනයක් විදියට එළියට එන දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ බය නැතුව කැම වලට එකතු කරගන්න පුළුවන් අම්මා හදන කැම එක තරම්ම රසට, සුවඳට, පිරිසිදුවට ඊට පස්සේ වසක් විසක් නැතුව බය නැතුව කන්න නම් ඔයා අනිවාර්යෙන් කැම වලට එකතු කරගන්න ඕනේ සන්නාමය තමයි දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ. හවස 5යි විනාඩි 36යි ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙනවා ඔයාලට අහන්න දෙන්න. හවස 6ට කලින් ටැග් ගාලා WhatsApp message එකක් දාන්න මම ඔයාව මතක් කරන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
2: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
3: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
4: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: අලුතෙන කාටුම මිල කසාගල green super. ශකා මාතලේ අතුරු ක්‍රිය මුල් ඒරියාව නාරම්මල ගනි මුලකම් පොළ. කසාගල green super. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල plantation 011 2077 787. කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
7: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
8: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
9: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය.
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nathan Vadena. Rhino Premier Roofing Sheet. Fetivistra Sandha. Dahatunai Anuhaya Amatana.
11: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97.
12: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences. දැන්ම අවතන්න Prime Group 1322.
13: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නෙම නැද්ද? ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේ මයා
14: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
15: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowan Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
16: හවස පහයි විනාඩි 44යි වෙලාව. බයික් එකක් ගන්නවා කියලා සෑහෙන කාලයක් තිස්සේ කල්පනා කර කර ඉන්නවනේ. ස්කූටර් එකක් හරි සමහර වෙලාවට හොඳ හස්බන්ඩ්ලා ඉන්නවනේ. හොඳ හස්බන්ඩ්ලා සෑහෙන තමන්ගේ වයිෆ් ගැන හිතනවනේ නේද? එයා පයින් යනවට කැමති නෑ. ඊට පස්සේ පාරතොටි රස්තියාදු වෙනවට කැමති නෑ. ඊට පස්සේ වැඩ ඇරිලා එනකොට ගොඩාක් තෙහෙට්ටු වෙලා එනවට කැමති නෑ. එන්ස ගොඩක් වෙලාවට හස්බන්ඩ්ලා කල්පනා කර කර ඉන්නවා වයිෆ්ටත් මොන හරි පොඩි වාහනයක් අරන් දුන්නා නම් හරි නේද? ස්කූටර් එකක්වත් අරන් දුන්නා නම් සෑහෙන්න යාට වටිනවා. එන බර්ත්ඩේ එකට එහෙම යාට පොඩ්ඩක් සර්ප්‍රයිස් එකකට මේ වගේ මොන හරි අරන් දෙන්න අයිඩියා එකක් තියෙනවා නම් ආවට තමයි මම මේ කියන්නේ. හරිද? යාට විතරක් නෙවෙයි. දැන් බස්වල ගිහිල්ලා රස්තියාදු වෙලා මහන්සි වෙලා වැඩ කරලා තෙරපිලා ගෙදරෙනවයි කියලා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයිනේ. පොඩි බයික් එකක් තිබ්බනම් එහෙම නිදහසේ වැඩ අරන ගමන් ටක් ගාලා ගෙදරෙන්න පුළුවන් නේද? ටවුන් එකට යන්න දැන් ඉස්සර වගේ බලබල ඉන්න ඕනේ නැහැ. තමන්ගෙම කියලා පොඩි වාහනයක් තියෙනවා නම් පොඩි ස්කූටර් එකක් එහෙම තියෙනවා නම් ටක් ගාලා ටවුන් එකට ගිහිල්ලා එන්න පුළුවන්. බබාගේ ස්කූල් වැඩවලට ටක් ගාලා ස්කූල් එකට යන්න විදිහක් මොන හරි තියෙනවා නම් හස්බන්ඩ් වාහනේ අරන් ගියාට පස්සේ පාපයින් යන්න ඕනේ නැහෙනේ. වාට පොඩි වාහනයක් තිබ්බනම් මාර වටිනවා නේද? අන්න ඒ නිසාම තමයි මම මේ වාට කියන්න හදන්නේ. KD Rice scooter එක ගැන. KD Rice electric bike එක, ඊට පස්සේ KD Rice petrol bike එක, KD Rice electric three wheel එක. මේ තුනම ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රථම සහ එකම ආයතනය තමයි KD Rice motor company private limited කියලා කියන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ දවස්වල මේ තුනෙන් වැඩිපුරම කතා වෙන්නේ ගොඩාක් දෙනාගේ ආසාව තියෙන්නේ කොහොම හරි කරලා KD Rice leader 125 petrol bike එකක් ගන්නනේ නේද? මොකද මේක ඇවිල්ලා petrol සුවඳට දුවනවා. හරිද? මහලුකු වේදමක් යන්නේ නැහැ තෙල් වලට. අනේ නිසා තමයි ගොඩක් කට්ටිය මේ බයික් එක ගන්න try කරන්නේ නේද? දැන් ඔන්න KD Rice leader 125 petrol bike එකක් ගන්න හිතාගෙන ඉන්න ඔයාලට ලොකු chance එකක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් මෙලඳපොලේ රුපියල් 796500ක් වෙන බයික් එකට දැන් ඔන්න රුපියල් 100ක discount එකක් හම්බ වෙනවා. රුපියල් 100ක discount එකක්. වව්! මාරයි කියලා හිතුණා නේද? ඔව් අනේ මාරයි තමයි. දැන් හිතන්නකෝ ඔයාලා lease කරලා බයික් එකක් ගන්න ගියාම down payment එක ටිකක් ලොකු ගාණක් ගෙවන්න වෙනවන්නේ නේද? හැබැයි ඒ වුණාට දැන් ඔයාලට මේ හම්බ වෙන discount එකත් එක්ක ඔයාලට down payment එක ලොකු ගාණක් වුණා කියලා එච්චර දැනින්නේ නැහැ. ඉතින් රුපියල් 100ක්ම අඩු වෙලානේ තියෙන්නේ නේද? අනේ ඒ නිසා ඉතින් ඔයාලට සහන රසක් එක හිතා ගන්න බැරි features ගොඩාක් එක්ක ගන්න තියෙන හොඳම බයික් එක තමයි KD Rice 125 petrol bike එක කියලා කියන්නේ. අනිත් එක තමයි ඒ වගේම තමයි දැන් ඉලෙක්ට්‍රික් ස්කූටර් එක තියෙනවානේ. ඉලෙක්ට්‍රික් ස්කූටර් එක ගත්තාම ආඩ හරීම ලේසි. නිදහසේ ගමන බිමනක් යන්න පුළුවන්. ටවුන් එකට, ස්කූල් එකට, ඊට පස්සේ හදිසි අවශ්‍යතාවයකට ඕන වෙලාවක ගෙදරින් ඉන්න වයිෆ්ට වෙන්න පුළුවන්, හස්බන්ඩ්ට වෙන්න පුළුවන්, ඕන කෙනෙක්ට බය නැතුව අරගෙන යන්න පුළුවන්. ආරක්ෂාව උපරිමේ තියෙන හොඳම බයික් එකක් තමයි KD Rice electric bike එක කියලා කියන්නේ. ඒ වගේම තමයි දැන් එතකොට මේ දවස්වල electric three wheel එක, KD Rice electric three wheel එක ගත්තොත් ඔයාලට හොඳ ආදායමක් උපය ගන්නත් පුළුවන්. ඔයාගේ වැඩ ටික කරගන්න ගමන්ම ඔයාලට හොඳ ආදායමක් උපය ගන්න පුළුවන්. හොඳ අවස්ථාවක් අරගෙන තමයි KD Rice electric three wheel එක එන්නේ. ඉතින් ඒ නිසා ජපානයට Toyota, ඉන්දියාවට Tata, ජර්මනියට Benz වගේ ලෝකේ හැම රටකටම ආඩම්බර වෙන බ්‍රෑන්ඩ් එකක් තියෙනවානේ. දැන් අපිටත් බය නැතුව ලෝකෙටම කියන්න පුළුවන් අපේම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒ තමයි KD Rice කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපේ සල්ලි ඉතුරු කරගෙන ඊළඟ පරම්පරාවට ඒ සල්ලි ටික ඉතුරු කරලා දෙන්න KD Rice බයික් එකක් ගත්ත කියලා වාට අපත යන්නේ නැහැ. හරිද? ඔයාගේ හැම අවශ්‍යතාවයක්ම හරිම ලේසියෙන් පහසුවෙන් කරගන්න, ගමන බිමනක් යන්න, සේෆ් පිට ගිහිල්ලා එන්න ඔයාලට තියෙන හොඳම තේරීම තමයි KD Rice බයික් එක කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔයාට වැඩි විස්තර දැනගන්න දිවෙනපුර අලවිචාලේ වගේම සේවා නියෝජිතයින්, ඒ වගේම අමතර කොටස් දිවෙනපුරාම තියෙනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට කතා කරන්න පුළුවන් 0707 406 43 97 KD Rice motor company private limited ගැන තමයි මේ විදිහට මතක් කරේ. ඉතින් ඒ නිසා දැන් පයින් ගියා, බස් එකේ ගියා ඇති. දැන් ඔයගෙම කියලා වාහනයක යන කාලේ හරි අනිවාර්යෙන් අරගන්න ඕනේ බයික් එක තමයි KD Rice leader 125 petrol bike එක කියලා කියන්නේ. හවසමයි විනාඩි 48යි. ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේකත් අහලා අපි කට්ටියක් ඉන්න ඒ කට්ටියවත් මතක් කරලා ටග් ගාලා මේ පැත්තට එමු.

0: Hatera Aten, Sindu Ehena, Net FM, Hatera Wate.
1: හවස පහයි විනාඩි 51යි වෙලාව. අදට මට යන්න වෙලාව තමයි අවිලා තියෙන්නේ. හොන්න මම යන්න කලින් මේ සිකුරාදා වේ. Net FM DJ Night Face to Face Attack Show එක ගැන මතක් කරන්න හදන්නේ හම්බන්තොට එක්ක. කොළඹ දිස්ත්‍රික්කයේ අතර තමයි දුවන්දු සංග්‍රාමයේ තියෙන්නේ. ඉතින් ඒ නිසා දැස් වෙලා ඉන්න DJ Sean එක, DJ Victor එනවා. වැඩ ගොඩක් බලා ගන්න පුළුවන්. ටැග් දිනන්න පුළුවන් Net FM official Facebook page එක like කරලා follow කරලා තියාගන්න. සිකුරාදා යන වේට Facebook live එකකින් ඔයාලට හම්බ වෙන්න පුළුවන්. හරිද? ඒකනත් මතක් කරලා. හෙට හවස 4ට අපි ආයෙත් හම්බ වෙනවා. වාගේ මගේ boring නැති evening drive එක 4 වටේ. ගිහිල්ලා එන්න. පරිස්සමින් ඉන්න. ජය වේවා. මම DJ Azar. Good night.

0: සිින්දරෙල්ලාගේ මන්නං ඉන්න මවබේර ගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාවලියන්න.

0: ලුණු.
1: අලුත් තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර්. ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල් ගම්පොළ. කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87. කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්. ඉක්ිනුමට හොඳ මාත්‍රවල. මාස්ටර් ගයිඩ් පෙර පාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 071-2077-36.
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න. ප්‍රයිම් ගෲප් 13-22.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනේ.
7: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න.
8: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
1: බය වෙන්න එපා. වැඩි වුණ ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
9: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
10: හතර වටේ
11: brought to you by
12: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
13: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
14: මහසිනුම ලක්ෂ දෙකම ආරත් වෙන අරිස්ත වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ.
15: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
16: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
17: අඩු යදුමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
3: කවදත් අලුත් කාගෙත් නෙත්

ලෝකනාථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්.
3: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
4: කවෙන් ගේට් හතරෙහි අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරි වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් හතර අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින්. LB සම්මිත. අමතන්න
7: 01122200. Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
8: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: Opals International, මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල. ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය. Opals International.
10: රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
11: හැපිලි කියන්නකෝ ඔයාලගේ cashback කතාව.
12: මිලියන 2.5ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss Tech Aluminum quotation එකත් 0.76787 WhatsApp කරන්න.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News. ඔබ වෙත ගෙන එන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
2: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3872
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය
5: අයබෝවන් අද 2026 ජූලි පළමුවනදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග මම තරංග රුක්ෂාන් ජයසේකර ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ සිරස්තල බස් ගාස්තුව 12%කින් ඉහළට අවම ගාස්තුව රුපියල්

0: සත්‍ය. තෙල් මිල අඩු වෙලා. නමුත් බස් ගාස්තු වැඩි වෙලා. බස් ගාස්තු වැඩි කරන අගයන් අද ප්‍රකාශයට පත් කළා. ඒ ඇතුළු දවසේ උණුසුම් පුවත් පෙළෙහි පළමු සත්‍ය අනාවරණය මෙතෙන් සිට.
1: Net News. The truth people trust.
0: බස්කාස්තු 12%කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අවම බස්කාස්තුව රුපියල් 30 සිට 34 දක්වා ඉහළ නැංවෙන බව සඳහන්. මෙම ගාස්තු ඉහළ නැංවීම මේ මාස 5 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව සාමාන්‍ය සේවා කිලෝමීටර් 100ට අඩු ගමනක් සඳහා 12%කින් බස්කාස්තු ඉහළ නැංවෙන අතර කිලෝමීටර් 100 හෝ ඊට වැඩි ගමනක් සඳහා 20%කින් බස්කාස්තු ඉහළ නැංවෙනු ඇති. එමෙන්ම සුකොබ්බෝගේ සේවා සඳහා කිලෝමීටර් 100ට අඩු ගමනක් සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ යන අතර කිලෝමීටර් 100ට වැඩි ගමනක් සඳහා 15%කින් බස් ගාස්තු ඉහළ යනු ඇති. මේ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා අදහස් පළ කළා.
2: ජූලි 6 වෙනිදා සිට ක්‍රියාත්මක වෙන සිදු වෙනවා වාර්ෂික බස් ගාස්තුව 12%ක් වෙනවා. කිලෝමීටර් 100ට වෙනකන් ධාවනය කරන සාමාන්‍ය ගාස්තුවෙන් තමයි ගණන් හදන්නේ. කිලෝමීටර් 100 වෙනකන් 12%යි පර්සන්ටේජ් එක බස් ගාස්තුවේ. ඒ වගේම කිලෝමීටර් 100 පැනනෑම් පස්සේ ඒක 120 බවට පරිවර්තනය වෙනවා. මේ ගාස්තු කැටගරයිස් කරලා තියෙන කෙනෙක්ට හොඳ වැඩක් කරලා තියෙනවා. ඒක තමයි සාමාන්‍ය සේවා සහ අධිසුභෝගී සේවාවක් කියලා ඉස්සරහට නැහැ. ඒක හොඳ ක්‍රියාවලියක් කරලා තියෙනවා. ඒකට අපි අගය කරන්න ඕනේ. ඒ වගේම අර්ධසුභෝගී වලටත් එහෙම ගණන් හදලා නැහැ. ඒකත් හොඳ ක්‍රියාවලිය. ඒ නිසා මේක ලැබෙන 6 දශක ක්‍රියාත්මක කරන 5 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ඉස්සර ක්‍රියාත්මක කරන්න කැමතියි පළ කරා. අපි ආම ගාස්තු රුපියල් 30-34ක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. පිරිවැයත් එක්ක ඉන්ධන වලට පමණක් නෙවෙයි, ඉන්ධන වලට අපිට ගාස්තුව 3% අඩු වෙලා තියෙනවා. ඒ අඩුවීම අපි ඒක ආගිය කරන්න ගියේ නෑ. ඒ අඩු කරපු ඒක ආණ්ඩුව බලන්නේ නැති මේක වැඩි නිසා තමයි ඒගොල්ලෝ අඩු කරේ. ඒ වාසිය අපි ඒ ජනතාවට ලබා දෙන්න කටයුතු කරා.
0: පාස්කුරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා පිළිබඳ සිදු කරන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේෂකර් මහතාගෙන් ඉවත් කර වෙනත් පරීක්ෂණ අංශයක් වෙත යොමු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඒ මහතාගේ නීතිච්චවරුන් විසින් කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඊට අමතරව මෙම විමර්ශනයට අදාළව සැකකාර පාර්ශ්වය විසින් කළ තවත් ඉල්ලීම් කිහිපයක්ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ප්‍රතික්ෂේප කළා. සිය නියෝගයේ ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන විමර්ශන සිදු කරන ලෙස ඉකුත් පෙබරවාරි මාස 28 වනදා සහ මැයි මාස 27 වනදා ආරක්ෂක අමාත්‍යවරයා විසින් නිකුත් කළ රැඳවුම් නියෝගවල සඳහන්ව තිබෙන බවයි. ආරක්ෂක අමාත්‍යවරයා විසින් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ නිකුත් කළ මෙම නියෝගය අභියෝගයට ලක් කළ හැක්කේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 126 වන ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් නඩුකර සහ 140 වන ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට රිට් නඩුකර හරහායි. එම අධිකරණ හැර වෙනත් අධිකරණවලට එම රැඳවුම් නියෝග සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නොහැකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරිපාලනය කරනු ලබන්නේ එහි අධ්‍යක්ෂකවරයා විසින්. ඒ අනුව ඔහුගේ බාරයේ සිටින මෙම සැකකරු වෙනත් අංශයකට මාරු කරන ලෙස නියෝග නිකුත් කිරීමට මාගේ අධිකරණයට බලයක් නැහැ. පුරෝගාමි මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී පරීක්ෂා කළ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර තිබෙනවා විමර්ශන කණ්ඩායම් තමන්ට හොඳින් සලකන බවට. ඒක සහනයක් බවටත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. මේක ඉතාම සංකීර්ණ විමර්ශනයක්. එය තාම හොඳින් සහ කාර්යක්ෂම සිදුවන බව අධිකරණ ඉදිරිපත් වන වාර්තාවලින් පෙනී යනවා. යනුව සැකකරු වෙනුවෙන් කරුණු ලැබූ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා. ඊට අමතරව අතනගුවේ පසුවන රාජ්‍ය බුද්ධ සේවයේ ප්‍රධානි සුරේෂ් සලේ මහතාට නිවසෙන් පුවත්පත් හෝ පොත්පත් සහ පෑන් ලබා දීමට අවසර දෙන ලෙස ඔහුගේ නීතිඥවරු මීට පෙර අධිකරණය වෙතින් ඉල්ලීමක් කර තිබුණා. එම ඉල්ලීම සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා මේ පිළිබඳ අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී නිරීක්ෂණ කළ අවස්ථාවේදී පූර්වගාමි මහේස්ත්‍රාත්වරයා විසින් විමසීමක් කර තිබෙන බවත් කේවීමට අවශ්‍ය පොත්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට ලබා දෙන බව ඔහු විසින් ප්‍රකාශ කර තිබෙන බවත් සඳහන් කළා. මෙම සැකකරු ජීවිතය නැතිකර ගැනීම සඳහා ආහාර වර්ජනය කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබෙනවා. එම තත්ත්වයට පෑනක් වැනි ද්‍රව්‍යයක්

0: ඔහුට ලබා දුනහොත් ඒ හරහා ජීවිතයට හානියක් කර ගැනීමේ කිසියම් අනතුරක් මතුවීමේ අනතුරක් තිබෙනවා. එමෙන්ම පිටතින් පොත්පත් රැගෙනීමට අවසර දුනහොත් ඒ දේ හරහා කිසියම් අනතුරුදායක ද්‍රව්‍ය සැක්කරු කරා ළඟා වීමට ඉඩකඩ පවතිනවා. ඊට අමතරව විමර්ශනවලට බාධා සිදු විය හැකි කරුණු බාහිර පාර්ශ්වයන් වෙත ඒ හරහා විවිධ තොරතුරු පිටතට ගමන් කිරීමටත් හැකියාවක් තිබෙනවා. එම නිසා මෙම අවස්ථාවේදී එම ඉල්ලීමට අවසර දීම නුසුදුසු බවත් ඒ අනුව එම ඉල්ලීමද ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා. මෙම සැකරුට ඉදිරියේ අපරාධ නඩුවේ නඩු විධිවිධාන සංග්‍රහයේ 127 වන වගන්තිය ප්‍රකාරප මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් සිදු කිරීමට අවසර ලබා දෙන ලෙස ඔහුගේ නීතිඥවරුන් විසින් මීට පෙර ඉල්ලීමක් කර තිබුණා. එම ඉල්ලීම සම්බන්ධයෙන් සිය නියෝගයේ ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම ඉල්ලීම ඉදිරිපත් වූ අවස්ථාවේදී සැකරු විසින් සිදු කිරීමට සූදානම් වන්නේ පාපොච්චාරණයක්ද නැත්නම් ප්‍රකාශයක්ද යන්න විමසා තිබුණා. ඊට පිළිතුරු දෙමින් සැකරුගේ නීතිඥවරු කියා සිටියේ ඔහු විසින් සිදු කිරීමට සූදානම් වන්නේ පාපොච්චාරණයක් නොවන බව. මෙම සැකරු මේවන විට ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා විමර්ශන සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා. මෙම අවස්ථාවේදී අපරාධ උච්චාරණයක් නොවන සාමාන්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සඳහා අවසර ලබා දීම තුළින් මෙම සැකරු පිළිබඳ විමර්ශන සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තිබෙන කාලය අහිමි වී යාමක් සිදුවනවා. අපරාධ උච්චාරණයක් නොවන ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කාලයක් වැය කිරීමට විමර්ශනවලට සිදු කරන බාධාවක් ලෙස අධිකරණය නිරීක්ෂණය කරනවා. ඒ අනුව අපරාධ උච්චාරණයක් නොවන ප්‍රකාශයක් ලබා දීමට සැකරුට අවසර ලබා දෙන ලෙස ඔහුගේ නීතිඥවරුන් කරුණු ලබන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා. එමෙන්ම මෙම සැකරු නඩුව කැදවන අවස්ථාවේ අධිකරණ ඉදිරිපත් කරන ලෙස පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා විසින් කර ඇති නියෝගය අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මීට පෙර අධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබුණා. එම ඉල්ලීම සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සුරේසලේ මෙම සිද්ධියේ සැකරුවෙක් වශයෙන් නම් කිරීමෙන් පසුව ඔහු අධිකරණ ඉදිරිපත් කරන ලෙස පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබූ බව පෙන්වා දුන්නා. සාධාරණ නඩු විභාගයක් පාත්වාගෙන යාම සඳහා පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණා. අධිකරණ ඉදිරිපත් කිරීම සඳහා අදාළ සැකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන ඇවිත් ආපසු එම ආයතනයට රැගෙන යාමේදී සැකරුගේ ශරීර පරීක්ෂාව සිදු කිරීමට සිදුවනවා. මෙම ශරීර පරීක්ෂාව සම්බන්ධයෙන් සැකරු සිය විරෝධය මෙන්ම අතෘප්තිය පළ කර තිබුණා. මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකරුවන් දෙදෙනා අධිකරණ ඉදිරිපත් කිරීමක් සිදු නොවන අතර ඔවුන් වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ අධිකරණ ඉදිරිපත් කරනු ලබනවා. මෙම තත්ත්වය යටතේ මෙම සැකරුවට පමණක් සුවිශේෂී සැකරුවෙකු වශයෙන් අධිකරණයට සැලකිය නොහැකි. නීතිය සර්ව සම්පූර්ණව සැමට එක හා සමානව ක්‍රියාත්මක වීම වැදගත්. ඒ අනුව මෙම සැකරු භෞතිකව අධිකරණ ඉදිරිපත් කිරීමකින් තොරව මෙන් ඉදිරියට වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ ඔහු අධිකරණ ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඉන් අනතුරුව සැකරු හමුවීම සඳහා තිබෙන නීතිඥ ප්‍රවේශය අධිකරණය විසින් අධීක්ෂණය කළ යුතු බවටත් විත්තිය නීතිඥවරුන් විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා. එම ඉල්ලීම සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා මෙම සැකරු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින බවත් ඔහුට නීතිඥ ප්‍රවේශය ලබා දීම සම්බන්ධයෙන් එම පනතේ දසවන වගන්තිය තුළින් කරුණු දක්වා තිබෙන බවත් පැවසුවා. එම පනත ප්‍රකාරව නීතිඥ ප්‍රවේශය සම්බන්ධයෙන් මැදිහත් වීම කිරීමට තම අධිකරණයට බලයක් නොමැති බවත් ඒ අනුව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා. ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් භාරයට පත් කර තිබෙන තවත් සැකරුවන් දෙදෙනෙකුට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති හේයින් ඔවුන් නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් විසින්ද කළ ඉල්ලීමක්ද මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සැකරු අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ලැප්ටොප් යන්ත්‍රයක් සහ ජංගම දුරකථනයක් ඔහුගේ වාහනයේ තිබී සොයාගත්තා. ලැප්ටොප් යන්ත්‍රයේ සැකරුගේ දියණියගේ බව තමයි ඔහු ප්‍රකාශ කළේ. ඒ අනුව ඒක ඔහුගේ ආයතනයේ තියලා එන්න සූදානම් වුණා. නමුත් විමර්ශන නිලධාරීන් සූක්ෂම ක්‍රියාත්මක වීම නිසා ඒවා ඔවුන්ගේ බාරයට ගත්තා. නමුත් එම ජංගම දුරකථනය සහ ලැප්ටොප් යන්ත්‍රයේ මුරපද ලබා දීම සැකරු ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ සැකරු දක්ෂ හැකවරෙක්. ඔහු පරිගණකවලට රිංගා තොරතුරු සොරා ගන්නා පුහුණුව ලැබූ තැනතෙක්. එනිසා මෙම බුරපද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස සැකරුට නියෝගයක් නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා යනුවෙන් ඉල්ලීමක් කළා. එමෙල්ලීමට සැක්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දැඩි විරෝධය පළ කළා. එවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා. එහෙත් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයේ ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහය 124 වන වගන්ති යටතේ විමර්ශන වලට සහය වීමක් වශයෙන් අදාළ නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලය තිබෙන බවයි. ඒ අනුව අදාළ මුරපදයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී ලබා දෙන ලෙස සැකකරුට නියෝග කරන බවත් මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කළා. ඒ අනුව අදාළ මුරපදයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස සැකකරුට නියෝග කරන බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. එන් අනතුරුව පැමිණිල්ල යළි සැප්තැම්බර් මස 2 වනදා කැඳවීමට නියම කෙරුණා. එදින සැකකරු වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ අධිකරණ ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කළ රාජ්‍ය බුදු සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේ සලේ මහතා සිය උපවාසය අවසන් කර තිබෙනවා. එහුගේ නීතිඥවරුන්ගේ උපදෙස් මතයි. උපවාසය ආරම්භ කිරීමෙන් අනතුරුව ශරීර සෞඛ්‍ය දැඩි ලෙස පිරිහීම හේතුවෙන් පසුගියදා ඔහු කොළඹ ජාතික රෝහලට තුලත් කෙරුණා. එනමුත් මේ වන විටත් සුරේ සලේ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් කැබිනට් තිරෙන් දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අද අදහස් පළ වුණා. මේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා.
1: එකක් ඔබේ අමාත්‍යාංශයේ නලින්ද ඔබේ පාලනය යටතේදී හිටි ප්‍රධාන රෝගියෙක් උපවාසයක් කරමින් හිටියා. ඒ රෝගියා අද උපවාසය මං හිතන්නේ අත්හැරියා. රෝගියලා හිටපු හින්දා තමයි රෝහල්ගත කරලා තිබුණේ. එකක් ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට වැදගත් කාරණයක්. ඒ රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියන එක. අනිත් කාරණේ රජයේ මාධ්‍ය ප්‍රකාශක විදිහට ඔබ මං හිතන්නේ උත්තරයක් දෙයි. මේ නඩුවට අදාළ වැදගත්ම සාක්ෂිය මොකද්ද සැකකාරයෙක් විදිහට සඳහන් වෙන හින්දා ඒ සම්බන්ධයෙන් ඉතින් මට දැනගන්න ඕනේ ජාතික මට්ටමේ වැදගත් කතාබහක් නිර්මාණය වෙච්ච රෝගියාගේ තත්ත්වය කොහොමද සුරේෂ් සලේ කියන.
2: සලේ කනවා ඉස්සරත් අපි කෑම දුන්නා. එතකොට එයා ඒක කටින් ගත්තේ නැහැ, නහයෙන් ගත්තා. නහයෙන් ගන්න කලින් අපි පැරෙන්ටල් ක්‍රමයට නේද IV ක්‍රමයට ලබා දුන්නා. පෝෂණය ගැන ගැටලුවක් තිබුණේම නැහැ ඇත්තටම. කටින් කන්න පටන් ගත්ත එක අපිට පහසුවක්. ඒකයි අපිට කියන්න තියෙන්නේ. සහ කලින් හඳුනාගෙන නොතිබුණු පරීක්ෂණ කරලා අපි හඳුනා ගන්න ලෙඩ රෝග වලට අපි ප්‍රතිකාර කරනවා. ඉතින් කවර හෝ ඔහුගේ පැත්තෙන් කම්ප්ලේන්ට් එකක් ආවත් නැතත් අපි ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානයක ඉඳිමින් ඒ කටයුතු කරගෙන යනවා. දැන් තිබෙන්නේ ඉතින් අතන බුද්ධිලධාරියෙක් හැටියට මම හිතනවා ඔහුට දේවල් තීරුම් ගන්න පුළුවන්. ඒ අනුව තමයි සමහර කන්න තීන්දු කර නැත්තේ.
0: මෑතර දිට්වා සුලිකුණාටු නැති වූ අපද තත්වයේ හේතුවෙන් පණවා තිබූ මහජන හදිසි නීති තත්වය මේ මාසයේ සිට තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
2: ඔබ දන්නවා දිත්වා සුලිකුණාටුවත් එක්ක ඇති වුණු තත්වයේදී අපි ජනාධිපතිතුමා විපක්ෂයේ පක්ෂනායකයන් එක්ක කරන ලද සාකච්ඡාවේදී මතු වූ කරුණක් අනුව අපි හදිසි නීතිය ප්‍රකාශයට පත් කළා. මේ මාසයේ ඉඳලා අපි හදිසි නීතිය දීර්ඝ කරන්නේ නැහැ. ඒ වෙලාවේදී සමහර මාසවලම දැක්ක හදිසි නීතිය ආණ්ඩුව විසින් වැරදි ලෙස පාවිච්චි කරයි කියලා සමහර අය යම් බයක් හදන්න උත්සාහ කරා. අපි පැහැදිලිව කිව්වා මේ හදිසි නීතිය යොදාගන්නේ මේ දිත්වා සුලිකුණාටුවෙන් හානි වූ ප්‍රදේශ සංවර්ධනය කිරීමේදී ඒ සඳහා පමණමයි කියලා. ඒකෙන් කිසිම පුරවැසියෙකුට, මාධ්‍යවේදියෙකුට, මාධ්‍යයකට කිසිම ආකාරයක හානියක් අගතියක් වෙන්නේ නැහැ කියලා අපි ඒ ලෙසම කටයුතු කළා තිබෙනවා. මෙතනින් එහාට හදිසි නීතිය යළි දීර්ඝ කිරීමේ බලාපොරොත්තුවක් රජයට නැහැ.
0: මේ අතර ALK විජේමාන මහතා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් කරන බවද අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා. ජනාධිපති වැසීර් ශ්‍රියටතේ වැටුප් දෙකක් ලබාගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුගේෂර් බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ජූලි මාස 8 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ දින තෙක් සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන බවත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළා. මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදු කරන මධ්‍යම විමර්ශන අපරාධ කොට්ටාශි නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙනගත් බව පැවසුවා. ඒ අනුව අදාළ ලේකම් දීමනාව තමන් විසින් ලබාගත් බවට හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන බවත් එම නිලධාරීන් කියා සිටියා. තමාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් මෙම සැකකරු පත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුව ජනාධිපති ලේකම්වරයා විසින් ඊට දාල මුදල් ගෙවන ලෙස ජනාධිපති කාර්යාලයේ මූල්‍යාංශ ප්‍රධානියාට නියම කර තිබූ බවත් විමර්ශන නිලධාරීන් පැවසුවා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සැකකරු තමන්ට වැටුප් නොගෙවන ලෙස ඔහු විසින් ලිපියක් යොමු කර තිබූ බවට ඔහුගේ නීතිඥවරයා ඊකොත් නඩු දිනේදී ප්‍රකාශ කර තිබූ බවත් එවන් ලිපියක් මෙම විමර්ශනවලදී හමු වූවා දැවි මසා සිටියා ඊට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරියා කියා සිටියේ එවන් ලිපියක් තමන්ට විමර්ශනවලදී හමු නොවූ බවයි ඊට අමතරව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ මෙම සැකකරු විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වශයෙන් පත් කරුණු ලැබූ බව පෙන්වා දුන් විමර්ශන නිලධාරීන් එම විශේෂ ව්‍යාපෘති අංශයේ 6 දිනකුගෙන් ප්‍රකාශතහන් කරගෙන බවත් සඳහන් කර සිටියා. එකේ ප්‍රකාශය ලබා දුන් 3 දිනකම මෙම විශේෂ ව්‍යාපෘති අංශයෙන් කිසිදු වැඩක් සිදු නොවූ බව ප්‍රකාශ කර ඇතැයි සඳහන් කළ විමර්ශන නිලධාරීන් 2 දිනක ප්‍රකාශ කර ඇත්තේ එම ව්‍යාපෘති අංශය හරහා සම්පූර්ණම දේශපාලන කටයුතු පමණක් සිදු වූ බවයි. මෙම විශේෂ ව්‍යාපෘති අංශය හරහා පුද්ගලයන් 135 දෙනෙකු පමණ බඳවාගෙන තිබූ අතර ඉන් බහුතරයක් තාවකාලික පදනම් මත බඳවාගෙන තිබූ බවත් එම විශේෂ ව්‍යාපෘති අංශයේ බඳවා ගැනීම වාහන ඉන්ධන වැනි කටයුතු සඳහා රුපියල් කෝටි 22කට වැඩි මුදලක් වැය කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණ වී ඇති බවත් එම නිලධාරීන් කියා සිටියා. ඒ අනුව රුපියල් කෝටි 22කට වැඩි රාජ්‍ය මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව කී විමර්ශන නිලධාරීන් මෙම අවස්ථාවේදී සැකකරු අපමත උදාහරණ ලැබුව හොත් විමර්ශන කටයුතු වලට බාධා සිදු විය හැකි බවත් අධිකරණයේ හමුවේ කරුණු දක්වා සිටියා. ඉන් අනතුරුව සැකකාර සුගේෂර බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයට අනුව තම සේවාදායකයා වැටුපක් ලබාගෙන නොමැති බව පැහැදිලි වන බව කියා සිටියා. මෙම සිද්ධියට දාල පැමිණිල්ල ලැබෙන්නේ ජූනි මාස 12 වනදා 16 වනදා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරනවා. 18 වනදා පාරේ යද්දී අතරංගෝඩ ගන්නවා යනුවෙන් කියා සිටි ජනාධිපති නීතිඥවරයා මෙම සැකකරු අතරංගෝඩ ගැනීම සිදු කර තිබෙන්නේ නිසි පරිදි විමර්ශන කිරීමක් තොරව බවද චෝදනා කළා. ජනාධිපති වැය ශීර්ෂ යටතේ වැටුප් දෙකක් සිය සේවා දායකයා ලබාගෙන තිබෙන බවට පැමිණිල්ල විසින් චෝදනා කර තිබුණත් මේ වන විට ඉදිරිපත් වී ඇති කරුණු වලට අනුව ඔහු වැටුප් දෙකක් ලබාගෙන තිබෙන බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට විමර්ශකයන් අපොහොසත් වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වශයෙන් මෙම සැකකරු කටයුතු කළත් එම අංශයට සේවකයන් බදවා ගැනීම වාහන වෙන් කිරීම යනාදී කටයුතු සිදු කළේ තම සේවාදායකයානුව ජනාධිපති ලේකම්වරයා බවත් ඔහු සඳහන් කළා. යනුසේ සේවාදායකයා මෙම අපරාධ ක්‍රියාවට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොවීම සුවිශේෂී කරුණක්සේ සලකා ඔහුට අපමත උදාහරණ ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම ඇපෙල්ලීම් පිළිබඳ නියෝගය ජූලි මාස 8 වනදා ප්‍රකාශයට පත් කරන බව නියෝග කළා. ඒතෙක් සැකකරු රිමාන්ඩ් බාරට පත් කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. ඉන්ධන මිල සම්බන්ධයෙන් අදත් විවිධ දහස් පළවුණා. මේ හිට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා
3: රුපියල් 200කින් 150කින් ඩීසල් පෙට්‍රල් වැඩ කරලා රුපියල් 20කින් ජනතාවට සාමයක් දීලා වැඩක් වෙන්නේ නැහැ. මුළු ආසියාතිකරේ සහ ලෝක රටවල සුවිශාල ප්‍රමාණයකින් ඉන්ධන මිල අඩු කරලා තියෙනවා. ඉතින් කවුරුන් දන්නවා ඒ සහන ජනතාවට දෙන්න පුළුවන්. ඒ සහන ජනතාවට දෙන්නේ නැහැ. බාල ගල්ලඟුරු වල වෙච්ච ප්‍රශ්න වහගන්න මේ ආණ්ඩුව තවදුරටත් අද මේ අනවශ්‍ය බරක් ජනතාවට දාලා ඒ ජනතාව සූරා කරන්න ලේබුරු තත්ත්වයට පත් කරලා තියෙනවා.
0: වියලි කාලගුණික තත්ත්වයේ හේතුවෙන් ඉන්දියාව දැඩි දුෂ්කර තත්ත්වයකට මුහුණ පා සිටිනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ගත වූ ජූනි මාසය ඉන්දියාවට වසර 12කට පසුව උදා වූ වියලිම ජූලි මාසයේ බවයි. එමෙන්ම 1901 වසරෙන් පසුව එරට ඉතිහාසයේ වාර්තා වූ පස්වන වියලිම ජූනි මාසයේ ලෙසද එය සැලකෙනවා. net news නිමාව net news මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදැසන 6:45ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කී අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
4: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
5: සුපිරිමව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
6: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් FM 95 94.8 net fm divaina pura
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Nandun Vatina, Rhino Premier Roofing Sheet. Fatty Stress and Hal, Tahatunai Anuhaya Amatana.
8: SLT Mobitel Fiber ekka gedarama fit karanna. Okkoma devices connect karanna. Gaming walata low latency, fast and stable, unlimited thoraganna package rasak. SLT Mobitel Fiber.
9: Mudalali?
8: Alona.
9: Mata paripu 500 ay loan kilo ekai. Akke iskuru gram 200 ekak danawada? Mudalali mata hondama kali miris walin gram 300 ekma danna. Mudalali, o kaadada me bodu karanne? I never thought awamata mehema karai kiyala. Ee mudalali gen gatta miriskudu rasat na, sarat na, miris paadat na.
8: Vijay danna okkoma
9: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපි තහුවෙමු
10: මිරිස් නම් මිරිස් විජය මිරිස්
11: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
8: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
12: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
13: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
12: මාරයිනේ
14: අවම

0: app එකෙන්
1: පහසුව සලසයි සුහදව සලකයි LB රන් අය
2: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
3: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
4: FM 95 94.8 Net FM Divaina Pura

වසන්තේ මල් පිපෙන උද්‍යාන සුබදාම බන්දේසීක තියලා අරගෙන එන්නේ නැහැ. ඒ මල් ආයවල් සරස ගන්න ඕනේ අපි අපිමයි. පදනම හැදෙන්නේ ඉවසීම උඩ.

ආදරණීය තරංග, ඔයාට සුබ මන්දාරම් රැයක් වේවා. හින්දරි මල් පිපුණ හීන නිම්නෙන් ඇහෙන කටහඬ කාගෙද කියලානේ අහන්නේ. මිනිස්සු කියන්නේම අද කරපු දේ හෙට අමතක කරන වගේම අමතක වෙන ජාතියක්. ඒත් ආදරණීය පියවරු හැම නැහැ. හිත හොඳටම රිදිලා කාමරේ දොර වහගෙන හදා වැටෙද්දිත් පුතේ හිත රිද්දපු අයගෙන් පරිගන්න හිතන්න එපා. සදහටම අත්හරින්න. ඒකනේ ඔයාට සැනසීම හොයලා දෙන ක්‍රමේ කියලා කිව්ව මගේ රත්තරන් තාත්තගේ කටහඬ ඇහුනම මම දුවලවිත් ඒ පපුඩු තුරුල්ලුනා. එදා මගේ මුළු හිතම ගිනි ගනිද්දි එතන විතරයි මට නිවීමක් තිබුණේ තරංග. අදත් හිටි හිටි ගමන් ජීවිතේ ඩාඬුම් වෙද්දි හීන නිම්නේ ඇහෙන්නෙම ඈතින් මගේ රත්තරන් තාත්තගේ කටහඬ. එච්චරයි වස්තුවේ. ඒතනදී අපි නිහඬ වෙනවා හැමදාමත්. ඔව් නේද රමණි සුමේදා? ආදරණීය හිතවතී, මාත් මගේ මතකස්සට ගිහින් එන්නම්.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: තන කාටම මෙල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
2: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න ගේමින් වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න ගේමින් වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322
5: Wake up. Subtitle to hormones. Alpha Studio.
6: Dava Sitamona Karana Vitamins. Alpha Studio.
5: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
6: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
7: Good morning.
5: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

ආදරණීය තරංගාට ප්‍රබන්ධ ක්‍රෂ් එකක්. හිතන්න පුළුවන්ද ටොන් ගානක හැඟීම් එක මනුස්සෙක් හින්ද දැනෙනවා කියලා? දැනෙනවා දැනෙනවා. ඊට වඩා දැනෙනවා කැරමල් පාට හාදයක් හින්ද. ඒකනේ මේ එයාට ඇහෙන්නවත් නැතුව මෙච්චරක් කවි ලියන්නේ මං. ඔක්කොම කවි පෙවෙන්නේ එයාට. දන්නවද මම මෙච්චර කවි ලියලිය මැරෙන්න ආදරය කරන්නේ අයිතියක් තියා කාලෙකින් අහම්බෙන්වත් දැක්ක නැති එකම එක පාරක් විතරක් කටහඬ අහලා තියෙන හාදේක්ටි කියලා. ඈත නිම්නනුත් ඇහෙන්නේ ඒ කටහඬ. ඔව් ඔව් එයා ප්‍රබන්ධයක් ක්‍රෂ් එකක්. ඒත් මට එයාට ආදරය කරන්නේ නැතුව ඉන්න බැරි වුණා. බලාකුළු ආදරවන්තිය.

අවුරුදුගානක් ආපස්සට ගියා. සමහර ලස්සන ආසම සින්දුව හැනකොට අවුරුදු ගානකට පස්සේ හම්බෙන් මුණ ගැහුණ දවසකත් බස් එකේ ඒ ලස්සන සින්දුව ඇහුණා. පුදුම හම්බේ කියන්නේ යකි අවුරුදු පහකට පස්සේ අපි කතා කරපු දවසේ තාමත් අර සින්දුවට ආස දහපුවාම එයා ඒ වෙලාවෙත් ඒක අහන් හිටියේ. එයා හුව තාමත් මා වෙච්චරටම දැනෙනවාද කියලා. දෙයනේ නිමා

මත්තක හීන මත ඇවිදන්න යන්නට අන්සතු මාවත් මගෑරලා වැරදුනු මගහිම නික්මියෙන්න්නට පාර කියනවද ලංවීලා මන්සල් බොහෝමයි මාවත් බොහෝමයි නොදනී කොයි මගේ යන්නේ කියා බාධක පසුකර නිසි මගේ යන්නට ඔබ එනවද මගේ හෙවනැල්ල වෙලා තනුජ ධම්මික බණ්ඩාරාමි ඔයට ගොඩ

0: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322
1: SLT Mobitel Fiber එක ගැදරම fit කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
2: අලුත්ද අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
1: SLT Mobitel Fiber එක ගැදරම fit කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රැස්සක් SLT Mobitel Fiber
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
5: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
2: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
6: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
7: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
8: ක්‍රිස්ටිනා කෝච්චින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජනය අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
7: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
6: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
2: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
7: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න
9: Brought to you by
2: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturugiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin
10: Rasata Gunata Uyanna Vijaya Tunapaha
0: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ

නිහඬව දරාගත් අරෙන්න සනසුනේ මමමයි. ඉතින් දැන් සනසෙන් ඉතිරි වැත්තේ මගේ රත්තරන් පුතයි. ඒ කටහඬ මත පාරාදීසයක්, මගේ හිත දමන යවන පාරාදීසයක්. මිලාන් මාලකා, ආදරණීය තරංගා, රාත්‍රිය යහන් ගත කරවා ඒ අතීත සිහිනෙන් සිතට පවසා සිතම අවදි කර තබයි. ඉන්දික ආදරණීය තරංගක්කේ මටත් කාලයක් ඉන්දැරි මල් පිපුණ පාට නිම්නයක් තිබ්බා. හැබැයි හැම ආදර නිම්නයක්ම එක නීතියකට පොදු ඇති කියලයි මම හිතන්නේ. ඒ තමයි හමුවෙන හැම තැනකම වෙන්වීමක් හිමිවීම. කොහොම කළත් ඒ වෙන්වීම් වලදී අවසානයේ එක දෙයක් වෙනවා. ඒ තමයි අපි ගාව අපේ ආදරයලත් පාර්ශ්වය වෙනුවෙන් තවත් ආදරේ කොච්චර ඉතිරිද කියලා අපිට තේරුම් යන එක. ඉතින් ඒ සින්දුව කීව එක පිළිගන්න වෙනවා. ඉමක් නිමක් නැත පෙම් හදවත්වල පෙම් සිතිවිලි බෝම. මීට ප්‍රේමදායකයෙක් වෙච්ච චතුරංග. මල් දෙන්නේ හිමිකාරයලු, තෝඩු දෙන්නේ උන් මන්තකයලු. ඔයාට බැරිද ලබනාත්මෙ මට ඒ දෙකම අරන් දෙන්න? මගේ දොඩන් ගෙඩියා, කොච්චර ආදරෙයිද මං. ඊළඟ ආත්මෙ මගේ වෙලා උපදින්න. නිර්නාමිකයි.

ආදරණීය තරංගා. මං හැමදාම බලවන්නේ කවදාහරි ජීවිතය නොලැබුණේ උනොහොම හීනෙන් දැනුණු සුවඳ සැබෑ ජීවිතේ සැබෑවටම මොන ගැහනතුරුයි. ඒත් අනේ කවදාකවත් දරාගන්න බැරි හැඟුමන් ළඟමට මතක් වෙන්නේ මට ලැබුණේ නැති ඒ ආදරණීය ආමන්ත්‍රණය. මට ඉතුරුනේ මං විතරමයි. මං දන්නා ඔබ කවුද කියලා. නිර්නාමිකව හෝ ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩහයලා දෙන්න පුළුවන් වෙච්ච එක කොච්චර දෙයක්. ඒත් සමහරුන්ට තමන්වත් ඉතිරි වෙන්න නෑ. ඔබට ඔබ ඉතිරි වෙලා ඉතින් කියන්නකෝ ඔබ කොච්චර වාසනාවන්තද කියලා.

Hinderi malvasa. Hinderi malpeti holan gehan davaka. Umbe angili turumata matakuna sandura. Sio mali sudui. Hin siru pipin umbe hinava vage maye malpokur. Mitule kone tibunu gahayata. Api denna katha kala hama havasakama. Hinderi suwanda hulagata musvela ape adirita sakshi dunna nihanda. අදත් ඒ ගහට මල් හැරිලා සුදු පාවඩයක් හැල්ල වගේ පොළොව පුරා ඒත් ඒ මල් අහලන්න කෙනෙක් නෑ ළඟ මම තනිවමයි උඹ නැති මේ හින්දෑරි හැන්දෑවේ මල් පිටි අතරින් මං හොයන්නේ උඹේ ඇඟිලි පාරවල් වැරදුණු තැන් සුවඳ විතරයි දැන් ඉතුරු වෙලා තියන්නේ උඹ ගියාට පස්සේ මේ ගහත් අනාතයි වැස්සට දෙමන හින්දෑරි මල් වගේ මගේ හිත බිමට වැටිලා පෑගිලා යනකල්ම කවුරුත් අහලන්න නැ බලන්නේවත් නැ උඹ වගේමයි ඒ මලුත් ලස්සනයි සුවඳයි ඒත් හරීම ඉක්මනට මැල වෙනවා රෑට නිින්ද යන්න නැති වෙලාවට මම හින්දෑරි මල් ගණන් කරනවා එකයි උඹ හිනාව දෙකයි උඹේ වචන තුනයි අපේ මතක හතරයි නැ ඔයා වහන්න මං කොහොම හරි රේඩියෝව ටියුන් කළා මන්දාරම්ර ජීවිතේ කොටසක් වෙලා ආදරේ ඔයාගේ සීනියර්ස් මල් හිනාවට කොහොම හරි ඔන්න මං කවියකුත් ලිව්වා ඔන්න කොහොම හරි මං ඒ කවියත් කියෙව්වා එවනද ජන්නි ජනනි භවන්තිකා බලාකුළු ආදරවන්ති මෙහෙ ආවා වගේ ළඟදිම දවසක ඇයත් එනවා මන්දාරම් රාත්‍රියට

0: රින් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 13:22
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
3: මන්දාරම් රැ
4: මන්ද

කොත්තන හරි මං නැතුව හරි ඒ හිත සතරින් ඉන්නා නම් මං ඒකට හරි කැමති. මේ වෙනකම් මං වෙනුවෙන් කරපු හැම දෙයකටම මං ඒ හිතට හරි ණයයි. උඹට යන යන තැන හරියන්න ඕනේ මගේ මැනික. නිර්නාමිකයි. අද මං අහන්නේ ජීවිතේ කවද හරි කොහෙදි හරි ඈත අතීතයේ මෙනෙහි වෙන වෙලාවක ඔයාගේ මතක අස්සට එන ඒ කටහඬ කාගේද කියලා, ඒ ආදරේ කාගේද කියලා. 0711 95 95 95 ඇවිත් කියන්න.

ආදරණීය තරංගක්ක සුබමන් දාරම් රාත්‍රියක් වේවා ඔයාට. මං හිතින් අඬපු වාර ගාන දන්න හිතයි මමයි විතරයි. එහෙම තියද්දී S2 කිව්වේ ඔයා අඬන්න එපා කියලා. මම උත්සාහ කළා නාඩ ඉන්න. මොහොතකට නොබේ මගේ ලස්සන මතකයක් S2 ළඟට ගෙනත් මට සතුටු වෙන්න පුළුවන් කියලා පෙන්නවා සුදු නෝනා ඔයා. ආයෙත් එනවා කොමංගාවට බෑ කියන්න එපා. මාව පිස්සෙක් නොකර එනවකෝ. ඔයාට පුළුවන් නම් ආයෙත් මංගාව හිටගන්න. ඔයාව දාලා කවදාවත් යන්නේ නැහැ කියන්න. මං තරම් සතුටු වෙන එකෙක් මේ ලෝකේ තවත් නැහැ. මතකද අරලිය ගහයටදී කියපු ඒ වචනේ? මං ඔයාට ආදරේ සුදු මහත්තයා කියලා. මාව පිස්සුවට්ටපු ඒ වචන මගේ කනගාව මුමුණන්න එනවද සුදු මැණික ආයෙත්? මට වෛර කරන්න නම් පුරුදු කරන්න එපා ආදරයට. මං තරම් උඹ මත නැහනු එකෙක් තවත් උඹට නොලැබේවි මේ ආත්මේ. අනේ මට කියහං ආයෙමත් මං උඹට ආදරේ සුදු මහත්තයා කියලා. අනේ එකපාරක් කියහංකෝ. මං ජීවත් වෙන්නම් මැණික උඹ වෙනුවෙන්ම. මං ජීවත් වෙන්නම්.

කකා ඔයාද හන්න හින්දෑරි මල්පිපන හීන නිම්නැන් ඇහැන්නේ කාගේ කටහඳද කියලනේ ඒ ඔබද නැත්නම් ඔබගේ දවසේ සිට තනියම කතා කරන මගේ හදවතද රෑ හසිට සඳේලිය තිබනත් මගේ ජීවිතයට එළිය ගෙනාවයගේ හිනාවයි ඇය ගිය දවසේ මල් වියලුනේ නැහැ සඳ බැස ගිය නැහැ ලෝකේ නැවතුනෙත් නැහැ නැවතුනේ එක දෙයක් විතරයි එනකම් මඟ බලාගෙන හිටපු මගේ හිත දැන් හැම සුළඟක්ම ඇගේ නම කියනවා වගේ හැම මලකම සුවඳ අතර ඔබේ මතකේ හංගලා වගේ ඒ නිසාම අදත් හින්දෑරි මල් පිපෙන හීන නිම්නයෙන් ඇසෙන්න කාගේ කටහඬද කියලා ඇහුවොත් මං කියන්නේ දෙයයි ඒ හඬ අයිති කෙනායි කවදාවත් එන්නේ නැහැ ඒත් ඒ හඬට ආදරය කරන මේ හිත තවමත් එතනින් පිටමං වෙලා නැහැ මං ලේ රංගනා

ආදරණීය තරංග කළුවරේ තනියම මන්දාරම් රැ අහන්න ඕනි කඳුළු වැටෙනක හිතේ දුක ඔක්කොම අහවර වෙන්න අනේ ඇත්තටම හැම දවසක් එන්න ඕනේ ඕනෙමයි නැත්තම් දුකට වේදනාවට පපුව පැලිලා මැරේවි අනේ මට හැම දවසක් ඕනේ

රෑට පිපෙන ලස්සනම ලස්සන මලක් තරංගක්කේ ඔයා. ස්තුතියි. ඔයාට සුබ මන්දාරම් රැයක් වේවා. ඇත්තට මේ සුදු කමිස වැසියා කොහොමන රිංග ගත්තද මන්ද මගේ මේ සිව් කුටීරමය හදවතට. හරියට ඇසට ප්‍රිය මීදුම් සලුවලින් මුළු පිදුරු තලාගලම වහගන්නවා වගේ සුදු කමිසයක් මගේ ආත්මයම වැලාගත් අපූරුව පුදුමාකාරයි. සොලිඩ් පාටවල් වලට කරන්න පුළුවන් දේවල්, පැස්ටල් පාටවල් කොච්චර ලස්සන වුණත් ඒ හැම පාටක්ම එක නිමේෂයකින් මකල දැම්ම හැකි. මං අදටත් දන්නේ නැත්තේ ඒ නිල් ඇස් හිමිකාරයා හිතට එබිකම් කරන හැම මොහොතකම මොකද්ද විරහවක් එක්ක කියාගන්න බැරි අමුතු සතුටක් දැනෙන්නේ ඇයි කියලා. ඇත්තටම කවුද ඔයාට අවසර දුන්නේ මගේ මතක පොදි අවුස්ස අවුස්ස ලාවට ඇස්තෙත් කරන්න? හැබැයි ඔයා මට හුස්ම ගන්න අවස්ථා අනන්තයක් මතක් කරලා දෙන නිසාම කොහොමද මං ඔයාව මගේ ආත්මෙන් කුරුටු ගාලා අයින් කරන්නේ? නෝරා තිනුවිය නැතුව අනුත්තරා.

at patalayamay. Madandure. At patalayamay. Adraniya Taranga. Eyawa mata issara dakinne nathuwa. Ekata andahanne nathuwa inna ba. එයා මගේ ජීවිතේ ගොඩාක් හැරුම් වලට ගෙනාවා. එතැනට මාව එයා ළඟ තියාගන්න බැරි වුණා. අසිරි කඳුළු එන්න නැති වුණාට හිතින් මං තාම අඬනවා. එයාව තාමත් හොයනවා. මට තාමත් ඔයාව ඕනේ නපුරු කුමාරයෝ. මම දරණියගලින් චමරි. මට තාමත් ඔයාව ඕනේ නපුරු කුමාරයෝ.

දැස ඉක්මන් බැඩිද මන්දානම් බව දැකගන්නට එක්කම විදියට හිත බරයි තවම තරංග හර්ෂණී මාදි පොලේන්න

අද අපි කතා කරන්න තේමාව එක දෙයයි මට කියන්න තියෙන්නේ. ආදරණීය චම්පික ලලිත් පෙරේර, ඔබ කියන්නේ මගේ කතාද කියලා. ස්තුතියි. අපේ හැම පරිසරයකම ආදරේ තමයි තියෙන්නේ.

with Taranga. Mandaram re, mandaram re.

තැන කටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදල අතුර කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ

Hina vetule tiene duka, tara hetule tiene vedenava, nihendika metule tiene hangi. Mehemdem terungan puluan gene klaben ne mone adre karati. Manglalani Adrani taranga. Jivatvina kineka pudum dukak, adre karakila terunogat kinukutalang villa. Adre karanai pet the kitavilla dukvinina. Emedek kamad dukai. Niranamika hangi. Ubenidhas venilian. Kian. Manga hagenina sudana. Lokiato beduka beda de nat sudana. Apiduka bedagamo. Jivite boho de nudun bava ettea. Preme eatat vada de nudun bava vada tattea. Jivite kadavatin at head to dasak nirbane kurunatana. Preme visin jivite never. Bohokal alla randi in not take a hay to a co. So adden bava the sahatikea. Mamma jivite a vadian preme vishwasa kurami. Harayana maga harana saha attallana de perata haruna sielu gahanu minisun ataramada atin ata harunada sitin atano harama durin hinda ma surakina nube oy preme pilibanda lassanama padama mata kiya den atara eho nuba vatarika vakaya dahannemi andurama ratrin wala pawa balahapurutwe punji moh aloke genena mama watina bawa mata mamata කොට සිහි ගන්වන නුඹ ප්‍රේමේ කොයි තරම් නම් සුන්දරදයි යලි යලිත් මට පසක් කරදයි බොළඳ ගැහැණියක වෙලස සදාකාලික ප්‍රේමයක් විශ්වාස කරන්නට කිසිදා බලාපොරොත්තු අත් නොහැර හිඳින්නට නුඹ මවෙත ස්නේහයෙන් දෑත් දිගු කරමින් හිතට බල කරයි ජීවිතේ රිදවනා තැනක පවා ප්‍රේමේ නොතරාගිය හැඟුමකින් බලා හිඳින්නට නුඹ මට කියා දෙන හේන් විශාල ප්‍රේමාන්විත හදවතක කුඩා අංශුවක් ලෙස

ආදරණීය තරංග ඉඩොරේ වැටෙන වැස්සක් වගේ නුඹ මගේ දිවියට දීපු දක්කනේ නුඹත් මගේ පොළවට ගඟ වී ලස්සනට ගලා බසීවි ඒත් ගඟ පිටාර ගලා යාවිද මන් දන්නෑ මං හරිම ආදරෙන් බලා හිඳමින් ගඟ දෙස අදටත් මල් ළඟ ගඟ නතර වෙන තුරුම හුස්ම ගන්නවා ඒ තමයි මගේ ආදරේ මං ඉරේෂා අහම්බයක් හමුවීම අහම්බයක් වෙන්වීම එක දවසක හමුවීම එක දවසක බැඳීමක් සසර පුරා ඉන්න ඔබේ නමින් සෙනෙහසින් ආදරේ මං නිර්නාමිකයා

නන්නාදුනන ඒත් අපේ හිතපතන මගේම ප්‍රේමය කටහඳ පුළුවන් දාටහාගෙන ඉන්න මාව සොඳුරු හැන්දෑවක වෙරළ කනක හිඳ මා ළඟින්ම ඔබවත් හිඳවාගෙන කියන්න ආසයි මගේ කතාව පුළුවන් දාගෙන ඉන්න ඔබට දරාගත් හැටි ජීවිතේ දරාගත් හැටි කඳුළු අසනතින් එක බිඳුමක් තියන්න දෙනවාද ඩිංගක් ඔය උරහිස මගේ ආදරේ මං පබෝ

දකින්න මෝනෙ රුවක් අහන්න මෝනෙ හඳක් හිතනායක තමයි සදා කාලික කියලා. ඒත් කාලය කියන්න ඇත්ත හෙලි කරන ගුරුවරේ. අද නැතුවම බැරි රුව හෙට මතකයක් වෙයි. අද නැතුවම බැරි හඬ හෙට නිහඬතාවයට ඉඩ දීලායි. අපි ආදරය කළේ කියලා හිතන්න බොහෝ දේවල් ඇත්තටම කලින් කලට වෙනස් වෙනවා. ඇබ්බැහියන් විතරයි. ඩොක්ටර් දිනේෂ්.

0: මන්දරම් රෑටයි විනාඩි 47යි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
5: යහතුන වඩින අපේ රස විජේ.
4: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
6: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකේ බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
7: දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණයෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අධියරේ පැවැත්වෙන බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරන්නට දැන් ඔබටත් දායක විය හැකි. මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 03-788-19-741. සියලුම දායකත්වයන් බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-81-68 ඇමතීමෙන් සියලු විස්තර ලබා ගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.
8: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.

පොසොන්දලේ කියන කතාවක දවසක එක්කෙනෙක් තනි වෙනවා. අතරගත බත් ටික කටට දාගන්න, අඩුම ගාන උඩට ගත්ත හුස්ම පහලට දාන්න පවා එතනින් එක්කෙනෙක්ට අමතක වෙනවා. දන්නවද, ඒ තමයි අර තුන්දෙනාගෙන් වැඩිපුරම ආදරය තිබුණු කෙනා. පිච්චෙන බව දැන දැනම ගින්දරට ආදරය කරපු කෙනා. සමිතා.

සඳ තරුවේ ලස්සන පිණිබිඳුවේ මට කියනවාද ඔයා කැමති මොනවටද කියලා? අර ඈත පේන තරුවලටද, මේ මල්මතිහිරිලා තියෙන පිණිවලටද, කියන්න මං ගෙනල්ලා දෙන්නම්.

වගේ කවුරුත් නැහැ. ඒකන මං ඔයාට මේ තරම් කැමති. ඉතින් කියන්නකෝ. තුම්සේ අච්චා ගොනේ. ඔයා කැමති මොනවටද? මේ මොසමටද? නැත්තම් අර ඍතුවටද?

මගේ නම සුජාවනාට උන්වහන්සේලා මට ඇමතුවේ විශාකනන්ද කියලා. පුංචි ස්වාමින් වහන්සේලා 21 නමක්. එතන හිටපු එක හිමි නම මට දෙන්න හඳුන් කూరు වැලිගොඩේ හංගලා තියාගෙන ඉන්නවා. මම මගේ දූ එක ගියාම සතුටින් මට ඒව ගෙනල්ලා දෙනවා. ඒ හඬවල දැහෙන්න නැතත් අදිරත් මාව ඒ හඬවල අඬවනවා. සමා වෙන්න පොඩි හාඳුරුවනේ. එදා ඔබ වහන්සේට අම්මා මම නෙවෙයි කියලා මට ඇත්ත කියන්න සිද්ධ වුණාට. සුජා. හරි පුදුමයි අපේ ජීවිත කතා පොතේ සමහර පරිච්ඡේද. සමහර පිටු අපි හිතන්නේවත් නැති තැන්වල අපි හිතන්නේවත් නැති අය එක්ක ලියලා තියෙනවා.

ඒක හොඳයි. ඕනෑම දෙයකට හිනා වෙලා බිම බලාගන්න පුළුවන්. ඒක ජීවත් වෙන ලේසිම ක්‍රමේ. ඕනෑ තරම් දේවල් සිද්ධ වෙයි. හැබැයි හැම දෙයක්ම උපේක්ෂාවෙන් මිද දරාගෙන හිනා වෙලා බිම බලාගන්න. සබදාම ආදරේම එහෙමයිට. මන් තරංගා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up.
3: Satutu Hormones Alpha Studio.
4: දවසටම ඕන කරන vitamins Alpha Studio.
3: Yes, yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
4: රටේම තරුවන්ගේ දක්ෂතාව එක්ක සතුටින් දවස පටන් ගන්න.
5: Good morning.
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන්, පිනෙන් පිරුණු රාත්‍රයක්. ඔබ නෙත FM ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නටයි සූදානමින් ඉන්නේ. ඔබට හැකියාව තිබෙනවා මේ උතුම් වූ ධර්ම දක්ෂිණාව සඳහා නෙත FM රේඩියෝවේ විකාශය වන ඕනෑම ධර්මානුශාසනාවක් සඳහා ඔබත් පින්බර දායකත්වය ලබා දෙන්නට. එය ඔබගේ ජන්මදිනය වෙනුවෙන් වෙන්ට පුළුවන්, ඔබෙන් අභාවප්‍රාප්ත ඔබේ ඥාතීන් වෙනුවෙන් පින් අනුමෝදන් කරන්නට වෙන්න පුළුවන්, ඔබේ දරුවන්ගේ ජන්මදිනයට ආශිර්වාදය ලබා දෙන්නට පුළුවන්. ඔබ කතා කරන්න 0777 275 2014 අංකයට කතා කරලා ඔබේ හැදායකත්වය ලබා දෙන්නට කටයුතු කරන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ අතරේ ඔබටත් පුළුවන්කම තියෙනවා නෙත FM රේඩියෝව බොහෝ දිනට සංවිධානය කරනු ලබන උතුම් වූ ශ්වේත පූජා පින්කම් මාලාව ඔබේ ප්‍රදේශයේ විහාරස්ථානයේ සංවිධානය කරන්නට, ඒ සඳහා අවශ්‍ය විස්තර ලබා ගන්න 0774 41 52 272 අංකයෙන් අපේ දර්ශන්ට කතා කරලා ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන්. එහෙමනම් අපි නෙත FM ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. අද ධර්ම දක්ෂිණාවට අපි නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කළා නුගේගොඩ ගංගොඩවිල පඤ්ඤෝදයාරාමය, ගාල්ලුණ වඩුන පීල්ලගොඩ චෛත්‍යාලංකාර පුරාණ මහා විහාරය, කොළොන්නාව සුමනසරණ අසපු යන විහාරත්‍රයාධිපති, කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශය අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අවසරයි වන්දනීය පූජනීය මඩිහේ සුගතසිරි ගෞරවනීය ස්වාමින් වහන්සේට. උන්වහන්සේට නැමුදුම් පූර්වක පාදාභිවන්දනයේ ආරාධනා කරනවා උතුම් වූ ධර්ම දක්ෂිණාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්ම

මග්ගෝ සද්දානං විසුද්ධියා දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ශෝක පරිද්දවානං සමතික්කමාය ඥානස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යයි දං චත්තාරෝ සතිපට්ඨානා කතමේ චත්තාරෝ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආදාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආදාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං තී සදහබර වාසනාවන්ත පින්වත්නි අද විශේෂයෙන්ම ධර්ම දක්ෂිනා ධර්ම දේශනා වැඩසටහන යටතේ නෙත්තෙප්පෙම් ගුවන් විදුලිය තුලින් අපේ පින්නතුන් උතුම් බුදුබණ පදයක් ශ්‍රවණය කිරීමටයි මේ සූදානම. විශේෂයෙන් අද මේ පින්කම සඳහා දායකත්වයේ දරලා තියෙන 497 11 බොතේජුවත්ත ඉහළ බියන්විල කඩවත පදිංචි ආදරණීය පියා W.A. විජිත සිරිමෙවන් වන්‍යාරච්චි මහත්මයා මෑණියන් ඒ වගේම S.W. නිලන්ති නෙළුම් කාන්ති මහත්මිය සහ ස්වාමිපුරුෂයා සමින්ද රුක්ෂාන් ගුරුසිංහ විසින් අද පින්කමට දායකත්වයේ දරලා තියෙනවා. නිතිපතා ධර්ම ශ්‍රවණය කරන ආගමට දහමට අනුව තමන්ගේ ජීවිතය ගත කරන සදැහැති පිරිසක් වෙච්ච මේ ඇත්තන්ට අමුතුවෙන් ධර්මාවාදයක් දී යුතුයයි මම අදහස් කරන්නේ. මම හිතනවා මේ ඇත්ත බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය, සංඝ ගෞරවය ඇති කරගෙන ඉතාම ඕනකමින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරයි කියලා. පින්වත්නි, ලෞතුරා බුදුපියාණන් වහන්සේ කුරුරට කම්මාස ධම්ම කියන නගරේදී දේශනා කොට වදාළ ඉතාම සුවිශේෂ දේශනාවක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රය. බුදුපියාණන් වහන්සේ භික්ෂූන් අමතලා මේ දේශනාව සිදු කරලා තියෙන පින්නතුනි, කෙනෙකුගේ නිර්වාණගාමී මාවත පූර්වගාමී ප්‍රතිපදාවක් වශයෙන් සකස් කරගන්නේ කොහොමද කියන එකයි මේ සූත්‍රයෙන් කියා දෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ ඇත්ත සතිය සහ සම්පජඤ්ඤය ඇති කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මේ ඉතාම සුවිශේෂ වූ ධර්මදේශනාව හොඳට තේරුම් ගනී කියලා. අද පින්නොතිනි වර්තමානයේ වෙන විට හුඟක් දෙනාට මේ දේශනාවන්ගේ තියෙන නිවැරදි අර්ථය තෝරා ගැනීමේ අපහසුතා තිබෙන නිසා හොඳට මේක අහගෙන හිටියේ නැතොත් පින්නතුනි ධර්මයේ පිළිබඳ වැරදි අදහස් අපිට ඇති වෙන්නට පුළුවන්. දැන් මේ දේශනාව පටන් ගන්න ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ කියලා. දැන් මේ පින්නතුන් දන්නවා ඒකායනෝ මග්ගෝ කියන්නේ මොකක්ද කියලා අහපු ගාම මේ හැම දෙනාම වගේ බොහෝ දෙනෙක් දෙන උත්තරේ තමයි ඒකායනෝ කියන්නේ හඳුරන්නේ එකම මගයි කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි පින්නතුනි. ඒ හොඳට තේරුම් ගන්න ඕනේ කිව්වේ ඒකයි. ඒකායනෝ කියන එකට සුමංගල විලාසිනී නැත්තම් දීඝනිකායේ අට කතාවේ මේ සතිපට්ඨාන සූත්‍ර වර්ණාවේ අර්ථ තුනක් දීලා තියෙනවා. පළවෙනි අර්ථය තමයි මේ සතිපට්ඨාන දේශනාව කරන්න පුළුවන් ලෝතුරු බුදුවරයෙකුට විතරමයි. බුදුන් වහන්සේ නමක් හැරෙන්න වෙන කිසිම කෙනෙකුට මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව දේශනා කරන්න බෑ. ඒක නිසා මේකට මේ දේශනාවට කියනෝ ඒකායනෝ මග්ගෝ කියලා මේ පෙන්වලා තියෙන එකයි. ඒ වගේම පින්නතුනි වැඩිහිටි කෙනෙක් අපි හිතමු තරුණ වයසේ ඉන්න කෙනෙක් නෙවෙයි ටිකක් වැඩිහිටි මැදි වයසට පැමිණිච්ච කෙනෙක් සසුන් ගත වෙනවා. එයාට ඕන ඉක්මනින්ම සසරින් එතර වෙන්න. මේ සසරින් එතර වෙන්න කෙටි කාලයකදී ධර්මාවබෝධය ලබාගෙන සසරින් එතර වෙන්න නම් අනුගමනය කරන්න තියෙන හොඳම පාර සතිපට්ඨාන පාර. එනිසා සතිපට්ඨානේ කියන ගේතරම් සුවිශේෂී දේශනාවක් වින්නතුනි. ඒ වගේම ඉත්ත ඒකායනෝති ඒකමග්ගෝ මෙහි ඒකායන යනු එක පාරයි. නිවනට පාරවල් ගොඩාක් තියෙනවා. ඒවෙන් එකක් තමයි මේ පින්නතුනි සතිපට්ඨාන පාර.
දැන් බලන්න මේක හොඳට පැහැදිලිව පේන තැනක් තමයි නිර්වාණය කියන එක බුදුහාඳුරු හඳුන්වපු තැන. ඒ බලන්න මේ නිර්වාණය කියන්නේ මොකක්ද කියලා හඳුන්වපු තැනක් තියෙනවා. විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පහං එත් ආපෝච පටවී තේජෝ වායෝ නගාදති එච්ච දීගංච රස්සංච අනුං තූලං සුභාසුභං විඤ්ඤාණස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. එතකොට පින්නතුනි බලන්න ඉතාම පැහැදිලි මේ බුදුපියාණන් වහන්සේගේ දේශනාව. විඤ්ඤාණං අනිදස්සන නිවන් දැකපු එක්කෙනාගේ සිත නිදර්ශන වලින් පෙන්විය නොහැකිය. දැන් මේ පින්නතුන් දන්නවා කවදාවත් නිල් පාට නොදකපු දරුවෙකුට අපිට පෙන්වන්න පුළුවන් දිය බෙරළිය බලක් කරලා මෙන්න පුතේ නිල් කියලා නේද? උම්මා පුප්ප සදිසං. හැබැයි නිවන් දැකපු එක්කෙනාගේ රහතන් වහන්සේගේ පින්නතුනි හිත මේ පාටයි කියලා පෙන්වන්න බෑ, මේ හැඩය කියලා පෙන්වන්න බෑ. ඉතින් ඒක නිසා විඤ්ඤාණං අනිදස්සන අනන්තං පටන් ගැනීමක් අවසන් වීමක් කොහෙන්ද කියලා කාටවත් කියන්න බෑ. හැම පැත්තෙම බහින්න පුළුවන් පොකුණක් වගේ සබ්බතෝ පහං. අන්න එතකොට මේ සබ්බතෝ පහං කියන පින්නතුනි හැම පැත්තෙම බහින්න පුළුවන් පොකුණක් වගේ කියන්නේ මොකද? මෙන්න මේ නිර්වාණය අවබෝධ කරගන්න පටිච්චසමුප්පාදේ දැනගැනීමෙන්, වගේම චතුරාර්ය සත්‍ය දැනගැනීමෙන්, සත්තබොජ්ජංග දැනගැනීමෙන්, සත්ත විසුද්ධිය දැනගැනීමෙන්, දස්සංයෝජන ප්‍රහාණය කිරීමෙන්, වගේම ත්‍රිලක්ෂණය දැනගැනීම, මේ ඕනම එකකින් පුළුවන් පින්නතුනි. එතකොට හැම පැත්තෙම වහින්න පුළුවන් පොකුණක් වගේ නිර්වාණය. එතකොට අපි කිව්වොත් එහෙම සතිපට්ඨානේ එකම පාර කියලා. එතකොට පින්නතුනි මේ දෙක එකිනෙකට ගැටෙනවා. බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ කිසි තැන ගැටෙන තැනක් නැහැ. ඒක තමයි සුවිශේෂත්වය. උන්වහන්සේ හරි සම්පූර්ණ පින්නතුනි රාමුව හදලා ඒ අනුව ඒ අවස්ථෙන් වල දත්ත එකතු කළා වගේ ඉතාම පැහැදිලි ක්‍රමයකට තමයි උන්වහන්සේගේ දේශනා තියෙන්නේ. ඒක නිසා මෙතන හොඳට මතක තියාගන්න ඒකායනෝ මග්ගෝ කියන එකේ තුන්වෙනි අදහස තමයි එකපාරක් කියන එක. එතකොට ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය සත්වයන්ගේ පාරිශුද්ධත්වය සඳහා, දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි දුක් දෝමනස් බැහැගෙන යාම සඳහා, දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි ශෝක පරිද්දවානං සමතික්‍රමයි ශෝකේ සහ වැළපීම සමතික්‍රමණය කිරීම සඳහා, ඥානස් අධිගමයි නුවණ ළඟා කර ගැනීම සඳහා, නිබ්බාන සච්චි ක්‍රියාය නිවන් සාක්ෂාත් කර ගැනීම සඳහා මේ සතර සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානෙන් පින්නතුනි පෙන්නා දෙනවා සිහිය ඇති කර ගන්න හැටි, සිහිය පිහිටුවා ගන්න හැටි. එතකොට දැන් සිහිය ඇති කර ගන්න හැටි මීට කලිනුත් මම මේ ඇත්තන්ට පැහැදිලි කරලා ඇති. මේ ඉතාම ලස්සනට අටකතාවේ පෙන්නා දෙනවා සිහිය ඇති කර ගන්න හැටි. අපි සිහිය පිහිටුවා ගන්නට වැඩිය පින්නතුනි සිහිය ඉස්සෙල්ලම ඇති කරගන්නේ. ඒකට ක්‍රම හතරක් පෙන්නනවා. සති සම්පජඤ්ඤය, මුට්ටසති පුජ්ජල පරිවජ්ජනතාවය, උපට්ඨිත සති පුජ්ජල සේවනතාවය, තදදි මුත්තතාවය කියලා. ඒ කියන්නේ පින්නොත් සති සම්පජඤ්ඤය කියන්නේ සිහි කල්පනායෙන් වැඩ කිරීම. දැන් අපි යනකොට, එනකොට, කනකොට, බොනකොට, නිදා ගන්නකොට, අතපය දිගාරිනකොට, වැසිකිලි කැසිකිලි යනකොට හැම වෙලාවකම සිහි කල්පනාවෙන් කටයුතු කරන්නට ඕන. ගතේටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හෝති කියලා උගන්ලා තියෙන එකයි. ඒතර මේ සති සම්පජඤ්ඤය කියන එක හරීම අවශ්‍යයි පින්නතුනි. ඒ සති සම්පජඤ්ඤය ඇති කර ගැනීමට තවදුරටත් අටගතාවනු බලනෝ නම් පැහැදිලි කරලා තියෙනවා. සප්පාය සම්පජඤ්ඤ, සාත්තක සම්පජඤ්ඤ, අසම්මෝ සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ කියලා. ඒ කියන්නේ පින්නතුනි සප්පාය සම්පජඤ්ඤ කියන්නේ සුදුසු දේ කිරීම. දැන් මේ ඇත්තන්ට සිහිය දියුණු කරගන්න අවශ්‍ය නම් සුසු දේ කරන්න ඕන. දැන් බලන්න සුසු දේ තියෙනක තීරණය කරන්න කරුණු තුනක් පෙන්වා දීලා තියෙනවා. එකක් තමයි හොඳ හිතින් කිරීම, දෙවෙනි එක තමයි හොඳ දෙයක් කිරීම, තුන්වෙනි එක හොඳ ඵලයක් ලැබීම. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා, ප්‍රසන්නෝ සිතින් යමක් කියනවද කරනවද ඒව යහපත්. මනසාචේ පදුට්ටේන බාසතිවා කරෝතිවා, ප්‍රදූෂිත වූ සිතින් යමක් කියනවද කරනවද ඒව නරකයි. එතකොට එහෙනම් සිහිය ඇති වෙන්න නම් යහපත් හොඳ ප්‍රසන්න වූ සිතින් යමක් කියන්නට ඕන, කරන්න ඕන, යෙදෙන්න ඕන. ඒ වගේම පිළිද ඒ ප්‍රසන්න වූ දේ කරන දේ හොඳ දෙයක් වෙන්න ඕන නේද? හොඳ දෙයක් වෙන්න ඕන කියන එකේ අදහස තමයි දැන් බලන්න අපි අත්තබ්භ්‍යාබාධාපි සංවත්තේ, පරබ්භ්‍යාබාධාපි සංවත්තේ, උභ්‍යබ්භ්‍යාබාධාපි සංවත්තේ.
අඹලට්ටිකා රාහුල වාසූත්‍රයේදී පුංචි රාහුල හඳුරට බුදුහාඳුරු දේශනා කළේ මේ කාරණය. මා රාහුල ඔබ යමක් කරනකොට ඒක ඔබට යහපත පිණිස පවතීද, අනිකාට යහපත පිණිස පවතීද, දෙපැත්තටම යහපත පිණිස පවතීද, ඒවා කරන්න. තමන්ටත් අනුන්ටත් දෙපැත්තටම අයහපත පිණිස පවතිනවා නම් ඒවා නොකරන්න. එතකොට පින්නතුනි බලන්න කොච්චර පැහැදිලිද කියලා, යමක් කරනකොට ඒ කරන දේ පිළිබඳ හොඳ හිතල කරන්න ඕන. වගේම තුන්වෙනි කාරණේ තමයි පින්නතුනි ප්‍රතිඵලය. නේද? යම් කිසි දෙයක් කරාම ඒකේ ප්‍රතිඵල ලැබෙන හැටි, අස්ස අස්සු මුකෝ රෝදං විපාකම් පරිසේවති නතං කම්මං ගතං සාදු. යම් කිසි ක්‍රියාවක් කරාම ප්‍රතිඵල ලැබෙන්නේ අඬා නම් නතං කම්මං ගතං සාදු, ඒ හොඳ නැහැ. ඒ වගේම යස්ස පතීතෝ සුමනෝ විපාකම් පරිසේවති, යම් කිසි ක්‍රියාවක් කරාම ඒකේ ප්‍රතිඵලේ ලැබෙන්නේ සිනාමුස මුනේ නම් තංච කම්මං ගතං සාදු, ඒ හොඳයි. එතකොට බලන්න මේ සුදුසු දේ කිව්ව මේකයි පින්නතුනි. ඒ සුදුසු දේවල් කරනකොට තමන්ට පුළුවන්කම ලැබෙනවා සිහිය දියුණු කරගන්න. ඒ වගේම මුට්ට සති පුජ්‍යල පරිවර්ජනතා සිහි කල්පනාවෙන් තොර ඇත්තෝ ඇසුරු නොකර ඉන්න ඕන. ඒ වගේම උපට්ඨිත සති පුජ්‍යල සේවනතා සිහි කල්පනාවෙන් යුක්ත ඇත්තෝ ඇසුරු කරන්න ඕන. තදදි මුත්තදා නිතර නිතර සිහියෙන්ම කටයුතු කරන්න ඕන. ඔන්නෝයි කියන කාරණා ටිකින් තමයි පින්නතුනි අපිට සිහිය ඇති වෙන්නේ. ඒ ඇතිවෙච්ච සිහිය අපි කය අනුව බැලීමෙන්, වේදනා අනුව බැලීමෙන්, සිත අනුව බැලීමෙන්, ධර්මය අනුව බැලීමෙන් අපි මේ දියුණු කරගන්න. බලන්න පින්නතුනි කොච්චර පැහැදිලිව මේ සූත්‍රයේදී අපිට මේ කාරණා පැහැදිලි කරනවද බුදු පියාණන් වහන්සේ. දැන් බලන්න කය අනුව බලන ක්‍රම හයක් කියලා දෙනවා. පළවෙනි ක්‍රමේ තමයි ආනාපාන සතිය. දැන් මේ අත දන්නෝ ආනාපාන සතිය කිව්වම හුස්ම ගැනීම හෙලීම. මේ හුස්ම ගැනීම හෙලීම නිකම්ම නෙවෙයි පින්නතුනි, ඒක පෙන්නා දීලා තියෙන කරුණු 16කට තමයි ආනාපාන සතිය විස්තර කරලා තියෙන. නමුත් අපි මෙහිදී සතිපට්ඨාන සූත්‍රයේදී පෙන්නලා තියෙන කරුණු 4යි. මොකද කයට විතරයි මේක පෙන්නා දීලා තියෙන්නේ මේ සූත්‍රයේදී. ඒ අනුව සෝ සතෝ අස්සසේ සතෝ පස්සසේ දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති, දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති, රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති, රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. සබ්බ කායපටි සංවේදී අස්සසිස්සාමී සික්කති, සබ්බ කායපටි සංවේදී පස්සිස්සාමී සික්කති, පස්සම් භයං කාය සංකාරං අස්සිස්සාමී සික්කති, පස්සම් භයං කාය සංකාරං පස්ස සිස්සාමී සික්කති. බලන්න කොච්චර පැහැදිලිව මේක ඉගෙන ගන්න ඕනද. පළවෙනියෙන්ම අපි කරන්නේ හුස්ම ගැනීම කරනකොට හොඳට හුස්ම ගන්නවා, හොඳට හුස්ම හෙලනවා සිහි කල්පනාව. ඒක පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි පින්නතුනි ගන්න හුස්මේ ප්‍රමාණය තීරණය කිරීම. මම දිග හුස්මක් ගන්නවා, දිග හුස්මක් ගන්නා බව දැනගන්නවා. දිග හුස්මක් හෙලනවා, දිග හුස්මක් හෙලනා බව දැනගන්නවා. කෙටි හුස්මක් ගන්නවා, කෙටි හුස්මක් ගන්නා බව දැනගන්නවා. කෙටි හුස්මක් හෙලනවා, කෙටි හුස්මක් හෙලනා බව දැනගන්නවා. එතකොට පින්නතුනි දැන් ඉතාම පැහැදිලි මේ හුස්මේ ප්‍රමාණය දැන ගැනීම පජානාති කියන වචනේ තමයි පාවිච්චි කරේ. ඊළඟට පින්නතුනි තුන්වෙනි කාරණය මොකද්ද? සබ්බ කායපටි සංවේදී අස්සසිස්සාමීති සික්කති. මම මේ ගන්න හුස්ම මගේ මුළු ශරීරයටම දැනෙන බව. දැන් අපි දන්නවා මේ නාස්පුඩු දෙකෙන් හුස්ම ගත්තට පස්සේ අපේ සොරාලේ දිගේ අපේ පෙනහැළු වලට ගිහිල්ලා, පෙනහැළු වල ගාර්ථ වලට ගිහිල්ලා ලේ ධාතුවට එකතු වෙලා අපේ ශරීරයේ තියෙන උද්දංගම් වාතය, අතෝගම් වාතය, කුච්චිගත වාතය, අංග මංගානුසාරී වාතය උම කියලා පෙන්වන පින්නතුනි අපේ ශරීරයේ පින්නතුනි කුසට යනවා. ඒ වගේම අපේ ශරීරයේ තියෙන ලේ ධාතුවත් එක්ක අපේ ශරීරයේ හිස් තැන් තියෙන හැම තැනකම අංග මංගානුසාරී වාතය කියන්නේ ඒ අංග ප්‍රත්‍යංග අතර තියෙන යම්කිසි හිඩසක් තියෙනවනම් ඒ හැම තැනකටම මේ සුළඟ මේ පින්නතුනි හුස්ම යනවා. ඒ විදිහට එක එකක් විදිහට කුසේ තියෙන වාතේ උද්දංගම් වෙච්ච වාතේ, අදෝගම් වෙච්ච වාතේ මේ විදිහට පෙන්නා දෙන විදිහට පින්නතුනි අපි හිතනවා මේ මුළු ශරීරයටම දැන් මං ගත්ත හුස්ම මගේ මුළු ශරීරයටම දැනෙන බව දැනගනිමින් මං හික්වෙනවා. මම මේ පිට කරන හුස්ම මගේ මුළු ශරීරයටම දැනෙන බව දැනගැනුමින් හුස්ම පිට කරනවා. අන්න එහෙම පින්නතුනි සිතමින් කරන භාවනාවේ තමයි සබ්බ කායපටි සංවේදී අස්සිස්සාමිද සික්කති කියලා මෙතන තියෙන්නේ. ශික්ෂණයටපත් වෙනවා. එතකොට බොහොම සංවර වෙන්න පටන් ගන්නවා. හතරවෙනි කාර්යය ඉතාම වැදගත්. මේ අත හොඳට හිතර ගන්න ඕන. පස්සම් බයං කාය සංකාරං.
පස්සම් බයං කාය සංකාරං කියන පිළිතුරේ කාය සංස්කාරේ සංසිඳවනවා. ඒ කාය සංස්කාර කයින් කරන හැම වැඩක්ම නිවැරදි කරගන්නවා. ඒර සීලය මෙතෙන්ට එනෝ ඉබේම කයින් කරන හැම වැඩක්ම නිවැරදි කර ගැනීම පින්නතුනි තුලින් තමයි අපේ සීලය දියුණු වෙන්න පටන් ගන්න. එතකොට මේ කියන කාරණා හතරෙන් ආනාපාන සතිය කිව්වා. දෙවෙනුව කියන්නේ පින්නතුනි චතු සම්පජඤ්ඤේ මම අර මුලිනුත් විස්තර කරා. චතු සම්පජඤ්ඤ කියන්නේ සප්පාය සම්පජඤ්ඤ, සාත්තක සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝ සම්පජඤ්ඤ කියලා කරුණු හතරකින් පෙන්වුවේ. සප්පාය කියේ සුසු දේ කිරීම, සාත්තක කියන්නේ සාර්ථක වේද අසාර්ථක වේද කියලා කිරීම. දැන් අපි යමක් කරනකොට දැන් මේ ඇත්ත භාවනාව කරන්න ගියයි කියලා නිකම්ම ගිහිල්ලා ගහක් මුල වාඩි වුණොත් ඒ භාවනාව සාර්ථක වෙන්නේ නැහැ පින්නතුනි. සාර්ථක වෙන්න නම් අපි ඉස්සෙල්ලා හිතන්න ඕන මට තියෙන්නේ මොන චරිතයක්ද. මං රාග චරිතයක් නම් රාග චරිතයකට සුසු භාවනාවක් තියෙනවා. ද්වේෂ චරිතයක් නම් ද්වේෂ චරිතයකට සුසු භාවනාවක්, මෝහ චරිතයකට සුසු භාවනාවක්. ඒ විදිහට පින්නතුනි ඒ ඒ භාවනාව තියෙන එක එක්කෙනාට සුදුසු. අන්න ඒ අනුව තමයි පින්නතුනි අපි මේ භාවනාවේ යෙදෙන්න ඕන. ඒ වගේම ඊළඟට පෙන්වන්නේ පින්නතුනි මොකද්ද බුදු පියාණන් වහන්සේගේ මේ සූත්‍ර දේශනාවේදී පෙන්වා දීලා තියෙන්නේ ඊළඟට ගෝචර සම්පජඤ්ඤ. ගෝචරය කියන්නේ පින්නතුනි ඒ සුසු ස්ථානේ. දැන් අපි ජයශ්‍රීමා බෝධිය ළඟ භාවනා කරන්න හරීම සුසු තැනක්, බුදුහාඳුරෝ බුද්ධත් බෝසත්ත්වයේ බුදුණු තැන නේද? හැබැයි ඒ වුණාට අපේ ජයශ්‍රීමා බෝධියෝ ඉන්දියාවේ ජයශ්‍රීමා බෝධිය ළඟ හෝ අපිට භාවනා කරන්න පුළුවන් මට්ටම නැහැ. මොකද හේතුව දායක පින්නතුන් ඇවිල්ලා බුදුන් වඳිනවා, ඒ වගේම කංචුක පූජා තියෙනවා, ඝාත කියනවා, මේ ඔක්කොම ඇහෙනවා. ඇහෙනකොට හරිම තමන්ගේ හිත සමාධියට ගන්න හරි අමාරුයි. එතකොට ඒ වගේ අවස්ථාවක පින්නතුනි පිරිස්සින්න වෙලාවක මේ භාවනාවට ගෝචර වෙන්නේ නැහැ. ඒ වගේම අසම්මෝ සම්පජඤ්ඤ අවබෝධයෙන් යුක්තව මේ කටයුත්ත කරන්න ඕනේ. ඒක තමයි සත්‍යතු සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඒ වගේම පින්නතුනි පටික්කුල මනසිකාර. පටික්කුල මනසිකාර කියන්නේ අපේ ශරීරයේ පිළිකුල් බව වෙනේ කිරීම. අපි දන්නවා අපේ ශරීරය හැදිලා තියෙන්නේ කුණප කොටස් 32කින්. කේසා ලෝමා නකා දන්තා තචෝ මංසං නහාරු වට්ටි අට්ටි මිඤ්ඤා වක්කං හදේ යකනං කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසක් පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසුවසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං මත්ත ලුංගං කියල් අපි ඉගෙනගෙන තියෙනවා. කෙස් ලොමනිය දත් සම්මස් නහරද ඇට ඇට මිදුලො වක් ගොළු හදේද අක්මා දළඹුව ඇලදිව පපුවද බඩවල් අතුනුද නොපැසුණු අහරද පැසුණු සාර පැසුණු අහර සා පිත්සෙම් සරවද උරුණු කෙලසොටු සාසුණු සද මිදුලුද මෝදිය සමගින් හිස තුළ මිදුලුද කියලා අපි ඉගෙනගෙන තියෙනවා. මේ එකිනෙකක් මේ වාගේ තියෙන අසුභ ස්වභාවයේ තේරුම් ගැනීම තමයි පින්නතුනි මෙතන සතියෙන් අපි කරන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපේ පින්නතුනි මේ ශරීරයේ තියෙන ඕනම කොටසක් ගැන හිතලා බලන්න. හැමදාම සේදුවේ නැත්තම් පිරිසුදු කරේ නැත්තම් ඒවා ගඳ ගන්නවා. අපිටම ඉන්න බෑ අපේ මේ ශරීරයෙන් වහනේ වෙන ගඳ. හොඳට සෝදන්න ඕන, පිරිසුදු කරන්න ඕන, සබන් ගන්න ඕන. ඒවා ඒ විදිය කටයුතු කරේ නැත්තම් පින්නතුනි අපිටම අපේ ශරීරයේ තියෙන ගඳ උහුලන්න බෑ. දැන් මේ ඇත්ත රැකියාවට ගිහින් ඇවිල්ලා ආපු ගමන් ඉස්සෙල්ලම මොකද කරන්නේ? තමන්ගේ දුව ඉන්නවද, පුතා ඉන්නවද, බිරිඳ ඉන්නවද, සැමියා ඉන්නවද, කන්න තියෙන්නේ මොකද්ද කියලා නෙවෙයි බලන්නේ. ඇඳුම් වෙනස් කරපු ගමන් ඉස්සෙල්ලම යන්නේ පින්නතුනි නාන කාමරේට, නැත්තම් ලිඳ ළඟට ගිහිල්ලා මූණකට සෝදගෙන අතපය සෝදගෙන වත් තමන්ගේ ශරීරයේ තියෙන ගඳ තමන්ට උහුලන්න බෑ. ඉතින් ඒක තමයි අපි පළවෙනියෙන්ම වැඩේ. ඉතින් ඒකෙන් අපිට මේ පිළිකුල මෙනෙහි කරන්න හරිම පහසු තැනක් පෙන්වා දෙනවා. අපි ගැනම හිතුවම බලන්න කොච්චර නම් අපේ ශරීරය අපිරිසුදුයිද. එක දවසක් අපිට මේ පිරිසුදු කරන්න නැතුව තියාගන්න පුළුවන්. දැන් අපේ සමහරලාට අපි පාවිච්චි කරන දෙයක් සමහරලාට දවසක් දෙකක් එක දිගට පාවිච්චි කරන්න පුළුවන් අමුතු දෙයක් නැතුව. නමුත් ශරීරය එහෙම පාවිච්චි කරන්න බෑ. දැන් මේ ඇත්ත පාවිච්චි කරන දුරකථනය කියලා හිතන් දුරකථනය හැමදාම පිරිසුදු කරන්නේ නැහැනේ. දුරකථනය මේ දවස් කීපයක් එක දිගට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒ වුණාට තමන්ගේ මූණ එහෙම පුළුවන්ද? අතපය හැම එකක්ම සෝදන්න. ඒ නිසා පිළිකුල කියන එක හොඳට තේරුම් ගන්නට ඕන. පටික්කුල මනසිකාරය ඒව එක එකක් විනතුළු විස්තර කරලා තියෙනවා මහා දීර්ඝව. නමුත් මං ඒව විස්තර කියන්න හිතන්නේ
ඉවගේම පින්නතුනි ධාතු මනසිකාරය කියන්නේ අපේ මේ ශරීරය හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන් හතරකින් කියන එක. දැන් මම මුලින් පෙන්නුව වගේ පඨවි කියන කොටසට පින්නත් අයිති වෙන කරුණු තියෙනවා 20ක් නේද? කේසා ලෝමා නකා දන්තා තචෝ මංස නහරු අට්ටි අට්ටි විඤ්ඤා වක්කං හදේ යකරං කිලෝමකම් පියකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියක් කරීසං කියන තැනට 19යි. වගේ මත්තලුංගම් කියන එකත් එක්ක ගත්තන පස්සේ පින්නතුන 20යි. මේ කියන 20 පටවි කොටසෙන් යුක්තයි. පටවි කියන්නේ කක්කලත්වය, රළු ගතිය. ඒ වගේම පින්නතුන පිත්තං සෙම්මන් පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසුවසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං කියලා මේ 12 ආපෝ කොටසෙන් යුක්තයි. ඒ කියන්නේ ආබන්ධනත්වය, වැగిරෙන ගතිය. ඒ වගේම පින්නතුනි තේජෝසා වායෝ කියන එක ශරීරයේ තුල තියෙන එකක්. තේජෝ කියන්නේ පරිපාකත්වයේ පිච්චෙන ගතිය, පැසෙන ගතිය. ඒ වගේම වායෝ කියන්නේ පින්නතුනි පිම්බෙන ගතිය නැත්තම් විත්තම්බනත්වය. මේ ශරීරයේ තියෙන විත්තම්බනත්වය කියන එක අපිට විශේෂයෙන් ওই ආනාපාන සති භාවනාව වගේ යෙදෙනකොට මේ විත්තම්බනත්වය ඉතාම හොඳට ප්‍රකට වෙනවා. ඉතින් ඒක නිසා පින්නතුනි අපි හොඳට මේ භාවනාවේ යෙදෙනකොට මේ කරුණු ගැන දැනගන්න ඕන. ඒ වගේම ඊළඟ එක තමයි පින්නතුනි ඉන්ද්‍රිය භාවනාව මේ ඇත්තන්ට කියලා දෙන්න බැරි වුණානේ. ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මේ අපේ ඉන්ද්‍රිය ටික, ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් පින්නතුනි හොඳට හික්මව ගන්න ඕන. බුදු පියාණන් වහන්සේ උගන්වන්නේ චක්කුණා රූපං දිස්වන නිමිත්තක් ගායි යෝති නානු බැංජනක් ගායි යෝති අත්වාදි කරන මේතං චක්කු ඉන්ද්‍රියං සංවරං විහෙරන්තං සෝතේන සද්දං සුත්වාන නිමිත්තක් ගායි යෝති නානු බැංජනක් ගායි යෝති යත්වාදි කරන මේතං සෝත ඉන්ද්‍රියං සංවරං විහෙරන්තං ගානේන ගන්ධං ගායිත්වාන නිමිත්තක් ගායි යෝති නානු බැංජනක් ගායි යෝති යත්වාදි කරන මේතං ඝාන ඉන්ද්‍රියං සංවරං විහෙරන්තං. මේ විදිහට පින්නතුනේ එක දිගට විස්තර කරලා තියෙනවා. අපේ මේ ඉන්ද්‍රිය සංවරය ඇහෙන් රූප දැකලා නිමිති ගන්න එපා, හොඳයි කියලා හිතන්න එපා, අල්ලන්න යන්න එපා, තමා සතු කරගන්න යන්න. මේ විදියට පින්නතුනි අපි හොඳට හිතට ගන්න ඕන අපේ හිතට මේ එන කෙලෙස් ඔක්කොම එන්නේ අපේ අනවබෝධය නිසා. ඒ නිසා අපි දැන් බලන්න ඕන දැන් ඇහෙන් ඈගත්තුත් පින්නතු ඇහෙන් ඇත්තටම අපි බලන්නේ වර්ණය සහ හැඩයයි නේද? වර්ණ సంతාන වර්ණය සහ හැඩයයි බලන්නේ. රූපේ කියන එකට අපි රාගය හෝ කේන්තිය හෝ මේ මොන හරි දෙයක් අකුසලයක් එකතු කරන්නේ පින්නතුනි අපේ තියෙන අවබෝධය නැතිකම නිසා. ඉතින් ඒක නිසා අපිට පුළුවන් නම් මේ ලෝකයේ තියෙන හැඩයක් සහ වර්ණයක් විතරයි කියලා අපිට කවදාවත් හිතට රාගය එන්නේ නැහැ. ඉතින් ඒක නිසා රාගය කියන එක තාම භයානක එකක් වෙනද. රාගය හිතට එන්න ගත්ත ගමන් මොකද වෙන්නේ? පිච්චෙන්න ගන්නෝ. නත්ති රාග සමෝවග්ගී රාගය හා සමාන ගින්නක් නැත. සමහරලාට පින්නතුන භික්ෂුන් වහන්සේලාද, ඒවා තාපසවරුද, එහෙම නැත්නම් අනිකොත් මේ සිටුවරුද, මේ ලෝකේ ඉන්න ඕනම තරාතිරම කෙනෙක්ට මේ රාගය කියන එක පින්නතුන ඇති වුණු ගමන් හිත පිච්චෙන්න ගන්නෝ. තමාටම හිතා ගන්න බෑ තමන්ට මොකද වෙන්නේ කියලා. දැන් උදාහරණයක් ගත්තොත් ප්‍රසිද්ධ ඔයි වංගීස කියන හාමුදුරුව දවසක් පාරි වඩනකොට දකින්න කාන්තාවක් මූණට මූණ හම් වෙනවා. හම්බුණු ගම මේ හාමුදුරුව මොකද කරන්නේ? මේ හාමුදුරන්ගේ හිත රාගෙන් පිච්චෙනවා. මේ හාමුදුරන්ට හිතා ගන්න බෑ. හාමුදුරුව ඉක්මනට ගිහිල්ලා ආනන්ද හාමුදුරුව හම් වෙනවා. හම්බෙලා කියනවා, අනේ ආනන්ද හාමුදුරනේ බලන්නකො මගේ හිත රාගෙන් පිච්චෙනවා, පිලිස්සෙනවා වගේ කියලා. ඒ වෙලාවේ මේ කාම රාගේන ඩයිහාමි චිත්තං මේ පරි ඩයිහති සාදු නිබ්බාපණම් රූහි අනුකම්පාය ගෝතම අනේ ආනන්දාන්දරුනි, මගේ හිත කාම රාගෙන් පිච්චෙනෝ පිලිස්සෙනෝ, මට නම් ඉන්න බෑ, මොකද්ද කරන්න කියලා අහන. ඒ වෙලාවේදී ආනන්දාන්දරෝ දේශනා කරනවා, අසුභාහි චිත්තං භාවේත, ඉක්මනට අසුභේ වඩන්න, ගුතබස්තේ තචෝ නද්දේ උරගණ්ඩි පිසාචිනි නවසෝතානිතේ කායේ යානි සන්දන්ති සබ්බදා, මේ ශරීරයේ අසූචි පුරෝප හැලියක්, මේකේ සම්පූර්ණ තියෙන්නේ කුණු නේද, මේක වහල තියෙන්නේ හැමකින්. එතකොට මේ ශරීරයේ නිසාවෙන් අපිට අනතුරු ගැටලු ඇති වෙන බව උන්වහන්සේ පෙන්වනවා. ඒ තවදුරටත් විස්තර කරනවා, සච්චේ ඉමස්ස කායස්ස අන්තෝ බාහිරතෝ සිය දණ්ඩක් නූණ ගහෙත්වාන කාකේ සෝනේච වාරේ, කටින් අත දාලා මේ ශරීරයේ කන පිට ගැහුවොත් පින්නතුනි මොකද වෙන්නේ? ලී කෑල්ලක් තියාගෙන බල්ල කපුට එලවන්න වෙනවා. කිසිම කෙනෙක් ඇවිල්ලා අනේ හරිම ලස්සනයි, හරිම හොඳයි, හරිම සුවඳයි එහෙම කියලා
කිසි කෙනෙක් ළඟට එන්නේ නැහැ. ඉතින් ඒක නිසා පින්නතුනි මේ ශාරීරික අසුභභාවය හොඳට මෙනෙහි කරන්න ඕන. බුදු පියාණන් වහන්සේගේ ධර්මයට අනුව පින්නතුනි මෙන්න මේ රාග ගින්නෙන් අයින් වෙච්ච එක්කෙනා බුදුම සැනසීමක් ලබන්නේ. ක්‍රෝධයත් එහෙමයි පින්නතුනි. ඒව හැම එකක්ම එහෙමයි. නත්ති දෝෂ සමෝකලී ද්වේෂය හා සමාන පින්නතුනි අපරාධයක් නැහැ. ද්වේෂය හා සමාන අපරාධයක් නැහැ. ඉතින් ඒක නිසා මේ ද්වේෂය කියන එක අපේ හිතට ආපු ගමන් යටපත් කරගන්න ඕන. යෝ වේ උපතිතං කෝදං රතං භන්තං වදාරේ තමහං සාරතින් භූමි රශ්මිග්ගාහෝ ඉතරෝ ජනෝ කියලා බුදු පියාණන් වහන්සේ ඉගැන්වුවේ ඒකයි. හරියට එක සැරේට දුවගෙන යන අශ්වයෙක් එකවරම නතර කරන්න දක්ෂ රථාචාර්යෙක් වගේ තමන්ගේ හිතට එන මේ ක්‍රෝධය කියන එක එකවරම නතර කරගන්න පුරුදු වෙන්න ඕන. ඒකයි බුදුහාඳුරෝ දේශනා කරේ, අක්කෝ දේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ ජිනේ කදිරියං දානේන සච්චේ නලිකවාදිනං. යම් කිසි කෙනෙක් පින්නතුනි ක්‍රෝධ කරන්නාට ක්‍රෝධ නොකිරීමෙන් දිනන්න, වගේම නරක වැඩ කරන්නාට හොඳ වැඩ කිරීමෙන් දිනන්න, දන් නොදෙන්නාට දන් දීමෙන් දිනන්න, නේද? ඔය විදියට බුදුහා බොරු කියන්නාට ඇත්ත කීමෙන් දිනන්න. ඒ වගේ කිසි දවසක උන්වහන්සේ එකිනෙකට කරන්නේ වෙන පරදුක්කූප දානේන අත්තනෝ සුඛමිච්ඡති වේර සංසග්ග සංසට්ඨෝ වීරෝ නපරිමුඤ්ඤති. අනිත් කෙනෙකුට දුකක් දීලා තමන්ට සැපක් බලාපොරොත්තු වෙන එතන දෙන වෛරයක්, ඒක කවදාවත් හොඳ දෙයක් කියලා බුදුහාර අගය කළේ නැහැ. ඒක නිසා පින්නතුනි මේ හැම තැනම තියෙන එකයි රාගය, ද්වේෂය, මෝහය, මදමාන, මක්ක, පලාස, ඉස්සා, මච්චරිය, කුකුච, තීන මිද්ද, විචිකිච්ඡා, මේ ඔක්කොම ජාති පින්නතුනි හිතට එනවා එනවා එනවා එනවා. ඉවරයක් නැහැ. කල්පනාවෙන් ඒව නතර කරගත්තේ නැත්නම් තමන්ට සසර දුක් විඳින්න වෙනවා. ඒකයි බුදු පියාණන් වහන්සේගේ ධර්මයට අනුව පින්නතුනි මේ සතිපට්ඨානේ දිනු කරන එක්කෙනායි කෙලෙස් අඳුනාගෙන මෙන්න මේ කෙලෙස් වලින් යුක්තයි කියලා තේරුම් අරගත්තේ නැත්නම් මේ ධාතු මේ ධාතු මනසිකාර භාවනාවට උනත් පින්නතුනි යාට කරගෙන යන්න බැරුව වෙනවා. ඒ වගේම එතකොට මේවයි ස්වභාවය නිකන් මම මේ පෙන්වුවේ පින්නතුනි පඨවි ගතිය, තේජෝ ගතිය, වායු ගතිය, මේ ගති ස්වභාවය තේරුම් ගන්න. ඒවට අපි නිකං රාගය, ද්වේෂය ඇති කරගෙන ඒවයින් අපි අමාරු වැටෙන් නරකයි. ඊළඟට නවසීවතික් කියන්න පින්නතුනි අපි මේ ශරීරය මැරුණට පස්සේ ගීල් අමුසෝනකට දැම්මට පස්සේ ඇති වෙන අවස්ථා නමයක්. උද්දුමාතක, විනීලක, විභුබ්බක, විකායක, විච්ඡිද්දක, ලෝහිතක, පුලවක, අට්ටක කියලා පෙන්නා දීලා තියෙනවා. නේද? උද්දුමාතක කියන්නේ ඉදි වෙනවා, විනීලක කියන්නේ නිල් වෙනවා, විභුබ්බක කියන්නේ පිම් වෙනවා, විකායක කියන්නේ කැඩෙනවා. ඒවා හත විච්ඡිද්දක කියන්නේ දැන් අවියාද වලින් කපු මේ මරණ තියෙනවා. ඒවයි ඒ දැන් කුණු වෙන්න ගන්නවා. හත විච්ඡිද්දක ගෙබොත් දැන් කුණු වෙනවා, ලෝහිතක ලේ පිරෙනවා. ඒ වගේම පුලවක සතුන් පිරෙනවා, අටක අන්තිමට ඇට සැකිලි විතරක් වෙනවා. ඉතින් ඒක නිසා පින්නතුනි මේ ශරීරයේ තියෙන ස්වභාවය මෙනෙහි කරලා අවබෝධ කර ගැනීම තමයි කායානුපස්සනාවේදී කරන්නේ. ඊළඟට අපි එනවා වේදනානුපස්සනාව. වේදනානුපස්සනාවේදී පින්නතුනි විඳීම පිළිබඳවයි අපි හිතන්නේ. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා, සුඛ සුඛ වේදනා, සුඛ දුක්ඛ වේදනා, සුඛ අදුක්ඛම සුඛ වේදනා, දුක්ඛ සුඛ වේදනා, දුක්ඛ දුක්ඛ වේදනා, දුක්ඛ අදුක්ඛම සුඛ. ඔය විදිහට පෙන්නා දීලා තියෙනවා. වේදනාව පින්නතුනි හරීම ප්‍රවේජනක එකක්. පළවෙනියෙන් අපි දන්නෝ සේරම අපිට තියෙන යහපත් වේදනා සියල්ලම අපි සුඛයි කියලා ගන්නවා. වගේම අනිකුත් වේදනා, නරක වේදනා සියල්ලම දුක්ඛයි කියලා ගන්නවා. අනිත් ඒ ඔක්කොම මධ්‍යස්ථ උපේක්ෂා වේදනා කියලා ගන්නවා. ඒකමත් ওই විදිහට ප්‍රභේද තියෙනවා. මම දැන් මුලින් පෙන්නු යන්නේ ඒකයි. ඉතින් ඒ විඳින හැම දෙයක්ම හැබැයි දුකයි. බුද්ධාගමට අනුව බුදුහාඳුරන් ඉගැන්වීමට අනුව කිසිම විඳින දෙයක් සැප නැහැ. ඒ විඳින හැම දෙයක්ම දුකයි පින්නතුනි. ඉතින් ඒක නිසා අපි දන්නේ අපිට කොයි විදියට මුහුණ දෙන්න වෙයිද කියලා. අපි හැම දිනාටම මේ විඳින ඕනම දෙයක් දුකයි පින්නතුනි. ඊළඟට අපි එන මේ මෙයන් පැහැදිලි මං ඊළඟ කාරණා පැහැදිලි කරන්නම්. චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව හරිම කල්පනාවෙන් තේරුම් ගන්න ඕනේ. චිත්තානුපස්සනාය පින්නතුනි සිද්දාසයක් පිළිබඳව පෙන්නා දීලා තියෙනවා. සරාගං වා සරාග චිත්තං පජානාති, සදෝසං වා සදෝස චිත්තං පජානාති, සමෝහං වා සමෝහ චිත්තං පජානාති, වීතරාගං වා වීතරාග චිත්තං පජානාති, වීද්දෝසං වා වීද්දෝස චිත්තං පජානාති, වීතමෝහං වා වීතමෝහ චිත්තං පජානාති, සංකිත්තං වා සංකිච්චිත්තං පජානාති, වික්කිත්තං වා වික්කිච්චිත්තං පජානාති,
සෞත්තරංවා සෞත්තර චිත්තන්ති පජානාති අනුත්තරංවා අනුත්තර චිත්තන්ති පජානාති මහග්ගතංවා මහග්ග චිත්තන්ති පජානාති අමහග්ගතංවා අමහග්ග චිත්තන්ති පජානාති සමාහිතංවා සමාහි චිත්තන්ති පජානාති අසමාහිතංවා අසමාහි චිත්තන්ති පජානා විමුත්තංවා විමුත්ති චිත්තන්ති පජානාති අවිමුත්තංවා අවිමුත්ති චිත්තන්ති පජානාති සිද්ධාසයක් තියෙනවා පිට සරාගසිත සදෝසිත සමෝහසිත වීතරාගසිත වීදෝසිත වීතමෝහසිත හයයි සංකීත සිත වික්කිත සිත සවුත්තර සිත අනුත්තර සිත මහග්ගද සිත අමහග්ගද සිත සමාහිත සිත අසමාහිත සිත විමුත්ති

සරාගසිතක වම සිත් අටක් ලෝභ සාගත සිත් අටක් සෝමනස් සාගත දිට්ඨිගත සම්පයුත් අසංකාරික සසංකාරික සෝමනස් සාගත දිට්ඨිගත විප්‍යුත් අසංකාරික සසංකාරික උපේක්ඛා සාගත දිට්ඨිගත සම්පයුත් අසංකාරික සසංකාරික උපේක්ඛා සාගත දිට්ඨිගත විප්‍යුත් අසංකාරික සසංකාරික කියල ওই ලෝභ සාගත සිත් අටක් තියෙනවා. මේ සිත් අට පින්නොතුනි දැන් එකිනෙක විස්තර කරන්න ඕනේ නැහැ. ලෝභ සාගත උනාම සෝමනස් සාගතයි. අපි බොහොම ලෝභයට කැමති කට්ටිය තේ සෝමනස් සාගතයි, සන්තෝෂෙන් තමයි කරන්නේ. දිට්ඨිගත සම්පයුත්තයි, වැරදි දෘෂ්ටීන් යුක්තයි පින්නතුනි. වැරදි දෘෂ්ටීන් කියන්නේ අපි දන්නවා මේ ලෝකේ අපි හැම දෙයක්ම කොච්චර එකතු කරගෙන හිටියත් ඒව අත්තරලා යනවා, කාටවත් ගෙනියන්න බෑ. සබ්බං නාදාය ගන්තබ්බං සබ්බං නික්කිප්ප ගාමිනං, නේද? අපි කිසිම දෙයක් අරගෙන යන්නේ ඔක්කොම විසි කරලා යන්නේ. ඉතින් එහෙම වුණාට අපි වාසාවෙන් ලෝභකමින් අල්ලගෙන අපි එකතු කරගෙන අපි හිතන්නේ මම අත්තරලා යනවා, මම මේව තියාගන්නෑ, මට කියලා දෙයක් නෑ කියන එක තීරුම් ගන්න අපි ඒව අල්ලාගෙන ආසාවෙන් එකතු කරනවා, එකතු කරනවා, එකතු කරනවා. නේද? රට්ටපල හඳුර කියන්නේ ඒකනේ. අතිත්තෝ තණ්හා දාසෝ, නේ තෘෂ්ණාවට දාසයෝ වගේ. න කහපන වස්සේන තිත්ති කාමේසු විච්චති, කහවනු මහවැස්සක් වටනත් අපිට ඇති වෙන්නේ. අග්ගික්කන්දෝ සමුද්දෝච මහිච්චෝ චාති පුද්ගලෝ සකටේන පච්චයන් දෙන්තු තයෝ පේතේ අතප්පේ. අනේ දැන් යම් කිසි කෙනෙක් ගැල් පුරෝ පුරෝ ගිහිල්ල වතුර මහසයුරට දානෝ, මහසයුර ඇතී කියනෝද නෑ. ගින්දරට පින්නතුන ගිනි ගන්න ගිනි මැලේකට හරි ගින්දරක් තියෙන තැනකට අපි ගිහිල්ලා දර දානෝ, කොච්චර දර දැම්මත් ඒව ඇතී කියනෝද? ගින්දර නෑ. ඒ වගේ පින්නතුනි ආසාවන් වැඩි එක්කෙනාට කොච්චර දුන්නත් මදි, ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න එකතු කරන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ තෘෂ්ණාවේ ස්වභාවය ඒකයි. ඒක නිසා පින්නතුනි කිසි කෙනෙකුට ඒ තෘෂ්ණාවෙන් අයින් වෙන තුරාවට සසරින් එතර වෙන්න පුළුවන් කමක් නැහැ. ඒකයි බුදු පියාණන් වහන්සේ මූලික වශයෙන්ම තෘෂ්ණාව නැති කිරීම නිවන බව පෙන්වා දෙන්නේ. නිර්වාණ කියන්නේ ඒකනේ. නිර්වාණ කියන්නේ තෘෂ්ණා. නී කියන්නේ නැති කිරීම. තෘෂ්ණාව නැති කිරීම තමයි නිවන්නේ ප්‍රධානම හේතුව. ඒක නිසා අපි මේ තෘෂ්ණාවෙන් ඇලි ගැලී බැඳී ඉන්න කට්ටිය ලෝභ සාගත සිත්ම ඇති කරගන්න. එතකොට දිට්ඨිගත සම්පයුත්තයි කියන්නේ ඒ ඇත්තන්ට පේන්නේ නැහැ මේ තෘෂ්ණාවෙන් යෙදුනට පස්සේ පින්නතුනි එයාල දන්නේ නැහැ මේ තමන් අත්තරලා යනවා එහෙම කියන අවබෝධයක් නැහැ. දිට්ඨිගත සම්පයුත්තයි. ඉතින් තවදුරටත් විස්තර කරනවා නම් අපි දිට්ඨියේ ඉතින් ආත්ම දෘෂ්ටිය දක්වා විස්තර වෙනවා පින්නතුනි. අසංකාරිකයි, අසංකාරික කියන්නේ කවුරුවත් කියන්නේ නැතුව කරන එකක්, තමන් හිතලා. සසංකාරිකයි තමන් කවුරු හරි කීම නිසා, මව්පියන් ආදී ඇත්ත කීම නිසා එකතු කරන. දැන් සමහර අය කියන්නේ වාට දැන් තව කටි කටි කාලය ජීවත් වෙන්න තියෙන්නේ අපිට යම් කිසි දෙයක් එකතු කරගන්න. සමහරලා ලෙඩක් දුකක් වුණොත් කවුද කාටද කියන්නේ? අපි මො කොයි විලේ අසනීප වෙයිද දන්නේ. එහෙම නැත්නම් අපි අනාගතේට අපි ඉඩමක් අඩමක් ඕන, ගෙයක් දොරක් ඕන. ඉතින් එහෙම කියලා සමහර අය උනන්දු කරවනෝ එකතු කරගන්න අපිට. ඒවයි නරකක් කියනෝ නෙවෙයි පින්නතුනි. නමුත් ඒවට ආභහිකමෙන් ආසාවෙන් ඉන්න ඉන්න ඉන්න ඉන්න තෘෂ්ණාව වැඩි වෙන්න වැඩි වෙන්න තමන්ගේ ලෝභ සාගත සිත්ම ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි සෝමනස් සාගත දිට්ඨික සම්පිත අසංකාරික සසංකාරික උපේක්ෂාව කිව්වම ඒ වගේ පින්නොත් මධ්‍යස්ථ වායෙන් කවුරුත් කියන හින්දවත් සන්තෝෂයක් නැහැ. නමුත් ඉතින් මධ්‍යස්ථව එකතු කරගන්නවා. ඒ වගේම පින්නතුනි දිට්ඨිගත විප්පයුත්ත කියලා තවත් සිත් හතරක් තියෙනවා. දිට්ඨිගත විප්පයුත්ත දැන් අන්න එතකොට මේ ඇත්තන්ට හැඟීමක් ඇතිවේ. එහෙනම් දෘෂ්ටියෙන් වෙන් වුණාම එහෙම වෙන්න බෑනේ ආදරණී කියලා. නෑ පින්නතුනි, මෙතන පෙන්නන්නේ දැන් දිට්ඨිගත විප්පයුත්ත සිත් හුඟාක් වෙලාවට ආගමික නායකයන්ට, එහෙම නැත්තම් වැඩිහිටියන්ට, දැන උගත් අයට තමයි ඇති වෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් පින්නතුනි භික්ෂුන් වහන්සේලා කියලා හිතන්න. දැන් භික්ෂුන් වහන්සේලා අපි ඔක්කොම දන්නවා. අපි හැමතිස්සෙම කියන්නේ මේව ඔක්කොම අත්තරලා යනවා, මේව තියාගන්න බෑ, අපේ කරගන්න බෑ, තමන්ගේ කරගන්න බෑ, ඔක්කොම අත්තරලා යනවා. එහෙම කියලා කිව්වට පින්නතුනි අපිත් දැන් යම් කිසි කෙනෙක් අපිට තෑග්ගක් දෙනවා නම්, පිරිකරක් දෙනවා නම් අපි ඒක කැමැත්තෙන් ගන්නවා. නේද? සිවුරක් පූජ කරනවා නම් කැමැත්තෙන් ගන්නවා, මිල මුදල් පූජ කරනවා නම් කැමැත්තෙන් ගන්නවා. මොනවා දුන්නත් අපි කවදාවත් එපයි කියන්නේ නැහැ. නරක දේවල් නේ මං කියන්නේ. සාමාන්‍යයෙන් කෘතඥ අයට දෙන අවශ්‍ය කරන දේවල් දැන් දානේ දුන්නමත්, ඒ වගේම අනිකුත් පරිස්කාර ආදිය දුන්නමත් අපි දන්නවා මේ ඔක්කොම අත්තර. දැන් පන්සල කියන්නේ හොඳම උදාහරණේ. පන්සල දැන් අපි දන්නවා පන්සල මේ අපිට කවදාවත් ගෙනියන්න බෑ. නමුත් ඒ වුණාට අපි පන්සල් වල අධිපතීන් කියලා වෙනවා, නේද? අපි කාටවත් එක එක පන්සල් දැන් සෑම සාමින්වාස කෙනෙකුට වැඩිහිටි උගාක් කාලවක පන්සලක අධිපතිකමක් තියෙනවා, නේද? ඒ අධිපතිකම තියාගන්න අපි ඒ අධිපතිකම තියාගන්න කැමති.
කවුරු හරි කියනවා නෑ නෑ මට නම් ඕනේ නෑ මං අත්තරල යනවා කියලා. ඉතින් ඒක පින්නතුනේ සුවිශේෂ

0: විශේෂ අවස්ථාවක්. එහෙම හිත දියුණු කරගත්ත කෙනෙකුට තමයි එහෙම කියන්න පුළුවන්. නමුත් යම් කිසි කෙනෙක් පන්සල දැන් මේ ඇත්තෝ මේ ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඉඩමක් පූජා කරනවා. කවදාත් ඒ හාඳුරු කියනවද මම ඔක්කොම අත්හැරලා තියෙන මට වැඩක් නැහැ එහෙම කියලා ඉතාම කලාතුරකින් කෙනෙක් කියන්නේ. සමහරලාට වාහනයක් පූජා කරනවා. වාහනේ පූජා කරාම අපි කියනවද අනේ මට එපා වාහනේ මං ඕව පාවිච්චි කරන්නේ නැහැ කියලා. එහෙම කිව්වොත් ඉතාම කලාතුරකින් හාඳුරු කියනවා. නමුත් බොහෝ දෙනා පින්නතුනි වාහනයක් පූජා කරොත් අනේ බොහොම පින් ඔබතුමාට මේ සංසාරේ දිව්‍ය යාන ලැබෙන්න ඕන එහෙම කියලා අපි කියනවා. අන දිට්ඨිගත විප්‍රයුත්තයි කියන්නේ ඒකයි පින්නතුනි. දන දන එකතු කරනවා. අත්තරණ බව දැන දැන එකතු කරන දිට්ටිගත විප්‍රයුත්තයි. එතකොට ඒකයි මෙතන පෙන්නුවේ. ඒ වගේ දිට්ටිගත විප්‍රයුත්ත සිත් හතරක් තියෙනවා. අර මුලින් අනික් කරුණු ඒ විදිහටමයි. ඔය කියන කෝටම අපි කියන ලෝභ සාගර සිත නැත්තම් සරාග සිත. සදෝස් සිත කිව්වම සදෝස් සිත් දෙකයි පින්නතුන. ඒ දෙක තමයි මේ පෙන්නල් දිය තියෙන දෝමනස්සාගත පටික සම්පයුත්ත අසංකාරික සසංකාරික. දෝමනස්සාගතය කියන අකමැත්තෙන් පින්නතුනි දේශයේ සහිතයි. පටික සම්පයුත්තයි කේන්තියෙන් යුක්තවයි මේ කටයුතු කරන්නේ. අසංකාරික සසංකාරික මම මුලින් කිව්වා. අසංකාරික කියන්නේ කවුරුවත් කියන්නේ නැතිව ඇති වෙන කේන්තියත් එක්ක ඇති වෙන සිත. කවුරුහරි කිව්ව නිසා ඇති වෙන සිත. දැන් අපි සමහරලාට අස්ථාන ක්‍රෝධයද අපි සමහරලාට අනවශ්‍ය දෙයට එක සැරේට ක්‍රෝධය ඇති කරගන්නවා. ඒ ඇති කරගැනීමේදී ඇති වෙන්න පින්නතුනි මෙන්න මේ අසංකාරික සිත. එහෙම නැතුව සමහරලාට අනික් කට්ටිය මතක් කරන ඔයා ඇයි එහෙම දෙකට නැමෙන්නේ, ඔයා වැදගත් කෙනෙක්, ඔයාට ගෞරවයක් තියෙන කෙනෙක්, ඇයි මේ ඔයා එහෙම මේ ඉන්නේ ඔහොම කියලා සමහර ඇත්තෝ කියනකොට නේද ඒක නිසා එයාගේ හිත තුළ කේන්තිය ඇති වෙන සසංකාරිකයි. ওই විදිහට පින්නතුනි දෝෂ සාගසිත සිද්දෙහකින් තමයි අභිධර්මයේ විස්තර කරන්නේ. මෝහ සාගසිත ගත්තම විචිකිච්ඡා සම්පයුත්ත සිත, උද්දච්ච සම්පයුත්ත සිත කියලා උපේක්ඛා සාගතයි සිත් දෙකම පින්නතුනි පෙන්නා දෙල තියෙන. විචිකිච්ඡා සම්පයුත්ත කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන, පෙරභවය ගැන, පසුභවය ගැන, ශික්ෂාපද ගැන, පටිච්ච සමුප්පාදය ගැන සැක. දැන් සමහර කට්ටිය ඉවරයක් නැතුව සැක කරනනේ බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් හිටියද කවුද බුදුආරගේ බණ ඇව්වේ කොහොමද නේද? ওই විදිහට එක එකව මේ බුදුහාමුදුරුවෝ කියව බණ දහාමුදුරුවෝ කියන්නේ අටුවාවල තියෙන ඒවා සම්පූර්ණ බොරු, ඒවා හාමුදුරුවෝ හදාගත්තපේ. ඔයි වගේ එක එක එක එක විවිධ මති මතාන්තර ගේන. ඔය ගේන්නේ ඔක්කොම පිනතුරු විචිකිච්ඡාව නිසා. ඒ නිසා දැන් අපි ගත්තෝ පටිච්චසමුප්පාදයේ ගොම් පිනොද කොච්චර පැහැදිලිද බුදුහාඳුරගේ ධර්මයේ තියෙන ඉතාම පැහැදිලි තැන. පටිච්චසමුප්පාදයේ උන්වහන්සේ ඉතාම පැහැදිලිව මේ ලෝකේ යථා ස්වභාවය තේරුම් ගන්න අවශ්‍ය කරන මාවත් තමයි පටිච්චසමුප්පාදයෙන් කියලා දුන්නේ. තතතා, අවිතතතා, අනඤ්‍යතතා, ඉදම් පච්චේතා කියලා අපි ඉගෙනගෙන තියෙනවනේ. මේ පරිසම්පාදයේ සුවිශේෂත්වය, මේ සුවිශේෂත්වය අනුව පින්නතුනි මේ ලෝකේ යථා ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන්. දේග නිසා බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ පින්නතුනි මේ තියෙන සුවිශේෂ දහම් කරුණු නේ දැන් මම මුලින්මත් වෙන්නවා සතිපට්ඨාන සූත්‍රයේ කිසි තැනක ගැටෙන්නේ ඒ ගැටෙන්නේ නැති ගතිය බලන්න. සාරා අවුරුදු 45ක් තිස්සේ මේ ධර්මයේ දේශනා කරනවා එක එක පුජ්‍යලයන්ට කියන්නේ, එක එක තැනදී කියන්නේ. එතකොට මේ ඔක්කොම විනතුනි පරිගණකයක් පාවිච්චි කරලා නෙමෙයි, එහෙම නැත්නම් සටහනක් ලියාගෙන ඉඳලා නිකම්ම හුදෙක් හිතේ තියාගෙන දේශනා කරන්නේ. එතකොට කොච්චර අවබෝධයක් බුදුහාඳුරන්න තිබුණාද? ඒ නිසා කාටවත් ධර්මයේ ගැන සැක ඇති කරගන්න ඕනේ. සාක්කාත ධර්මයේ සුට්ටු අක්කාත හොඳට දේශනා කරලා තියෙනවා. ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසාන කල්යාණං, සාත්තං, සබ්බැඤ්ජණං, කේවල පරිපූර්ණං, බ්‍රහ්මචර්යම් ප්‍රකාශයේදී මුල හොඳට දේශනා කරලා තියෙනවා, මැද හොඳට දේශනා කරලා, අග හොඳට දේශනා කරලා තියෙනවා. හැම පැත්තෙම පරිපූර්ණ නිර්වාණගාමී මාවතට අවශ්‍ය කරන බණක් තමයි ලෞතුරා බුදුහාරු දේශනා කරේ. ඒ නිසා කාටවත් ඒව ගැන පින්නතුනි සැක ඇති කරගන්න ඕනේ. ඒ තරම් පැහැදිලි. ඉතින් ඒ නිසා බුදුහාඳුර ගැන, ධර්මය ගැන, සංඝයා ගැන, පෙරභවය ගැන නේද ගිය භවයේ අපි හිටියද, ඇත්තටම අපි මිනිස්ව වෙලා හිටියද, සතෙක් වෙලා හිටියද ඕම කියලා සමහර හිතන. මේ මැරණ පස්සේ කවුද වෙන්න දන්නේ? මැරණ වෙලාවේ හිත නරක් වුණොත් නරක තැනක යනවා කියලා මේ ආමුදුරු කියනවා. අපිට හරිම සැකයි, මෙච්චර පිංකම් කරනවා, මෙච්චර බණහනෝ, මෙච්චර හොඳ වැඩ කරනවා. හැබැයි මාර වැඩේ අවසාන වෙලා හරි අවසාන මොහොතේ හරි නරක සිතක් හිතට ආවොත් ඉවරයි. ඉතින් ඔහොම කියලා සමහර අයට සැක. ඉතින් එහෙම ඒක නිසා පින්නතුනි පසු භවය ගැන සැක කරනවා, පෙර භවය හා පසු භවය ගැන සැක කරනවා. එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය ගැන, ත්‍රිලක්ෂණ ඕ එක එක ධර්ම කරුණු ගැන සැක කරනවා. ওই විදියට පින්නතුනි සැකය. ඒ සැකය නිසා තමයි සමෝසාගත හිතෙන්නේ. එතකොට දැන් මේ අත හොඳට තේරුම් ගන්න. දැන් මං කිව්ව සරාගසිත, සදෝසිත, සමෝසිත තුනයි. ඒකෙම පින්නතුනි අනිත් පැත්ත සදෝ වීතරාග, වීත දෝෂ, වීත මොහසිත තුන. ඊළඟට පෙන්වන්නේ පින්නතුනි සංකිට්ඨසිත. සංකිට්ඨසිත කියන්නේ හැකුළුණු සිත. හැකුළුණු සිත කියන එක පෙන්වා දෙල් තියෙන තීන මිද්දේ සහිත සිත. වගේ විකීත සිත, විසුරුණු සිත, උද්දච්ච උද්දච්ච කුක්කුච්චත් එක්ක තියෙන සිත. දැන් බලන්න මේ මෙතෙන්ට එනකොට නීවරණ පහම අවසන් වෙලා ඉවරයි. සරාග සිත කිව්ව ගමන් පින්නතුනි කාමච්ඡන්දය, සදෝස් සිත කිව්ව විචිකිච්ඡාව, සදෝස් සිත කිව්ව ව්‍යාපාදේ, සමෝහ සිත කිව්ව විචිකිච්ඡාව, සංකීත සිත කියන්නේ තීන මිද්දේ, විකීත සිත කියන්නේ උද්දච්ච කුක්කුච්චය. දැන් මේ පහ මේම සම්පූර්ණව නැති වෙලා ඉවරයි පින්නතුනි මේ අවස්ථාවට එනකොට. අඩුම ධර්මයෙන් යටපත් කරගෙන හරි තේරුම් අරගැනීමේ හැකියාව හරි තැනත්තාට ලැබෙනවා මේ සිත් ටික තේරුම් ගන්නකොට. එතකොට පින්නතුනි ඊළඟට මහග්ගත සිත, අමහග්ගත සිත. මහග්ගත සහ අමහග්ගත කියන්නේ පින්නතුනි ඔයි රූපාවචර සහ අරූපාවචර සිත් වලට. මෙයා දන්න විතක්ක විචාර පිසුක එකග්ගදාසත පටමජ්ජාන කුසලසිත, විචාර පිසුක එකග්ගදාසයි ဒုတိයජ්ජාන කුසල, පිසුක එකග්ගදාසයි තතියජ්ජාන සුගත කුසලසිත, සුකේක එකග්ගදාස චතුත්ත්ජ්ජාන කුසලසිත, පේක එකග්ගදාස පංචමජ්ජාන කුසලසිත කියලා කුසල් සිත් තියෙනව පින්නතුනි අපිට පහක්. ඒ වගේම ඒ පහත්, ඒ වගේම අරූපාවචර වශයෙන් ආකාසානං ඡායතන කුසසිත, විඥානං ඡායතන කුසසිත, ආකින්චඤ්ඤායතන කුසසිත, නේව සංඥා නා සංඥායතන කුසලසිත කියලා ඔන්න කුසල් සිත් අපිට තියෙනවා පින්නතුනි එතන හතරක්. හතරයි පහයි ඔක්කොම නවයක් තියෙනවා මහග්ගත සිත්. එතකොට පින්නතුනි රූපාවචර, අරූපාවචර, මහග්ගත, අමහග්ගත වශයෙන් පෙන්නා දීලා තියෙනවා. ඊළඟට පින්නතුනි සමාහිත හිත, හිත සමාධිගත කර ගැනීම. දැන් මේ ඇත්තන්ට මීට කලිනුත් මං කියලා දීලා තියෙනවා හුඟක් දෙනා භාවනා කරාට හිත සමාධිගත වෙන්නේ නැහැ. සමාධිගත නොවෙන්න ප්‍රධානම හේතුව තමයි ඉන්ද්‍රිය අසංවරය. නැත්තම් සිල්වත්කමෙන් තොරවීම, තමන් තමන්ට ආදරේ නොකිරීම, තමන් ආරක්ෂා කර ගැනීම නොයෑම. මේකයි. ඉතින් ඒක නිසා පින්නතුනි අපි හොඳට හිත සමාධිගත කරගන්න නම් සීලය හොඳට රකින්න ඕන. අකණ්ඩ චිත්ත අසබල කම්මාස වශයෙන් මොන තැනකවත් සිදුරු නැහැ, මොන තැනකවත් ලප කැලල් නැහැ, මොන තැනකවත් ප්‍රශ්න නැහැ. ඉතාම හොඳට ආරක්ෂා කරගන්න ඕන සීලය. සීලය ආරක්ෂා කර ගැනීම හරිම අවශ්‍ය දෙයක් වෙනොත් සීලෙන් තොරව කටයුතු කළොත් තමන්ගේ ජීවිතයේ දුක් විඳින්න, කරදර විඳින්න, ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා හොඳට දැන් අපිට ඕන තරම් සිල් බිඳින්න පුළුවන්. පින බිඳගමන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? බිඳපු එලේ ඉඳලා මැරෙන මොහොන දක්වාම තමන්ට විඳවන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් හිතන්න. දැන් මේ ඇත්තෝන ස්පිරිතාලක වැඩ කරන කෙනෙක් සමහරලාට පුළුන් ටිකක් නේද ගෙදර කවුරු හරි බේත් ටිකක් දා ගන්න આવොත් කියලා පුළුන් ටිකක් අරගෙන එනවා. අරගෙන ආපු ගමන් පින්නතුනි මොකද එන්නේ? දෙවෙනි ශික්ෂාව කැඩෙනවා. මේක මතක් වුණේ ලක්ෂ වාරයක්ද ලක්ෂ වාරයක් පව් පිරෙනවා. ඉතින් ඒකයි දැන් පාසලක උගන්න ගුරු මහත්මියක්, ගුරු මහත්මියෙක් සමහරලාට පාසලේ තියෙන රටහුණු කූරක් අරන් එනවා. ගෙදර පොඩි පන්තියක් තියෙනවා, මේ පන්තියේ ළමයින්ට උගන්වන්න කියලා. මොකද වෙන්නේ? දෙවෙනි ශික්ෂාව කැඩෙනවා, ලක්ෂ ගානකට හොරෙක් වෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනි මේ ඕනම එකක් දැන් ගහක ගෙඩියක් කඩන එක කියන්නේ අපි අහන්නේ නැතුව කඩන්න අරගෙන අඩුතරමේ මල්. දැන් අපිට බුදුන් වඳින්න යන්න මල් නැහැ අපේ ගෙදර. අපි මොකද කරන්නේ? අල්ලපු ගෙදර මේ මල් ගහෙන් මල් ටිකක් කඩ අපිට අහල කඩා ගන්න. පාරේ තියෙන මල් ගහකින් කඩා ගන්න ඒ අදාළ එක්කෙනාගෙන් අහන්න ඕනේ. එහෙම නැතුව පින්නතුනි අපි කඩන්න යන්න අරගෙන. ඒකයි මේ පෙන්නුවේ සීලය හරිම අවශ්‍යයි හිතේ සමාධියට. එතකොට පින්නතුනි නැත්තම් හිත සමාධිගත වෙන්නේ නැහැ. කොච්චරුණත් මේ ඇත්තන් නිකන් කිය කී ඉන්න පුළුවන්. දැන් බලන්න අපේ විල මෛත්‍රී භාවනා වුණත්, ආනාපාන සති වුණත්, අනිකුත් භාවනා වුණත් අපි කිය කී ඉන්නෝ මිසක හිතේ සමාධියෙන් නැහැ. ඒකට හේතුව තමයි තමාට විරුද්ධ වීම. ඒ වගේ විමුක්ත සිත කියන්නේ පින්නතුනි මිදුණු සිත, කෙලෙස් වලින් මිදිච්ච සිත. අවිමුක්ත සිත කියන්නේ නොමිදිච්ච සිත. ඒතර මේ විදියට පෙන්නනෝ පින්නතුනි ඔයි සර මේ මෙතන සිත් 16ම. එතකොට මේ සිද්දාසේ පිළිබඳ තේරුම් ගැනීම පින්නතුනි අපි කියනවා චිත්තානුපස්සනාව කියලා. ඊළඟට තියෙන ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාව කොටස් 4යි 5යි පින්නතුනි. නීවරණ පබ්බේ, සච්ච පබ්බේ, කන්ද පබ්බේ, ආයතන පබ්බේ, බොජ්ජංග පබ්බේ කියලා විස්තර කරලා තියෙනවා. දැන් නීවරණ තමයි මුලින්ම තියෙන්නේ. දැන් මම මුලිනුත් සඳහන් කළා කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්ධ උද්ධච්ච කුක්කුච්ච කියන මේ පංච නීවරණයන්ගෙන් නිවන අහුරන ධර්මයන්ගෙන් හිත මුදවා ගැනීම තමයි මේෙන් අදහස් කරලා තියෙන්නේ. දැන් අපි දන්නෝ ඒවා හිතට ආපු ගමන් හිතේ පින්නතුනි සැනසීම නැති වෙලා අපිට විඳවන්න ගැටලුකාරී තත්ත්වයන්ට උදා වෙනවා. ඒක නිසා බුදු පියාණන් වහන්සේ ඉගැන්නුවා මෙන්න මේ කියන ආකාරයට පින්නතුනි නීවරණ පංච නීවරණ කිට්ටු කරගන්න හොඳ නැහැ, ඒව නැති කරගන්නට ඕන. ඒ වගේම පින්නතුනි කන්ද පබ්බේ අපේ ශරීරය හැදිලා තියෙන ස්කන්ධ වලින් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහකින් මේ අතු කවුරුද දන්නෝ යතාහි අංග සම්භාරා හෝති සද්දූ රතෝ ඉති ඒවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ එකතු නම් සත්වයාය කියලා සම්මුතියක් තියෙනවා. සම්මුතිය ඒ වගේ පින්නතු රූප පුජ්‍යලයාගේ මේ අංග ටික එකතු නම් මේ ස්කන්ධ පහ එකතුනාම සම්මුතියක් තියෙන්නේ. ඒකට උදාහරණ දීලා තියෙන පිට දැන් කරත් එක රෝද දෙක බෝම්බු දෙක වියගහ මේ ටික ඔක්කොම එකට එකතුලාට පස්සේ කරත්තේ කියලා සම්මුතියක් තියෙනවා වගේ. සම්මුතියෙන් තොරව පින්නතුනි අපිට කවදාවත් පරමාර්ථයට යන්න බෑ. දැන් බණ අහන්නේ පංච උපාදානස්කන්ධයක් වොත් ප්‍රශ්නයක්. මේ දන් දෙන්න දැන් මේ අත දාන දෙන්න පංචස්කන්ධයක් වොත් ගැටලුවක්. ජේතවනාරාම හැදුවේ පංචස්කන්ධයක් වොත් ගැටලුවක්. එතකොට පින්නතුනි කර්මයේ පුනර්භවය ගත්තත් දැන් අපි හිතමු පංචානන්තරිය පාප කර්ම කරපු අය ඒව විඳින්න පංචස්කන්ධ කිව්වොත් ප්‍රශ්නයක්. ඒ නිසා පින්නතුනි ඒ අපිට මේක සම්මුතියෙන් ගන්න වෙනවා. සම්මුතියෙන් තොරව පරමාර්ථයට යන්න බෑ. ඒකයි නාගර්ජුන කියන හාමුදුරුවොත් පින්නතුනි ඉන්දියාවේ පහළ වෙච්ච මහා සූර්යෙක් වගේ කෙනෙක් තමයි නාගර්ජුන. එයා කියන්නේ මොකද්ද? සම්මුතින් පරමාසිත්‍ය බුද්ධානං ධම්ම දේශනං ලෝක සම්මුති සත්‍යංච සත්‍යංච පරමාර්ථතක්. සම්මුතියෙන් තොර බුදුරූප ධර්මයේ දේශනා කරන්නේ සම්මුතිය පදනම් කරගෙන තමයි පරමාර්ථය දේශනා කරන්නේ කියලා. ඉතින් ඒ නිසා පින්නතුනි සම්මුතිය අවශ්‍ය දෙයක්. මේ සම්මුතියෙන් තමයි අපි ධර්මයේ තේරුම් ගන්න. ඉතින් මේ කන්ද පබ්බයෙන් අපිට කියලා දෙන්න පින්නතුනි මෙන්න මේ සම්මුතියට අනුව ධර්මයේ තේරුම් ගන්න හැටි. ඊළඟට ආයතන පබ්බේ. ආයතනය කියන්නේ පිළිඳ චක් ආයතන, සෝත ආයතන, ගහන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන කිය මේ ඉන්ද්‍රිය. එතකොට මේවා පින්නතුලි අධිපති අර්ථයෙන් තමයි ඉන්ද්‍රිය කියන්නේ. එතකොට මේ ආයතන ගත්තට පස්සේ මේවා එක එකක් පින්නතුනි අපි අවබෝධ කරගත්තේ නැත්නම් අපිට පව් පිරවනෝ නේද? ඇහැ කියන ආයතනය මේ අවබෝධ කරගෙන පාවිච්චි කරේ නැත්නම් ඇහැ නිසා අපිට මේ පව් වෙනවා පින්නතුනි. ඒකයි තේරුම. ඒක නිසා අපිට මේ ලැබිලා තියෙන ඉන්ද්‍රිය ඔක්කොම අවබෝධයෙන් පාවිච්චි කරන්න ඕන. මේ ආයතන ඔක්කොම අවබෝධයෙන් පාවිච්චි කරන්න ඕන. ඒකයි පින්නතුනි මේ පෙන්වන්නේ. අනිත් එක තමයි සත්‍ය පබ්බේ. සත්‍ය කියන්නේ චතුරාර්ය සත්‍ය. මේ ඇත්ත කවුරුත් දන්න දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන මේ චතුරාර්ය සත්‍ය දේශනා තමයි මෙතන පෙන්වා දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම බොජ්ජංග. බොජ්ජංග කියන්නේ සතින් ධම්ම විචයෝච විරියෝපීති පසද්දිච සමාධීච උපේක්ඛාච බොජ්ජංගා හෝති සත්‍යමේ කියලා උගන්වපු සතිය ධර්ම විචය. ඒ වගේම පින්නතුනි වීරිය ප්‍රීති සමාධිය උපේක්ෂාව. ඒ වගේම මේ කියන්නේ පින්නතුනි බොජ්ජංග සති ධම්ම විචය විරිය ප්‍රීති සමාධි උපේක්ඛා කියන සත්ත බොජ්ජංග. සතින් ධම්ම විචය පස්සද්දි. පස්සද්දි කියන මේ ඒවා ඒ කියන්නේ පිළිඳේ සතිය ධම්ම විචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන මෙන්න මේ සත්ත බොජ්ජංග පිළිබඳ අවබෝධය ඇති කර ගන්න ඕනේ. ඒ අවබෝධය තමයි අපිට එලෝ මෙලෝ දෙලෝම පින්නතුනි සාධනීය සඳහා හේතු වෙන්නේ. දැන් මම කෙටියෙන් මේ සූත්‍රයේ විස්තර කරේ පින්නතුනි. මේ එකිනෙකක් ගත්තම එක පැය ගාණක් විස්තර කරන්න පුළුවන්. දැන් කන්ද පබ්බේ කිව්වොත් එමේ ඒක පින්නතුනි පැය ගාණක් විස්තර කරන්න පුළුවන්. චතුරාර්ය සත්‍යකෝම පැය ගාණක් විස්තර කරන්න පුළුවන්. ඉතින් ඒක ගොඩ විස්තර තියෙනවා. නමුත් මම ඒ ඔක්කොම මතක් කරන්න හිතුවේ නැහැ. අද ධර්ම දක්ෂිනා වැඩසටහන යටතේ අපේ පින්නතුන් බොහෝම ඕනකමින් ධර්ම ශ්‍රවණය කරන්ට යෙදුනා. විශේෂයෙන්ම අද මේ පින්කම සඳහා දායකත්වයේ දරලා තියෙනවා 497 11 බොතේජුවත්ත ඉහළ බියන්මිල කඩවත පදිංචි ආදරණීය පියා W.A. විජිත සිරිමෙවන්, වන්‍යාරච්චි මහත්මයා, මෑනියන්, ඒ වගේම SW නිලන්ති නෙළුම් කාන්ති මහත්මිය සහ ස්වාම් පුරුෂයා සමින්ද, රුක්ෂාන් ගුරුසිංහ විසින් අද පින්කමට දායකත්වයේ දරලා තියෙනවා. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා WA ඉරන්දි පියුමානි වන්නියාරච්චි දියණියගේ උපන්දිනය ජූලි මාස 1 දින්ට දෙනවා. ඉතින් ඒ දියණියට තෙරුවන් සරණින් සුභම සුභ උපන්දිනයක් වෙලා නිරෝගී සුවය, කායික සුවය, මානසික සුවයෙන් සැලසිලා ඉදිරි අනාගතේ වාසනාවන්ත වෙලා හොඳට ඉගෙනගෙන රට සමාජයට ප්‍රයෝජනවත් දරුවෙක් බවට පත් වෙලා මේ කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්ය වාසනාව තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ ආශිර්වාද බලයෙන් සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම WA ප්‍රභාෂා මුතුමිනි වන්නියාරච්චි දියණියගේ උපන්දිනය ජූලි මාසේ 2 දිනට යෙදී තියෙනවා. ඉතින් ඒ දුවට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ දීර්ඝායු සම්පත් සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් ඒ වගේම WA විජිත සිරිමවන් වන්නියාරච්චි මහත්මයාටත්, SW නිලන්ති නෙළුම්කාන්ති මහත්මියටත්, ඒ වගේම සමින්ද රුක්ෂාන් ගරුසිංහ මහත්මයාටත්, පවුලේ පින්වතුන් හැමටත් තෙරුවන් සරණ නිදුක් නිරෝගී සුවය සරසා දෙත්වා. දෙවියෝද නිවන් දකිත්වා මිය පරලෝ යන්නට යෙදුන මේ ඇත්තන් හැම දෙනා නමින් මිය පරලෝ ගිය සියලුම දෙනාටත් මේ පින් ලැබේවා, අනුමෝදන් ඒවා, පේ නෑයෝ සුඛී සුපත් වේවා. ඒ වගේම මිය පරලෝ යන්නට යෙදුන හැම දෙනාම සසර දුක් අවසන් වීමෙන් ලබන මාමා නිවනින් සැනසීම උදා කරගනීවා. විශේෂයෙන්ම නෙත්තෙප්පෙම් ගුවන්විදුලි නාලිකාවේ අධිපතිතුමන්, ඒ වගේම කාර්ය මණ්ඩලයේ පින්නතුන් ඇතුළු ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබටත් තෙරුවන් සරණ නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ සිරු දෙවියන්ගේ ආශිර්වාදය තුලින් සැලසේවා. දෙවියෝද නිවන් දකීවා මිය ගිය ඥාතීන්ටත් ආරක්ෂක දෙවියන්ටත් අපිටත් සසඳුරුක් අවසන් වීමෙන් ලබන අමාමහ නිවනින් සැනසීමම ලැබේවා කියලා සාදු කියන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. සිළු දෙනාටම තුනුරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. නෙතෆෙම් ධර්ම දක්ෂිනාවයි එලෙස අවසන් කෙරුණේ උතුම් වූ ධර්මානුශාසනාව පවත්වනු ලැබූ නුගේගොඩ ගංගොඩවිල පඤ්ඤෝදයාරාමය, ගල්ුණ වටුන, පිල්ලෙකොඩ චෛත්‍යාලංකාර පුරාණ මහා විහාරය, කොළොන්නාව සුමනසරණ අසපු යන විහාරත්‍රයාධිපති, කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වන්දනීය පූජනීය මඩිහේ සුගත සිරි ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක් ඔබට වෙන් කරගන්නට ඔබට දායකත්වය ලබා දෙනට හැකියාව තිබෙනවා. 0777 27 2014 අංකයට කාර්යාල වේලාවන්හිදී කතා කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. මෙවන් උතුම් වූ ධර්ම දානයක් රටටම ලෝකයටම හෙන්නට ලබා දෙන්නට, ඒ අතරේ අපි ඔබට මතක් කරන්න තුන උතුම් වූ බුද්ධ දේශය වන්දනා කරන්නට ඔබ කැමැත්තෙන් පසු වෙනවා කියලා දන්නවා. අර්ථ සම්පන්නව මේ බුද්ධ දේශ වන්දනාවේ දෙන්නට ඔබ කතා කරන්න 0767 163 872 0767 163 872 අංකයට කතා කරලා ඔබට ට්‍රැවල් නෙත් ආයතනයෙන් මේ ඉදිරි වන්දනා චාරිකා පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් බවත් අපි මතක් කරන්න ඕනේ. මෙවැනි ධර්මානුශාසනාවක් ඔබ ඔබේ නිවසේ සංවිධානය කරනවා නම් ඒ පිළිබඳ තොරතුරුත් අපිට කියන්න, එවිට අපි ඊට මඟ පෙන්වන්නට සූදානම්. 0774 41 52 272 අංකයෙන් ඒ සඳහා කතා කරන්න කියලත් අපි ඔබට ආරාධනා කරනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
2: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිත් පාරමිතාවයි.

Nette Fem. Nette Ferit Mandebær. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දසදහස්

සත් කුල දේව බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළසේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සූත්‍ර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දේව බඹුහු අදත් වැඩ සිටිති. දේව බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nette Fem. Nette Firit Mandebær. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ.

Nette fem. Nette Ferit Mandebær. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

ඉශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nette Fem. Nette Ferit Mandebær.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැති කර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූලමහාවිහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නිත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශිර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතු බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිද දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථාරත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

ඔටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.